බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
1: නෙත් FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
2: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
3: මාර්යා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
4: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
5: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්වතුනි කරන්න උනන්දු වෙන්න.
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
1: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
0: හැමදාම රෑ 9ට රේඩියෝ වළඟ රටම බණ අහන වෙලාව.
6: මේ අහන්නකෝ. අහන් ඉන්නේ කියන්නකෝ. වෙන මොකක් ඕන නැ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
7: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. net fm facebook live
8: brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
10: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
9: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය net fm net fm.
0: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
1: net fm බුදු ගුණ හැන්දෑව.

0: සුගේන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
3: හොට්ස්පොට් ඇයි
2: ඩේටා නෑ යන්නේ
3: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
4: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
5: we're ready for this war
6: squash the battle Hitler's Nazi Congress comes to an end
7: together on a day of profound joy a soaring hope
8: the day a planet stops for a game
9: net fm Algo Town.
10: Brought to you by
11: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
12: Burlesque Men Watina Bim Kotasak Soyena Obata Menna Anugya Avasthawak Idamama Rupiyal Million 17 Sita Ihalata Adama Win Karawa Ganna Amathanna Prime Lands 13/22
13: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
9: FM Algo Town
0: කවදත් අලුත් කාක

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේ ඔබේ නිවහනට ගොඩවදින මම සමිදානන් වහන්සේගේ වදන් මෙන්න මෙහෙම කැටි කරනවා. ඔබේ අසල්වැසියා කවුරුන්ද? මතකද උන්වහන්සේ අසල්වැසියා පිළිබඳව උපමාවක් වදාරනවා. යහපත් සමරිතානුවරයා පිළිබඳ උපමාව. හොර මුලකට අසු වුණු මිනිසෙකු පහර කණු ලබනවා. ඔහු දුබල වී පාරයිනේ වැටී සිටිනවා. ඒ මගින් ලෙවිවරේ කියනවා, ඔහු මගහැර යනවා. පූජකයෙක්ද ඒ මගින් යන්නේ මගහැරමයි. සමරිතානුවරයෙක් යුධාවරුන් නෙතරම් මායිම් නොකළ සමාජ මට්ටමින් පහළයැයි ඔවුන් සම්මත කළ සමරිතානුවා ඒ මගින් යන අතර ඌටෙන් කරන්න තමාගේ කොටුලුවාගේ පිටින් බසිනවා. යහපත් ලෙස බේද දුර්ලමින් කරන්නට ඕනෑදේ සිද්ධ කරනවා. එකී සිදුවීම ඇතුලේ උපමාව වදාරන ජේසුන් වහන්සේ අහනවා, පහරකෑ යුදයාට සමරිතානුවරයා නොවේද අසල්වැසියා වූයේ කියා. එබැවින් ඔබ ඔබේ අසල්වැසියා කරගන්නට ඕන. එනම් ඔබේ දයාවේ දෑත දිගු හැරෙන්නට ඕනෑ. ඕනෑම කෙනෙකුට කිසිදු බලතාවයක් බලපෑමක් නොමැතිව කිසිදු බාහිර බලපෑමකින් තොරව ඔබට එසේ ආදරය කරන්න හැකිනම් ඔබ ක්‍රිස්තු ශ්‍රාවකේ. ඒ භාග්‍ය ඔබට ලැබේවායයි මම සමිදානන් වහන්සේව යදිනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: ආයිබුවන්. ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර දවසේ සුන්දර උදෑසන සාමීය එකමුතුකම කියන්නේ මොකද්ද කියන එක ශුද්ධ කුර්ආනයේ කොහොමද කියලා තියෙන්නේ. ශුද්ධ කුර්ආන අල්ලා දෙවියන් වහන්සේ පවසනවා, වඅතසිමු බිහබ්ලිල්ලාහි ජමීඅව වලා තෆරකු. ඔබ සාමීය සමගිය සහෝදරත්වයේ කියන කඹය තදින් අල්ලා ගන්න, ඔබ වෙන් නොවන්න කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. ඇයි මේ සාමීය සමගිය සහෝදරත්වයට එකමුතුකමට කඹය පැවසුවේ? කඹය හැදිලා තියෙන්නේ කොහොමද? කොහු එකට එකට අමුණලා ඒක ලණුවක් බවට පත් වෙලා, ලණුව එකට එකට අමුණලා ඒක කඹයක් බවට පත් වෙලා තියෙනවා. මේ කඹය සිංහල අවුරුදු කාලේදී කඹ ඇඳීමේ තරඟයේදී කඹය දෙකට කැඩිලා විසිමුණා කියලා අපි කියන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. කඹය හරි ශක්තිමත්. මේ වගේ මේ කඹයේ තියෙන හැම පුරුකක්ම, හැම කොහු කැල්ලක්ම ඒක අපගේ ජාතිය, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, සෑම සහෝදරයන් මේ සහෝදරයන් එකමුතු වෙලා තමයි මේ කඹය හැදිලා තියෙන්නේ. මේ කඹේ ඉබේ කැඩෙන්නේ නැහැ. නමුත් පොඩිම පොඩි බේත් තෙලයක් අරගෙන ඒ විෂ බීජය මගින් කැපිල්ලක් දැම්මොත් ඒ මගින් ඒ කඹය කැඩෙන්නට පුළුවන්. ඒ නිසා අපි සෑම කෙනෙක්ම එහෙම විෂ බීජ වලට ඉඩ නොදී අපි ඒ කඹය ශක්තිමත්ව තබා ගනිමු. බෞද්ධ, මුස්ලිම්, මැලේ, බර්ග, හින්දු කියන සෑම ජාති එකතු වෙලා ඒ කඹය ආරක්ෂා කරමු. ඒත් අල්ලා දෙවියන් අපිට වාසය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritani Naraganna Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

0: Ni Anle Hansa.
1: ජීවිතේ කියන්නේ සංගීතය නම් ඔයා ඒකේ තියෙන ලස්සනම තනුව. ඉතින් අදත් අපේ දවස ලස්සන කරන්න අපිත් එක්ක යාළුවෝ 3 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඔක්කොටම කලින් කසුනියකිට good morning කියනවා. Good morning, very good morning. ඉතින් උදේ 6:05 වෙලාව අද බදාදාව ඒ වගේම අද අගෝස්තු 19 වෙනිදා. ඉතින් අපි වෙනත විදිහටම Alpha Studio Vision කෑයි කරගෙන එනවා. ලෙහන්සයි මමයි දෙන්නම ඉන්නවා. ඒ වගේම ලෙහන්ස කියෝ වගේ අද අපිත් එක්ක ඔකෙස්ට්‍රා එකක් ඉන්නවා. හැබැයි මේ ඔකෙස්ට්‍රා එකේ එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා. ඒක හරිම ලස්සන අහන් ඉන්න ඕන තරම් අහන් ඉන්න පුළුවන් ලස්සන ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඉතින් ඒ වගේම ඕන තරම් බලන් ඉන්න පුළුවන් ලස්සන යාළුව 3 දෙනෙකුත් අපිත් එක්ක ඉන්නවා. නේද ලෙහන්සා? ඉතින් අර ලෙහන්ස කිව්වා වගේ ඇත්තටම මේ සංගීතය අපි හැමෝටම එක එක විදිහටනේ දැනෙන්නේ ලෙහන්සා. සමහරු සින්දුවට, ඒ කියන්නේ සින්දුවේ පදවලට, අපි කියන්නේ ලිරික්ස් වලට ආසයි, වචන වලට ආසයි, ඒ වචන වලින් එන තේරුමට, අදහසට ආසයි. සමහරු ඒ ඇහෙන සංගීතයට, ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් ඇහෙන සංගීතයට හරි ආසයි, තාලෙට, මෙලඩියකට හරි ආසයි. සමහරු ඒ ඔක්කොම එකතු වුණාම ඒ සමස්ත නිර්මාණයටම හරිම ආසයි. ඉතින් එක එක අය එක එක විදිහට මේ සින්දු අහනවා, සින්දු බලනවා, සංගීතය හදාරනවා, සංගීතයට කැමති. මම කියන්නේ අර ලෙහන්ස කිව වගේම අපි හැමෝම සංගීතයට ආදරය කරන, සින්දු අහන, සින්දු කියන මිනිස්සු විදිහට අපි හැමෝටම මොකක්දෝ දෙයක් ළඟක්, සමීප බවක් මේ සංගීතයත් එක්ක තියෙනවා.
2: සංගීතය කියන්නේ කසුනියකි විශ්වයේ භාෂාව කියලා කියනවනේ. ඉතින් අර මේ කසුනියකි ඉස්සලා කිව්වේ මුළු සමස්ත නිර්මාණයටම සමහරු ආසයි එහෙම කියලා. මම කසුනියකි චුට්ටක් කල්පනා කරලා බැලුවා මම ඇත්තටම මොකටද ආස කියලා. සමහර කසුනියකි හින්දි සින්දු තියනවා, අපි ඒවා තේරුමක් හරියට දන්නේ නැහැ. හැබැයි ඒ සංගීතයට, ඒ කියන ගායකයා ඒ දාන අලංකාරවලට අපි පුදුම විදිහට ලෝභයි. ඉතින් අපි හැමෝම ඒ විදිහට එක එක දේවල් වලටනේ ආස.
1: ඔව්. ඉතින් මේ ඔයා හොඳට හිතලා බලන්න, වයස් භේදයකින් තොරව හැම කෙනෙක්ම දවසේ එක වෙලාවක හරි එක්ක සින්දුවක් අහනවා, එක්ක සින්දුවක් මුමුණනවා, එහෙම නැත්නම් සින්දුවක් ඇහෙනවා. එක්ක අහනවා, එක්ක ඇහෙනවා, නැත්නම් මුමුණනවා. කුස්සිය පැත්තට යනකොට විශේෂයෙන්ම නානකොට එහෙම සින්දුවක් මෙමිනෙනවාමයි. අර කියන්නේ බාත්รูම් සිංගින් කියලා. ඉතින් එහෙම දේවල් තියෙනවා. අපි හැමෝටම මේ ළඟ දේවල් හරි ආදරෙන් වැළඳගමු. ඉතින් අද දවසේ ALPHA Studio එකට මේ විදිහට තමන්ගේ හැකියාවන් පෙන්වන්න ඇවිල්ලා ඉන්නේ කවුද කියලා අපි කියමු.
2: මේ 3 දෙනා කසුනියකි දෙන්නෙක් එක මිස් කෝලේ, අනිත් කෙනා තවත් ඉස්කෝලේක. මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුනිත දෙව්තිස් මල්ලි, පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ විහංග විදුසර, ඒ වගේම උමේෂ් රන්දිර් මල්ලිලයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.
1: Good morning.
3: Good morning.
1: මෙයාල වැඩේ තියෙන්නේ කතා කරන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන්. හරිද? ඒ නිසා අපි මේ වැඩේම පටන් ගමු. ඕගලන්ට අවස්ථාව තියෙනවා ඕගලන්ගේ හැකියාව පෙන්වන්න. අපි හැමෝටම කියමු මේ ඇහෙන සින්දුව පුළුවන් නම් තෝරන්නකෝ බලන්න, කියන්නකෝ බලන්න. හරි. මොකෙකින්ද පටන් ගන්න කියලා කියන්නේ නැතුව අපි වැඩේම පටන් ගමු.
3: 1 2 1

0: ಕಾರ್ ಬಂದಿನ್ನಟ್ಟ ಕಾಲೆ ಹೋದ ಅಲ್ಲಗತ್ತನೇ
1: ಅಲ್ಲಗತ್ತ ಕಸುನಿ ಹಾಕಿ
0: ಮಾಮ ಚುಟ್ಟಕ್ಕೆಲ್ಲ ಹಾಗೆ ಇಂದನ ವೇಡೆ ಅಲ್ಲಗತ್ತ ಮಾರುನೇ ದೇ ಹೆಣಕೊಟ್ಟ ಕೋಹಮದಲ್ಲಿ ಹಾಸಟ ಹಿತನೆ
1: ಅತ್ತಿಟಮ ದ್ಯಾಂ ಕೌದ ಮೇ ಇನ್ನ ಕೇಳ ದಾನ್ನತು ಹದಿನ ಒರಿಜಿನಲ್ ಲಿಕ್ ವಾಗಿ ತಮೈ
0: ದಮ್ಮ ಕೇವಾಣಿ ಮೇಗೋಲ ವೆಡಿ ಕಥಾನೆ ಇನ್ಸ್ಟ್ರೂಮೆಂಟ್ ಗೆ ತಮೈ ಕಥಾವ ದೇನ್ನಿ ವೆಡೆ ದೇನ್ನಿ ಇನ್ಸ್ಟ್ರೂಮೆಂಟ್ ಗೆ ಅರೆ ಸಮಹಾರು ಅಮ್ಮೋ ಕಥಾವಟ ದಾಕ್ಷಾಯ್ ඒ කියන්නේ අර කියන්නේ අම්මේ කයි මාරුව නම් කියලා කියනවා ඒ වුණාට වැඩ බෑ හැබැයි මේගොල්ලෝ වැඩේ හරියටම කරලා පෙන්නනවා නේ ලෙහන්සා අපි චුට්ටක් කතා කරලා බලමුද
1: හා දැන් අපි Facebook live එකට ඇවිත් ඉන්නේ කසුණියා කි දැන් මුලින්ම මේ පැත්තින් පටන් ගත්තොත් මේ ඉන්නේ විදුනිත ඊට පස්සේ උමේෂ් විහංග හරිනේ අපි මුලින්ම විදුනිතගෙන් ප්‍රශ්නයක් අහමු
0: හා හා
1: දැන් මල්ලි
0: හොඳ හුස්මක් ගත්ත විදුනිත
1: දැන් මේ මල්ලි පාවිච්චි ඒ කියන්නේ ප්ලේ කරන්නේ මැන්ඩලින් එකනේ ඒක හරිම යුනික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් මොකද දැන් ගොඩාක් අය ගිටාර් ගහනවා වයලින් ගහනවා ඒක නිකන් ට්‍රෙන්ඩ් එකට වගේ හැමෝම ඒ කියන්නේ ඒවා අපි දැකලා තියනවා නිතර දෙවේලේ ඉතින් මල්ලිට මල්ලිගේ ස්ටයිල් එකට ගැළපෙන මැන්ඩලින් එක කියලා කොහොමද හිතුනේ ඇයි ඒකම තෝරගත්තේ
2: මට මේකට ආසි තුනේ මට මේක කවුරුත් ප්ලේ කරන්නේ වැඩිය අනික මට මේ ගන්න කියලා උපදෙස් දුන්නේ අපේ ස්කෝලේ සංගීතාචාර්ය නුවර සිගුරුතුමිය ඒ නිසා මම මේක ගත්තා ඊට පස්සේ මට මේකට ආස හිතුණා ගොඩ ඒ නිසා මම හැමදාම මේක ප්‍රැක්ටිස් කරනවා හැමදාම දවසට පැය භාගයක් මම ඒක කරන්නේ
0: මං දැන් විදුනිත දිහා අර ප්ලේ කරකර බඳින සින්දු ප්ලේ කරද්දී බලාගෙන හිටියා. ගානක්වත් නෑ. ඔහේ අහ උඩ බලනවා. වටේ බල බල එයා ප්ලේ කරනවා. ෂෝකනේ. අපි යමු තව කෙනෙක්ගෙන් මොනා හරි අහන්න නේද?
1: විහංග. අපි විහංග කියන්නේ මේ සෝරි. උමේෂ්. උමේෂ් මල්ලි කියන බලන්න. උමේෂ් මල්ලිගේ මේ වැඩවලට ඉස්කෝලෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
3: ඉස්කෝලේ මට යාළුවෝ සහ ඉස්කෝලේ සංගීත ආචාර්ය ගුරුතුමියන් පාවාමට උදව් කරනවා. ඒගොල්ලෝ මාව එක එක එක්සෑම් වලට සහ ෂෝ වලට දානවා. එහෙනම් මම ඒකෙන් ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා හිතනවා.
0: අපේ අනිත් යාළුවගේ ඉන්නත් හමුනේ.
1: විහංග මේ විහංග තමයි කසුණියකි දැන් උමේෂ්ට එහෙම ගොඩාක් අර උපදෙස් දෙන්නේ මේක තමයි ඊළඟට කියන්න ඕනේ මේක තමයි ඊට පස්සේ කියන්න
0: ඕනේ කවුන්ට් කරන්න එහෙම උමේ මේ විහංග තමයි නේද
1: මේ දැන් විහංග එතකොට අයි මෙතන වැඩිමල් මේකේ නම් උමේෂ්නේ ඔව් එතකොට කියන්නකෝ බලන්න මේ යාළුව දෙන්න එක්ක ඔයා මොන වගේ කොච්චර සතුටින් මේ වැඩේ නිරත වෙනවද ඔයා කොච්චර සංගීතයට ආසද කියලා
4: එතරම් සංගීතයට ගොඩක් ආසයි මේ මායි මේ උමේෂු එක පන්තියේ ඉන්නේ. ඉතින් අපි දෙන්නම මේ එකට මේ ඉස්කෝලේ සංගීත වැඩ වගේම මේ බාහිර වැඩත් හොඳට
0: කරනවා. ඔයාගේ achievements ගැන කතා කරොත් මොන වගේද ජයග්‍රහණ අරගෙන තින් දැන් මෙතන Facebook live එක බලන්න ආවන ලෙහන්සන බලා ගන්න පුළුවන් මුළු මේසෙ පුරාවටම මේගොල්ලන්ගේ ජයග්‍රහණ තියෙනවා. certificates medals තියෙනවා. ඉතින් අපි අහමු විහංගකින් විහංගගේ ජයග්‍රහණ මොනවද? විශේෂම ජයග්‍රහණය මොකද්ද ඔයාට වැඩිපුරම දැනුනේ?
4: ඇත්තරම මම ශිෂ්‍යත්ව පාස්.
0: ලකුණු කීයද?
4: 158යි. මේ ඒ වගේම මම බාත්කණ්ඩ විශාරද එක්සෑම් එකේ ප්‍රථම විභාගේ සමත් වුණා.
0: මේ මැතින් යාළුවත් ශිෂ්‍යත්වයට ලකුණු 162ක් කියලා මට ආරංචි වුණා නේද? උමේෂ් නේද? උමේෂ් කියන බලන්න ශිෂ්‍යත්වයේ ගැන
3: මම ඉෂතේ ලකුණු 162ක් ගත්තා. ඒ වගේම තව බාත් කාණ්ඩේ විශාරද එක්සෑම් වලින් ෆස්ට් ඩිවිෂන් අරන් ඉන්නවා. තව කේම්බ්‍රිජ් එක්සෑම් එකත් පාස් වෙලා තිනු ඉංග්‍රීසි. දහම් පාසල් ශ්‍රී සුදර්ශන දහම් පාසල ඉගෙනගෙන ඒකේ ප්‍රථම මේ ස්ථානය ලබා ගන්නත් පුළුවන්.
0: හරි. අපි විදුනිතක ජයග්‍රහණ තහමු නේද?
2: මම බාත් කාණ්ඩේ සංගීත මේකේ බාත් කණ්ඩේගේ මම ප්‍රථම ෆස් ඩිවිෂන් අරන්
0: තියෙනවා
2: මම බැඩ්මින්ටන් අන්ඩර් 12 මම ඒකත් සෙකන්ඩ් අරන් තියෙනවා ටීම් එකේ මම තව කේම්බ්‍රිජ් ඉංග්‍රීසි එකේ ස්ටාටස් එක්සෑම් එක පාස් වෙලා
0: තියෙනවා ඔන්න බලන්න ලෙහන්සා ක්‍රීඩා කටයුතු කරනවා හරි සංගීත කටයුතු කරනවා ඒ වගේම ඉගෙනීමේ කටයුතු ඉතාම හොඳින් කරනවා ඉතින් මේවා රටට ලෝකෙට ආදර්ශයක් නේද
1: අනිවාර්යෙන්ම. මෙහෙම දරුවෙක් නේද වෙන්න ඕන. මම තව දෙයක් අල්ලගත්ත මේගොල්ලන්ගේ ලෙහස දන්නවද මොකක්ද කියලා? මොකක්ද කියන්න බලන්න.
0: දැන් මේ නිවාඩු කාලේ අපේ පිරිමි ළමයි කරන ජනප්‍රිය දෙයක් තියෙනවා. මොකක්ද කියලා ලෙහස දන්නවද?
1: පොඩ්ඩක් අර හෙයා කට් පාරක් එහෙම දාලා
0: අපි ෆේස්බුක් ලයිව් එකේ පොඩක් පෙන්නන්නකෝ. දැන් මේ උමේෂ විහංගයි නිවාඩු දීපු දමන් කරපු පළමුවෙනිම වැඩේ. ඒවත් හරි හොරතල් නේද අනේ. ඉතින් මේ ඉස්කෝලේ යන කාලේ නිවාඩු මේ ලැබුණ ගමන් අපේ පිරිමි ළමයින්ට ඕන වෙනවා ලස්සන හෙයා කට් එකක් දාගන්න. හරිද? ඒවත් ඉතින් තියෙන්න ඕනේනේ. හැබැයි ඒ හැමදේම අපි ලස්සනට ජීවිතයට අරගන්න ඕන නේද ලෙහන්සා?
1: ඕනේ අනේ.
0: මේ හැම අත්දැකීමක්ම යහපතට හරව ගන්න පුළුවන් නම් ඒක තමයි වටිනාකම. ඉතින් වටිනාකම් එකතු කරගමුකෝ.

0: ජීවිතේ කොච්චර රහයිද? මෙහෙම ලස්සන හොඳම මෝනින් වයිබ් එකක් උදේ හැමෝටම ලැබෙනකොට. ඉතින් ඒ මෝනින් වයිබ් එක ගන්නකෝ. ඉන්න තැනකට වෙලා ලස්සනට වෝන් මෝනින් වයිබ් එක ඔයාගෙම කරගන්න. කුස්සිය වැඩ ටික කරන ගමන්, යනේන ගමන්, දැන් උසස් පෙළ විභාගේ කටයුතු සිද්ධ වෙන ගමන් හැමෝටම මේ වයිබ් එක අපි අරගෙන එනවා. ඉතින් ඒ වගේ ලස්සනම ලස්සන වයිබ් එකක් ගැන නේද මේ කියන්න හදන්නේ ලෙහන්ස?
1: මේක නම් වෙනමම වැඩක්.
0: දැන් මේ කලාව කියලා කියන්නේ අපි හැමෝටම බලපාන දෙයක් නේද? අපි ජීවත් වෙනවා කියන්නේත් කලාවක්නේ. ඉතින් එතකොට ජීවත් වීමේ කලාව ඇතුලේ මේ සංගීතය, නර්තනය, රංගනය, චිත්‍රකලාව හැම දෙම තියෙනවා ලෙහන්සා. ඉතින් අපේ දරුවෝ චිත්‍රවලටත් හරිම ආදරේ, හරිම කැමති. මතක ඇතිනේ ලෙහන්සා මුලින් බඳපු චිත්‍රය මොකක්ද කියලා? මතකයිද?
1: මම චූටි කාලේ මට මතකයි චුට්ටක් හරි ලස්සනට ඇඳි අලියෙක්ව.
0: ඒක හොඳයි. මම චූටි කාලේ මුලින්ම ඇඳලා තියෙන්නේ මලක්ලු. මට මතක නෑ, අම්ම තමයි කිව්වේ. ඉතින් අපි එක එක දේවල් පෙරපාසල් අවදී ඉඳලම කරනවා. ඔන්න එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම් චූටි පැටව හැමෝටම විෂන් කෙයා පාට සිත්තම් තරඟය තියෙනවා. විෂන් කෙයා පාට සිත්තම් තරඟයත් එක්ක එකතු වෙන්න හැමෝටම පුළුවන් එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්. මේක තියෙන විශේෂත්වය තමයි මුදල් තෑගි හම්බ වෙනවා, සහතික පතක් හම්බ වෙනවා. මොකක්ද දන්නවද මාතෘකාව කියන්න බලන්න ලෙහන්සා.
1: හෙටලව දකින මාගේ දැස්.
0: මේ මාතෘකාව දැක්ක ගමන් ලෙහන්සට මොනවද මතක් වුනේ?
1: මට මතක් වුනේ
0: හෙටලව දකින මාගේ දැස් කිව්වම මොනවද ඔයාට ඔයා අඳිනව නම් අඳින්නේ?
1: මම මෙහෙමයි කසුනියකි, මට චිත්‍ර අඳින්න බෑ. හැබැයි තේමාව දැක්කම මට හිතුණා නිකන් මොකක් හරි ලස්සන අනාගතයේ සම්බන්ධයක්.
0: අනිවාර්යෙන්ම. ඉතින් හෙටලව දකින මාගේ දැස් මාතෘකාවට ඒක සමහර විට දරුවෝ දරුවන්ගේ අනාගතය ගැන හිතන විදිය නේද? එහෙම නැත්තම් ඕගොල්ලෝ රට ලෝකේ අනාගතය දකින්න කැමති විදිය. මේක එක එක පැතිවලින් අපිට හිතන්න පුළුවන්. ඒ වගේම ඔයා ඇස් දෙක වගේ අනාගතේ පරිස්සම් කරන්න ඕන මොනවද? ඔයාගේ ඇස් දෙක වගේම ඔයා ලස්සනට රත්තරන් ආදරෙන් තියාගෙන ඉන්න ඕනි කාවද? මේ වගේ එක එක විදියට හිතලා මේ ලස්සන මාතෘකාවට ලස්සන චිත්‍ර ඇඳලා එවන්න ඕනේ සැප්තැම්බර් 18ට කලින්. ඔන්න දැන් 12 කීපයක 18 වෙනකන් අවස්ථාව දීලා තියෙනවා. නියමයිනේ. අද 19නේ, මාසයක්ම තියෙනවා. සැප්තැම්බර් 18ට කලින් එවන්න ඕන. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505 යුනියන් පෙදෙස, කොළඹ 2 කියන ලිපිණයට. විස්තර දැනගන්න පුළුවන් කොහොමද ලෙහන්සා?
1: 0771 6713 කියන වට්සප් නම්බරයකට මැසේජ් එකක් දාන්න. එහෙමත් නැත්නම් වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න පුළුවන් www.visioncare.lk වෙතට.
0: හරි. ඉතින් ඔන්න මූලික, ප්‍රාථමික, මූලික, ද්විතීයික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ, ද්විතීයික එහෙම කියලා වෙන් කරලා තියෙනවා තරඟාංශ. ඒ නිසා බය වෙන්න ඕනත් නෑ. දැන් සමහර විට චූටියාලෝ හිතනවා ඇතිනේ, අනේ අපි චිත්‍ර දැම්මට තේරෙන එකක් නෑ, ලොකු අයියලා අක්කලගේ චිත්‍ර ගොඩාක් ලස්සනයිනේ. අම්මල තාත්තලත් එහෙම හිතනවනේ. මෙතනදී එහෙම වෙන්නේ නැහැ. ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ එහෙම කියලා වෙන් කරලා තියෙන්නේ. පළමු වන ස්ථානයේ, දෙවන ස්ථානයේ, තුන්වන ස්ථානයේ විශිෂ්ට සම්මාන, සම්මාන වෙනකම්ම මුදල් තෑගි තියෙනවා. කුසලතා වෙනකම්ම මුදල් තෑගි තියෙනවා. ඒ වගේම වටින සහතික පතක් හම්බ වෙනවා. ඉක්මන් කරන්න අම්මල තාත්තල ඔන්න දරුවන්ට මේ අවස්ථාව උදා කරලා දෙන්න. සැප්තැම්බර් 18ට කලින් විෂන් කෙයා පාට සිත්තම්. එහෙනම් ලෙහසම් අපි දැන් ඉන්නේ අපේ මැන්ඩලින් සෙට් එකත් එක්කනේ නේද?
1: ඔවුනේ ඔවුනේ.
0: අපි තව ලස්සන සින්දුවක් ප්ලේ කරමුද? අපි හැමෝටම කියන ඒ සින්දුව මොකක්ද කියලා අඳුන ගන්න කියලා. මොකද්ද ප්ලේ කරන්නේ? ලස්සන එකක් කියන්න නැතුව ප්ලේ කරමු කවුන්ට් කරලා.
1: හරි, අපි ලැස්ති.

0: ඒක නේද? අම්මෝ, ඒ සින්දු අර ඇත්තටම හනා වගේ නේ ලෙහන්සා. බලන්නකෝ මේ මල්ලිලා කොච්චර දක්ෂයිද කියලා. හරිම සතුටේ, හරිම ආඩම්බරයි නේද?
1: ගොඩාක්.
0: අපි මේගොල්ලන්ගේ නම් තුන හැමෝටම ඇහෙන්න කියමු දාපහු.
1: මහරගම ජනාධිපති විද්‍යාලයෙන් විදුලිත දෙව්තිස් මල්ලි, පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන් විහඟ විඳුසර, ඒ වගේම උමේෂ් රන්දීර් කියන මල්ලිල තමයි අද අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණේ.
0: ඒගොල්ලන්ගේ හැකියාවන් ලෝකෙටම අරගෙන යන්න ඇවිත් ඉන්නවා. මැන්ඩලින් තමයි ඒගොල්ලන්ගේ ඉන්ස්ට්‍රුමෙන්ට් එක වෙන්නේ. ඉතින් ෆේස්බුක් ලයිව් එකට එන්නකො මේ වෙලාවේ කාර්යබහුලයි කියලා මම දන්නවා ඕගොල්ලෝ. ඒ නිසා අපි ෆේස්බුක් ලයිව් එක ඉවර කරාට කමක් නෑ. පස්සේ පුළුවන් වුණ වෙලාව මෙම ටග්ගල් ඇවිල්ලා නැත් FM Facebook පිටුවට ඇවිල්ලා Facebook Live එකෙන් මේ වැට තුන් දෙනා කවුද කියලා බලලා ඔයගොල්ලන්ගේ ආශිර්වාදෙත් එකතු කරන්න.
2: Let FM Alpha Studio with Kasuni and Lehansa.
0: උදේ 6:24
1: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0870313036.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
0: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: කුරුණෑගල, නාරම්මල, ELW, නන්දන මීටර් 100ක් 200ක් පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. වෛද්‍යවරයෙක් හම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා ස්ටෙන්ට් දාන්න වෙනවා. කෙනෙක්ගේ පණිවිඩයක් මත මේ සෙවනගල වෙද මහත්මයාට ගියා. හතරපාරේ මම බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත් ගන්නකොට මට සම්පූර්ණයෙන්ම දැන් සුවයි.
0: කතා කරන්න 0777 300 940.
8: FM 95 FM

0: ගේ දක්ෂතා ලෝකෙට අරගෙන යන්න වෙහෙසෙන විදිහ දැම්මේ විදුනිත කිව්වෝ එයාගේ එකම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ හොඳම මැන්ඩලින් ප්ලේයර් වෙලා ඊට පස්සේ ඒක ලෝකෙට අරගෙන යන්න කියලා. ඒක කොච්චර ලස්සන වටින බලාපොරොත්තුවක්ද නේද ලෙහන්සා?
1: ඒක නම් ඉෂ්ට වෙනවම තමයි.
0: ඒකනේ ඒකනේ Facebook Live එකේ තනියම ප්ලේ කළොත් පෙන්වන්නේ. හරි, අපි එහෙනම් තව ඔන්න වාදනයක් අහන්න යන්නේ. හරි.
2: 1 2 3 4.

0: ඔක්කොල තබාලානේ සැලෙන නෙනෙන තවයි එකක් තව එකක් ප්ලේ කරමු වන් මෝ එක දිගට දෙනවාට දැන් හරි කවුන්ට් එක දෙන්න
1: one two three

0: ඉතින් හරි මාසයි මේ වාහනකොට දකිනකොට අපි අපේ මේ මැද ඉන්න උමේෂ්නේ දෙයාගෙනම උමේෂ්කෙන් අහමු දෙයාගේ අනාගත බලාපොරොත්තු මොකක්ද කියලා කියන්න බලන්න.
1: මාතර සංගීතඥයෙක් වෙන්න මං එතකොට එක එක සින්දු හදලා මගේම සින්දුවකට මං ආසයි මගේ මැන්ඩලින් පාට් එකක් දාන්න.
0: ඒකත් ලස්සන බලාපොරොත්තුවක් නේ. මගේම සින්දුවකට මගේම මැන්ඩලින් පාට් එකක් දාන්න ආසයි. කියන්නේ එයාම තමයි මැන්ඩලින් එක ප්ලේ කරන්නේ. විහංගගේ බලාපොරොත්තුව මොකක්ද?
2: ඇත්තර මං සංගීත පැත්තෙන් ඉදිරියට යන ගමන් ඉගෙනේ මේ කටයුතු කරලා මේ ඉංජිනේරුවෙක් වෙන්නත් කැමති. ඒක තමයි ඉතින් මගේ
0: බලාපොරොත්තුව වෙන්නේ. ඒ කියන්නේ ඉංජිනේරින් වැඩ කරලා හවසට ඇවිල්ලා මැන්ඩලින් එක ප්ලේ කරලා නේ සින්දුවක් කියලා ඔන්න ඔහොම තමයි ඉතින් ලස්සන බලාපොරොත්තු අපි හැමෝගෙම ජීවිත ලස්සන කරනවා නේ ලෙහස. ඔව් බලාපොරොත්තු අපිව ජීවත් කරනවා. ඉතින් මේවා ඇහෙනකොට අපිටත් ආය අලුත් බලාපොරොත්තු ඇති වෙනව නේද? අපිටත් ජීවිත ජීවත් වෙනව කියලා හිතෙනව නේද? ඉතින් ඒකනේ මේ විදිහට ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් හොඳම දේවල් මේ උදේම ඔයාට අරගෙන ඇවිල්ලා දවසම සුබ කරන්නේ, දවසම ලස්සන කරන්නේ. බර්ත්ඩේ අරන් එනවා. බර්ත්ඩේ විශේෂ අද අපි කපන්නේ මැන්ඩලින් බර්ත්ඩේ ටියුන් එකත් එක්ක. හරිනේ?

0: ඔන්න අපි අද කපන්න යන්නේ ලොකුම ලොකු බර්ත්ඩේ කේක් එකක්. මෙන්න ඉන්නවා අද 19 වෙනිදා උපන්දින සමරන කට්ටිය. මුලින්ම අපිට වෙලා තියෙනවා එල්මි කවිෂා පුංචිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මෙන්න පුංචිගෙ පුතාලා දෙන්න සනල් සයුල් තුන් දෙනා සනල් සයුල් සවිඳු පුතාලයි පවුලේ හැමෝමයි කියලා අපිට වෙලා තියෙනවා. ඒ වගේම අකුරැස්සෙන් අශානි ආන්ටි කියලා අපිට තියෙනවා. ඊයේ මගේ පුතා කිතරු මුදලිගේගේ උපන්දිනේ, අද මගේ මහත්තයාගේ උපන්දිනේ කියලා බර්ත්ඩේ කේක් දෙකක් තියනයි කියන්නේ නේ. ඒ වගේම ජනිත් ලිවේරා අද 32 උපන්දිනය සමරනවා. සුබපැතුම් එක්කරනවා පවුල හැමෝම. අසේල රුක්මාලි, ශ්‍යාමලි, මයිකල්, එතකොට අම්මයි තාත්තයි ගිහන්සයි පවුලේ ආදරණීය හැමෝමයි ජනිත් ලිවේරාගේ උපන්දිනයට සුබපැතුම් එකතු කරනවා. ඇල්ෆා ස්ටුඩියෝ අපි හැමෝමයි. අද මිනදි තිෂායාගේ 6 උපන්දිනය සුෂාතා විද්‍යාලයේ 1 ඉගෙන ගන්න චුටි බබෙක් තමයි මේ. ඊට පස්සේ අද අපේ අම්මගේ බර්ත්ඩේ එක, මගේ අම්මා දර්ශනී අම්මගේ 33 උපන්දිනය කියලා අපිට ඔන්න එයාගේ දෝනී එවලා තියෙනවා. හරිද? හරි. එහෙනම් ඔන්න නෙතෙ මෙල්ෆා ස්ටුඩියෝ එකෙන් අද බර්ත්ඩේ එක සමරන හැමෝටම හැපි බර්ත්ඩේ. තව එකක් තියෙනවද?
1: ඔව්, තව එකක් තියෙනවා. මම ඒක කිව්වේ නැත්තම් ලොකු අඩුපාඩුවක්. මේ අපිට මේ අද මගේ පොඩ්ඩිගේ 17 උපන්දිනය එවුමි කවිෂා, මං හිතන්නේ අපි ඒක කිව්වා. හැබැයි කසුණියක්, අපිට එයාගේ අම්ම ලස්සන මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ ඒ ධෝනි ගැන, එයාට හිතන විදිහ. මේ පාර යා අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් 9A සරන් රත්නාවලි බාලිකා විද්‍යාලයටත් ගිහින් තිනවා ගම්පා. ඉතින් හරිම ලස්සන බර්ත්ඩේ විෂ එකක් අම්ම ධෝනිට එකතු කරනවා.
0: හරි, අපිත් එහෙනම් ඒ විෂ එක ඒ විදිහටම එකතු කරමු. ලෙහන් සර්, ඔයා කැමතිද? දැන් මේ නිවාඩු කාලෙනේ නේද? නිවාඩු කාලේ එක එක දේවල් කරනවනේ. සරුංගල් යවනවා, විනෝද ගමන් යනවා, දැන් මේ අපේ පිරිමි ළමයි හෙයා කට්ස් දානවා. ඉතින් ඒ වගේ චූටි චූටි සුන්දර දේවල් දරුවන්ට ලස්සන අත්දැකීමක්. හැබැයි අර මම ඊයේ පෙරේද දවස් දෙකේම කිව්වා, ඩොක්ටර් දීපාල් කියනවා මේ දවස්වල අනතුරු වැඩි. ඉතින් ඒ නිසා අම්මල තාත්තලා අවධානයෙන් ඉන්න ඕන, විමසිල්ලෙන් ඉන්න ඕන, විනෝද ගමන් යනකොට යන යන තැන කෑම බීම ගැන ටිකක් පරිස්සම් වෙන්න ඕන. මේ හැම දෙයක් ගැනම කල්පනා කරලා විෂන් කියා තව ලස්සන වැඩක් සංවිධානය කළ තියෙනවා අගෝස්තු 22. ඔන්න හැමෝටම ලස්සන අත්දැකීමක් එක්ක ඇස් පරීක්ෂා කරගන්න පුළුවන් නොමිලේ. කියන්නේ එතෙන්ට ගියාම ඇස් දෙක විතරක් පරීක්ෂා කළාය, ආපස්සට හැරිලා එන්න ඕන නෑ ලෙහන්සා. එතන තියෙනවා ෆේස් පේන්ටින්, එතකොට මැජික් ෂෝ එකක් තියෙනවා, ඒ වගේම ඩිටෙක්ටිව් චැලෙන්ජ් ගේම්ස් තියෙනවා, එක එක දේවල් තියෙනවා. ඉතින් ලස්සන ක්‍රියාකාරකම් එක්ක දරුවන්ට එකතු වෙන්න අවස්ථාව ඔන්න විෂන් කෙයා වෙතින් සලසල දීලා තියෙනවා. විෂන් කෙයා යුනියන් ප්ලේස් එකට තමයි යන්න ඕන අගෝස්තු 22 උදේ 9 ඉඳලා හවස 5 වෙනකම් මේ වැඩේ තියෙනවා. අවුරුදු 5 ඉඳලා අවුරුදු 13 වෙනකම් දරුවන්ට අවස්ථාව තියෙනවා. කණ්ණාඩි, අවු කණ්ණාඩි සඳහා සීට 20ක් වට්ටමුත් ලැබෙනවා. දරුවන්ට ලියාපදිංචි වෙන්න ඕන කලින්. මොකද දැන් අර මං කියවන හැම දෙයක් ගැනම අපි විමසිල්ලෙන් කටයුතු කරන්න ඕන කියලා ලෙහස. දරුවන්ගේ පරිස්සම ගැන, ආරක්ෂාව ගැන හිතලා කලින්ම ලියාපදිංචි වෙන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා විෂන් කෙයා වෙතින්. 076-12-50-855 076-12-50-855 අංකයට කතා කරලා විස්තර දැනගෙන ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉතින් යන්න ගිහිල්ලා මේ ලස්සන ක්‍රියාකාරකම් එක්ක එකතු වෙලා ලස්සන අත්දැකීමක් ජීවිතේටම එකතු කරගන්න.
2: Net FM Alpha Studio with Vision Kya. Kasuni and Lehansa.
3: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
3: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
7: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112-1135-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
0: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
8: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadunwadena Rhino Premier Roofing Sheet Fetivistra Sandhal Dhatunai Anuhaya Amatana
10: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540
11: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
12: ඔව් මන් දන්නවා TravelNet
13: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙට් තමතන්න 0112-1163-363-0776-716-3672
14: NetFM Alpha Studio with Kasumi and Lehansa
1: අපි තවත් ලස්සන මැන්ඩලීන් වාදනයක් අහමු. ඒ වගේම මට හිතෙන්නේ කසුණියක්කි අද දවස නම් මේ මල්ලිලට හොඳටම මදි. අපි තවත් දවසක අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක ලස්සන කරන්න මෙයාලටම එන්න කියමු. එහෙනම් ඔන්න ඔයගලන්ට අවස්ථාව.

0: නෙළුම් නෙවිය රඟාලා හැමෝම අහල තියෙන ඔය සින්දුව නේද? ලොකු පොඩි හැමෝම. ඉතින් මැන්ඩලින් කියලා කියන්නේ හැමෝම ප්ලේ කරන්න නැති ඉන්ස්ට්‍රුමන්ට් එකක්. හැබැයි දැන් මේකට ලොකු උනන්දුවක් දක්වනවා බලන්නකො අපි හිතුවටත් වඩා නේ. දැන් මේ මෙතන ඉන්න අවුරුදු 11, 12, 14, 15 මේ වයස් සීමාවේ කට්ටියනේ මේ ඉන්නේ. ඉතින් මේ පුංචි වයසේ ඉඳලම මේ විදිහට ලස්සනටම නොටේෂන් එක බලාගෙන ප්ලේ කරන්න පුළුවන් කියන්නේ ඊය එකට ප්ලේ කරන්න පුළුවන් කියලා කියන්නේ ලෙහන්සා. තව ඉස්සරහට යනකොට සර්ගේ වයසට එනකොට චොච්චර හොඳට ප්ලේ කරයිද නේද? ඉතින් යන්න කලින් අපි ගුරුතුමා ගැන වචනයක් කියන්න ඕන නේද? විහංග කියන්න.
1: මැන්ඩලින් ප්ලේ කරන්න ඒ වගේම ඒ ටෙක්නික් කියලා දෙන්න ඒ වගේම අපිට මේ එක එක වැඩවලට යොමු කරන්න ගොඩක් මහන්සියනවා. ඉඳවන් මේ උදිත ස්ටුඩියන් තේ
0: මුදිත සෙට්ටිනායක සර්ගේ ආදරණීය ගෝලයෝ නේද? ඉතින් දක්ෂයි. ඒ වගේම යන්න කොනෙත ෆිම් YouTube එකට ගියා නම් මුදිත සෙට්ටිනායක සර්ගේ තව ගෝලයක ඉන්නවා. ඒ ගෝලයාව බලා ගන්න පුළුවන්. ආයේ මේ වගේම ලස්සනටම ප්ලේ කරනවා. ඒ වගේම ලස්සනටම සින්දු කියනවා. ඉතින් මේ දේවල් අපි මේ විදිහට අරගෙන එන්නේ ලෙහන්සා හැමෝගෙම ජීවිතවලට හොඳම වයිබ්‍රේෂන් එක දෙන්න. අනිවාර්යම. ඔන්න දැන් මේකත් ලස්සන වයිබ්‍රේෂන් එකක්. මේ දවස්වල මේ සරුංගල් කාලෙනේ. යන්නකෝ ඌව කොල්ල කෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌ අහස නේක වර්ණයෙන් හැඩවන ඒ පළාතේ ඌ පළාතේ පළමු වතාවට පවත්වන විශාලතම සරුංගල් සෙනකෙළිය. කවද තියෙන්නේ?
2: අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දොව මහජන ක්‍රීඩාංගණයේදී
0: ෆුඩ් ෆෙස්ටිවල්, හොලි ෆෙස්ටිවල්, DJ කොන්සර්ට් මේ වගේ රසපිරුණු අත්දැකීම් රසක් ලබා ගන්න පුළුවන් ජයග්‍රහක ජයග්‍රහිකාවන්ට වටින තෑගෙත් තියෙන ඌ එක මහසක සරුංගල් හමුවනදා ඔන්න ඕගොල්ලොත් එන්න මාධ්‍ය සවිය විදිහට අපිත් එකතු වෙලා ඉන්නවා නෙත් FM විදිහට. ඉතින් අපි බලමු ඌ වහස හැඩවෙන විදිහ අගෝස්තු 22 නේ.
2: අපිත් එනවානේ.
0: ඔව් අපි ලෑස්ති. හැබැයි සරුංගල් යවන වැඩේට මම යන්නේ නැහැ. මොකද සරුංගල්ලයත් එක්කම මම යන්න ඉඩ තියෙනවා. ඒකයි. එහෙනම් අපි මේ මලිලා 3 දෙනාට සමුදමුද?
2: හා අපි කියමු අද අපිත් එක්ක එකතු වුණු කට්ටිය. මාර්ගම ජනාධිපති විද්‍යාලයේ වේදනිත දෙව්තිස් මල්ලි, එතකොට පෙළියන්දල මධ්‍ය විද්‍යාලයේ විහංග විදුසර සහ උමේෂ් රන්දීර් කියන මල්ලිලා තමයි අද අපිත් එක්ක එකතු වුණේ.
0: එයාලා හොඳ අත්දැකීමක් ලබා ගත්තා. ඉතින් ඒගොල්ලන්ට ලස්සන බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු හොඳට සුබවාදීව ඉදිරියට අරගෙන ගිහිල්ලා තමන්ගේ ලක්ෂයම සපුරගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ජය වේවා. හෙනං මම කසනේ.
2: මම ලහන්සා.
3: FM 95 94.8 Net FM දිවයින පුරා
4: මහාද තාත්තේ ඔච්චර කල්පනා කරන්නේ. දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
5: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
6: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරු සරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: FM 95 FM 94.8 Net FM Divine Pura.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් එම්මම් කතා

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 19 වනදා බදාදා අවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙත් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්මාමය. නෙත් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
2: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල 22 ගැන ජාත්‍යන්තරයට කරුණු කියන්න ආණ්ඩුවෙන් තීරණයක්. රට යලි ආර්ථික අර්බුදයක පැටලෙයිද රනිල්ගෙන් බය හිතෙන අනාවරණයක්. ශිරාන් බාසිග්ගේ වත්කම් සහ දේශපාලන සම්බත්තා සොයා පුළුල් විමර්ශන. රුසියාවේ අනතුරු ඇඟවීමට බ්‍රිතාන්‍යයනුත් ප්‍රතිචාර.
4: මිනිස්රුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙනෙන නීති සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් සංවාද මතුවෙමින් පවතිනවා. ඒ අතරතුර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රට අවධානය යොමු කළ යුතු ප්‍රමුඛ කරුණ වන්නේ විනිසුරු විශ්‍රාම වයස නොව ඉදිරියේදී ගෙවීමට සිදුවන විදේශ ණය ගැටලුව බවයි. ඒ ඇතුළු පුවත් පෙළේ සත්‍ය අනාවරණය මෙතැන් සිට.
5: විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව විශේෂ දූත නිලධාරියා යොමු කළ ලිපියට අදාළව කරුණු දැක්වීමට රජය තීරණය කර තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යංශය මගින් එම කරුණු පැහැදිලි කිරීම සිදු කිරීමට නියමිත බවයි. 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ බව කියා සිටියා. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් යොමු කළේ මෙලෙසයි.
6: එක්සත් ජාතීන්ගේ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳව විශේෂ දූත නිලධාරිනිය පෙන්වා දෙන්නේ මේ අදහස් කරන සංශෝධනය හරහා ප්‍රතිලාභ ලබන විනිසුරුවන් විසින්ම මෙම සංශෝධනයේ ව්‍යවස්ථානුකූල භාවය 121 වගන්තිය යටතේ තීරණය කිරීමට සිදුවීමේදී ඒ තුළ බැඳියාවේ ගැටුමක් conflict of interest එකක් ඇතිවීමේ අවදානමක් මතුවන බවයි ඔබතුමා දන්නවා. විශේෂයෙන්ම තමන්ගේ නඩුව තමන්ටම ඇසිය නොහැකි කියන මූලධර්ම Nemo Judex in causa sua යන ප්‍රතිපත්තියට අනුව ගරු විනිශ්චයකරුවෙකුට නඩුවේ පාර්ශ්වයන් හෝ විෂය කරුණු සමග පෞද්ගලික සම්බන්ධයක් නොතිබිය යුතුයි කියන මූලධර්මය ඔබතුමත් හොඳින් නීතිඥවරයෙක් හැටියට දන්න කාරණාව. ඒ නිසා මේ බැඳියාවේ ගැටුම conflict of interest ඇතිවීමේ අවදානමක් මතුවෙනවා නේද? රජය මේ අදහසට එකඟ වෙනවද? එසේ නොවන්නේ නම් මේ මන්ද?
5: අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
7: එක්සත් ජාතීන්ගේ විනිසුරුවන්ගේ ස්වාධීනත පිළිබඳ විශේෂ දූත නිලධාරියා විසින් එවනද ලිපියක් මා වෙත ලැබී ඇති අතර එහි ඇති අන්තර්ගතය අනුවද ඔවුන් සතුව වඩාත් නිවැරදි තොරතුරු පවතින්නේ දැයි සැකයක් මතුවෙනවා. මොකද ඔවුන්ටත් තොරතුරු දීලා තිබෙන්නේ ඒ තියෙන සමහර වාක්‍ය අනුව ඉහළ අධිකරණවල විනිශ්චයකරුවන්ගේ වයස වැඩි කිරීමක් සම්බන්ධයෙන් විශ්‍රාම වයස. කෙසේ වෙතත් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම විශේෂ දූත නිලධාරියා වෙත අදාළ සියලුම කරුණු දැක්වීමට කටයුතු කරන අතර ඒ ඉදිරියේදී එම නිලධාරිය ලැබීමට සලස්වනු ඇත. ඒ අනුව මෙම අසාතිමන ප්‍රශ්නයටත් ඊට අනුසාංගික වූ අනිත් සියලුම කරුණු වලට රජය විසින් එක්සත් ජාතීන්ගේ විශේෂ දූතයා විසින් මෙම කරුණු වාර්තා කරනු ඇත. නමුත් පනතක ව්‍යවස්ථානුකූලභාවය නිර්ණය කිරීමට ව්‍යවස්ථාව 121 සිට 125 දක්වා වගන්තිවල දීලා තියෙන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි. ඒක මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුද්ගලික නඩු කටයුත්තක් නෙමෙයි. තමන්ගේ නඩුව තමන් අහනවා නෙමෙයි. මක්නිසාද ලබදියාවන අතර ගැටුම් conflict of interest සම්බන්ධයෙන් විනිශ්චිත නඩු ටින් තුළ පැහැදිලිව උදාහරණ වශයෙන් දීලා තිබෙනවා කොයි ආකාරයේවද ලැබදිය අතර ගැටුම් වෙන්නේ කියලා. යම් හේකින් සමස්ත අධිකරණ නැතුව යම් පුද්ගලෙක් තෝරාගෙන කරනවා නම් ඔය කියන කතාන්දරය ඇත්ත වෙන්න පුළුවන්. ඒක නිසා ලැබදිය අතර ගැටුම කියන නීතිමය සංකල්පය පිළිබඳ අවබෝධය තිබුණා නම් මෙතන එසේ වෙන්නේ නැහැ. කොහොමත් 121 125 අතරේ ඒගොල්ලෝ තමයි කරන්න වෙන්නේ. මොකද මීට කලිනුත් නඩුකාරතුමන්ලට විරුද්ධව නඩුම සුප්‍රීම කෝට්ටේගේ කොටු පිළ ඇති වෙන්න අහලා තියෙන නිසා.
5: පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
8: අකමැති විනිශ්චයකාරවරයෙක් ඉවත් කිරීම වැරදි. ඒ වගේම කැමති කියලා දුරදරන විනිශ්චයකාරවරයෙක්ව කණ්ඩායමක් වැඩිකල් තියා ගැනීමත් වැරදි. වෙනස්කමක් කරනවා නම් පූර්ණ අධ්‍යයනයකින් යුතුව නිසි කරුණු සොයා බලා කළ යුතු බවත් ෂණිකව කරන ඇඩ්හොක් කියලා අපි හඳුන්වන ඒ ක්‍රමයට මේ ඇඩ්හොක් සංශෝධන අරන් එන්න එපා කියලා කියන්නේ. ඒ නිසා මේ ජාත්‍යන්තර විවේචන එල්ල වෙන්නේ මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයකදී අනුගම කළ යුතු නිසි ක්‍රියාමාර්ග නොගෙන ඇති නිසා. ලෝක ධර්මයට ආචාර ධර්මවලට මානව හිමිකම් පිළිබඳව ප්‍රමිතීන්ට අනුකූල නොවන නිසා. එනිසා හැමෝම රැවටිලා අපි තමයි ඔක්කොම දන්නේ කියලා මේ ජනතාව රවටන්න පුළුවන්කමක් නැහැ.
5: අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
9: දැන් මොකද්ද මේ වැඩි කිරීම අධිකරණයේ ඇතුලේ ස්වාධීනත්වයට හානි? අපි මේ කරන වැඩේ සම ප්‍රවේශය අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රජයක් හැටියට අපි ආණ්ඩුවක් හැටියට ගෙන යන ක්‍රියාමාර්ග බොහෝ ප්‍රමාණයක් අතර එකම එකක් විතරයි මේ විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩිකරණය විශ්‍රාම වයස අවුරුද්දකින් කල් දාන එක. හැබැයි මේ කල් දාන එක පිටපස්සේ තියෙන්නේ අපේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ වයස ජනවාරි මාසේ එතුමා විශ්‍රාම යන ඊට පස්සේ දැම්මත් කමක් නැහැ කියලා ඉන්නවා කියලා තමයි අපිට ආරංචි. ඊට පස්සේ ඇයි ඒ? අපි කියන්නේ අපිට ව්‍යවස්ථා සංශෝධනය කරන්න පුළුවන් බලයක් ජනතාව දීලා තියෙනවා. ඒ බලය පාවිච්චි කරලා අපි ඒ අදාළ කටයුත්ත කරනවා. ඒ කටයුත්ත කරන් යනකොට අපි අධිකරණයේ කාර්යක්ෂමතාවය ඇති කරන්න අවශ්‍ය කරන ඒ පහසුකම් ලබා දෙනවා. වැඩිපුර අධිකරණ මහා අධිකරණ දානවා. ඒ වගේම විනිශ්චයකාරු ප්‍රමාණය වැඩි කරනවා. ඒ නිසා විපක්ෂයේ තේරුමක් නැති කතාවක් කියලා මට හිතෙන්නේ සමහරුන්ට නඩුත් තියෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ.
5: මේ අතර පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම් පතට එරෙහිව ඊයේ දිනේ තුලදීම පමණක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ වෙත පෙත්සම් 6ක්ද ඉදිරිපත් වුණා. රට හමුවේ ඇති ප්‍රධාන ගැටලුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම නොව ඉදිරියේදී ගෙවීමට ඇති විදේශ ණය ගැටලුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහෙත් කිසිදු පාර්ශ්වයක් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමු කර නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ. හිටපු අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා විසින් රචිත යුද දෙකකට උරදී යන ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
10: මේ රටේ ප්‍රධාන ප්‍රශ්න අපි කොහොමද ආපහු ණය ගෙවන්නේ? විවස්ථා සංශෝධනය කළා විනිශ්චයකාරන් කාලේ දික් කරනවද අඩු කරනවද වැඩි කරනවද කියන එක නෙමෙයි. අපේ අවධානය මෙතෙන්ට යොමු වෙන්න ඕනේ. තාම පාර්ලිමේන්තුව ඇතුළේවත් පාර්ලිමේන්තුවේ පිටවත් අපි මේ ගැන කතා කරන්නේ. ප්‍රශ්න ආවම අපි මොකද්ද කරන්න යන්නේ? අපිට ගෙවන්න බැරි නම් ආපහු අපි බංකොලොත් වෙනවා. මේකයි මමයි සීඑම් බලමැතිමයි දැනුත් ඇතුල් වෙන්න ඉස්සලා TBB කතා කරලා හිටියේ. කොහෙන්ද මේ මුදල් හොයන්නේ? 2028 බිලියන 15ක් හොයන්න ඕනේ. බිලියන 3ක් අපි ණය හැටියට බැඳුම් කරයට ගන්න ඕනේ. දැන් අපි එක තියෙන්නේ බිලියන 6.5යි. මහ බැංකුවේ කියනවා බිලියන 8කට කරන්න පුළුවන් කියලා. ඊට වඩා මුදල් එන්න නම් අපේ විදේශ විනිමය විදේශ ආදායම් වැඩි වෙන්න ඕනේ. නැත්නම් අපිට විශාල රුපියල් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ වගේම විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳ පොලේ තියෙන මිල දීලා ගන්න.
5: එහිදී වැඩිදුරටත් අදහස් දක්වෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.
10: දැන් මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ. දැන් තුන්වෙනි යුද්ධ ගැන තමයි ලියන්න ඕනේ. ඒක ඔබතුමත් නෑ අපිත් නෑ. ඒත් මම බැලුවේ යුද්ධ දෙක ගැන කියවන්න පුළුවන්. තුන්වෙනි යුද්ධ ගැන වචන ස්වල්පයක් කතා කරලා මගේ කතාව අවසන් කරන්න. ඒත් මම ආඩම්බරේනෝ මං එක්ක වැඩ කරපු ඒ සම්පූර්ණ කණ්ඩායමට අගමැතිතුමා ඉඳන් සියලු දෙනාටම ඉතින් එතුමලන් තියෙන ඒ සහයෝගය එක්ක අපි ඉදිරි ගමනක් ගියා. දැන් අනාගතේ තියෙන්නේ ඉතින් මතක තියාගන්න මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා. ඒ යුද්ධෙන් පයින්න බැරි නම් අපි හරි කරදරයක ඉන්නේ කියලා කියන්න කැමතියි. මං ඉතින් ගෙනල් තියෙන සුභාරංචි නෙමෙයි. කොහමද හැම වෙලේම මං ගේන්න අසුභාරත්. ඒ නිසා මම බැලුවා මේකත් සඳහන් කළා. මගේ වචන සල්පේ අවසන් කරන්න.
5: 2027 වසරේ මාර්තු මාස අවසානයේ වන විට IMF ගිවිසුම අවසන් වන බැවින් ඉන් අනතුරුව ආණ්ඩුව ගන්නේ කුමන ක්‍රියාමාර්ගයක්දයි රට හමුවේ පැහැදිලි කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා. විදෙස්ගතව සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය චාවාරම්කරුවෙකු බව කියන ඩුබායි රවිෂ්ක නැමැත්තාගේ මෙරට ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට අධික තොගයක් සමග පොලිස් විශේෂකාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර්ය බලකායේ මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව බණ්ඩාරගම මස්විල වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සිදු කළ වැටලීමකදී එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 672ක් විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන දෙකක් විශේෂකාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු පානදුර කුඩුසලින්දුගේ ජාලයට සම්බන්ධ දැනට ඩුබායිහි සැඟව සිටින ඩුබායි රවිෂ්කගේ මෙරට ප්‍රධාන ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ වෙත බාර දී තිබෙනවා. මෙම මාසේ මුල් දින 16 තුළදී සංචාරකයන් 113,307 දෙනෙකු මෙරටට පැමිණැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය නිකුත් කළ නවතම දත්ත අනුව අදාළ කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණැත්තේ ඉන්දියාවෙන්. එරටින් පැමිණි සංචාරකයන් ගණන 25,355ක්. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 12,738ක් සහ ප්‍රංශයෙන් සංචාරකයන් 8,106 දෙනෙකුද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 16 වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් ගණන 14,56,725ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. රොසියාවෙන් එල්ලවන ඕනෑම බලපෑමක් හමුවේ වුවද යුක්රේනය වෙනුවෙන් 100%ට සහයෝගය නොකඩවා ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් පවසනවා. රොසියාව තුළට එල්ල වූ මෑතකාලීන ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඩ්‍රෝණයානා භාවිත කර ඇති බව තහවුරු වීමත් සමග මොස්කව් පාලනය විසින් බ්‍රිතාන්‍යයට සිදු කළ අනතුරු එඟවීමට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා. අපි වාසිදායක වෙලාවට විතරක් එකතු වෙන යහළුවෝ නෙවෙයි. යුක්රේනයට අපගේ සහය අවශ්‍යම මොහොතේ අපි ඔවුන් වෙනුවෙන් සිටිනවා. ඒ ස්ථාවරය කිසි විටකත් වෙනස් වෙන්නේ නැහැ යනුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ චෝදනා කළේ එක්සත් රාජධානිය චේතනාන්විතම යුක්රේන අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමට කටයුතු කරන බවයි. මෙම ගැටුමට බ්‍රිතාන්‍ය වැඩි වශයෙන් මැදිහත් වන තරමට ඔවුන්ට ගෙවීමට සිදුවන වන්දියද වැඩිවනු ඇති බවට රුසියානු තානාපති කාර්යාලය දැඩි ලෙස අනතුරු අඟවා තිබුණා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුමල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරයේ කෙරෙනවා. ඒ පිළිබඳ තොරතුරු නෙට් නිවුස් නියෝජිත කමල් සුරවීරගෙන්.
11: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කරා. ඊයේ රාත්‍රියේ පෙරහැර නැඹීම සඳහා අතිවිශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටි ආකාරයක් දක්නට ලැබුණා. පෙරහැර ගමන් ගන්නා වීදිවල වගේම අනෙකුත් වීදිවලත් විශාල පිරිසක් පැමිණ සිටි ආකාරයක් දක්නට ලැබුණා. මෙම පෙරහැර නැඹීම සඳහා පැමිණි සියලු ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් සියල්ලත් ඒ ආකාරයෙන්ම පවසා ඇති ආකාරය දක්නට ලැබුණා. විශේෂ ආරක්ෂිත වැඩසටහනක් විශේෂිත රථවාහන ගමනාගමන වැඩසටහනකුත් ක්‍රියාත්මක කර තිබු ආකාරය තමයි දක්නට ලැබුණේ. ඒ වගේම තමයි අද දිනයේ පෙරහැර මංගල්‍යයේ දෙවන පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත කර තිබෙනවා. අද පස්වරු 6:00 විනාඩි 41ට උතුරු දිශාමුඛව තමයි පෙරහැර ආරම්භ වීමට නියමිත තිබෙන්නේ. අද දින පෙරහැර ශ්‍රී දළදා මාලිගාවසලින් පිටත්ව බැවපාර දළදා වීදිය DS සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ගෙහට විත් ගෙවදීම තමයි සිදුවෙන්නේ. ඊයේ රාත්‍රියේ සිටම අද පෙරහැර නැගීම සඳහා ජනතාව මහනුවර නගරයට එක්වප සිටින ආකාරයක් දක්නට ලැබෙනවා. පෙරහැර සංචාරය කර වීදිවල මේ වෙනකන් සෙනඟ කිරි යම් දිශ ආකාරයක සිටින ආකාරයක් දක්නට ලැබෙනවා. මම කමල් සිරවීර මහනුවර සිට නෙට් නිවුස් වෙනුවෙන්.
5: නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
12: ඔබ වෙත ගෙන ආවේ
13: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
14: FM 95 FM 94.8 Net FM
15: Divine Pura Divine
16: Pura මම කැප්ටන් රත්නායක කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය ඔදවල සටන් කළා ඒ මගේ රට වෙනුවෙන් මට මගේ එක හැක් නැති වුණා ඒත් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි මම හෙට ඉඳලා විශ්‍රාම යනවා මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හිතක් ඇති රටක් ගොඩනගන්න
17: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
18: Good morning දැන් වෙලා උදේ 7:02

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM I'll go down
2: brought to you by anuttana kaduma milak kasagala green super shaka matale athuragiriya mulleriyawa narammala gane mulaka pola kasagala samuha vyapare vetin
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: බොරලස් ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්. අමතන්න. Prime Lands 13/22.
5: Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13/96 අමතන්න.
6: Damro වසර මැද සේල්. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. සියලුම Damro ප්‍රදර්ශන
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න
9: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
10: බිස්නස් කරන අයට මේක යෝධ හයිය
11: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
12: හොට්ස්පොට් අයියේ
11: දේටා නෑ අනේ
12: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
13: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
14: We're ready for this war
15: squash the bad Hitler's Nazi Congress comes to an end
16: together on a day of profound joy a soaring hope
17: the day a planet stops for a game
1: Net FM I'll go down
2: brought to you

0: ගුඩ් මෝනිං, වෙලාව දෙහතයි විනාඩි දහයයි. අද වෙන්ස්ඩේ බදාදා ඉන කවාන අචි නුව අද බදාදා පෝස් ඉන කවාන
1: ඉන්න කවාන
0: ඉන්න කවාන කොහේ කියල දීතන්නේ
2: කවරුවත් ඉන කවන් දෙයන් දෙපාන
0: ඉන්න කවාන
2: ෆ්‍රිකන් ගතිය පොඩි තියෙන
1: පොඩි තියන
0: නොද නයිජීරියාවල ගුඩ්මෝනිින්
1: ට්‍රයිබල් ගතිය තිබේ ගෝත්‍රික පැත්තර
2: ස්වර ඇත් තිබන
0: මං ආසයි ට්‍රයිබල් ලැංවේජ
1: අයමගන ගෝත්‍රික
0: ගෝත්‍රික
2: මම අමම්මා පිලේලේ මේ ඇත්තරම ගෝත්‍රික මේ යුගය කියලා කියන්නේ මේ ඒක වෙනස්ම යුගයක්නේ. මිනිස්සු මංහිතන්නේ මේ කාලය මුලින්ම නවත්ව ගණ්ඩ හැදුවෙත් ඔය යුගයේදි තමයි.
1: කාලය
2: ඕ කාලය නවත්ව ගණ්ඩ ගන්න උත්සාහයක්නේ චිත්‍රයක් අඳිනවා කියන එක. මොකක්හර චිත්‍රයක් අඳිනවා කියලා කියන්නේ කාලය නවත්ත ගණ්ඩ ගන්න උත්සාහයක්නේ. එතකොට මුලින්ම මිනිස්සු චිත්‍ර අඳින්න පටන් ගත්තේ ඔය අපි කියන ඔය අප්‍රිකාවේ සමහර ලෙන් වලින් හම්බෙනවා. ලැස්කෝලෙන් තමයි ප්‍රංශේ මේ මුලින්ම හම්බවෙන ඒ වගේ චිත්‍ර පිළිබඳව අපේ දැන් කුරුල්ලංගල පිළිබඳවත් එහෙම කතා තියෙනවා. මේ කෙසේ හෝ ඉතින් ඔය විශේෂයෙන් ගුහා චිත්‍ර කියලා කියන්නේ ඒ ඔය යුගයේදී මේ කාලේ නවත්ව ගන්න ගත්ත උත්සාහය. ඉතින් මිනිස්සු ඊට පස්සේ මේ දැන් හමා යන කාලේ දැනගත්ත නවත්තන්න බෑ, දවසෙන් දවස කාලය ගෙවෙනවා. හැබැයි එහෙ මොහොත සටහන් කරලා තියාගන්න පුළුවන් නම් ඒක කාලය නවත්තලා ආය අනාගතයට ගෙන යන්න පුළුවන් කියන අදහස මිනිස්සුන්ට අවුරුදු මං හිතන්නේ 10,000කටත් කලින් ඉඳන්ම තිබුණා. දැන් ඔය හම්බෙන සාධක අනුව ඔය චිත්‍රවල මුල් යුගයේ සමහරලාට අවුරුදු 50,000-60,000 පවා වෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා. ඉතින් කෙසේ හෝ ඕම ඇවිල්ලා මේ මිනිස්සු තාක්ෂණික වශයෙන් චිත්‍රයක් කියන්නේ තාක්ෂණ ඇත්තමයි මොන හරි වර්ණයක් කරන්න සටහන් කරන්නේ ඒ ඒ කාලට සාපේක්ෂ තාක්ෂණයනේ. මේ මිනිස්සු තාක්ෂණික වශයෙන් මොහොතකට තමන් ගත කරපු මොහොත නවත්වලා සටහන් කරගෙන ඉදිරියට අරන් යන්න පුළුවන්ද කියලා ගත්ත උත්සාහය පිළිබඳව සුවිශේෂී දිනයක් තමයි අද. ඉතින් ඒ දිනය එන්නේ 1839 දී අද වගේ දවසක. ප්‍රංශයේ ලුවී දාගර් නෙස්පර් කියලා දෙන්නෙක් 1839 අගෝස්තු 19 වෙනිදා ප්‍රංශයේ සමුළුවකට අදහසක් ඉදිරිපත් කරනවා. අදහසක් ඉදිරිපත් කරලා මේ තාක්ෂණික වශයෙන් තියෙන කාරණේ වෙනුවෙන් ඔවුන් පේටන්ට් එකක් ගන්නෙ නෑ. ඔවුන් ඒ වෙනුවට ප්‍රංශ රජයට යෝජනා කරනවා අපිට ජීවිතාන්තය දක්වා වැටුපක් දෙන්න, අපිට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න, මේක රජයට පවර ගන්න කියලා. ප්‍රංශ රජය ඒකට එකඟ වෙනවා. එකඟ වෙලා ඒක ලෝකයට නිදහස් කරනවා. ලෝකයේ ඕන කෙනෙක්ට ඒ අදහස අරන් දුවන්න අවස්ථාව දෙනවා. හැබැයි පවුන් මට මතක විදිහට ෆ්‍රැන්ක් 6,000 දීමනාවක් හැම අවුරුද්දෙම මේ දෙපළට ගෙවන්න ප්‍රංස රජය එකඟ වෙනවා.
1: එහෙමනේ කතා කරගත්තනේ වැඩි.
2: ඉතින් එහෙම තමන්ගේ මොකද්ද තමන්ගේ බඩ වඩා ගන්න තමන් නිපදවපු මෙහෙමයි පේටන් ගන්නවා කියන්නේ අරක වැඩක් නෙමෙයි ඈ.
1: ඔව්නේ.
2: තමන්ට අදහසක් තියෙනවා අනිවාර්යෙන් පේටන් එකක් ගන්න. ලංකාවේ පේටන් එකක් ගන්නවා කියන්නේ සෑහෙන්න සංකීර්ණ වැඩක්. ඒ වුණාට කොහොම හරි කරලා පේටන් එකක් ගන්න, ඒක වෙනම එකක්. හැබැයි මේ දෙදෙනාට එහෙම අදහසක් තිබුණා. ඒක ලෝකයට ඒගොල්ලෝ විවෘත කරා. ඒකින්ද ලෝකේ පරිශන කරලා අද වෙනකොට මං හිතන්නේ හැන්ද ගෑරොප්පුව පිහියට වඩා ලෝකේ පාවිච්චි කරන උපකරණේ බවට ඒක පත් වෙලා තියෙනවා. ඒ උපකරණයට මූලික සංකල්පය දුන්නේ අද වගේ අගෝස්තු 19 වෙනිදාක 1839 ඒකට අපි කියන්නේ කැමරාව කියලා.
1: කැමරාව.
2: ඉතින් ඡායාරූපකරණය පිළිබඳව මූලික එක කැමරා ඔබ්ස්කියුරා ඒවා මේවා ආලෝකෙන් ලියන්න පුළුවන්ද කියන එක 1800 ගණන් වල මුල් යුගයේ ඉඳන්ම ආවා අදහසක් විදිහට. හැබැයි මෙහෙම රසායන තහඩුවක මෙහෙම කාලය නවත්තලා පින්තූරයක් විදිහට සටහන් කරගන්න පුළුවන් කියන අදහස මුලින්ම මේ දෙන්න තමයි ලෝකයට ඉදිරිපත් කළේ. ඊට පස්සේ මේක ලෝකයෙන් විශාලම වේගවත්ම කාරණේ බවට පත් වුණා. අද කොච්චර ඒක ව්‍යාප්ත වෙලා තියෙනවද කියනවා නම් ඒ මූලික කාරණයෙන් පරිබාහිරවත් ලෝකයේ ගොඩාක් වැඩ ගන්නවා කැමරාවෙන්. දැන් මොනවද කරන්නේ නැත්ත කැමරාවෙන් සල්ලි හුවමාරු කරන්න QR එක ස්කෑන් කරගන්නෙත් කැමරාවෙන්, පින්තූරයක් ගන්න එක ස්කෑන් කරන්නෙත් කැමරාවෙන්, තව කෙනෙක්ට වීඩියෝ කෝල් එකක් කරන් ලෝකයේ ඒ කෙරෝල ඉඳන් අනිත් කෙරෝලට මම මෙතන ඉන්නවා, අපි දැන් net fm මැදිරි ඇල්ගෝ ටවුන් කර කර ඉන්නවා කියලා අපි ලයිව් දෙන්නෙත් කැමරාවෙන් වෙන එකක් තියා. දැන් ලෝකයේ කනපිට හරවපු උපාංගය වන මොබයිල් ෆෝන් එකක් ගන්න ගියාම ඒකෙන් කතා කරන්න පුළුවන්ද කියලා ආනවට වැඩි අහන්නේ අපි කැමරා ක්වොලිටි
1: කොහොමද
2: කියලා.
1: මෙගාපික්සල් කීයද?
2: ඇත්තට ෆෝන් එකක් ගන්නවද කතා කරන්න පුළුවන්ද කියලා
1: අහන්න. නෑ ඒක බලන්න නෑනේ.
2: කවුරුවත් ෆෝන් එකක් ගන්නවද මේ මට මේකෙන් කෝල් එකක් ගන්න පුළුවන්ද කියලා අහලා.
0: නෑනේ.
2: ඈ පළවෙනියෙන්ම අහන්නේ. දැන් ටික තාක්ෂණ දන්න කෙනෙක් නම් ආයි RAM speed එකේ මේවා කොහොමද? RAM දන්නවද නැහේ අපි. හරිද? මේ අනිවාර්යෙන් අහන්නේ කැමරා ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් දැන් කැමරාව කියන එක ලෝකයේ මිනිසුන්ගේ ජීවිතේ ප්‍රධාන අංගයක් බවට පත් වෙලා තිනවා. ඒකේ ආරම්භය තමයි මීට අවුරුදු 130කට විතර කලින් අර දෙන්න කරේ. හැබැයි ඒ දෙන්න කරපු විශිෂ්ට වැඩේ තමයි ඒ වෙනුවෙන් patent එකක් ගන්න නැතුව ඒක ලෝකෙන් නිදහස් කරපු හින්දා එහි හිටිය තාක්ෂණික ශිල්පීන්ට පුළුවන් වුණා ඒක අරන් තව වැඩි දියුණු කළා ඉක්මනටම සියවසක් යන්නමත් දැන් ලෝකයේ විප්ලවකාරී උපාංගයක් බවට ඒක පත්කරන. ඒ විතරක් නෙමෙයි ලෝකයේ කැමරාව පිළිබඳව දැවැන්තම පියවර තමයි උසාවි නඩු තීන්දුවලට කැමරාවෙන් ගන්න ඡායාරූප සාක්ෂියක් හැටියට ඉදිරිපත් කරන්න
1: පුළුවන් කරන
2: එක. ඉතින් ඒක ලෝකයේ සිද්ධ වෙච්ච ලොකුම පෙරලියක්. මීට අවුරුදු 100කට 200කට කලින් යුක්තිය පසඳලන්න ඒ වගේ ඒ කියන්නේ ඒ මොහොත නවත්තලා ආයේ උසාවියකට අරන් ඇවිල්ලා පෙන්වන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ඒකම විචාරකින් කලා විචාරකින් කියනවා ලෝකයේ මේ වෙනකොට අන්තිමටම බිහි වෙච්ච කලාව තමයි ඡායාරූපකරණය කියලා. සමහර අය කියනවා සිනමාව කියලා. සිනමාව කියන කැමරාවෙම තව දිගුවක්නේ. ඉතින් කෙසේ හෝ හරි අපූර්ව කාලයක අපි ජීවත් වෙන්නේ. මොකද අපිට ඕනම මොහොතක් අතේ කැමරාවක් තියෙන නම් බැටරිය බැහැලා නැත්තම් අනිවාර්යෙන් එක සටහන් කරලා එවන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ලෝකයේ දැන් හැන්ද ගැරප්පුවට වැඩිය මං හිතන්නේ මිනිස්සු පාවිච්චි කරන්නේ දෙනදා ජීවිතේ හැන්ද ගැරප්පුව අල්ලන්නේ ගොඩක් කලකට කන වේලාවට විතරනේ. ෆොටෝ දවසට කීයක් අපි ගන්නවද?
1: ගන්නවදනේ.
2: හැබැයි මේ දාගර්ලා කවදාවත් හිතන්න නැතුව ඇති ලෝකය මෙච්චර පෙරලන්න පුළුවන් විප්ලවයක් ඒගොල්ලන්ගේ තාක්ෂණික සංකල්පය මත සිද්ධ වෙයි කියලා. ඒකින්ද අපි අද ඇල්ගොටවුන් ආරම්භ කරනකොට පුංචි අදහසක් ඉදිරිපත් කරන්න කැමති ලංකාවේ ජංගම දුරකථන ලංකාවේ ජනගහනයට වඩා දෙගුණයකටත් වැඩිය
1: තියෙනවා.
2: ලංකාවේ කෝටි 20ක් මිලියන 20ක් ඉන්නවා ජනගහනය. එතකොට මිලියන 40ක් විතර මොබයිල් ෆෝන් තියෙනවා. ඒකින්ද දැන් මොබයිල් ෆෝන් එකක් අතේ නැති කෙනෙක් නැහනේ. ඒකින්ද අපි කියනවා 0711195 95 මොකද්ද? 95 තව පොඩ්ඩකින් අපේ ෆේස්බුක් එකේ මේ ඔය මොන හරි ජිල් මාල්ලයක් වැටේ ඒකට පල්ලහැනුත් අපි ඔයාට ආරාධනා කරන්නම් ඔබ ඉන්න තැන තියෙන ලස්සන පින්තූරයක් අරගෙන ඔයාගේ ගෙවත්ත වෙන්න පුළුවන්, ඔයාගේ වටපිටාව වෙන්න පුළුවන්, සමහරවිට ඔබේ ඡායාරූපයක් වෙන්නත් පුළුවන්. සමහර අය කැමති නැහැ තමන්ගේ පෞද්ගලිකත්වය හෙළි කරන්න. ඕනේ නැහැ තමන්ට ගන්න පුළුවන් තමන්ගේ වටපිටාවේ තියෙන ඡායාරූපයක් අරන් අපිට WhatsApp කරන්න, නැත්නම් අපේ Facebook එකට ගිහිල්ලා කමෙන්ට් එකක් විදියට ඡායාරූපය
1: දාන්න පුළුවන්.
2: එල්ලන්න. ඉතින් ලෝකයේ විශිෂ්ටම නිර්මාණයක් වෙච්ච දැන් බර්ත්ඩේ උම්පන්දිනයක් සමරනකටත් ඇති මේ පළවෙනියෙන්ම කේක් එකක් කපනවා. දෙවෙනියට ඒකම හැපි බර්ත්ඩේ කියනවා. තුන්වෙනියට මොකද කරන්නේ?
1: ෆොටෝයක් ගන්නවා.
2: පින්තූරයක් ගන්නවා. ඉතින් ඒ පින්තූර ගන්න උපකරණේ උපන්දිනේ. ඒ
1: වෙඩින් එකක් ගන්නද?
2: වෙඩින් එකක්.
1: ඉස්සෙල්ලම කරන්නේ ෆොටෝ ෂූට්.
2: ඒක තමයි. බඳිනවද නැද්ද කියනවට වැඩිය
1: ඉස්සෙල්ල ප්‍රී ෂූට් එක කරනවා.
2: නෑ කැමරමන්ට ඕන විදිහට නෑ දැන් බඳින්නේ.
1: අන්න ඒක ඊට පස්සේ උදේ පාන්දරම ෂූට් එක කරනවා.
2: ඉතින් ඉදන්න මේ දාගරල කරපු විප්ලවය කොහොම එකක්ද කියලා. ඉතින් කෙසේ හෝ ඒ උපකරණ දැන් බර්ත්ඩේ එකට අපි කරන ප්‍රධාන දේ ඡායාරූප ගන්න එක. කැමරාවේ බර්ත්ඩේ එක අද ඒකින්ද ඒ කැමරාවට ගෞරවයක් විදියට ඔයාට ඔයාගේ ප්‍රදේශයේ මේ මොහොතේ හවු වෙන ලස්සනම ලස්සන පින්තූරයක් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් අරගෙන අපේ WhatsApp නම්බරය ආයි මතක් කරොත්
0: 0711 95 95 95.
2: ඉතින් ඒ සුවිශේෂී උපන්දිනේ එහෙම සමරනකොට බොහොම කනගාටුදාය. මෙහෙම ඉපදුනොත් හැම කෙනාටම යන්න වෙනවා.
1: යන්න වෙනවනේ.
2: ඉතින් අපේ ගීත සාහිත්‍යයට විශාල වැඩ කොටසක් කරපු කවදාවත් නොමැකෙන මේ සලකුණක් තියපු රඹුකන. මං හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම වරද්දල කියන නම.
1: රඹුකන කියලා.
2: රඹුකන කියලන්නේ කියන්නේ රඹුකන තියෙන්නේ කෑගල්ල පැත්තේ. රඹුකන තියෙන්නේ මොරවක පැත්තේ. අපේ හාමුදුරුවන්ගේ ගම රඹුකන නෙමේ රඹුකන.
1: රඹුකන.
2: ඉතින් උන්වහන්සේ ඊයේ අපිව හැරදාලා ගියා. දැන්වත් අපි උන්වහන්සේගේ නම හරියට කියලා උන්වහන්සේගේ ගී අහමු. මං හිතන්නේ ලංකාවේ තියෙන ලස්සනම සින්දු ටිකක් ගීත ටිකක් අපිට දායාද කර අපි අර දැන් තාක්ෂණික කාරණයක් කිව්වේ. හැබැයි උන්වහන්සේගේ ගීත වලින් මේ තාක්ෂණය කොහෙද අපි කොහෙද කියලා ප්‍රශ්න කරා මේ එඩ්වඩ් ජයකොඩි මේ මොහොතේ කියන්නේ අපේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ලස්සන පදවැල ගීතයක්. ඉතින් අපි උන්වහන්සේට ඉතින් උන්වහන්සේ අතිවරයන් වහන්සේ කෙනෙක් හින්දා අපිට ආයි උපදින්න කියන්න බෑ. උන්වහන්සේ ප්‍රාර්ථනා කරපු දෙයක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අදත් ඇල්ගෝ ටවුන් මෙහෙම ආරම්භ කරමු.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Ha Enna Sir Malli Enna Ennama Kade Diunu Karanawane
3: Man Itin LB Run Ayek Ganudenu Karanne Mahatthaya Ad Ekek Innat Kalin Indanne
4: LB Run Ay Tamai Mage Haiya
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: උදේ 7 විනාඩි 24යි දැන්.
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Lion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Lion 5 ස්මාර්ට් ඩ්‍රයිව් ස්මාර්ට් සේවිංස් 0112-125-125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 1-1-7-388-388 අමතන්න. නයි ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: අද කතා නැත්තේ මොකද වගේ ලදා. ඔයා එපා හඳන්නට මගේ සුදා.

0: බොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. බොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
1: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
2: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න.

0: ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
2: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.

0: ඔද හතයි විනාඩී තිස් එකයි ඇල්ගටාවම වෙලාව.
1: හරි මේ පැතර මේ ෆොටෝස් එනවා ඉවරයක් නෑ. හරිද? හොඳයි. කට්ටි ඉන්න තැන්වල ඉඳලා ෆොටෝස් අරගෙන දාන්න.
2: අඩේ තමයි කොහෙද කියලා දාන්න නේද?
1: ඔව් කොහෙද? මේ වෙලාවේ කොතනද?
2: කොහෙද කියන්නේ දැන් මේක නිකන් මිදුලක පින්තූරයක් ඇවිත් දන්නවනේ අපි මේ ගෙදරක ඉන්න තමයි කියලා. කියන්නේ කොහෙද කියන්නේ ගෙදර කියලා දාන්න එපා. කොහෙද? ගෙදර.
1: ගෙදර.
2: හරි ගෙදර කොහෙද?
1: ගෙදර ගම ගම කොහෙද?
2: ගම කොහෙද? ඔබේ ප්‍රදේශයේ ඔබ ඉන්න තැන කොහෙද කියලා මේ දාන්න. එතකොට අපිට නේද තව එක වටිනාකමක් එනවා. නමත් එවන්න කැමති නම් මේ ඉතින් එහෙම ලොකු ලයිස්තුවක් තියෙනවා.

0: ඉතින් කොහොම වුණත් දැන් අපි මොකක් කරන්න ගියත් මේ අපි කියවන ද ලෝක ඡායාරූප දිනේ ඔක ඡායාරූප දිනේ කියලාත් කියනවනේ නේද
1: කියනවනේ
2: ඔව් ඡායාරූප
1: ඡායාරූප
2: මමත් කිව්වා කාලයක්
0: ඒකනේ නේද ඔව් ඒක වකුරු දෙකක්
1: ඔව් වකුරු දෙකක්
0: ඉතින් කෙසේ හෝ මේ දැන් අපි ඉඩමක් කඩමක් ගන්න ගියත් මේ අපි එතන තියෙන අලංකාර භාවය නේද සුව පහසු ඒ ඔක්කොම බලනවා ඉඳම කොච්චර ලස්සනද කියලාත් අපි බලනවා ඒකම මේ අපි කියනවනේ පින්තූරයක් ගහලා යවන්න කියලා නේද
1: ඔව් නේ
0: ඔව් ඉතින් දැන් ඔච්චර දඟලන්න දෙයක් නැහැ බොරලස් ගමේ ඔය ඔක්කොම සපුරන්න පුළුවන් ඉඳමක් ප්‍රයිම්ලා අරන් ඇවිල්ලා
1: තියෙනවා
0: දැන් මෙච්චර කල් ප්‍රයිම්ලා කරේ මේ අපිට ඉඳමත් අරන් ගේත් හදලා ගෙදෙට්ට ඕන ගෘහ භාණ්ඩ ටිකත් මේ ගේ ඇතුළට දාලා මේ රෙඩිමේඩ් ඔප්ෂන් එකක් අපිට ලබා දෙන එකනේ. හැබැයි මොනවද ඒව එහෙමම තියෙනවා. හැබැයි දැන් ඔබට කොළඹ නගරයට ඉතා ආසන්නේ. බොරලස්කම කුවම ඇත්තටම මේ හරි සුන්දර ප්‍රදේශයක්. හරි අනිත් පැත්තේ වේරස්කංග තියෙනවනේ. බෙල්ලන්විල වෝකින් පාත් එක තියෙනවා. හරිම ලස්සන ප්‍රදේශයක්නේ. ඉතින් බොරලස්කම හන්දියට මිනිත්තු කීපයකින් ළඟා විය හැකි තැනක ඔන්න දැන් ප්‍රයිම්ලා ඔබට ඉඩමක් වෙන් කරවා ගන්න අවස්ථාව සලසලා තියෙනවා.
1: ඉතින් රුපියල් මිලියන 17 දැන් තමයි මේ ඉඩම තියෙන්නේ.
0: ලක්ෂ 170යි.
1: 70යි. ඒක ඉතින් ලොකු ගාණක් නෙමෙයි. මේ වගේ පැත්තකින් වාඩි ඉඩමක් ගන්න පුළුවන් කියන්නේ බොහොම ඒක වටිනවා.
0: ලක්ෂ 170කට ඉඩමක් ගන්න නෙමෙයි බොරලස් ගමෙන් ඉඩම් කෑල්ලක් හොයලා දෙන්න කියලා අපිට යාළුවෝ කතා කරලා කියන්නේ. නෑනේ හොයාගන්න.
1: නෑනේ හොයාගන්න. ඉතින් වාට තියෙන්නේ කෝල් එකක් දෙන්න. මෙන්න මේ හොට්ලයින් එකට 1322. 1322 තමයි නම්බර් එක. මේ හොට්ලයින් එකෙන් ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා තමයි මේ විදියට ඔයාට මේ බොරලස් ගමුව ලෑන්ඩ් එක නැත්තම් මේ ඉඩම අරගෙන එන්නේ. ඉඩම නෙමෙයි ඉඩම්.
2: ඉඩම්
1: තියෙන ගොඩක් තියෙනවා ඔයාලට. හරිද? මේ ඉස්සරේ තෝරගන්න පුළුවන් කැමති විදියට කැමති තැනකින්. හරි. දැන් ওই විදියට මේ ඉඩම් ගැන කතා කර කර ඉද්දි ඊළඟට අපි යන්න ඕන මේ ටාටා ගැන කතා කරන්න. ඒ තරම් අපිට වටිනවා. හරිද? ටාටා කියලා කියන්නේ ලංකාවේ අපි හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක්. විශේෂයෙන්ම ලංකාවේ පාරවල් වල විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි දන්නවා ඔය මගී ප්‍රවාහනයේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යාපාර ක්ෂේත්‍රයේ අපි දන්න ඔය දැන් ව්‍යාපාර කිව්වට පස්සේ ව්‍යාපාර කිහිපයක් තියෙනවානේ. අපි කියනවා මේ ස්මෝල් ස්කේල් බිස්නසස් කියලා. ඒ කියන්නේ මේ ලොකු පරිමාණයේ මහා පරිමාණයේව නෙමෙයි. එහෙම නොවන සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ තමයි කවදාහරි මහා පරිමාණ ව්‍යාපාර වෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර තියෙනවා. මීඩියම් ස්කේල් කියලා කියනවා. ඉතින් SME සෙක්ටර් එක කියලා අපි කියන්නේ ඔන්න ඔය කට්ටියට තමයි. ඉතින් ඒගොල්ලන්ට මහා පරිමාණ ව්‍යාපාර ගොඩනගන්න සෑහෙන්න අතහිත දුන්නු ආයතනයක් තමයි ටාටා කියලා කියන්නේ. ඉතින් සාර ලංකාවේ විතරක් නෙමෙයි රටවල් 35කට අධික ප්‍රමාණයක ටාටා කියන නම හැමෝම දන්නවා. රතන් ටාටා මහත්තයාගෙන් පටන් ගත්තම එයාගේ ජීවිතෙත් හරි මේ වගේනේ. හරිම ඉන්ස්පයරින් නේ. ඒ කතාවත් හරිම ඉන්ස්පයරින්. ටාටා කියන නමත් ඒ වගේම තමයි. අපි හැමෝටම හරිම ඉන්ස්පයරින්. මොකද ලංකාවේ දැවැන්ත ව්‍යාපාර ගණනාවක් ගොඩනගන්න අපි දන්නවා ධීවර කර්මාන්තයේ දෙන අය, කෘෂි කර්මාන්තයේ දෙන අය. ඊට පස්සේ ඔය රට මැදට සෑහෙන්න ලොජිස්ටික් කරන අය, රට මැද ඉඳලා මෙහි වරායන් වලට තමන්ගේ සැපෙවුම් අරගෙන එන අය. මේ හැමෝටම ටාටා කියන්නේ අමතක කරන්න බැරි නමක්. ඉතින් ටාටා කිව්වට පස්සේ අපිට ඉස්සෙල්ලා මතක් කරන නමක් තියෙනවා ලංකාවේ. ඒ තමයි මේ ඩීමෝ බට්ටා. ඊට පස්සේ ඉන්නවා ඩීමෝ ලොක්කා.
2: ඩීමෝ ලොක්කා.
1: ඊට පස්සේ තියෙනවා ඩීමෝ අර මේ ලොකු ප්‍රයිමෝස් තියෙනවා. ටාටා ප්‍රයිමෝස් තියෙනවා. එන්න ලොකු කන්ටේනර්ස් අරගෙන යනවා තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. තව දැන් ඇවිල්ලා තියෙනවා කැබ් පවා. හරිද? ටාටා යෝදා කැබ් එක එහෙම තියෙනවා. ඉතින් මේ වගේ ගණනාවක් ලොකු රේන්ජ් එක වාහන ගණනාවක් ඔයාගේ අවශ්‍යතාවයට අනුව දැන් ටාටා එකෙන් මිලදී ගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා. ඉතින් ටාටා ගැන අපි ඔන්න ඔය විදිහට ඔයාට මතක් කරා. මොකද දැන් අපේ ටවුන් එකෙත් හැම තැනම ටාටා වාහන පාක් කරලා තියෙනවා.
2: තියෙනවා.
1: ඔව්. බැලූ බැලූ වත තියෙන්නේ ටාටා තමයි.
2: රයිට්.
1: හරි. මේ දැන් අපි කතා කරන්නේ අද මේ වර්ල්ඩ් ෆොටෝග්‍රැෆි ඩේ එකනේ. මේ කැමරා හොයාගත්තු හින්දානේ ෆොටෝග්‍රැෆි කරන්න පුළුවන් උනේ කට්ටියට. ඔය අයියලා මල්ලිලා ඔක්කොම ෆොටෝ ගන්න.
0: කොහෙවත් නැති වෙලා තිබුණේ
1: නැහැ. නැතිලා තිබ්බේ නැහැ. තාක්ෂණය. හරි. හොයාගත්තා. ඉතින් ඊට පස්සේ ඔය ප්‍රංශයේම තමයි 1895 දී විතර නෝවා සිනමාවේ මූලික ආකෘතියක් බිහි වෙන්නේ.
0: ලුමියර් සහෝදරවරු
1: ඔක පටන් ගන්න මේ ලෝකේ තියෙනවා පොඩි තියරි එකක් සාරා. ඒකට අපි කියනවා මේ විෂුවල් පර්සිස්ටන් කියලා. ඒ කියන්නේ මිනිස් ඇසට එකපාර හසු කරගන්න පුළුවන් තප්පරයකට හසු කරගන්න පුළුවන් රූප රාමු සංඛ්‍යාවක්. 16ක් වෙනකන් අපිට මේක ෆොටෝස් විදියට පේනවා.
2: 16ක්
1: තප්පරයකට රූප රාමු 16ක් වෙනකන් අපිට මේක ෆොටෝස් විදියට පේනවා.
2: 16
1: සහ 16 පැනපු ගමන් මේක වීඩියෝ එකක් වෙනවා.
0: චලනය
1: වෙන රූපයක් බවට පත් වෙනවා.
0: අපිට ග්‍රහණය කරගන්න බෑ ඒක.
1: බෑ. ඒ කියන්නේ තනි තනි ෆොටෝස් විදියට ෆ්‍රේම්ස් විදියට ග්‍රහණය කරගන්න බෑ. මොකද අපරේකට රූප රාමු 24ක් වුණාම ඔන්න සිනමාව බිහි වෙනවා. අපි අර දන්න ටෙක්නික ෆිල්ම් කියන එක බිහි වෙනවා.
0: ඒ කියන්නේ අපේ චලනයන්ට සමානුපාතික වෙනවා මේ ෆ්‍රේම් 24ක්
1: වුණාම. 24ක් වුණාට පස්සේ
0: වීඩියෝ තාක්ෂණය නම් 25යි, සිනමා තාක්ෂණය නම් 24යි.
1: TV වලට වගේද්දි 25 30 කියන අගයන් වලත් යනවා. ලොකු මැචස් වල එහෙම දැන් සුපර් ස්ලෝ මෝෂන් කියලා තියෙනවා. තප්පරයකට රූප රාමු 200 විතර යනවා
0: තියෙනවා. 200 400 වගේ
1: යනවා.
0: මං හිතන්නේ මේ මේ මුරලිදරන්ගේ අර ස්වභාවික ඉරියව්ව අල්ලගත්තේ 200ක් ඉක්මු මේ රූප රාමු
1: තප්පරයකට
0: ඔව් කැමරාවකින්.
1: ඒ කියන්නේ මේ ඕක දෘෂ්ටි මායාවක් කියවනේ යගේ අර අත බෙන්ඩ් වෙන එක ඕක දමලා ගහනවා කියලා මුලින් ඕස්ට්‍රේලියාව පැත්තෙන් නියෝජනේ මේ ලොකු යෝජනා ආවා චෝදනාව හරිද ඉතින් ඊට පස්සේ ওই විදිහට කැමරා දාලා බොහොම දියුණු කැමරා වලින් තමයි ඕක මේ බැලුවේ ඇත්තටම මෙහෙම දෙයක් වෙනවද කියලා පස්සේ කිව්වා නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා ඉතින් ඒවටත් කැමරා යොදාගත් ඇත්තටම ශේෂ්ත්‍ර ගණනාවක අපි දන්නවා වෛද්‍ය ශේෂ්ත්‍රය වෙන්න පුළුවන් ඊට පස්සේ අභ්‍යවකාශය වෙන්න පුළුවන් මුහුද පතුල වෙන්න පුළුවන් නිරීක්ෂණය කරන්න ගවේෂණය කරන්න මේ හැම දෙයකටම
0: කොහෙටද කැමරාව උබන්නේ නැත්තේ දැන්
1: කියන්නකෝ කොහෙටද කැමරාවක් නැහැ නැහැ
0: දැන් ඉස්සර අපේ රූපය ඒ කියන්නේ අපිව බාහිරින් රූගත කරපු කැමරාව දැන් අපේ ඇඟ ඇතුළට දාලා පින්තූර ගන්නවනේ
1: ගන්නවනේ නේද ඉතින් හරි ওই විදිහට තමයි කැමරාව ගැන කතාව තියෙන්නේ කැමරාව ගැන මම හිතන්නේ දවසකට වඩා කතා කරන්න පුළුවන්
0: ඒකින්ද කතා වුන්නේ ඔයා අපිට 0.711 95 95 95ට 0.711 95 95 95ට ඔයා ඉන්න තැන ඔයා දැන් මේ වෙලාවේ ඉන්න තැන පින්තූරයක් ගන්න පුළුවන්
1: තැනක නම්
0: එහෙමත් තියනවානේ ඒව දැන් ඔලත් ඉන්න පුළුවන්
1: ප්‍රයිවසි මැටර්ස්
0: තියනවානේ ගන්න පුළුවන් තැනක නම් විශේෂයෙන් ඔබේ ආවට වටපිටාව
1: ඕන ෆොටෝ එකක් මෙහෙමයි ඕන ෆොටෝස් කියවම ඉතින් පොඩ්ඩක් කල්පනාවෙන් බලලා
0: ලස්සන දර්ශනයක් අරන් එවන්නේ.
1: ඔය සමහර ඇල්බම් තියෙනවනේ ගැලරි වල. ඒව කාටත් පෙන්නන්නේ නැහැ. සමහර මතක තියෙනවා. ඒව බැලුවට පස්සේ අතීතයට යනවා.
2: හිර වෙනවා ඊතර.
1: කන්න බැරි වෙනවා.
0: සමහර
1: උගුරෙන් පහලට.
0: ඒ මතක වෙන කවුරු හරි දැක්කම උන්නිට දැන්
1: අමතක වෙනවා.
0: ඒවෙවත් වෙනවා හැබැයි.
1: ඒක බලලා ඔයා කැමති ෆොටෝ එකක් දාන්න.
2: ඔව්. හරි හෝ මතක.
0: අමතක වෙලා යන මතක තියෙනවනේ ඒව පරිස්සම් කරගන්න.
2: ඔව්. ඔළුවේ කැක්කුණොත් එන්න බලන්නේ.
1: අන්න හරි. එහෙම ඇල්බම් එකක් දැක්කොත් ඔළුවේ කැක්කුම එන්න පුළුවන්.
2: එතනට අග්ගාල මෙල්ඩෝල් එකක් බොන්න ඕගොල්ල මෙල්ලෝල් කාඩ් එකක හැම තිස්ම ළඟ තියාගෙන ඉන්න ඕනේ වගේ ඔෆිස් ඩෙස්ක් එකේ වෙන්න පුළුවන් ගෙදර වෙන්න පුළුවන් හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන් ගන්න ලේසි තැනක මෙල්ලෝල් කාඩ් එකක් තියාගෙන ඉන්න මොකද ඔයාට ඔළුවේ කැක්කුම ඇඟේ පති අමාරුව වගේ පොඩි පොඩි ලෙඩවලට ඉක්මන් සහනයක් ලබා දෙනවා හැබැයි උණ වගේ දේවල් අපි හැමදාම කියනවානේ ගොඩක් කල් තිබ්බොත් ගොඩක් දවසක් තිබ්බොත් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියලා මතක් කරනවා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
1: අලුතෙන කාටම මෙලා කසාගල green super ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල green super ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල plantation 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 2077 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK outlook stable fitch Ratings Lanka Limited, Sri Lanka Mahabankwe Avasaralak Balapatra Labhi Mudal Samagamaki.
3: Mobitel 1278 Vasi Double Dena Supirim Non-Stop Data Package. Facebook, YouTube, WhatsApp saha Messenger sandaha Non-Stop Data. Amathara 10GB Anytime Data. Onama Jalayakata Unlimited Calls Dina 30ak sandaha. Damma Rupiyal 1278ak Reload Karanna.
4: BYD Plug-in Hybrid ho Electric Vahanayak Wenkarawa Ganeemata BYD Pradarshanagarayakata Paminenna. Nathohoth 01122 125 125 Amathanna.
5: Lanka Tiles Vasara Meda Vasi Thoraga Tiles Sandaha 40% dakwa idiriyak Adama obata langama athi Lanka Tiles Pradarshanagarayata pivisenna Lanka Tiles Heda Karai Chamatkare Sonduru Nawathan
6: Morales Kamuen Vatina Bim Kotasak Soyan Obata Menna Anagi Avasthawak Gangarama Parin Meter 600 Morales Kamu Handiyata Vinadi 5 Piliyandal Saha Ratmalanata Pahasuen Malagavanna Idamama Rupiyal Million 17 Sita Ihalata Adama Wen Karawa Ganna Amathanna Prime Lands 13:22
7: Hemo Mahano Ranjay Tata Ekak Gatte Kiyala Hetu Godai Vishesha Hetu Dekai Eka Service Eka Free ඩිමෝ එකෙන් දෙනවා දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
8: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13:88 අමතන්න
7: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
9: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773 523 535.
0: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 7 විනාඩි 50යි අල්ගටවම වෙලාව. දැන් ආටි කොහෙද ගිහිල්ලා? මේ වැඩේ හරියන්නේ නැහැ. ඔව්. පින්තූර හොයන්න ගිහිල්ලා. හරි. අපි මතක් කරන්න ඕනි ඔයගලන්ට මේ අවුරුද්ද මැද කියලා අපි මතක් කරනානේ මේ මාස පුරාවටම දම්රෝ එකේ මිඩ්ඩිය සේල් එක තියෙනවා මේ දවස්වල. අවුරුද්ද මැද නිසා. වසර මැද සේල්. ඔයගලන්ට මං හිතන්නේ හැම වෙලේ ලොකු chance එකක් ගිහිල්ලා ඔයාගේ මුළු ගෙදරම upgrade කරගන්න. ඔයාට පුළුවන් දැන් නිදන කාමර කටල වලට විශේෂ වට්ටම් තියෙනවා. දැවනිමාවෙන් යුතු අල්මාරි තියෙනවා 30,000 ඉඳලා. ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා 34,000 ඉඳලා. ඊට පස්සේ නවතම මාදිලියේ spring mattress තියෙනවා 29,000 ඉඳලා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගෙදර ලුක් එක මුලින්ම අපිට ගෙදරින් පිටින් එන කෙනෙක්ට මුලින්ම පේන්නේ සෝෆා එක නේනවා. සෝෆා එක ගැන අපි සෑහෙන හිතනවා. ඔව්
1: ගෙදරට පියුසුනා හැටිම නේද?
0: ඔව් වාඩි වෙන්න දෙන්නේ තර. ඉතින් එතන එක ගැන පොඩක්
1: හිතනවා. අර කතාවක් තියෙනවානේ මේ සාමාන්‍යයෙන් විශේෂයෙන් කෙනෙක්ගේ පිරිසිදුකම වයින් නියපොතු වලින් කියන.
0: ඔව්. නේ මමගේ නියපොතු බලන්න.
1: ඩග් ගහලා හදන් කියදනේ බලන්න. නේද? සාමාන්‍යයෙන් මං හිතන්නේ ඒක ඉංග්‍රීසි කියමනක් මේ කෙනෙක්ගේ නියපොතු විශේෂයෙන් මේ නියපොතු වලින් කෙනෙක්ගේ පිරිසිදු මෙහෙමයි සමහරලාට ඉතින් අපේ ගරාජ් වල වැඩ කරන.
0: ඔව්.
1: අනේ ඒගොල්ලන්ගෙන් නම් කීයටවත් එහෙම පිරිසිදු
0: නියපොතු බල.
1: මොකද අපේ වාහනේ දෙයනේ කියලා පදෝගණන්නේ ඒගොල්ලෝ තමන්ගේ නියපොතු අපිරිසිදුව තියන් ඉන්න ඉන්නනේ. විශේෂයෙන් රෝවල් වල සේවය කරන අය නේද?
0: ඔව්.
1: ඉතින් එහෙම يعني අර කියමනක්. ඉතින් ඒකම ගෙදර අලංකාරත්වය ගෙදරට පිවිසුනාම ගෙදර තියෙන සිරියාවන්තකම සෝෆා එකෙන් තමයි ටක් ගාලා
0: නිරූපණය
1: වෙන්නේ නේද?
0: දැන් ඉතින් දම්රෝ එකට ගියොත් ඔයාට පුළුවන් 69,000 ඉඳලා සෝෆාස් ගන්න හොඳට තෝරලා බලලා. මොකද දම්රෝ එකේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. අනිවාර්යෙන් ඔයාගේ ගෙදරට ගැලපෙන සෝෆා එකක් ඔයාට හොයාගන්න පුළුවන්. ඒක නිසා දම්රෝ එකට යන්න කියලා මතක් කරනවා. මිඩ්ඩිය සේල් එකකින් උපරිම වාසි ටික ගන්න. ඒ වගේම තමයි ඔයාට ක්‍රෙඩිට් කාඩ්යක් තියෙනවා නම් මාස 36ක් දක්වා ගෙවන්න ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාට මතක් කරනවා ඔයාගේ ගෙදරට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ම දාන්න කියලා. එක හේතුවක් තමයි කියන හයිඩ්‍රොෆෝබික් කෝටින් එක. මේක නිසා වතුර වැටුනහම ඔයාගේ මේ වහලේ දියසෙවෙල් පාසි වර්ග බැඳෙන්නේ නැහැ. ඒක නිසාම ඔයාට වහල ගොඩක් කාලයක් අලුත් විදිහට තියාගන්න පුළුවන්. කියන්නේ වහලත් ඒ වගේ තමයි. පිටින් බැලුවම පේන්නේ වහල නෙනවා මොලේ. වහලේ
1: ගෙදරින් එළියේදී වහල තමයි ගේ පිළිබඳව සංකේතය.
0: ඒ
1: ඇතුළට ගියාම සෝෆා එක තමයි ගේ පිළිබඳව කතාව.
0: ඔව්. ඉතින් පිටින් බැලුවම ඔයාගේ
1: ගෙදර
0: සෝෆා. මේ වගේ ගෙදර අලුත් විදිහට පේන්න ඕන නම් ඔයාගේ වහල ඔයා ගන්න මේන්ටේන් කරගෙන තියාගෙන ඉන්න ඕනේ. ඒක නිසා තමයි ආර රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා කියන්නේ. මොකද මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක නිසා වතුර රැඳෙන්නේ නැති නිසා, දියසෙවෙල් පාසි වර්ග බැඳෙන්නේ නැති නිසා ඔයාට පුළුවන් මාස ගාණක්, අවුරුදු ගාණක් වාට ඔයාගේ වහල අලුත් විදිහට තියාගන්න. ඒ වගේම තමයි අනතුරු වලින් බේරෙන්නත් පුළුවන් ඉතින්.
2: අනිවාර්යයෙන්ම ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම දාන්න කියලා. සාරා කිව්වා වගේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක නිසා වතුර රැඳෙන්නේ නැහැ. ආයෙත් ඉතින් ඔය සාමාන්‍යයෙන් වතුර උරා ගන්නෑන රැඳෙන්නේ නැති නිසා. එහෙම උරා ගන්නෙ නැතුව ගියාම වතුර නොරැඳීම නිසා මොකක්ද දන්නවද වෙන වාසිය? මේ ඔය අතු වැටුණට ඊටස ඔය පොඩි පොඩි නිකන් හිතන්නකෝ මොන හරි හදිස්සියකට ඔය වහලට නැග්ගට එහෙම මේ ක්‍රැක් වෙන්නේ, කඩාගෙන වැටෙන්නේ එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ.
0: කියන්නේ
2: බොහොම සවිසත් මේ ශක්තියෙන් යුතු අර දාපු ගමන් තියෙන විදිහටම මේ පෙනුමෙන්ම අවුරුදු ගානක් ඔයාට ඔයාගේ වහල හොඳට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ගයක් හදන්නේ පරම්පරාවෙන් පරම්පරාවට තියෙන්නේ. ඒක හින්දා ඔයා අනිවාර්යෙන්ම වහලේ ශක්තිය ගැන සැලකිලිමත් වෙනවා නම් ඔයා ගෙදරට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න. නම්බර් එකක් තියෙනවා, හොට්ලයින් එකක්.
0: නම්බර් එකක් තියෙනවා.
2: ඔව්නේ. ආ තියෙනවා තියෙනවා. අපි හැමදාම කියනවා ඔයාලා දැන් දන්නවා. 1496 1496ට ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. හරි. ඒක මතක් කරනවාට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ ඔයාට පුළුවන් ඉන්වෙස්ට් කරන්න. ඉන්වෙස්ට් කරන්නේ ඔයා මෙතන වගාවක. ගම්මිරිස් වෙන්න පුළුවන්, කුරුඳු වෙන්න පුළුවන්, බෙල් පෙපර් වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගාවට ඔයාගේ මූල්‍යමය දායකත්වයේ දැක්වුවාට පස්සේ ඔයාට හම්බෙනවා රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක.
2: අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ඔයාගේ ආයෝජනයේට ඔයාට හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකෙන් කසාගල්ලට 011 207 7787 හරි. දැන් ෆොටෝග්‍රැෆි ඩේ එකනේ. අපේ පෝස්ට් එක දාලා තියෙන්නේ net fm
1: facebook facebook එකේ තියෙනවා.
2: තියෙනවා.
1: අපේ තුන් දෙනා ගත්ත පින්තූරේ පල්ලහැන් ඔයාගේ පින්තූර, ඔයාගේ මූණම කියලා කියන්නේ. හැබැයි ඔයා සමහරවිට ඔයාගේ ගැලරිය තියෙන හිතන ලස්සම පින්තූරය එන්න පුළුවන්. ඒක තව ලක්ෂ ගානකට බලන්න අවස්ථාව සලසන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයා දැන් මේ මොහොතේ ඉන්න තැන කොහෙද කියලා ඒක පින්තූරේක උතරන් කමෙන්ට් එකක් විදියට ටැග් කරන්න.
0: කමෙන්ට් එකක් විදියට දාන්න.
2: ෆොටෝ කමෙන්ට් එකක් දාන්න.
0: ෆොටෝ කමෙන්ට් එකක් දාන්න. අපේ WhatsApp එකට ගොඩාක් මේ ෆොටෝස් ඇවිල්ලා තියෙනවා.
1: අපි කියමු.
0: ඔව් අපිට මේ
1: ලෝකේ පුරා එනවා.
2: එනවනේ. ඊළඟ පැය කියන්න බලන්න.
1: ඊළඟ පැය කියමු.
0: ඊළඟ පැය අනිවාර්යෙන් මතක් කරනවා අපි මේ දැකලා දැක්කේ නැහැ වගේ ඉන්නේ නැහැ. අපි අනිවාර්යෙන් මතක් කරනවා.
2: එහෙම ඉන්නේ වදිනවා. මෙතන ඉන්නේ
0: නැහැ. මේක නැහැ.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
1: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
4: FM 95 94.8 Net FM Divaina Pura
5: උදේ 8 විනාඩියේ කයිදන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියවී.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොකළ අසත්‍ය කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අක්කරායන් කුලම පොලිස් වසමේ පළේ රක්ෂිතේ LTTE පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. අත්අඩංගුවට සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත ප්‍රකාරව නීතිමය පියවර ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. බස්නාහිර සවර්ගමුව සහ වයඹ පළාත් තුලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළඟද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මීළඟ නෙත් නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM

0: උදේ 8යි විනාඩි 8යි හල්ගටාමි වෙලාව අපි ආවේ අපේ දෙවනි පැයට.
1: දෙවනි පැයට ආවේ මේ දැන් අපිට ෆොටෝස් ඇවිල්ලා තියෙනව නේ.
2: ඔව් අපි ඉතාලියේ කොහෙද?
1: ඉතාලියේ පාමා. පාමාද පාර්මා
2: කොහෙද අපි ඉතාලියේ මේ වෙලාවෙ ඉන්න පාන්දර.
1: වෙලාව කීයද?
2: ඔව් මේ ඉන්න මම වල්ලා කියන්නේ.
0: පැය තුනක් තුනහමාරක් විතර පිටිපස්සෙන් ඇත්තේ.
1: ඔව්. නාලනී තමයි අපිට වෙලා තියෙන ඉතාලියේද
2: මාන්දර 4යි 4:30යි වෙලාව.
1: එහෙනම් මේක කලින් ගත්ත ෆොටෝ එකක්. හැබැයි ලස්සනයි. මාර ලස්සනයි. මේ පොඩි කන්ට්‍රි සයිඩ් එකකට වෙන්න තමයි යා ඉන්නේ.
2: සමහර ලාවට මේ වෙන්නත් පුළුවන් මේ දවස්වල ඉතාලියේ මේ හිරු පායන එක හිරු බහැල යන එක
1: ඉතාලි. ඔව් නේ අර තුන්නල වෙනසත් එක්ක ඔව් සමහරට කලින් මේ විදියට හිරු පායනවත් දන්නෙත් නැහැ. අපිට පැහැදිලි කිරීමක් කරන්න මේ සම්බන්ධයෙන්
2: ඉතාලියෙන් අපිට එවුවා.
1: ඔව්
2: පාර්මනේ.
1: ඔව් ඔව් පාර්මා වලින් දැන් තමයි එවලා
2: තියෙන්නේ. එතකොට අපිට ජපානයෙන් එවලා තිබ්බා. අපිට ලෝකේ වෙන රටවල් නුත් අහගෙන ඉන්න එවලා
0: තිබ්බා. අපි යන් කොනකටම ඔය ලිස්ට් එකේ මුලටම ගිහිල්ලා
1: මුලින් පටන් ගමු.
2: චින් දෙන්නේ පින්තූරයක් එවලා
1: තියෙනවා. ලස්සන පොඩෝ දෙන්නෙක් ඉන්නවා. මේ දිසර පුතයි අනිත් පැත්තෙන් සිතුකි දුවයි. මේ වල තියෙන්නේ මිනුවන්ගොඩ කලවාණ ඉදලා කලවාණ වෙල්ලෑයි. තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නේ. මම හිතන්නේ ගොඩාක් අයගේ ෆොටෝස් අතර ආදරණීය මතකයේ තමයි මේ තමන්ගේ පුතා දුව
0: අන්න
1: හරි සීලාචිලා
0: මම මේ බබාලා දෙන්නම්
2: දැක්කා සුරතල්ලු එවනවා දැක්ක පූසෝ බල්ලෝ
1: ඊට පස්සේ අපිට තවින්දන රාජගිරි ඉඳන් එවලා තියෙනවා මේ යානම් මම හිතන්නේ ගෙවත්තේ ෆොටෝ එක තමයි එවලා තියෙන්නේ මේ වෙලාව අපි වහගෙන ඉන්න ගමන් මම
2: සූර්ය කන්දේ ඉඳන් නර්ස් නෝනා කෙනෙක් එවලා තිබ්බා
1: ෆොටෝස් ගොඩාක් තියෙනවා මේ ඔන්න අපේ ප්‍රසන්න එවලා තියෙනවා කොල්ලෝ සෙට් එක වැඩ කරන ගමන් ගත්ත ෆොටෝ එකක්
2: මේ වෙලාව ආරන් තියෙන්නේ
1: කොහෙද කියලා දාලා නැහැ ඒකයි
2: අපි විස්තර දාලා ඇටම් පිටි හැරි කොහෙද කියලා
1: නෑ එහෙම දාලා නෑනේ දාලා නෑ විස්තර දාලා නෑ සූර්ය කන්දේ ඉඳන් එවලා තියෙනවා අපිට ඔව් නර්ස් නෝනා ඔන්න ලස්සනට යත් ඉන්නවා නමේ වංගුයි
0: නමේ
1: වංගුයා ඉන්න ගමන් ගත්ත ෆොටෝ එකක් තමයි අපිට එවලා තියෙන්නේ
2: ගාල්ලෙන් එවලා තියෙනවා
1: ගාල්ලෙන්
0: එවලා ගාල්ලේ
1: බීච් එකේ ෆොටෝ එකක් එවලා තියෙනවා අපිට
2: ඕස්ට්‍රේලියාවෙන් එවලා තියෙනවා නම්බරේ ඕස්ට්‍රේලියාවෙනේ
1: මෙන්න බණ්ඩි පැටියා
2: වේයන්ගොඩ
1: වේයන්ගොඩෙන් ඒගොල්ලන්ගේ මේ සුරතලා තමයි පූසා පියුමාලියවල තියෙන්නේ මේ පියුමාලිගේ පූසා ගොඩයක් ඉහළන් ඉන්න ෆොටෝ එකක් ඉතින් ජපානෙන් අපිට එවලා තියෙනවා
0: ඇස්සනේ මේ දාස්සල
1: අපිට ජපාන ඉඳන් එවලා තියෙනවා වැඩ කරන ගමන් කට්ටිය ෆොටෝස් අරගෙන බලන්නනේ ඉතින් අපිට මාර මේ සතුටුයි කට්ටිය මෙහෙම ඉන්න තැන්වල ඉඳන් ෆොටෝ එවද්දි
2: දැන් ඉතින් අපේ Facebook එකට ගිහිල්ලා දැන් මේ
1: WhatsApp එකට
2: අපි තුන්දෙනා විතරනේ දකින්නේ ඉතින් Facebook එකට ගිහිල්ලා අපේ තියෙන post එක යටින් මේ ඔබට පුළුවන් ඔබ ගත්ත පින්තූරේ මේ කමෙන්ට් එකක් විදියට ටැග් කරන්න දැන්ටමත් ගොඩ දෙනෙක් කෙවලා තියෙනවා. ඉතින් එතකොට ඔයා ගත්ත ලස්සන පින්තූරේ අන්තයට බලන්න පුළුවන්. කව ධර්මසිරි
1: අපිට මේ
2: විජේසිංහ මහත්තයවල තියෙනවා. ශානිකා උදයන්ගණියවල තියෙනවා. ශමීර සඳරුවන්වල තියෙනවා. තරිඳුවේවල තියෙනවා ලස්සන මේ වැවක දර්ශනයක්. නිශාන්ත රුෂාන් කරුණාරත්න යන පිටරටකින් ඉඳන් ඒවලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපේ තියෙනවා අද වර්ල්ඩ් ෆොටෝග්‍රැෆි ඩේ එක කියලා අපි තුන්දෙනා ගත්ත පින්තූරයක් තියෙනවා. ඒකට පල්ලෙන් ඔයා ගත්ත පින්තූරේ
1: කමෙන්ට්
2: එකක් විදියට දාන්න.
1: ඔව් ඒ වගේම තමයි අපිට නිර්නාමික ෆොටෝ එකක් ඒවලා තියෙනවා. නිර්නාමික ඒවා ගොඩක් තියෙනවා. කට්ටිය නම් දාන්නේ පාදුක්කේ. හරිද? පාදුක්කෙන් ඒවලා තියෙන්නේ මේ එහා ගෙදර වහලේ මොනරු එහා ගෙදර මේ වහලේ මොනරු ෆොටෝ ගත්තර කමන්නේ තව කැමරාව පහත් කරන්න
2: එපා
1: තව කැමරාව පහත් කරන්න එපා ප්‍රශ්නයක් වෙයි අපි දන්නේ ඉතින්
2: ඔන්න හැබැයි එයා ගෙදර වහලේ නම් මට ටග් ගාලා මොනවද හෙවිල්ලලා තියෙන්නේ කියලා ටග් ගාලා මට
1: පේනවනේ
2: පේනවනේද
1: රයිනෝ ප්‍රීමියර් රූෆින්
2: සීට් ලැටි ලේයර් එකත් එක්ක හොඳටම වේනවා
1: හොඳට වේනවා ඒකද මන්ද අපිට ෆොටෝ එක ගෙවලා තියෙන වහලා අරගෙන කමන්නේ වහලා ගත්තට ප්‍රශ්නයක් නැහැ එහා ගෙදර ඊට පස්සේ අපිට ඇහැලිය ගොඩෙන් ඒවලා තියෙනවා සදමා ලස්සන ෆොටෝ එකක් මම හිතන්නේ ගෙවත්ත නැත්තම් ඇවිදින ගමන් පාරේ සමහර අය මේ අපිව මේ ඔන්ලයින් අහන් ඉන්නවනේ කට්ටිය ඇවිදන් යන ගමන් ෆෝන් වලේ මහන් ඉන්න කට්ටිය අපට පරිසරයේ ෆොටෝස් එවලා තියෙනවා නිදර්ශන අපිට අතුරුගිරි ඉඳන් මීමැසි ජනපදයක ෆොටෝ එකක් එවලා තියෙනවා බොහොම ස්තුතියි ඉතින් මේ වගේ ෆොටෝස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා දැන් සමහර ඒවා තව එනවා අපිට يعني අපි එකක් කියවන්නේ නැද්දි එකක් මිස් වෙනවා
0: අවුරුද්දකට කලින් ගත්ත ලස්සන නුවර වැවේ ෆොටෝ එකක් කියලා තියෙනවා
1: අපිට යසිරු අපි හැමදාම අහන් ඉන්නවනේ ඉතින් යසිරුත් ඒවලා තියෙනවා ෆොටෝස් මේ විදිහට ඕගොල්ලන්ට ඔන්න පුළුවන්කම තියෙනවා මේ පැත්තට ෆොටෝස් දාන්න 0811 95 95 95 අපිට හැම එකම කියවන්න වෙන්නේ නැහැ ඒ නිසා තමයි අපි කිව්වේ අපේ මේ net fm official facebook page එකේ තියෙන post එක යටින් ඔයාලා පුළුවන් comment කරන්න ඔයාගේ කැමැතිම ෆොටෝ එක ඊට පස්සේ අපි බලමු වැඩිම like ගන්න ෆොටෝ එකට අපි මොනවද දෙන්නේ දෙන්නේ
0: මොනවද දෙන්නේ
1: දෙමු අපි හිමින්සරේ කල්පනා
0: කරමු සින්දුවක් වගේ දෙයක් දෙන්න පුළුවන් අපිට
1: පුළුවන් නේ ඔව් එහෙම එහෙම කරේ ඒ කියන්නේ අද තමයි තරගේ හෙට තමයි සින්දුව
0: දෙන්නේ
1: ඊට පස්සේ ඔන්න අපිට ෆොටෝස් එවලා තිනා ඇත්තට ෆොටෝස් ගණනාවක් එනවා ගොඩාක් අයගේ මතක තමන්ගේ යාළුවෙක් පවුලයත් එක්ක තමන් සංචාරය කරපු තැන්වල ඉතින් ඔක්කොම එකපාර ගේවන්න බෑ හිමින්සරේ අපි ගේවන්න
0: රෑන්ඩම්ලි තෝරගත්ත ටිකක් තමයි දැන් අපි කියන්නේ ඔව්
1: රෑන්ඩම්ලි තෝරගනිද්දී ඒවා එහෙම යනවා සන්දේ අපිට එවලා තිනා බටහිර වැලිවේරියේ ඉඳලත් ෆොටෝ එකක් එයාගේ ගෙවත්ත
0: ලස්සන ගාඩන් එක.
1: එයා ලස්සන කැප්ෂන් එකක් දාලා තියෙනවා. මොකක්ද දන්නවද? අචින්ත පුතා. සාරදු සහ නුවන් පුතාට තමයි මේ ෆොටෝ එක එවලා තියෙන්නේ. ඉතින් thank you නුවන් පුතත් ඉන්නවා මෙතන. සාරදුත් ඉන්නවා. අචින්ත පුතත් ඉන්නවා. හරි. කටිය ෆොටෝස් එවනවා ඉවරයක් නෑ. දැන් ඔක්කොම කියවන්න.
0: එවන්න එවන්න. දිගට මෙවන්න අපි පුළුවන් පුළුවන් විදියට කියවන්න.
1: ඒ
0: වගේම තමයි Facebook post එකටත් comment එකක් දාන්න කියලා මතක් කරනවා ඔයගොල්ලන්ට.
1: අපි මේ හැමදේම කරන්නේ කැමරාවෙන්. කැමරාව නැත්තම් මං කියන්නේ අද ගෑන් ළමයි කී දෙනෙක් නැද්ද
2: අපි ඉක්මනට හින්දුවකට යන්නේ නිකම් මෝඩ ප්‍රහාරයන්ට ලක් වෙන්නේ

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Sir Ne Telbi Ranna Addike Inne ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: උදේ 8 විනාඩි 17යි දැන්.
4: මොර්ලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොර්ලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
6: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
8: Bajaj Vigo Luxury Super Reversey Bajaj Vigo Electric 3 රෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පමණයි. වේදම අඩු ඉදිරියේ වැඩි Bajaj Vigo එක්ක හැම ගමනක්ම ලාභයක්. AV Peris E-mobility within
9: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 0111 437 1250.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
11: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
12: Daily drive එකකට smart choice එකක් BYD Sealion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sealion 5 smart drive smart savings 0112-125-125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
13: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0247-3131-540.
0: FM Anupaha 94.8 Net FM Divaina Pura.

0: උදේ 8යි විනාඩි 24යි ඇල්ගටාමේ වෙලාව. හරිද අපි කොහෙද දන්නවද යන්නේ නැහැ.
1: අපිට දැන් යන්න පුළුවන් ලංකාවේ හැම තැනටම.
0: මොකද
1: අපේ මේ WhatsApp එක inbox එක දැන් සෑහෙන්න පිරලා තියෙන්නේ ලංකාවේ වටෙන්ම විතරක් නෙමෙයි ලෝකේ වටෙන්ම ආපු මේ පින්තූරත් එක්ක photos එක්ක ඒ වගේම තමයි අපේ මේ Facebook page එකේ අපි දාපු post එකටත් ඒ විදිහටම photo comments වැටෙමින් පවතිනවා. ඉතින් ඔයාලටත් මතක් කරනවා මේ පැත්තට එවන්න. ඔයාගේ ලස්සනම photo එකක් බිඳුවයි. මේ කොහොමද අපි මොකද මෙහෙට එවන්න කියනවාද WhatsApp එකට එවන්න කියනවාද
2: වඩනකට එවන්නේ. ඔයා මුළු ලෝකෙටම දකින්න ඕන නම් අපේ Facebook එකට දාන්න.
1: ඔව්.
2: FM Facebook එකේ උඩින්ම තියෙන World Photography Day එක පිළිබඳව post එක.
1: ඒකට
2: පළලෙන් comment එකක් විදියට ඔයා ගත්ත ලස්සන පින්තූරේ ඔයා ඉන්න තැන, ඔයාගේ භූමි දර්ශනය, ඔයාගේ වටපිටාව, සමහරවිට ඔයාව, ඔයාගේ සුරතුළුන්, ඔයාගේ ගෙදර ඉන්න පොඩිත්තන් ඕන කෙනෙක් වෙන්න පුළුවන්.
1: ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි නම් කියන්නේ මේ මම කැමති. ඔයා ඇවිල්ලා අපේ Net FM Facebook page එකේ post එක යටින්
0: photo
1: comment එකක් විදියට ඔයාගේ කැමැතිම photo එක දානවා නම් ඔය නුවා කියපු විදිය ඕනම ප්‍රභේදයක photo එකක් දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
0: මොකද අර like මේ ගාන කමෙන්ට් ගාන නැති වෙන්න කලින් කමෙන්ට් එකක් දාන්න.
1: අන්න ඒකයි. ලයික් පෙන්නන්න නැති වෙන්න කලින් මේ
0: ඔයාලට අනිද්දට
1: ඔව් ෆොටෝ එකක් දාලා තියන්න
2: පුළුවන්. මොන වුණත් දන්නේ නැහැ නේද?
1: බලන්න ඕනේ අපි දැන් ඒක පොඩ්ඩක් බලලා හිට දිහාවේ කියමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ෆොටෝ එකක් දාන්න අපේ post එක යටින්. ඒක වඩාත් හොඳයි. මොකද එතකොට ඒක දිගටම තියෙනවා. සහ අනිත් අයටත් දකින්න පුළුවන්. ඒ නැතත් ප්‍රශ්නයක් නැහැ. වට පුළුවන් මේ පැත්තට ඇවිල්ලා 0711 95 95 95 අපේ නම්බර් එකනොත් WhatsApp කරන්න ඔයා කැමැතිම ෆොටෝ එකක් තියනවා. මොකද අද World Photography Day එක.
0: Yes.
1: හරි. දැන් ওই විදියට ෆොටෝ එවන්න කිව්වට පස්සේ සාරා ගොඩක් අය අපිට එවපු ෆොටෝ එක. නැත්තම් Tamanta වටිනම ෆොටෝ එකක් නෝ ওই විදියට එකපාර එවන්නේ. එහෙම එවපු ෆොටෝස් අතර අපිට ගොඩාක් දකින්න ලැබුණේ තමන්ගේ ආදරණීය පවුලේ ෆොටෝස්
0: නේ.
1: තමන්ගේ දුවලා පුතාල එක්ක එහෙම ගත්තු කට්ටිය. ඒ කියන්නේ නෝනා මාත්‍යා කට්ටිය ඔක්කොම ට්‍රිප් එහෙම ගිහිල්ලා
0: ෆැමිලි
1: ෆොටෝස් තමයි තිබ්බේ ගොඩාක්.
0: මුණුබුරු මිනි බිරියන්
1: ටික. අන්න හරි. එහෙමත් ෆොටෝස් අරගෙන එවලා තිබ්බා. ආච්චිලා සීලට ඉතින් ඒගොල්ලන්ගේ තමයි මතක් වෙන්නේ ඉස්සෙල්ලම. Tamanta වටිනම දේ විදිහට. ඉතින් ඒ වටිනම අයගේ අනාගතය වෙනුවෙන් ඒගොල්ලන්ගේ අනාගතය අපි දන්නේ නැණි ඉස්සරහට මොන විදිය තත්ත්වයන් අපේ ජීවිතවල එයිද කියලා. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ අනිවාර්යයෙන්ම FD එකක් දාලා තියාගන්න කියලා.
0: Right.
1: FD එකක් දානවා නම් ඔයා නිතරම ඔයාට ලැබෙන පොලිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් CDB කියලා කියන්නේ ලංකාවේ මේ වෙනකොට ස්ථාවර තැන්පතුවකට ලබා දෙන්න පුළුවන් ඉහළම පොලිය අනුපාතය වන 15%ක්. වසරකට 15%ක පොලිය අනුපාතයක් ලබා දෙන ආයතනයක්. ඉතින් ඒක නිසා අපි කියනවාට බය නැතුව ගිහිල්ලා වගේ FD එක දාන්න කියලා CDB එකත් එක්ක.
2: ඊයේ ඒගොල්ලෝ මෙතනට ඇවිල්ලාම.
1: ඇවිල්ලා අපිත් එක්ක මේ ගැන කතා කරා.
2: මේ ඉඳලාම කිව්වනේ.
1: ඔව් ඒක නිසා වට පුළුවන් මේ වීඩියෝ එකත් බලන්න පුළුවන් අපේ Net FM Facebook page එකට ගියෝ. ඉතින් ඒ වගේම තමයි CDB කියලා කියන්නේ ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර සිවවන විශාලතම මූල්‍ය ආයතනය.
0: රයිට්.
1: ඒකින්ද ඔයාට බය වෙන්න ඕනේ නැහැ. මේ දෙනවා කියන ඉන්ට්‍රස්ට් රේට් එක මේ පොලිය අනුපාතය දෙන්න පුළුවන් හැකියාව ඒගොල්ලන්ට තියෙනවා.
0: ඒක
1: තමයි විශේෂත්වය. ඒ වගේම තමයි මූල්‍ය ශේෂ්ත්‍රය අවුරුදු 30ක් දශක 3කට වැඩි කාලයක් අපිත් එක්ක හිටපු ආයතනයක් තමයි CDB කියලා කියන්නේ. ඒ වගේමයි වඩාත් වටිනාම කාරණාව ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ඉතින් ඔයාලට පුළුවන් FD ගැන වැඩි විස්තර දැනගන්න, වාගේ ස්ථාවර තැන්පතුව ගැන වැඩි විස්තර දැනගන්න, කොහොමද මේක දාන්නේ, මොනවද ඕනේ කරන්නේ, ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. කතා කරන්න මෙන්න මේ නම්බර් එකට.

0: කට්ටියට ඔන්න සුබ ආරංචියක් තියෙනවා. ඒක තමයි BYD ෂෝරූම් එකක් ළඟදීම එනවා මීගමෝට.
1: ලගදීම මීගමෝට එනවා කමින් සූන්. හරියටම දවස කවද්ද කියලා අපි වාට ඉස්සරහට කියනවා. ඒ වගේම තමයි දැන් එන්න කලින් ෂෝරූම් එක එන්න කලින් ඔන්නාට BYD ඔය කැමති මොඩල් එකේ වාහනයක් ටෙස්ට් ඩ්‍රයිව් එකක් අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: අද තමයි දවස.
1: අද තමයි දවස අගෝස්තු 19 වෙනිදා සහ 20 හෙටත් තියෙනවා. NTB මීගමු අගෝස්තු 19 සහ 20 NTB මීගමු අන්න එතනට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ BYD එක ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා බලන්න. මෙහෙමයි ගන්න නැතත් අදහසක් නැතත් ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ටෙස්ට් ඩ්‍රයිව් එක ඕනගෙනට දාන්න පුළුවන්. ඉල්ලගෙන පොඩ්ඩක් පැදලා බලන්න. ඊට පස්සේ වාගේ ඔය කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ වාරණියක් ගන්න හිතෙන්න පුළුවන්. ඒ වගේම තමයි අගෝස්තු 21 22 සහ 23 කියන දවස්වල කුරණ දලුපත ආඩියම්බලම කියන ප්‍රදේශවල කීල් ශාඛාවන් තියෙනවා. මේ ශාඛාවන් ගාවට આવොත් ඔන්නාට පුළුවන්කම තියෙනවා ඒ තැන්වලදී BYD ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න. ඉතින් ළඟදිම BYD එකක් එනවා මීගමුවට. ඊට කලින් ඔන්න මීගමුවට කට්ටියට පුළුවන් මේ විදියට ටෙස්ට් ඩ්‍රයිව් යන්න.
0: ටෙස්ට් ඩ්‍රයිව් යන්න.
1: මීගමුවට නෙමෙයි මීගමුවේ කට්ටියටත් පුළුවන්.
0: නැත්නම්
1: අපට කට්ටිය විතරක් කියයි.
0: මීගමුවට යන ඕන කෙනෙක්ට පුළුවන්.
1: ඔයා
0: ට්‍රිප් එකක් යනවා නම් මීගමුව හරහා BYD ගෙන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා
1: ඒත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ.
0: හරි ඊට පස්සේ ඔයගලන්ට මතක් කරන්න ඕනේ අද වෙන්ස්ඩේ. අද සමහර විට ඔයාගේ මිඩ් වීක් ක්‍රයිසිස් එකක් මොකක් හරි ඇවිල්ලා ඇති ගෙදර අර්බුදයක් ඇවිල්ලා ඇති. මේ ඒක නිසා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්න මතක් කරනවා. මොකද ඔයාට ගෙදරට ඕන හැමදේම මාකට් එකට වඩා අඩු මිලට ගන්න පුළුවන්. කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියොත් කොහෙද දන්නවද
1: තියෙන්නේ
0: අතුරුගිරියේ තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, ගම්පහ ගත්තොත් ගණේ මුල්ලේ තියෙනවා, කුරුණෑගල පැත්තේ ආයට ඔන්න නාරම්වල ෂෝරූම් නෙමෙයි කොහොමද ඒකට කියන්නේ
1: අවුට්ලට්
0: එකට යන්න පුළුවන්. ඒ වගේම නුවර කට්ටියට යන්න පුළුවන් ගම්පොළ එකට. ඒ වගේම රට මැද මාතලෙත්
1: තියෙනවා. අවුට්ලට් කියන්නත්
0: බෑ. අවුට්ලට් කියන්නේ
1: සුපර් මාකට් එකක් තියෙනවා.
0: සුපර් මාකට්
1: එක. කසාගල ග්‍රීන් සුපර් මාකට් මෙන්න මේ තැන්වල තියෙනවා.
0: ඔව්.
1: හරිද? ඉතින් සාරා කිව්වා වගේ ඔන්න කොළඹ කට්ටියට අතුරුගිරිය මුල් ඒරියාව. ඉතින් නුවරට ගියොත් ගම්පළ, ඒ වගේම තමයි රට මැද මාතලෙත්. ඔයාට කසාගල ග්‍රීන් සුපර් මාකට් තියෙනවා. ගිහිල්ලා ඔයාට ඕනේ දේවල් වෙළඳ පොලේ මිලට වඩා සැහැණ අඩුවෙන් මිලදී ගන්න පුළුවන්.
0: හරි.
1: හරි. අපිට ෆොටෝස් එනවා.
0: අපිට ෆොටෝස් එනවා.
1: වරයක් නැහැ.
0: අපිට වෙලාව ටිකක් තියෙනවා. ඒක නිසා ෆොටෝස් දෙක තුනක් කියමු.
1: ආ, බදුල්ලේ වැයකඩින් එවලා තියෙනවා අපිට ෆොටෝ එක. කවුද මේ එවලා තියෙන්නේ?
0: ආ,
1: දිසානායක මහත්තයා තමයි එවලා තියෙන්නේ. ඉතින් අපි බයෝ එක බලලා තමයි නම කිව්වේ.
0: ලස්සන ෆොටෝ එකක්.
1: හරි.
0: ෆොටෝ ගොඩක් එවලා තියෙනවා.
1: යෂ්මින්දයා තමයි මේ ෆොටෝ එකේ වෙලා තියෙන. මම හිතන්නේ තාත්තගේ ෆෝන් එකෙන් යෂ්මින්දයා අපිට ෆොටෝ එකක් දැම්මා.
0: Thank you
1: යෂ්මින්දයා. හරි, මේක ඔය මේ පොඩ්ඩේ ක්ලාස්.
0: ගොඩක වෙල නිෂිද්.
1: නිෂිද්. නිෂාදීද?
0: නිෂාදීද?
1: නිෂාදීද? නිෂාදි වගේ මට පෙවුණා. නිෂාදි කියලා කිව්වා.
0: මේ ෂෝක් පොඩ්ඩේගේ ෆොටෝ එකක් තමයි එවලා තියෙන්නේ. ඊට පස්සේ මාදු පිටියේ ශිරාණිත් එවලා තියෙනවා.
1: මුණුපුරා
0: අනිවාර්යෙන් මුණුපුරා වෙන්න ඇති. ඊට පස්සේ ෆොටෝ එකක් කියලා තියෙනවා ගාලේ හපුගලි.
1: අන්න ඕගලන් පැත්තේ ගැටුස්සේ.
0: ඔව්.
1: ගැටුස්සෝරියා පොඩ්ඩක්.
0: අපේ පැත්තේ ගැටුස්සා හරි වයිබ්‍රන්ට්. මාර ලස්සන කොළපාඩක් තියෙන්නේ.
1: කොළපාඩ නේ මේ පැත්තේ ගැටුස්සෝ. හරි.
0: හරි. ඔන්න ඉදිරියට අපිට ෆොටෝස් ගොඩක් එනවා මේ පැත්තට.
1: රොසිරු අපිට ෆොටෝස් එවලා තියෙනවා මේ තිසා වැවි. ලස්සන ෆොටෝ එකක් කියලා තියෙනවා.
0: ලස්සන හරිම ලස්සනයි
1: එක. ඒ වගේ මේ ෆොටෝස් ගණනාවක් ඇත්තට මේ එවලා තියෙනවා. ලොකු කලෙක්ෂන් කට්ටිය තියන් ඉන්නේ මං
0: හිතන්නේ.
1: මෙහෙම ඉල්ලුවම එවන්න මොන හරි එහෙම යවන්න.
0: මෙහෙමනේ ඇත්තටම කියනවා නම් අපි සමහර වෙලාවට ෆොටෝස් ගන්නවා ඒ මොන හරි දෙයකට ගියාම සෑහෙන්න. ගැලරි එකේ තියෙනවා අන්තිමට 85 ෆොටෝස් කියලා.
2: ආයෝක බලනවාද? ඒක තමයි. අන්න ඒක ප්‍රශ්නේ තියෙනවා. අපි ඒක වෙන දවසක් කතා කරමු. අනිත් එක ඔබේ අත්‍යවශ්‍ය ෆොටෝ තියෙනවා නම් ඕක හැම වෙලාවෙම ෆෝන් එකේ තියන් ඉන්න එපා. සමහර ලාවට දැන් ඔබට පුළුවන් cloud වලට අප්ඩේට් කරන්න.
1: drive කරන්න.
2: පොඩි ගාණක් ගෙවලා මේ ඒක කරන්න. මොකද නැතිලා අඬනවට වැඩිය ඒ මාසෙකට පොඩි ගාණක් ගෙවලා සුරක්ෂිත කරගන්න එක වටිනවා.
1: ඊට පස්සේ ඉතින් ෆෝන් එක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. වාගේ ෆොටෝ ටික cloud එකේ තියෙනවා.
2: cloud
1: කොහෙද තියෙන්නේ කිව්වම එක්කෙනෙක් කිව්වා තවත් අහසේ තියෙනවා.
2: අහසේ තියෙනවා. හරි සුප්‍රසිද්ධ එක්කෙනෙක් කිව්වා.
1: ඔව් ඉතින්
0: free cloud නුත් තියෙනවා. කියන්නේ එක්තරා ප්‍රමාණයක storage එකක් free හම්බ වෙනවා.
2: හම්බ වෙනවා.
1: ඒක මදි නම් ඔයාලට pay කරලා ගන්නත් පුළුවන්.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රි රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: උදේ 8 විනාඩි 34යි දැන්.
4: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඔබේ විස්්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
7: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
8: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට. කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
11: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාකාරයට පැමිණෙන්න. නැතිනම් 0112 125 125 අමතන්න.
12: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලිදී ළමට ගත්තේ.
13: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
14: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: FM 95 FM 94.8 Net FM.

0: උදේ 8යි විනාඩි 41යි ඇල්ගටාවම වෙලාව.
1: හරි අපිට මේ මතක් කරන්න දේවල් කිහිපයක්ම තියෙනවා. හැබැයි අද මොන ඩේකද?
0: අද ෆොටෝග්‍රැෆි ඩේ එක.
1: ෆොටෝග්‍රැෆි ඩේ එක. ඉතින් අපේ Facebook post එකටත් කට්ටිය ෆොටෝස් දාගෙන යනවා. මේ ලස්සන කොල්ලෙක් කියලා දිනා මොඩලින් කරන කොල්ලෙක් මේ පැත්තට එවලා තියෙනවා.
0: බලන්න මේ
1: ෆොටෝස් දාලා තියෙන මයිදනේ අම්මා තමයි පුතාගේ ෆොටෝස් දාලා තියෙන්නේ අපිට.
0: චන්ද්‍රකාන්ති මහත්මිය.
1: අන්න හරි. චන්ද්‍රකාන්ති මහත්මියට තියෙන වටිනාම චන්ද්‍රකාන්තිය තමන්ගේ පුතා.
0: ඒවලා.
1: ඔන්න ෆොටෝස් ටික දාලා තියෙනවා. මේ ඒ වගේ ෆොටෝස් ගණනාවක් එවලා තිනවා. ඒතර ගොඩාක් අය තමන්ගේ ආදරණීය පවුලේ ෆොටෝස් දාලා තියෙනවා. තමන් ගිය තැන්වල ගත්ත විවිධ සීනරි වියුස් වල ෆොටෝස් දාලා තියෙනවා. ඉතින් ෆොටෝ එකක් ගන්න ඇත්තටම මාර මතකයක්. අපිට හරි සුන්දර දෙයක් නේ මේ ෆොටෝ එකක් කියන එක. මේ සාර අපිට තේරෙන්නේ ඒකනේ මේ ඔක්කොම බැලුවට පස්සේ අපි මෙච්චර මේ ගැලරිස් පිරෙනකම් ඊට පස්සේ ඩ්‍රයිව් අරගෙන Google Drive ද මොනාද දන්නේ ඔක්කොම අරගෙන ඒවත් පුරවගෙන මේ ඉන්නේ. මේව අපිට වටින නිසානේ. හැබැයි ඔයා දන්නවද මේ සාර ලෝකේ බොහොම බිහිසුණු දේවල් වලට ලෝකේ බොහොම මේ අපි කියන්නේ මිලිටරිමය අරමුණු වලට සහ අනිත් රටවල් වල රහස් දැනගන්න මොනවද මේගොල්ලෝ කරන්නේ ලබියෝ කියන්නේ මේ රටවල බැක්යාඩ් එකේ වෙන දේවල්.
0: ඔව්.
1: ඒ කියන්නේ වත්ත පිටිපස්ස වෙන දේවල් මොනවාද කියලා දැනගන්න.
0: ඔව්.
1: ඡායාරූප භාවිතා කරනවා.
0: රයිට්.
1: ෆොටෝස් කියන දේවල් භාවිතා කරනවා.
0: ඔව්.
1: ඕක ඉස්සෙල්ලම සිද්ධ වුණේ සීතල යුද්ධයේ තියෙන කාලේ. අපි දන්නවා කෝල් වෝ එකක් තිබ්බනේ ඔය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. 1991 දී සෝවියට් සංගමයේ බිඳ වැටෙනකන් ඔය සීතල යුද්ධයේ ලෝකෙ තිබ්බා. ඉතින් එක පැත්තකින් රුසියාව තමන්ගේ කැමරා තාක්ෂණයන් දියුණු කරා. අපි දන්නවා සැටලයිට් යව්වා. සැටලයිට් වලින් බැලුවා ඔත්තු ඇමරිකාව පැත්තේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඇමරිකාවත් ඕකම කරා. විවිධාකාරයේ මේ සැටලයිට් අපි දැක්ක කක්ෂගත කරලා ඒවයි කැමරාස් වලින් සෝවියට් සංගමයේ පැත්තේ මොකද වෙන්නේ කියලා මේගොල්ලන්ගේ රහස් මොනවාද කියලා ඔත්තු බැලුවා කැමරාස් වලින්. ඒ විතරක් නෙමෙයි අපි දන්නවනේ ඔය දැන් විවිධ බුද්ධි නිලධාරීන් රුසියාව පැත්තේ හිටියා KGB එක CIA එක මේගොල්ලොත් විවිධාකාරයේ කැමරාස් භාවිතා කරා තමන්ට ඕන ඕන අයගේ ඡායාරූප එකතු කරලා තියාගන්න ඕන ඕන ඉලක්කවල ඡායාරූප එකතු කරලා තියාගන්න. ඉතින් මේ විදිහට විවිධාකාරයෙන් ඡායාරූප කියන දේවල් අපි මේ කතා කරන සුන්දර දේවල් වලින් එහාට ගිහිල්ලා බොහොම අපි කියන්නේ මිලිටරිමය ආක්‍රමණශීලී කාරණාවලටත් ලෝකේ භාවිතා කරා. එහෙම භාවිතා කරද්දී අපිට අමතක කරන්න බෑ මේ ඇමරිකාවට තිබ්බා සාරා හරියටම කියනනම් ඔය අවුරුද්ද මෙන්න මේ වකවානුව කියනනම් 1980 සහ 2005 වගේ කියන කාලයේදී ලැක්රෝස් චන්ද්‍රිකා කියලා.
0: ලැක්රෝස්.
1: ඔව්. මේවා මේ සාමාන්‍ය කක්ෂයට වඩා ටිකක් පහලින් තමයි ස්ථානගත කරලා තිබ්බේ.
0: රයිට්.
1: ඇමරිකාව මේවා යොදාගත්තා. මේවා ලෝකේ වටේ යන දැන් චන්ද්‍රිකා එකතැනක තියෙන්නේ
0: නැහැ.
1: ඒවා අපේ පෘථිවිය වටේ කැරකෙනවා. මේවා යොදාගත්ත ඇමරිකාව වෙන මොනාටවත් නෙමෙයි. තමන්ගේ සතුරු පාර්ශවීය රටවල් වගේම ලෝකයේ අනිත් රටවල් මොනාද කරන්න කියන එක ගැන ඔත්තු බලන්න. මේවට පුළුවන්කම තිබ්බා මේ වලාකුළු හරහා ගිහිල්ලා බලන්න. මේ ලැක්රෝස් චන්ද්‍රිකාවල තිබ්බ සවිශේෂත්වය තමයි නයිට් විෂන් තාක්ෂණය තිබ්බා. ඒ කියන්නේ රෑ උදේ වගේ දකින්න පුළුවන් හැකියාව තිබ්බා. ඒ විතරක් නෙමෙයි දැන් වලාකුළුෙන් බර වුණාම හස මේ වලාකුළු හරහා ගිහිල්ලත් පුළුවන්කම තිබ්බා භූමියේ මොනවාද වෙන්නේ කියලා නිරීක්ෂණය කරන්න. බොහොම දියුණු සංවේදක සහ කැමරා පද්ධතියින් මේවා භාවිතා වුණා. හැබැයි ඔයා දන්නවද වැඩක්? අපිට අසල්වැසි ඉන්දියාව මේ ලැක්රෝස් චන්ද්‍රිකා පද්ධතිය නොමග යවුවා. නොමග යවුවා. ඒ කියන්නේ ඉන්දියාවේ න්‍යෂ්ටික පරීක්ෂණය සිද්ධ වෙද්දී ඔය පොක්‍රාන් රේන්ජ් වල ඒගොල්ලෝගේ නැස්ටික බලයත් හදා බැලුවනේ. ඒගොල්ලොත් අනිත් රටවල් වගේ බෝම්බයක් පුපුරවලා තමයි හයිඩ්‍රජන් බෝම්බ පුපුරවලා තමයි අපිටත් නැස්ටික බලය තියෙනවා කියලා කිව්වේ. ඔහොම පුපුරවන්න යද්දී ඇමරිකාවේ ඒ කාලේ ඔත්තු බල බල හිටියේ. ලෝකේ පුරාම අපිට විතරයි තියෙන්න පුළුවන් නැස්ටික බලය. වෙන රටවලට තියෙන්න බෑ. එහෙම කවුරු හරි හදනවා බෝම්බයක් හදනවා කියලා කලින් ඒගොල්ලන්ට ඔය චන්ද්‍රිකා වලින් බලා ගන්න පුළුවන් වුණොත් කෙලින්ම ඒක ජාත්‍යන්තරයට කියලා ඒ රටවලට සම්බාධක එහෙම දාලා ඒව හිර කරලා මේ වැඩේ කඩාකප්පල් කරලා දානවා. හැබැයි ඉන්දියාවට ඕන වුණා කලාපීය බලවතෙක් වෙන්න. 1998 2000 කියන ඔන්න ඔය කාලයේදී අතල් බිහාර් වජ්ජාපායි තමයි ආග්‍රාමාත්‍යවරයා විදිහට කටයුතු කරේ. ඉතින් ඔන්න ඔය කාලයේදී ඉන්දියාවට ඕන වුණා කලාපීය බලවතෙක් වෙන්න. බලවතෙක් වෙන්න නම් ඒගොල්ලන්ට ඕන වුණා මොනවාද? න්‍යෂ්ටික බෝම්බයක් හදාගන්න. ඉතින් ඔන්න ඔය වැඩේ සිද්ධ වෙද්දී ඇමරිකාව ඔත්තු බැලුවා. ඇමරිකාව ගිහිල්ලා බැලුවා. ඒ කියන්නේ මේගොල්ලෝ මීට කලින් 1974 80 කියන කාලෙදිත් පොඩි ට්‍රයි එකක් දීලා තිබ්බා. ඒ ට්‍රයි එක අහු වුණා. අහු වුණේ ඇමරිකාවේ බුද්ධ්‍යංශ වලට CIA එකට අහු වුණා. දෙවනි පාරක් ට්‍රයි කරනවා කියලා එහෙන් මෙහෙන් පොඩ්ඩක් කන වැකෙද්දි ඔය ලැක්රෝස් චන්ද්‍රිකා යොදාගෙන ඇමරිකාව උත්සාහ කරා එහෙම කරන බවට තහවුරු කළ හැකි සාධකයක් සාක්ෂියක් හොයාගන්න. හැබැයි ඉන්දියාව රෝහතු සේවය මේ කැමරා ටික මේ සැටලයිට් ටික නොමගවලා කොහොම හරි 1998 දී නෂ්ටික බලය අත්පත් කරගත්ත පුපුරණකම් ඇමරිකාව දැනගෙන හිටියේ නැහැ CIA එක දැනගෙන හිටියේ නැහැ ඉන්දියාව මේ වගේ වැඩක් කරා කියලා. ඉතින් කැමරවල අපි දන්න සුන්දර කතා වගේම ඔය වගේ මාර මාර කතාත් ලෝකෙ වටේ සිද්ධ වෙලා තියෙනවා.
0: අනිවාර්යයෙන්.
1: ඉතින් ඒවයි ෆොටෝ එවන්නේ බෑ. ඒවා අපිට කාගෙන්වත් ඉල්ල ගන්න බෑ. ලැක්රොස් චන්ද්‍රිකා දැන් ඇත්තෙත් නැහැ.
0: ඇත්තෙත් නැහැ.
1: ඇත්තටම 2008 වෙනකන් ලෝකෙ මේ සාර දැනගෙන හිටියේ නැහැ ඔහොම වැඩක් ඇමරිකාව කරනවා කියලා. 2008 දී තමයි ඇමරිකාව කියන්නේ. 2005 දී විශ්‍රාම ගන්නවා මේ චන්ද්‍රිකාවන් ටික. 2008 දී තමයි මෙහෙම ඔත්තු බැලිල්ලක් අපි කරා. ඉගෙනේ ලෝකේ රටවල මොනවද වෙන්නේ කියලා අපි උඩ ඉඳන් බලාගෙන හිටියා කියලා ඒගොල්ලොත් ලෝකයට කියන්නේ.
0: ඕකේ. හරි. ඉතින් ඔන්න ඔහොම දේවලුත් වෙනවා.
1: වෙලා තියෙනවා. අපි දිහා මේ වෙලාවේ කවුරු බලන් ඇද්ද නේ?
0: බලාගෙන ඇද්ද?
1: ඊට වඩා දියුණු තාක්ෂණයක් දැන් ඇතිනේ. අපිට ඉතින් ඒව වැඩක් නැහැ. අපිට වෙන වෙන වැඩ තියෙනවානේ පොඩි පොඩි. ඒව විසඳ ගන්න.
0: ඒකනේ. හරි. දැන් අපි යන්න ඕනේ මතක් කරගන්න ඕගලන්ට මේ බ්‍රෑන්ඩ්ස් තියෙනවානේ ඇති. ලෝකේ එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ්ස් ඔක්කොම මේ හැමෝටම උදව් කරන කට්ටිය නෙමෙයි. හරිද? ඒගොල්ලන් ගැන හිතුවාට අනිත් අය උදව් කරන ඒවා නෙමෙයි.
1: ඔව්. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නියම බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ සාරා ඒක කමියුනිටි එකට මොනවා හරි කරන්න.
0: අනිවාර්යයෙන්ම.
1: තමන් අයිති වෙන ප්‍රජාවට මොනවා හරි කරන්න.
0: ඔව්. ඒ කියන්නේ අනිත් ව්‍යාපාර ගොඩනැගෙන්න උදව් කරනවා නම් අන්න නියම
1: බ්‍රෑන්ඩ් එකක්.
0: එහෙම බ්‍රෑන්ඩ් එකක් තමයි ටාටා කියලා කියන්නේ.
1: ඔව්. ඉතින් ටාටා කියලා කියන්නේ මේ වෙනකොට ලංකාව විතරක් නෙමෙයි රටවල් 35කට අධික ප්‍රමාණයක රටවල් සංඛ්‍යාවක භාවිතාවන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ටාටා කිව්වට පස්සේ ටාටා නිෂ්පාදන ලංකාවට අරන් ආවේ වෙන කවුරුත් නෙමෙයි ඩීමෝ. අවුරුදු 85ක විශ්වාසයත් එක්ක තමයි ඩීමෝ ලංකාවට මේ දේවල් අරගෙන ආවේ. ඉතින් දැන් ඔන්න ඔයාට ඩීමෝ වෙතින් ඩීමෝ අපි කිව්වට පස්සේ මතක් වෙන්නේ ඩීමෝ බට්ටනි. ඩීමෝ බට්ට විතරක් නෙමෙයි ඩීමෝ ලොක්ක ඊට පස්සේ ටාටා ප්‍රයිමෝවර්ස් ඒ විතරක් නෙමෙයි යෝදා කැබ් එක වගේ අලුත්ම බ්‍රෑන්ඩ්ස් අලුත්ම මොඩල්ස් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. දිගටම අපි වහගෙන ඉන්න දැන් අපේ ටවුන් එකේ ඩීමෝත් ඉන්නවා ටාටාත් ඉන්නවා. අපි කියන්නම් මොනවාද ඩීමෝලයි ටාටායි එකතු වෙලා අලුතෙන්ම ලංකාවට දෙන්න යන්නේ කියලා.
0: දෙන්න යන්නේ කියලා. හරි. ඊට පස්සේ ඔයාට කියන්න ඕනි මතක් කරන්න ඕනේ ධම්රකේ මීඩියා සේල් එක තියෙනවා මේ දවස්වල. සේල් එක ඉවර වෙන්න කලින් යන්න කියලා තමයි මේ හැමදාම ඔයාට මතක් කරන්නේ.
1: මතක් කරන්න ඔයාට මේ ඉන්වර්ටර් ශීතකරණ ගන්න පුළුවන් 20% ඩිස්කවුන්ට් එක. ඒ වගේම තමයි ඔයාට පුළුවන්කම තියෙනවා මුළු ලංකාවේ සියලු ගෘහණියන්ගේ තේරීම ධම්රෝ වොෂින් මැෂින් ගන්න 15% වට්ටම් එක්ක. ඒ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් ධම්රෝ ෆෝම් මැට්‍රස් ගන්න ඒත් 15% වට්ටම් එක්ක. ඉතින් මේ හැමදේම තියෙන්නේ ධම්රෝ එකේ ධම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාව පුරාම තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට පුළුවන් මේ වට්ටම් අත්දකින්න. හැබැයි ඉක්මනට යන්න. මොකද මිඩ්ඩියර් සේල් තියෙන්නේ මිඩ්ඩියගේ විතරයි.
0: මිඩ්ඩියගේ විතරයි.
1: ඊයෙන් දෙකේ නැහැ.
0: ඊයෙන් දෙකේ නැහැ. ඔය වගේම තමයි ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා ගෙවන්න ගන්නත් පුළුවන්.
1: පුළුවන්කම තියෙනවා.
0: මන්නම් කියන්නේ ධම්රෝ එකට ගිහිල්ලා කිචන් එකේ ඉඳන් ඔයාගේ නිදන කාමරේ ඉඳන් ගෙදර තියෙන ඔෆිස් ස්පේස් එක එහෙම නැත්නම් ඔයාගේ ඔෆිස් එක මේ ඔක්කොටම බඩු ලිස්ට් එක ගන්න.
1: ඔව්නේ.
0: අප්ග්‍රේඩ් කරගන්න.
1: ඉන්ටීරියර් එක කිව්වට පස්සේ ගෙදර සාලේ විතරක් නෙමෙයි කාමර ටික තියෙනවා. ඔයාගේ ඔෆිස් රූම් එකක් තියෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ වෙනම ඔෆිස් ස්පේස් එකක් ගෙදර තියෙන්න පුළුවන්. මේ හැමතැනටම ගැලපෙන දේවල් ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ Panasonic ඊට පස්සේ අපි දන්නවා Innovex Samsung වගේ ලෝ ප්‍රකට බ්‍රෑන්ඩ් නේම්ස් වලින් ඔයාට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ධම්රෝ එකට ගියොත්.
0: රයිට්. මොකද මේ ඔයාට ගෙවන්න ගන්න පුළුවන්නේ. ඒක නිසා ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ධම්රෝ එකෙන් ඔයාගේ ගෙදරට ගෙනත්ම දෙනවා.
1: දෙනවා. ඒ කියන්නේ මාස 36ක් දක්වා පොලී රහිතව.
0: රහිතව.
1: සීරෝ ඉන්ට්‍රස්ට් රේට් එකට ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා ධම්රෝ එකෙන් ඕන දේවල්.
0: ඕකේ. දැන් අපිට WhatsApp එකට තාම එනවා ෆොටෝ.
1: තාම එනවා. අපිට ෆොටෝස් ලැබෙමින් පවතිනවා. මම දැන් අපේ Facebook post එකටත් ඒ විදිහටම ලැබිලා තියෙනවා. මේ ඔය පැත්තෙන් සාර මතක් කරන්න ඉතින් ඔය ෆොටෝ එකක් දෙකක් අපිට වෙලාව ගොඩක් නැති හින්දා තමයි මේ ඉගෙන වෙලාව නැති තරමන ඕනම් පැය තුනම අපිට ෆොටෝස් ගැන කතා කරන්න තිබ්බා ඕලෙව. ඔව්
0: ගාමිණී පෙරේරා අපිට එවලා තියෙනවා එයාගේ ෆොටෝ එකක්. ඊට පස්සේ කවුද මේ අපිට ලස්සන ෆොටෝ එකක් එවලා තියෙනවා. කවුද නම දාලා නැහැ
1: අපේ නුවන්සර්වත් මතක් කරලා තියෙනවා.
0: ධම්මික තමයි එවලා තියෙන්නේ. ඊට පස්සේ
1: තවෙ
0: වීඩියෝත් එවනවා.
1: වීඩියෝසුත් එවලා තියෙනවා.
0: වීඩියෝ එවන්නොත් නෑ. කැස් බෑවේ ඇවිදින මං තීරුවේ ෆොටෝ එකක් එවලා තියෙනවා. සුභාෂිනී
1: මං හිතන්නේ උදේම වෝක් එකට ගිය වෙලාවේ ගත්ත එකක්. 5යි 30ට ගත්ත ෆොටෝ එකක් මේ එවලා තියෙන්නේ.
0: ඒකනේ චමත් ෆොටෝ එකක් එවලා තියෙනවා වරපලනකි ඉඳන් නේද වරපලන හරියට කිව්වනම්. ඊට පස්සේ සීගිරිය බලන්න ගියා කියලා කවුද මේ මැසේජ් එකක් දාලා තියෙන්නේ. යක්කල ඉබ්බාගමුව ඉන්දුවර
1: ටීම් එකේම කට්ටිය ගිහිල්ලා තියෙනවා.
0: ටීම් එකේම කට්ටිය ගිහින් තියෙනවා.
1: ඒගොල්ලන්ගේ චූටි පුතාගේ ෆොටෝ එකකුත් එවලා තියෙනවා.
0: එවලා තියෙනවා. නොයි විදිහට අපිට ඉතින් ගොඩක් ෆොටෝස් එනවා මේ පැත්තට. අපේ Facebook post එකටත් ෆොටෝ එකක් විදියට කමෙන්ට් එකක් දාන්න.
1: අනිවාර්යයෙන්ම ෆොටෝ කමෙන්ට්ස් ගණනාවක් දාන්න පුළුවන්. ඉතින් අපිට ෆොටෝස් ගණනාවක් එවලා තියෙනවා. අමිත ප්‍රභාත් මහත්මයා එවලා තියෙනවා. ඔෆිස් එකේ වැඩ කරන ගමන් එවපු ෆොටෝ එකක් අපිට දාලා තියෙනවා කමෙන්ට් එකක් විදියට. ඒ වගේම තමයි කෙවින් එවලා තියෙනවා no edit ෆිල්ටර්ස් නැතුව ෆොටෝ එකක් කියලා
0: දෙනවා. අනේ එල කොල්ලෙක්.
1: අන්න ෆිල්ටර්ස් නැති කොල්ලෝ තමයි ෆිල්ටර්ස් නැතුව ෆොටෝස් එවන්නේ. හරිද? එයා දාලා තියෙනවා no edit කියලා. ෆිල්ටර්ස් මොකුත් නැහැ කියලා. ඉතින් ලස්සන ෆොටෝස් ගණනාවක් තියෙනවා. යන්න අපේ net fm facebook page එකට. අපේ algo town post එක තියෙනවා. post එක යටින් වාට පුළුවන් ෆොටෝස් ටික බලා ගන්න.
0: ඕකේ. අපි හම්බෙමු 9 පැයෙන්.

0: ඉන්න පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: උදෑසන විනාඩි 55යි දැන්.
2: ඩම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුවපහසුයෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
4: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: BYD Plug-in Hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0.112 125 125 අමතන්න.
8: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
9: Home Blaster and Mama

0: ඩුවට් කරගන්න.
1: කැස්සය අදරේ හඟන්න බෑ කියල තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වාම හංගන්න නෙමේ නැති කල්ලම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ
3: බ්ලැක්කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
2: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.80 අමතන්න. අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
5: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.
1: දැන් එතකොට ඔයා කියන්නේ එයා තිනවා විතරයි කියලාද?
2: අනේ මන්දා.
1: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
2: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාගේ විතරයි.
0: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවිනින් ඩ්‍රයිව් එක.
3: Net FM 4 වටේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: වේලාව දෙනා මෙයි දැන්.

0: අඩේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යුස් සමග මම කේසර. ගමුව ආරච්චි කට්ටුව සහ කොස්වත් යන ප්‍රදේශවල යතුරුපැදි සොරකම් කර අලෙවි කිරීමේ චාවාරමක නිරත වූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොස්වත් පොලිසිය නිලධාරීන් සමත්ව තිබෙනවා. සැකකරුවන් විසින් සොරකම් කරන ලද යතුරුපැදි හතරක් විමර්ශන සිදුකර නිලධාරීන් විසින් සොයාගෙන තිබවයි නිත්‍යුස් වාර්තාකරු පැවසුවේ. කොස්සත් පොලිසියේ අපරාධංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී මෙම යතුරුපැදි සොරකම් කිරීමේ සුළුමුළු හෙළිව තිබෙනවා. පළමුව අත්අඩංගුවටගෙන ඇත්තේ සැකකාර හාල්දඬුවන බෝධියාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම සැකකරුගෙන් ලද තොරතුරු මත දංකොටුව ලිහිරියාගම පදිංචි තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මීගමුව ආරච්චි කට්ටුව සහ කොස්සත් යන ප්‍රදේශවලදී සොරකම් කරන ලද යතුරුපැදි හතරක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබවයි නෙට් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. මීළඟ නෙට් නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM

0: උදේ 9යි විනාඩි 7යි ඇල්ගොරිතම් වෙලාව අපි යනවා අපේ WhatsApp එකේ පැත්තට
1: අපිට ඔබ ෆොටෝස් බලන්න
0: තාම එනවා ඉතින්
1: තාම ෆොටෝස් එවලා තියෙනවා මේ ඔය මං කිව්වේ මොනබුරු මිනිබිරියන්ගේ ෆොටෝස් සෑහෙන්න එනවා ලස්සන පුංචි දුවෙක්ගේ ෆොටෝස් අපිට එවලා තියෙනවා කවුද මේ එවලා තියන්නේ සුනිල් දිසානායක මහත්තයා ගම්පහ ඉදලා මේ තමයි අපේ මිනිබිරි කියලා ලස්සන ෆොටෝ ෂූට් එකක් ෆොටෝස් කීපයක් මේවලා තියෙනවා මේ කවුද මේ
0: මේ තමයි මගේ දඟ පැන්සා නාවල පිටියේ මානි තමයි වෙලා තියෙන ෂෝක් මේ පූවෙග්ගි
1: අන්න හරි පූස් පැන්චෙක්
2: නෝ එඩිට් කියලා කෙවින් චතුරංග වල තියෙනවා
1: ඔව් අපි ඒක කිව්වා
2: ඒකට කිව්වා
1: ඔව් එඩිට් නැතුව එවන්න ඉතින් කොල්ලෝනේ
0: එහෙම කියන්නේ පා ඉතින් මමත් සාමාන්‍ය වැඩි ෆිල්ටර් පාවිච්චි කරන ගෑන ළමෙක් නෙමෙයි
1: ඒ කියන්නේ ෆිල්ටරයක් පාවිච්චි කළොත්
2: එහෙම ප්‍රගතියක් නැහැ මම සිසිර හපුවාරච් වනජයවි චාරුක් ශිල්පියක ලස්සන කුරුල්ලෙක්ගේ පින්තූරයක් කියලා තිනවා ත්‍රිකුණාමලෙන් නිශාන්ත බණ්ඩාර එවලා තිනවා චමීර යාගම එකක් කියලා තිනවා ඉතින් අපේ Facebook එකටත් ඔයගේ ටැග් කරන්න පුළුවන්
1: අව මම දැක්ක සමහරු අපි වහගෙන යන ගමන් ෆොටෝ මේ කමෙන්ට් කරලා තිබ්බා
2: චිරාන් එවලා තිනවා අනුර ජයසේකර එවලා තිනවා ඔයගේ ගොඩ දෙනෙක් කියලා තිනවා ශානිකා උදයන්ගණි එවලා තිනවා ඊළඟට උපාලි විජේසිංහ එවලා තිනවා ඉතින් මෙත්සර තරින්දු ලස්සන පින්තූරයක් කියලා තියෙනවා. ඉතින් අපේ Facebook එකේ තියෙන අද World Photography Day එක කියන අපේ පෝස්ටරේට පල්ලෙහෙන් අද World Photography Day එකේ ඔබේ ගාව ඔබේ දුරකථනයෙන් ජංගම දුරකථනයෙන් ගත්ත සමහරට ඔබේ ගැලරියේ තියෙන ඔබ ආස කරන තව කෙනෙක් දැක්කොත් සතුටටපත් කරන්න පුළුවන් පින්තූරේ අපේ Facebook එකේ කමෙන්ට් එකක් විදියට දාන්න නැත්නම් 0711 95 95 95ට WhatsApp කරන්න.
1: ඔව් ඉතින් ඔය විදියට ෆොටෝස් එවලා තියෙනවා ගොඩාක් අපිට අපේ net fm facebook page එකේ තියෙන අපේ post එකටත් ෆොටෝස් දාලා තියෙනවා ෆොටෝ කමෙන්ට්ස් විදියට ඒ වගේම තමයි මේ පැත්තට අපේ whatsapp එකටත් සෑහෙන ෆොටෝස් ප්‍රමාණයක් එවලා තියෙනවා මොකද අපි කිව්වා අද තමයි the world photography day එක 2026 photography day එක විදියට අද තමයි තියෙන්නේ අගෝස්තු 19 වෙනිදා ඉතින් ඒක හින්දා අපි මේ කැමරාව සමරන ගමන් මේ ඉන්නේ
0: අපි cloud ගැන කියවනේ අචි cloud ගැන අපි ප්‍රශ්න අහලා තියෙනවා
1: ඔව් කට්ටිය cloud ගැනත් ප්‍රශ්න අහලා තියෙනවා මෙහෙමයි අපි දවසක ඒකත් කියලා දෙන්නම් විස්තරාත්මකව ඔයාලට එතකොට පැහැදිලි කරගන්න පුළුවන් මොකද්ද කියලා cloud වල වැදගත්කම මොකද්ද කියලා ඇත්තටම මේ cloud කරලා තමයි ගොඩාක් photos අපි තියාගන්නේ google එක වෙන්න පුළුවන් google photos වෙන්න පුළුවන් ඊට පස්සේ අපි දන්නවා iCloud වෙන්න පුළුවන් ඔය ඕන cloud එක ඔයාට පුළුවන් ඔයාගේ photos store කරලා තියාගන්න. එතකොට phone එක නැති වුණත් ඔයාට ප්‍රශ්නයක් නැහැ. cloud එකේ තියෙනවා.
2: email cloud එකේ මේ password එක මම
1: මතක තියාගන්න. email එකයි password එකයි මතක තියාගන්න.
2: try නද වේකි කිය දදා නේ.
1: ඔව්. මේ අපිට කවුද එවලා තියෙන්නේ? ගම්පහ කොල්ලෝ set එකක් හිටියා කො.
0: ගම්පහ කොල්ලෝ set
1: එකක්. ගම්පහ tech එකේ කොල්ලෝ set එක තමයි photo එක එවලා තියෙන්නේ.
0: මතීෂ
1: තමයි කොල්ලෝ
2: ලාවේ ටෙක් එකේ ඉගෙන ගන්නවද පින්තූර ගහින්නවද
1: මට මතීෂ මොකද මම හිතන්නේ මේ
0: කාරණා ෆොටෝ එකක්
1: ඔව් කට්ටිය කොල්ලෝ සෙට් එකක් මැත්තටම ඉන්නවා කොල්ලෝ සෙට් එකක් මේ ඔක්කොම දක්ෂ ටෙක්නීෂියන්ස්ලා ටිකක් මේ ඉන්නේ
0: නළුව වගේ කොල්ලෝ සෙට් එකක් ඉන්නේ
1: අන්න සාරා කිව්වේ
0: බියුටි විත් බ්‍රේන්ස් තියෙන කොල්ලෝ සෙට් එකක් ඉන්නේ
1: සාරා තමයි ඒ ක්‍රෙඩිට් එක දුන්නේ මේක ඉක්මනට ගිහිල්ලා යාළුවෝ ටිකටත් කියන්න මෙන්න මෙහෙම සාරා කිව්වා කියලා ඉතින් ගම්පහ ටෙක් එකේ කොල්ලෝ අපි වහන් ඉන්න ගමන් මේ විදිහට ෆොටෝ කමෙන්ට් එකක් දාලා තියෙනවා මේ පැත්තට.
0: ඕකේ. හරි.
1: වීඩියෝස් උත් එවලා තියෙනවා. කමක් නැහැ. මොකද ෆොටෝස් වලින් තමයි වීඩියෝස් හැදුනේ.
0: හැදුනේ.
1: මොකද ෆ්‍රේම්ස් නැත්තම් මූවීස් හැදෙන්නේ
0: නැහැ. හැදෙන්නේ නැහැ.
1: ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. රාගමින් රොෂාන් මේ පැත්තට දාලා තියෙනවා. බොහොම సౌందర్యාත්මක කලාත්මක ඡායාරූප එකතුවක්. අහස තියෙනවා. ඊට පස්සේ අර අතේ ඇඟිලි තුඩු අතරින් නෙළුම් කුළුණ පේනවා.
0: නෙළුම් කුළුණ පේනවා.
1: ඒ වගේ බොහොම సౌందర్యාත්මක පින්තූර ටිකක් අරන් තියෙනවා.
0: Eiffel Tower එක එහෙම විතරක් නෙමෙයි අපේ නෙළුම් කුළුණත් එහෙම ගන්න පුළුවන් හරිද?
1: Eiffel Tower එක ඕන්නේ නැහැ නේද?
0: ඔව් ඒක ඕන්නේ නැහැ නේද?
1: ඇයි අපි නෙළුම් කුළුණ හැදුවේ?
0: ඒකෙන් Eiffel Tower එක වෙනුවට.
1: ඒක ඕන්නේ නැති හින්දා.
0: ඒක ඕන්නේ නැති නිසා.
1: අපිට සුවදේශීය දෙයක් ඕන වුණා. අපි දැන් ඒක හැදුවා ඒක තියෙනවා. මර දාන පැත්තෙන් ඇද්දි.
0: Aishu අපිට ඒවල ලස්සන
2: ෆොටෝ එකක්. අපි ෆිල්ම් එකකුත් හැදුවා.
1: ආව් නෙළුම් කුළුණ.
2: Eiffel කුළුණ කියලා ෆිල්ම් ඇති නේද ෆිල්ම්?
1: ඇති ඇති Eiffel Tower එක බේස් කරන්
2: හැදුවට හැදුවා එක්කම ෆිල්ම් එකකුත් නෙළුම් කුළුණ කියලා හැදුවා.
1: හැදුවා නේ.
2: ඉතින් අනිත් එක ඊට පස්සේ වෙන භාෂාවලුත් වෙන වෙන නම් වලින්.
1: ආව් නේ.
2: ඇත්තටම මේ
1: ලෝකේ පුරාම යන්නේ
2: භාෂා තුනකින් විතර මේ නිර්මාණය වුණා. මම හිතන්නේ ඉංග්‍රීසි භාෂාවෙනුත් නිර්මාණය වෙමින් තියෙනවා.
1: ඉතින් ඒකත් ඔයාලා බලන්න පුළුවන්. දැන් මේ පැත්තට තව දැනුත් එනවා ෆොටෝස්. මේ කියන වෙලාවෙත් අපිට ෆොටෝස් ලැබෙනවා. ආයිෂත් අපිට ලස්සන ෆොටෝ එකක් එවලා තිබ්බා. DP එකම අපිට එවලා තිබ්බා ආයිෂා.
0: හරම ලස්සනයි ෆොටෝ එක මේ මීනිං ෆුල් ෆොටෝස් තියෙනවා ක්‍රියේටීව් ෆොටෝස් තියෙනවා එක එක ඒවා තියෙනවා ඉතින්
1: සහ මේ යසිරු අපිට මතක් කරලා තියෙනවා මතක් කරන්න ඕන දෙයක් දැන් අපි අද වර්ල්ඩ් ෆොටෝග්‍රැෆි ඩේ ගැන කතා කරන්නේ ඒ වගේම තමයි නෝ අනිත් පැත්තෙන් අද මනුෂ්‍යත්වයේ පිළිබඳවත් ලෝකයේ යගෙන දවස World Humanitarian Day එක කියලත් අපි කියනවා. ඉතින් ෆොටෝ එකක් කියලා කියන්නේත් මනුෂ්‍යත්වයේ එක සංකේතයක් තමයි. මේ බැඳීම් ඔක්කොම
2: කවුද මේ ඔය අදහස ඉදිරිපත් කරපු ඩාග්‍රෝ මැතුමා මේ පේටන්ට් එක ගත්තේ නැත්තේ මනුෂ්‍යකම හින්දානේ.
1: අන්න ඒකයි. මනුෂ්‍යත්වයේ වෙනුවෙන් දායාද කරානේ තමන්ගේ සොයා ගැනීම. ඉතින් එතනින් පස්සේ කැමරාව දියුණු වෙලා අදටත් මේ මනුෂ්‍යත්වයේ සම්බන්ධ කාරණා ගොඩාක් රකින්න දෙයක් බවට කැමරාව පත් වෙලා තියෙනවා. ඒක අපිට පේනවා. ඔයාගේ මතකනේ පවුලේ ආදරණීයන් එක්ක ගත්තු ෆොටෝ, සමහර වෙලට ඔයාගේ ගෙදර ඉන්න සුරතල් සතා එක්ක ගත්තු දේවල්, ඔයාගේ ආදරණීය ගෙවත් සෑහෙන පරිස්සමෙන් නඩත්තු කරන මේ ඔක්කොම වල ෆොටෝස්. ඔයා ආදරය කරන ඔයාගේ මනුෂ්‍යත්වය රැකලා අපිට මේ සමහර ෆොටෝස් තියෙනවා ලෝකේ. මනුෂ්‍යත්වය ගැන ලොකු පාඩම් කියලා දුන්නා.
0: එහෙම එහෙම ෆොටෝස් නිසා ලෝකයේ එක නීති ඇති
1: වෙලා තියෙනවා. සමහර විට වචන ලක්ෂ ගානකින් කියන්න බැරි. මනුෂ්‍යත්වයේ පිළිබඳ කතා එක ෆොටෝ එකකින් එක ෆ්‍රේම් එකකින් කියන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා වෙන්නේ නැති අද ඔය දෙකම සමරන්නේ.
0: දෙකම සමරන්නේ ඇත්තටම. ඉතින් World Humanitarian Day එක දවසේ පොඩ්ඩක් හිතනවා කොච්චර හියුමන්ද කියලා. ඔයගේ යහපැත් ඉන්න කෙනාට ඔයගේ ගෙදර ඉන්න කට්ටියට
2: අපි මොනවා කළත් මනුස්සකම නැත්තම් අපි අනිවාර්යෙන් අමනුෂ්‍යෙක් තමයි.
1: තමයි.

0: FM Anupaha, FM Anuhatrai tak cuma ada, Net FM. Velava oba beta gena enne.
1: Ha enna sir. Malli enna ennama kade diunu karunane.
2: Mang iting LB run ayek ganudenu karanne mahatteya ad ekek innat kalin indanne.
1: LB run aya tamai mage haiya.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
3: උදේ 9යි විනාඩි 17යි දැන්
4: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535
5: Damro Wasara Meda Sale Nitana Kamara Kattala Sadaha Vishesha Vattam Devani Mavin Yuth Almari 30000 Sita Sieluma Damro Pradarshanagara Walin
6: Mage nama Anusha Lakmali mama active plus ekata ave padi pelawat naga ganna beruwa mata loku dana hisamaruwak tibuna avurudu dekak tisse man godak duk winda ehttatama kiyanna satutey mage tibuna sieloma vedanawal den adu vela mama hondin mage sieloma weda katayutu karagannawa ehttatama kiyanna tiyene walata ewilla balanna godak pin active plus ekata mage me dana hisamaruwa suwapat karala dunnata
7: obatak meweni roga awastha thibe nam amathanna active plus bautha chikitsaka madhyasthanaya 0.71856956956
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.11783888388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
9: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා Tiles, head karai chamatkare sondaru navaten.
10: Daily drive ekakata smart choice ekak BYD Sea Lion 5. Suwa pahasuwen gaman yanna ithiriya wedi karaganna. BYD Sea Lion 5. Smart drive, smart savings. Bidwa 1112125125ට අදම call කර ඔබේ BYD එක win කරගන්න.
11: Melwa box bar වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
12: Melwa එක ලංකාවේ එක.
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: මගේ නම ජයවර්ධන රත්නපුරේ ඉඳලා තමයි අසනීප වෙලා. මෙයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන්නැතුව ගියා. අත් දෙකත් පන්නැතුව ගියා. අසනීප වෙලා අවුරුද්දක් තර විදකම් කළා අපි කීපවල තින්න. පස්සේ ওই නෙට් එකේ වැටලනමින් අපිට ওই මහත්තයා දැනගන්න හම්බුනා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීල්ලි වෙලා ඉතින් එතුමාගේ ටේට් එක තුනක් ගන්නකොට අවලීඩි සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
13: කතා කරන්න 0777 300 940
0: FM අනුපහ FM 94.8 Net FM

0: උදේ 9යි විනාඩි 23යි ඇල්ගටාම වෙලාව. හරි, අපි යනවා
1: FD එකක් දාන්න.
0: FD එකක් දාන්න.
1: එහෙනම් අපි යන්න ඕන තැන තමයි CDB කියලා කියන්නේ අකුරු තුනයි.
2: අපි අකුරු තුනේව තමයි ගොඩක් කරලා.
1: ගොඩක් නේ, ඔව්. අකුරු තුනේව, අකුරු තුනේ තව එකක් තියෙනවා. ඊට කලින් අපි FD එක දාලෙමු.
0: දාලෙමු.
1: FD එක දාන්න නම් ඔයා යන්න ඕන තැන තමයි CDB කියලා කියන්නේ. මොකද ඔයාගේ ස්ථාවර තැන්පතුවකට වසරකට 15%ක් දක්වා වූ පොලී අනුපාතයක් ලැබෙනවා. ඉතින් මේ පොරොන්දු වෙන පොලී අනුපාතය දෙන්න පුළුවන් ආයතනයක් තමයි CDB කියලා කියන්නේ.
0: රයිට්.
1: මොකද ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර සිව්වන විශාලතම මූල්‍ය ආයතනය තමයි CDB කියලා කියන්නේ.
0: හරි.
1: ඒ වගේම තමයි මේ ශේෂ්ත්‍රේ, ඒ කියන්නේ මූල්‍ය ශේෂ්ත්‍රය අවුරුදු 30කට වඩා අධදකීම් තියෙන ආයතනයක්, දශක 3කට වඩා අපිත් එක්ක ඉන්න ආයතනයක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි, එහෙමත් නැත්නම් අපි කියනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් තමයි CDB කියලා කියන්නේ. ඉතින් unmatched returns සොහවෙනුවෙන් තියෙනවා, ආයවාට වෙන කිසිම තැනකින් ලැබෙන්නේ නැති විදිහේ අදාහ ගන්න බැරි අසමසම ප්‍රතිලාභ රසක් සොහවෙනුවෙන් තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ CDB එකට යන්න කියලා. CDB එකට ගිහිල්ලා ඔන්නාට පුළුවන්කම තියෙනවා FD එක දාන්න. හැබැයි යන්න කලින් මේ නම්බර් එකට කෝල් කරන්න. ඔයාට ඕන නම් ඒගොල්ලන්ගේ ගේ ගාවට ගෙන්න ගන්නත් පුළුවන්. ගේ ගාවට ගෙන්න ගන්න එපා, මම කියන්නේ ඇතුළට කතා කරන්න.
0: එහෙම
1: ගේ ගාවට ගෙන්නලා තියාගන්න එපා.
0: ඔව්, ඇතුළට කතා කරන්න.
1: ඇතුළට කතා කරලා කටියට ඒකක් එම් බීලා වැඩේ ප්ලෑන් කරගන්න පුළුවන් කොහොමද මගේ FD එක දාන්න කියලා. මේ නම්බර් එකට ඔයා කෝල් කරන්න. ඔයා යන්න හරි වෙන්න පුළුවන්, නැත්නම් ගෙන්න ගන්න හරි වෙන්න පුළුවන්. මේ නම්බර් එකට කෝල් කරන්න. 011 7 388 388 011 7 388 388.
0: ඕකේ.
2: අර තව CDB කිව්වම තව අකුරු තුනක් ගැන කිව්ව නේද? ඒ CDB කියන අකුරු තුනෙන් අකුරු දෙකක් අරගෙන ඒ මැද්දට වෙන අකුරක් දැම්මම
1: හැදෙනවා
2: තව බ්‍රෑන්ඩ් එකක්. අපි ඒකට කියන්නේ BYD.
1: Build your dreams.
0: BYD. Your dreams. ඔන්න මී ගමේ කට්ටියටත් දැන් ඔයගොල්ලන්ගේ dreams ටික build කරගන්න පුළුවන්.
2: මේ BYD ගැන කිව්වම CDB එකේ සම්බන්ධයක් තියෙනවා. දැන් ඊයේ අපිට කිව්වා CDB එකෙන් EV vehicle
1: වලට.
2: BYD කියන්නේ
1: vehicle
2: එකක්නේ. ඉතින් ඒගොල්ලන් මේ විශේෂ ලීසින් පාසුකම් අඩතාමත් අඩු පොලියකට විදුලි වාහන සඳහා EV vehicle සඳහා ඒගොල්ලන්ගේ ස්කීම් එකක් තියෙනවා. ඉතින් BYD ගන්න දැන් ওই මීගමුව සහ ඒ පැත්තේ කරගෙන කට්ටියට ලේසියෙන්ම BYD එකක් ගන්න අතේ සල්ලි නැතත් ඔන්න ඒ අවස්ථාව තියෙනවා මේ CDB එකත් එක්ක.
1: අනිවාර්යෙන්ම. ඉතින් මේ විදිහට ඔයාට ඕනනම් පුළුවන්කම තියෙනවා යන්න ලෝන් එකකට. ඒ වගේම තමයි ලීසින් අවස්ථාවන් තියෙනවා CDB එකේ, විශේෂයෙන්ම EV vehicle සඳහාම.
0: ඉතින්
1: EV vehicle එක ඉතින් අපේ වෙනම මුකුත් නෙමෙයි BYD නේ. BYD සීනියක් ඔයාට තියෙනවා නම් යන්න CDB එක පැත්තේ. අපි කිව්වනේ ගිහිල්ලා කතා කරන්න පුළුවන් කියලා, plan කරගන්න පුළුවන් කියලා. ওই කතාවත් ඔයාට පුළුවන් ඒගොල්ලෝ එක්ක කතා කරගන්න. ඉතින් ඔන්න දැන් මීගමුව පැත්තේ කට්ටිය තමයි මේ සුභාරංචිය. අලුත්ම BYD ෂෝරූම් එක ළඟදීම මීගමුවට එනවා. දවස කවද්ද කියලා අපි දන්නවා. දැම්ම කියන්නේ
0: coming soon.
1: Coming soon කියලා අපි දැන් තාම ට්‍රේලර් කියන්නේ.
0: ට්‍රේලර්
1: එක. හරිද? coming soon එක කියන්නේ හරියටම දවස කවද්ද කියලා අපි ඔයාලට කියන්නම්. ඉතින් ඊට කලින් ඔන්න අද තමයි දවස, අද තමයි පටන් ගන්න දවස අගෝස්තු 19 වෙනිදා.
0: රයිට්.
1: අගෝස්තු 19:20 NTB මීගමුව.
0: හරිද?
1: ඔන්න ඔතනට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා BYD වාහනයක් ඩ්‍රයිව් කරලා බලන්න, ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න. මීගමුවේ සෑහෙන දැන් තියෙනවා BYD එක නැගලා යන්න පුළුවන්.
0: එහෙමද?
1: ඔව්, එහෙම ඕන තරම් දැන් තියෙනවා. ඔයාලට පුළුවන් ටෙස්ට් ඩ්‍රයිව් එක යන්න. ඒ 19:20 NTB මීගමුව. ඒ වගේම තමයි 21 22 23 අගෝස්තු මාසේ කුරණ දලුපොත ආණ්ඩියම්බලම තියෙන කීල් ශාකාවන් වලත් ඔන්නාට පුළුවන්කම තියෙනවා BYD ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න. ඉතින් BYD ෂෝරූම් එක මීගමුවට එන්න කලින් මීගමුවේ ඉන්න වගේම තදාසන්න ප්‍රදේශවල ඉන්න, නැත්නම් ආසන්න ප්‍රදේශවල ඉන්න ඕන කෙනෙක්ට පුළුවන්කම තියෙනවා මේ BYD ටෙස්ට් ඩ්‍රයිව් එකට ගිහිල්ලා ඔයාගේ ඩ්‍රීම් BYD එක ඩ්‍රයිව් කරලා බලන්න.
0: ඩ්‍රීම් BYD

0: කයින පොඩි බීවයිඩියක ඩ්‍රයිව් එකක් දාගෙන යද්දි කොහොමද ෆීලිං එක?
1: මේකම ඒ බීවයිඩිය ලවන්න ඕන තරම් ටෙස්ට් කියන්නේ ටෙස්ට් ඩ්‍රයිව් කරන්න ඕන තරම් තැන් තියෙනවා. බයයි වගේ නම් අර මේ කඩෝල් කැලේ ග්‍රවුන්ඩ් එකට
2: දාන්න. ග්‍රවුන්ඩ් එකට දාන්න. කඩෝල් කැලේ ග්‍රවුන්ඩ් එක
1: ගොඩක් අය ලර්නර්ස්
2: මේ ප්‍රැක්ටිස් කරන්න මේ පැත්ත තමයි කට්ටිය අට ගහන්නද ඕන එක. ඒකින්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් ওই මීගමු කලපු තීරයේ දිගේ යන්න පිටිපන පැත්තට දලු බොද පැත්තට එහෙම ගිහිල්ලා ඔයාලට වදින්න පුළුවන් වාහනේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ
0: කියන්නේ
2: ටෙස්ට් ඩ්‍රයිව් එක මෙන්න මේ දවස්වල තියෙන අපි ඕනනම් ආයෙ මතක් කරන්නම් අගෝස්තු 19 20 NTB මීගමුව. ඒ වගේම තමයි අගෝස්තු 21 22 23 කුරණ දලුපොත ආඩියම්බලම කීල් ශාකාවන් වලදීත් ඔයාලට BYD ටෙස්ට් ඩ්‍රයිව් එක ටෙස්ට් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි කියන්නම් කවද්ද මීගමුවට BYD ෂෝරූම් එක එන්නේ කියලා.
0: එන්නේ කියලා. රයිට්. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනේ ගැලවෙන්නේ නැතුව පාස් ගන්න නම් ඕනම දෙයක් හරිද? මිනිස්සු පාසන්න යන්න එපා.
2: ඔව්. ඒ මම ගැලවෙන දේවල් වලට ගැලවෙන්නේ පාසන්න යන්න එපා.
0: ඒව යන අයට යන්න දෙන්න. ඒ මං කියන්නේ මේ construction related දේවල්. ඔයාගේ ගෙදර welding කරන්න මොන හරි තියනවා නම්, office space එකේ මොන හරි තියනවා නම්, මෙල්ලව welding electrodes ම ගන්න.
2: ඔව්. ඉතින් ඔයා construction වල ඉන්න කෙනෙක් නම්, ඉදිකිරීම ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම්, ඒ වගේම තමයි මේ පෑස්සුම් වැඩ කරන ශිල්පියෙක් නම්, ඔයාට පුළුවන්කම තියෙනවා මෙල්ව welding electrode මිලදී ගන්න. මේ මෙල්ව welding electrode ගන්න කියන්නම හේතුව තමයි ලංකාවේ ලෙස සහතිකයත් එක්ක නියම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් අර ජාත්‍යන්තර වශයෙන් සම්මත මිනුම් එක්කෙන එකම ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ඒක හින්දා කියලා නම කියලාම ඉල්ලන්නේ. මොකද මෙල්වා එක කියන්නේ ලංකාවේ එක නිසා.
0: ලංකාවේ එක.

0: FM Anupaha FM Anuhatarai Dashumata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26.10 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත
2: උදේ 9යි විනාඩි 32යි දැන්
3: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: BYD C9 8 7 seater SUV රථය දැන් මිලියන 29.9 සිට

0: සම්බාධී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01212125125 අමතන්න.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: LB රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
6: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
7: හැමෝම අහනවා රංජයි ටාට එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
8: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
7: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
9: දම්රෝ වසර මැද සේල්. කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව.
10: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 9යි විනාඩි 44යි.
1: දැන් මේ ෆොටෝග්‍රැෆි ඩේ එකේ ඔක්කොටම ෆොටෝ ගන්න කිව්වා අපි ගත්තේ නෑනේ.
0: ගත්තේ නෑ.
2: මම නේද?
1: මම මේ try කරන ගමන් ඉතින් ෆොටෝ ටිකක් තනියම හරි ගා ගන්න.
0: ඒවා හොඳ නැති වැඩ. මාව කපලා ෆොටෝ ගන්න.
1: හරි හරි අපි ඔක්කොම ගමු. අපේ ෆොටෝස් එහෙම අපි දාන්න නැත්තේ ඇයි දන්නවද?
0: ඇයියේ?
1: එහෙම නිතරම දැම්මම වැඩේ පොඩක් කේස්.
0: එහෙමද?
1: එතකොට ඕක මේ කියන්නේ ආශ්චර්යය නැතුව යනවා.
0: ආ.
1: ඒ හින්දා ආශ්චර්යය තියාගන්න තමයි අපි මේ විදිහට ෆොටෝස් නොදා ඉන්නේ.
0: ඕකේ.
1: හරිද?
0: එහෙම කියමු ඉතින්.
1: එහෙම එක එක තියනවා ඉතින් ඒවට අපි හදාගත්තු දේවල්.
0: දැන් අචි අපේ WhatsApp එකට පුළුවන් විදිහට reply කරා.
1: ඔව්. පුළුවන් විදියට
0: රිප්ලයි එකක් ආව නැත්නම් සමාවෙන්න
1: සමාවෙන්න තරහ වෙන්න එපා මොකද ඒ තරමට අපිට මේ පැත්තට ෆොටෝස් ආව දැන් අපිට එපු ෆොටෝස් ටික තියෙනවා ඊට පස්සේ දැන් තව ටිකකින් අපේ ජනියා එනවා ජනියාට ආපු මැසේජ් ටික තියෙනවා ඔය අසාට එහෙම මෙහෙන් තියෙනවා මේක එක කොන්ත්‍රාත් වැඩ ඒවා ඔය gadul ඒ වැඩ ඒවට ආපු ඒවා තියෙනවා ඒකින්ද පොඩ්ඩක් මෙතන මේ ටිකක් අපිට අමාරුයි සමහර ඒවා පොඩ්ඩක් මග හැරෙන්නේ නැති
0: මෙහා යන ආදරය ගැන කියපුවා තියෙනවා
1: ඔව් ආදරය ගැන කිය ආව ආදරය ගැන කියපුවා තියෙනවා අපේ තරංගට මේ ඒකින්ද එහෙම ගොඩාක් දේවල් තියෙනවා ඒකින්ද මේ
2: සාදයක් වගේ වෙලා
1: තියෙනවා මොකද මේක පැටලිලා තියෙන්නේ එහෙම අවුලන්ට මැසේජ් එකක් ආවේ නැත්නම් තරහ වෙන්න එපා ඔව් එහෙම තරහ වෙන්න එපා
0: තරහ වෙන්න එපා මං අහන්න ගිය ඔය දෙන්නගෙන් විමලලාව තරහ කරගෙන තියෙනවද ඔබ
1: විමල කියලා ඉතින් අපේ ජෙන් එකේ විමලලා අපිට හම්බුන්නේ
0: නැහැ මල පැනපු විමලලා එහෙම හම්බෙන්නේ
1: නෝ හම්බුණාද
2: තරහ කරගෙන නැද්ද යාළු කරගෙන
1: නැද්ද දැක්කද
0: නුවාගෙන් තමයි ඒක අහන්න ඕනේ රැයට කෑම දුන්නේ රවලද කියලා අහනවානේ සින්දි
1: නුවා ඒ වගේ දේවල් වලදී හරිම මේ ආරක්ෂාකාරී පියවර අනුගමනය කරලා බන්දුවට පහර දෙනවා
2: නෑ ඉතින් තරහ කරගන්න යාළු කරගන්න බෑ නිස්සෙන්න
0: ඒකත් ඇත්ත එහේ මේව වෙනවා ඉතින්
2: ප්‍රතිලෝම අනුලෝම සම්බන්ධය විලඳ උගන්වලා තියෙනවනේ
0: ඔව් මගෙන් ඒව අහන්න එපා
1: මම විමල කියලා කෙනෙක් නැහැලු කොහොමරි නුවාගේ කන්ටැක්ට් කළ කොයිවත් තේම නැහැ
0: හරි
1: ඔන්න දැන් එහෙම ඉන්නවනම්
2: දැන් මේ මේ දැන් සමහර කට්ටියට අපි තරහ වෙච්ච විමලලා ඉන්නවා දැන් සමහරලාට විමල් කියන මේ එක්කෙනාට අපි විමල කියලා
1: නේද විමල කියලා විමල අයියා ඒ වගේ
2: අපේ විමල ආ
1: එහෙම අපේ විමලගේ වැඩනේ ඔව්
0: විමලගේ ඔව් එහෙම
1: ඒ විමල
0: ඒ විමල
1: පුරුෂලිංග පටල ගන්න එපා
0: හරි හරි අපි මතක් කරන්න ඕනේ ඔබලට
1: දැන් මේ ෆොටෝ වස්සේ අපේ නුවාව දන්න විමල කෙනෙක් ෆොටෝ එකක් එවන්න ඕන
0: හරි එහෙම විමල කෙනෙක් තරහ වෙලා ඉන්නවා නම් මං කියන්නේ බොරලස් ගමුව පැත්තෙන් ඉඳන් කෑල්ලක් අරන් දෙන්න
1: ඔව්නේ බොරලස් ගමුව පැත්තෙන් ඔන්නවට පුළුවන්කම තියෙනවා ඉඳන් කෑල්ලක් ඔයාටම කියලා ගන්න මේකේ විශේෂත්වය තමයි බොරලස් ගමුව හන්දියට මිනිත්තු 5යි හරිද ඊට පස්සේ පිළියන්දල ඊට පස්සේ රත්මලාන නගරවලට බොහොම පහසුවෙන් ඔයාට යන්න පුළුවන් හැකියාව තියෙනවා
0: රයිට්
1: ඊට පස්සේ අපට ගත්තට පස්සේ වාට සුපර් මාකට්ස් තියෙනවා රෝහල් තියෙනවා පාසල් තියෙනවා බැංකු තියෙනවා මේ ඕනේ හැම දෙයක්ම තියෙනවා මේක තමයි විශේෂත්වය ඒ වගේම තමයි ඔයාගේ ඉඩමට ප්‍රවේශ වෙන මාර්ගය අඩි 22ක පුළුල් මාර්ගයක් කාපට් අතුරපු මාර්ගයක් ඒකින්ද වාට ඉතින් ආයේ වෙන ප්‍රශ්න මොකුත් තියාගන්න ඕනේ නැහැ සුව පහසුව ගැන ඒ වගේමයි මතක් කරන්න ඕන වාට වතුර තියෙනවා ඊට පස්සේ විදුලිය තියෙනවා මේ සියලු දේවල් තියෙන තැනකින් තමයි මේ ඉඩම ආවෙ වෙන වෙලා තියෙන්නේ රුපියල් මිලියන 17 ඉඳලා ඉහළට වාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ඉඩම් වෙන් කරගන්න ඉතින් කෝල් එකක් දෙන්න 13:22 හොට්ලයින් එකට ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ස් ලා තමයි මේ විදියට ඔයාට මේ බොරලස් ගම ඉදම අරගෙන ඉන්නේ. ඉතින් ප්‍රයිම් ලෙක්ක ඔයාට පුළුවන් මේ කතා කරගන්න නම් අපි අර කියපු හොට්ලයින් එකට කෝල් එකක් ගන්න. ගංගාරාම පාරේ මීටර 600ක් විතර ඇතුළට ගියා නම් බොරලස් ගමේ ඔයාට වාගේ මේ ඉදම බලා ගන්න පුළුවන්.
0: ඕකේ. හරි. ඊට පස්සේ අපි යනවා මේ ඔගලන්ට මතක් කරන්න
1: මොකද්ද
0: මේ අපි දන්නවා දැන් ඔය ගෙවල් ගොඩක් කට්ටියගේ
1: ඔව්
0: මේ ඔය වහල පොඩක් වෙනස් කරගන්න ඕගොල්ලෝ බලාගෙන ඉන්නේ කියලා සහ
1: අවුරුදු 60ක් පුරාවට දශක 6ක් පුරාවට අපිත් එක්ක ඉන්න බ්‍රෑන්ඩ් එකක් අපි දන්න බ්‍රෑන්ඩ් එකක් ඉතින් ඔන්න දැන් ඒක අලුත් කරලා තියෙනවා රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් ඇඩ්වාන්ස් කරලා තියෙනවා
0: රයිට්
1: කාරණා දෙකක් නිසා මේක ඇඩ්වාන්ස් වෙනවා පළවෙනි එක තමයි ස්වාභාවික මැටි ආලේපනයක් සහිත මැටි ලේයර් එකක් මේ ෂීට් එකේ යටපැත්තේ තියෙනවා
0: රයිට්
1: ඒකින්ද ගේ ඇතුලේ වෙන්න පුළුවන් වාගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් ඕනම ගොඩනැගිල්ලක සිසිලස සෑහෙන කාලයක් වාට රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා වහල රත් වුණා කියලා ඒක වාගේ ගේ ඇතුළට දැනෙන්නේ නැහැ
0: රයිට්
1: ඒ වගේම තමයි අපි කලිනුත් කිව්ව හයිඩ්‍රොෆෝබික් කෝටින් එක වතුර උරාගන්නේ නැහැ. වැස්සට වැස්සට තෙමුණට වහල දැන් වහල තෙමෙනක නවත්තන්න විදි නැහැනේ. හැබැයි වතුර උරාගන්නේ නැහැ. ඒක නිසා ඔය දිලීර වර්ග වෙන්න පුළුවන්, ඇල්ගි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔය කියන පාසි වෙන්න පුළුවන්, දියසෙවල් වෙන්න පුළුවන්. මේ දේවල් බැදෙන්නේ නැති නිසා ඔයාගේ වහල ඔයාට අර දාපු මුල් දවසේ තිබ්බ විදිහට තව අවුරුදු ගාණක් ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැම්මොත් හැබැයි මතක තියාගන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලාම ගන්න. හරිද? නැත්තම් ඔයා වෙන වෙන ෂීට් අරන් ඇවිල්ලා දැම්මට හරියන්නේ
0: නැහැ.
1: වෙන ෂීට් මෙහෙම ඇත්තෙත් නැහැ. මොකද දන්නවද? අපි අර කිව්වනේ මැටි ලේයර් එක කියලා. ඒ මැටි ලේයර් එකෙන් ඔයාට අඳුන ගන්න පුළුවන් මේක රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකක් කියලා. වැඩි විස්තර දැනගන්නවා කෝල් එකක් දෙන්න 1396 හොට්ලයින් එකට 1396.
0: හරි. දැන් අපිට තියෙන්නේ යන්න.
1: එහෙනම් ඉතින් යමුනේ අපිට ෆොටෝ සේවපු කට්ටියට බොහොම ස්තුතියි.
2: ඉතින් ඒ පින්තූර බලලා අපේ Facebook එකේ අනිත් අය වල තියෙන පින්තූර වලටත් ලයික් එකක් දාන්න
1: මතක කරගන්නවා.
2: I think ඔබ අපි කලින් කිව්වා වගේ මම හිතන්නේ ජීවිතයේ දැන් වැදගත්ම උපාංගයක් බවට පත් වෙලා තියෙන කැමරාවේ උපන් දිනය අද.
1: ඔව්.
2: ඔයා බර්ත්ඩේ පින්තූර ගන්නකොට කැමරාවේ උපන් දිනය ගැනත් නේද?
1: ඔව්.
2: ඒව හදපු අය ගැනත්, ඒකට මහන්සි වෙච්ච අය ගැනත් මේ මතක් කරන්න. ඔව්.
0: මතක් කරන්න. ඒ වගේම තමයි මේ තව එකක් කියන්න ඕනේ.
2: ඔව්. ඡායාරූප ගන්න ගිහිල්ලා මං හිතන්නේ ලක්ෂයක් විතර මේ වෙනකොට මැරිලා තියෙනවලු.
0: නෑ.
1: ඒ කියන්නේ අවදානම් විදියට ඡායාරූප.
2: ඔව්. දැන් එන්ඩෙන්ඩ් එක අවදානම් සහගත සෙල්ෆි, විශේෂයෙන් සෙල්ෆි.
1: සෙල්ෆි ගන්න ගිහින්.
2: මේ ගන්න ගිහිල්ලා ඉතින් ඒකත් ඔළුවේ තියාගන්න.
1: මොකද
2: හැබැයි විශේෂයෙන් ඡායාරූප වලට වැඩි වටිනා දෙයක් අද තියෙනවා. ඒ තමයි ඔබේ මානුෂත්වයේ පිළිබඳව මතක් කරන දිනේ World Humanitarian Day එක. ඉතින් අර අපි කිව්වා වගේ ලෝකේ හොඳම ඡායාරූපයටත් වඩා වටිනවා මොකද්ද?
1: මිනිස්සුත්කම,
2: මනුස්සත්වය. ඒකින්ද ඒක ඔක්කොටම ඉස්සරහින් තියාගන්න පින්තූරයක් ඉස්සරහින් තියාගන්නට වැඩිය.
1: අනිවාර්යයෙන්ම මේ නිසා කැමරාව පාවිච්චි කරද්දි මනුෂ්‍යත්වයේ වගකීම් එක හිතලා මතලා ෆොටෝ එකක් ගන්න කියලා අපි මතක් කරනවා. අනිත් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න කියලා අපි මතක් කරනවා. එහෙනම් ඉතින් අපි අදට අපේ ටවුමෙන් යනවා.
2: යනවා.
1: හෙට එනවා.
2: ඔව්, ඒකම මතක් කරන්න ඕනේ මේ කොර්නෙලිස්. කොර්නෙලිස් තමයි 1980 ගණන් වල පළවෙනි සෙල්ෆි පින්තූරය අරගෙන
1: තියෙන්නේ.
2: එයා කරලා තියෙන කැමරාවේ අර ඉස්සෙල්ලා වහන්න එකක් නේ තියෙන්නේ, කප් එක ගලවලා දුවගෙන ගිහලා ඉස්සරහට වෙලා ටිකක් වෙලා ඉඳන් ඉඳලා කප් එක වහලා පින්තූරය අරගෙන.
1: අන්න පළවෙනි සෙල්ෆි එක.
0: මේ මන් මට කියන්න අමතකුණා ඉස්සෙල්ල දෙයක්. මං කියන්න ගියේ ෆොටෝ ගන්නවා වගේ නෙමෙයි, ඒ මොමන්ට් එක එන්ජොයි කරන්න කියලා.
1: අන්න ඒක.
2: අන්න හරි.
0: ෆොටෝ වල විතරක් ඉඳලා වැඩක් නැහැ. ඒ මතකේ වාට නැත්තම් ඒක නිසා ෆොටෝ එක ගන්නවා වගේම මේ මොහොතේ ජීවත් වෙන්න, මේ මොහොත එන්ජොයි කරන්න. මොකද අන්තිමට
2: ඉස්සර ඡායාරූප ශිල්පියා කියන්නේ වටිනාම මොහොත අහිමි කරගන්න කෙනා කියලා කියන්නේ. මොකද අර මේ ඉස්සරහා තියෙන මොකද කාච ద్వාරය. මේ මගින් ඉස්සර පින්තූරයක් ගන්නකොට හොඳම මොහොත ඡායාරූප ශිල්පියාට පේන්න තු යනවා. දැන් එහෙම එකක් නැහැ. ටග්ගාල කළු වෙලානේ ආයෙ එන්නේ. ඉතින් අනිත් මිනිස්සුන්ට හොඳම මොහොත පෙන්වන්න ඡායාරූප ශිල්පියා තමන්ට තමන්ගේ පියවසින් හොඳම මොහොත බලා ගන්න අවස්ථාව අහිමි කරගන්නවා.
1: අහිමි කරගන්නවා. ඉතින් එහෙනම් World Photography Day එකේ සමහර ඡායාරූප තියෙනවා. ඔයා ඔයාගේ ඇහෙන් ක්ලික් කරලා ඔයාගේ හිතේ සේව් කරගන්න ඕන. එහෙම සේව් කරගන්න දේවල් මිස් කරගන්න නැතුව සේව් කරගන්න. අපි ගිහිල්ලා ඉන්නම්. එහෙනම් අපි ආයෙහෙට හම්බෙමු. මම චින්, හැමෝටම ජය වේවා.
0: මම සාරා. නුවා ඔයා
2: නුවා මම නුවා.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Net FM Algo Town
1: Brought to you by Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Naramala Gane Mulla Kampola Kasagala Samuha Vyapari Vetin
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: බොරලස්කම් වෙන වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක් අමතන්න. Prime Lands 13:22.
4: Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
5: Damro වසර මැද සේල්. Sofa සඳහා විශේෂ වට්ටම්. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13:88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
5: Damro වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට Damro වගකීමක්ද සහිතව.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13:88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
10: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
11: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
12: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
13: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
12: අතික්‍රමණ
13: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
12: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980
13: අතික්‍රමණ
12: සාංසාරික සීමා ඉක්මවා යාමට
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
16: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
15: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
16: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
17: Good morning. වේලාව උදේ 10:00යි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත් නිවස්.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. අඩු වියදම් ගුවන් සේවයක් වන වියට්ජෙට් ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. එහි මංගල ගුවන් යානය ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වූ බවයි නෙත් නිවුස් ගුවන්තොටුපළ නියෝජිතවරයා පැවසුවේ. වියට්ජෙට් ගුවන් සේවයේ VJ-1875 දරන විම ගුවන් යානයෙන් මගින් 169 දෙනෙකු මෙරටට පැමිණ තිබූ අතර ගුවන් මගින් 171 දෙනෙකු රැගෙන එම ගුවන් යානය යලිත් කටුනායක ගුවන්තොටුපළෙන් වියට්නාමයේ හෝචිමින් ගුවන්තොටුපළ වෙත පිටව ගොස් ගියා. පිරිවසුන්දායක පන්තියේ ආසන 120ක් සහ A320 වර්ගයේ ගුවන් යානයක් එම ගුවන් ගමන සඳහා යොදවා ඇති අතර එම ගුවන් යානය පියාසර කරමින් පැමිණි ප්‍රධාන ගුවන් නියමුවා සහ සහායක නියමුවා ලෙස ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වන පානදුරු ප්‍රදේශයේ පදිංචි තිවංක සිල්වා සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි රන්දීර් පෙරේරා කටයුතු කිරීම විශේෂත්වයක්. මෙම ගුවන් සේවය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා වශයෙන් සතියකට දින තුනක් වියට්නාමයේ හෝචිමින් නුවර ගුවන්තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපළ අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. මීළඟ නෙත් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: தேதுனு மாவத்தா.
5: Brought to you by
6: அதுனுலக்கே நமஹுபவன ரப்புராம ரசகெனயன அவுலே சவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்டக்கே ட்ரஸ்டக்க.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111-437-1250.
9: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
10: උදා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
12: ජනි එක දේ දුනු මාවත.

0: කිව්වොත් අපි කිව්වා දැන් 10යි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දැහි පිරුණු ෆන් නිතිරුණු පැය තුන ජනි එක දේ තුනු මාවත
2: මේ සද්ද බොහොම කරකයි

මෝනිං සුබ උදෑසනක් වේවා. වෙලාව උදේ 10යි විනාඩි 8යි. අද ඇවිල්ලා අගෝස්තු මාසේ 19 වෙනිදා බදාදා දවස. අපි ආරම්භ කරන්න හදන්නේ තෑගේ පිරුණු ෆන් නිතිරුණු ඔයාට සුපුරුදු දේදුණු මාවත. ඉතින් මතකද මාව? ඇවිල්ලා තියෙන WhatsApp messages වලත් ඇවිල්ලා තියෙනවා ජනියා නිවාඩු ගන්නවා වැඩි කියලා. මාර ප්‍රශ්නේ තමයි ඉතින් මටත් වෙන්නේ. මට ගියේ පොඩි චාන්ස් එකක් හම්බුණා. මං ඉස්සරහදී ඒ කටයුත්ත ගැන කතා කරන්නම් මතක් කරන්නම්. මොකද ඔයාලට අනිවාර්යෙන් ඒ ගැන කියන්න ඕනේ. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ ඉතින් සුපුරුදු විදිහට දේදුණු මාවතේ වැඩ කටයුතු ටික ආරම්භ කරනවා. ඊයේ ගේම් එක කරන්න විදිහක් හම්බුනේ නැහැ. ඉතින් අද අපි ගේම් එක සුපුරුදු විදිහටම තියෙනවා. මේ සතියේ මුදල් ටැග් මේ වෙනකොට කාගේ අතේද තියෙන්නේ? බොහොම ලේසි තැනක තමයි තියෙන්නේ. මොකද මේ වෙනකොට ගේම් එකේ තත්වය හරිම සෝචනීයයි මිත්‍රවරුනි. ගිය සතද දවසේ අපේ තරගයට සම්බන්ධ වුණ අනුරාධපුරේ ඉඳන් චලක්ෂා එක, කිරිබත්ගොඩ ඉඳන් ධනුෂ දෙන්නම තප්පර 30 ඇතුලේ කිව්වේ වචන පහයි. ඒ හින්දා අද හෙට අනිද්දා දවස් තුර තියෙන ඕගොල්ලන්ට තප්පර 30ක කාලයක් ඇතුලේ පුළුවන් තරම් වචන කියලා අකුරු එක වචන ගලපලා මේ සතියේ ඔයාට අපි වෙන් කරලා තියෙන මුදල් ටැග් හොයාගෙම කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒකත් එක්ක තමයි අපි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්නේ. දැන් ඊයේ නිවාඩු ගත්තේ ඇයි කියලා කටි ඇහුවනේ. ඊයේ මට අවස්ථාව හම්බ වුණා මේ අපේ දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයේ. ඉතින් ඊයේ දවසේ ඉඳන් ආරම්භ වුණානේ. ඊයේ දවසේ තමයි පළවෙනි කුඹල් පෙරහැර වීදි සංචාරය කරේ. මට පොඩි chance එකක් හම්බුණා ගිහිල්ලා බලන්න. මං ඉතින් ඒ chance එක මගහැරගන්නේ නැතුව ඒ අවස්ථාව ලබා ගත්තා. ඉතින් ඊයේ රාත්‍රියේ මහනුවර ශ්‍රී දළදා පාලිගාවේ පළවෙනි කුඹල් පෙරහැර වීදි සංචාරය වුණා. ඒ ගැන අපි බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. මොකද අපේ රටේ පෙරහැර මංගල්‍යයන් පිළිබඳව කතා කරනකොට අපේ රටේ මුදුන් මල්කඩ වගේ අපි සලකන දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යය පිළිබඳව අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. මොකද සෑහෙන විදේශිකයන් පිරිසක් මේ දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යය නරඹන්නම අපේ රටට ඇදිලා එනවා මේ කාල වකවානුයි. ඉතින් පෙරහැර බලනකොට විශේෂ දෙයක් දැක්කා. ඒක නත් ඔයාලට අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මොකද අපි හැමදාම මතක් කරනවානේ ලින්ක් නැචරල් පිළිබඳව. ලින්ක් නැචරල් ආයතනයෙන් එන ලින්ක් සමහන් වෙතින් ඊයේ දවසේදී මේ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වුණු සියලුම ශිල්පීන් වෙනුවෙන් සමහන් ආරක්ෂාව ලබා දුන්නා. දැන් ඊයේ දවසේ මහනුවර නගරයේ පොඩි පින්න ගතියක් රෑවෙද්දී ඇද වැටුණා. ඉතින් ඒකත් එක්ක පොඩි අර දන්නවනේ ඉතින් පින්න වැටෙනකොට පොඩ්ඩක් හෙම්බිරිස්සාව ගතියක් එනවා. තව දවස් ගාණක් ඉස්සරහට මේ පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. මේ සියලුම ශිල්පීන් ආරක්ෂාකාරීව මේ වැඩ කටයුත්ත වෙනුවෙන් පේ වෙලා ඉන්නේ. ඉතින් ඒකත් එක්ක කැස්සක් හෙම්බිරිස්සාවකවත් හැදෙන්නේ නැතුව දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්නේ වගේම තමයි සමහන් ආරක්ෂාවෙන් ඒ සියලුම කලාකරුවන්ට ඒ ශිල්පීන් දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහට තමයි ලින්ක් නැචරල් ආයතනය ලින්ක් සමහන් ආරක්ෂාව ඒ සියලුම ශිල්පීන් වෙනුවෙන් ඊයේ දවසේදී ලබා දෙන්න ආරම්භ කරේ. දැන් අද දවසේදී පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා, රන්දෝරි පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. ඉදිරියේදී මේ හැම දවසකදීම සමහන් ආරක්ෂාව මේ සියලුම ශිල්පීන් වෙනුවෙන් ලබා දෙන්න ලින්ක් නැචරල් ආයතනයේ කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් හැමදාම අපි කතා බහ කරන ආයතනයක් විදිහට ලින්ක් නැචරල් ආයතනයේ මේ කරන වැඩේ කටයුත්ත පිළිබඳව අපි අනිවාර්යෙන් ඔබට මතක් කරන්න ඕන. ඒකත් එක්ක තමයි අපි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික සුපුරුදු විදිහට මේ බදාදා දවසේ ආරම්භ කරන්නේ. සතිය දවස් 3ක්ම ගිහිල්ලා අපි දන්නේම නැතුව බදාදා දවසට ඇවිල්ලා තියෙන්නේ. එන්න මේ පැත්තට කෝල් එකක් ගන්න. 01 112 55 33 63 අපේ නම් එක මේ වෙනකොටත් කෝල්ස් එනවා. WhatsApp කරන්න පුළුවන් 011 95 95 95. අපේ WhatsApp නම් එක සුපුරුදු විදිහටම ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ වගේම තමයි Facebook fan page එක පැත්තට යන්න. මේ දවස්වල වැඩිපුරම කතා කරන කලාකෘතියක් තමයි සඳකඩ පහන කියලා කියන්නේ. මං අහලා තියෙන්නේ සඳකඩ පහනේ අපිට දකින්න ලැබෙන සත්ව රූප ටික පිළිවෙලට කියන්න කියලා. හරියටම උත්තරේ වැඩිපුරම කමෙන්ට් කරන කෙනෙකුට අද chance එක දෙනවා මේ පැයේදී. අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටේ එකතු වෙන්න. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

සෙවනගල කිරී බන්නාරභෝග හාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර පිළිබඳව ඔයාට මතක් කරන්න හදන්නේ. දැන් ඉතින් කමල් බන්දුල වීරප්පෙනෝ වෙද මහත්තයා අපේ පවුලේ කෙනෙක් වගේ අපි දන්න කියන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. අපිට අවසනීපයක් වුණාට පස්සේ අර සුව කරගන්නම් බැරි රෝගයක් හැදුනට පස්සේ අපිට මතක් වෙන පළවෙනිම කෙනා බවට දැන් පත් වෙලා තියෙන්නේ කමල් බන්දුල වීරප්පිරෝ වෙද මහත්තයා. මොකද එතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව පරතරට හදාරලා තියෙන්නේ. ඒ හින්දම තමයි අර ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර එතුමා ගාව තියෙන්නේ. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරප්පිරෝ වෙද මහත්තයා. සමහර අම්මලා තාත්තලා හරියට ඇවිද ගන්න බැරුව ඒ පැත්තට යනවා. ඒ වගේම තමයි සමහර දුවල පුතාලා උපතේදී මොකක් හරි ආබාධයකට ලක් වෙලා ඉන්න කට්ටිය කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා ගාවට එක් කරගෙන ගියාට පස්සේ මුළු අනාගතේම සාර්ථක වෙන විදිහට කකුල් දෙකෙන් ඇවිදලා හරියටම සාමාන්‍ය විදිහට ඇවිදින විදිහට හදලා ගන්න කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයාට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි අපි ඔයාලට මතක් කරන්නේ සුව කරන්න බැරි ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා හම්බ වෙන්න යන්න කියලා. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක් සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහා හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට ගිහිල්ලා කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා හම්බ වෙන්න පුළුවන්. හැබැයි යන්න කලින් කෝල් එකක් ගන්න 0777 300 940 හරි 0773 273 540 හරි. ඒ අතරේ මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. මේක අපි අපේ වගකීමක් කරගෙන තමයි ඔයාලට මතක් කරන්නේ. මොකද මේ විෂ මද්‍රව්‍ය හඳ හානිකර මද්‍රව්‍ය හඳ අපේ සමාජයට වෙලා තියෙන අපහසුතාවයන් අපි ඕනි තරම් නිරන්තරයෙන් හැම වෙලේම Facebook කරහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් net news අහනකොට වෙන්න පුළුවන්, netnews.lk වෙබ් අඩවියට ගියාම වෙන්න පුළුවන්, net news Facebook fan page එකට ගියාම වෙන්න පුළුවන් දකිත්. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ හානිකර මද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ ආදීනව. ඔයාට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් වැඩ තියෙන්නේ ඉගෙන ගන්න වැඩ ටික කොහොමත් අපිට සාමාන්‍ය විදිහට කරනකොට හොඳට කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ සාමාන්‍ය වැඩ කටයුතු ටික අපි ඉක්මන් තීරණ ගන්න ඒවා. ඊට පස්සේ අපේ අතේ තියෙන සල්ලි ටිකත් එක ටිකක් සතුටින් ජීවත් වෙන ඒවා. මේ හැමදේම ඔයාට නැති වෙලා යනවා හානිකර මද්‍රව්‍යයන්ට පෙළඹුණොත්. ඒ නිසාම තමයි කියන්නේ කවුරු හරි යාළුවෙක් ඔයාට කිව්වොතින් එහෙම පළවෙනි පාරට පොඩ්ඩක් මේක ට්‍රයි කරලා බලන්න බැහි වෙන්නේ නැහැ, මේක නිකන් ට්‍රයි කරලා බලන්න වගේ දෙයක් කිව්වොතින් එහෙම කිසිම වෙලාවක ඒ වගේ දේවල් වලට අහා කියන්න එපා. ඇබ්බැහි වෙනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරගන්න ඕනි. ආදරණීය දෙමව්පියන්ටත් අපි ඒක නිරන්තරයෙන් මතක් කරනවා. දුව පුතා පිළිබඳව හැම වෙලේම අවධානයෙන් ඉන්න. එහෙම දුවේ හරි පුතා හරි ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තොතින් ඒ දේවල් වලට ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම තව උපදේශන සේවාවන් වලට යොමු කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අනාගතය සාර්ථක කරගන්න එකේ වගකීමත් ආදරණීය දෙමව්පියන් සතුයි කියන එකත් අපි මතක් කරන්න ඕනි. ආදරණීය රංගිලා මල්ලිලා දැන් මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු කාලෙත් එක්ක ඉන්න. යාළුවෝ එහෙම නිරන්තරයෙන් හම්බ වෙනවා. හවසට පොඩ්ඩක් කට්ටිය එකතු වෙනවා, සෙල්ලම් කරන්න එකතු වෙනවා. ඒ වගේ වෙලාවට මේ වගේ නරක දේවල් ඔයාගේ අතට ගෙනල්ලා දෙන කවුරු හරි හම්බුනොත් ඉක්මනටම යාව මග හැරගන්න කියන පණිවිඩය තමයි අපි ඔයාලට මතක් කරන්නේ. සින්දු වලට කට්ටිය එකතු කරගන්න ඕනි. ගෝනු වල ඉඳන් කාන්ති කතා කරා. එයා තනියම ගෙදර ඉන්නේ. ඉතින් එයාව සින්දුවකට එකතු කරගන්න කිව්වා පාළුව යන්න. මම ආව එකතු කරගන්නම් මේ සින්දුවට. කඩවත කිරිල්ල වල ඉඳන් රේණුකා කතා කරා. එයාගේ මහත්තයාවයි අම්මවයි පුතාලා දෙන්නවයි එකතු කරගන්න කියලා කිව්වා. සුපුරුදු විදිහටම අපේ කිතුල්කොටේ ප්‍රේමසිරි අයියත් කතා කරා. රේඩියෝ එක ළඟම තියාගෙන ඉන්නවලු නම් ටික කියන කන්. අම්මා ගුණවති, අසංක මල්ලි, දිනෝෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර කටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ ආයුබෝවන් ජනි, දිගු නිහඬියාවකට පසුව මම මේ මැසේජ් එකක් දාන්නේ. එයත් ගිහිල්ලා අයිය පෙරහැර බලන්න. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? නුවර බොක්කාවල රඹුකේවල පාරේ වසන්ත අක්කා. ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා මේ සින්දුවට. හස්බන්ඩ් සරත් ඉන්නවා, ඒ වගේම තමයි අම්මත් ගෙදර ඇවිල්ලා ඉන්නවලු. මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. සත්‍යල ගාමන්ටගේ සෙට් එක, හොරණ සත්‍යල ගාමන්ටගේ සෙට් එක එකතු කරගන්න ඕනි. අශෝකමිස්, දේවී, යසන්ති, නදීකා, නිලු, ඉනෝකා, හර්ෂා, මැණිකේ, සේපාලි, චමිලා, රමණි, මුදිතා, පොඩියක් ඇතුළු කෙල්ල සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට.

0: Anupaha FM adu hatarai dashma ata Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: වේලාව 10යි විනාඩි 24යි.
4: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
5: මට උන වගේ සේන.
4: ලින් පස් පංගුව බමු.
5: සෑහෙන වෙලාවක් යයිනේ.
4: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
6: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 20 අපි එන්නේ. උදේ මැදිරිගිරිය, සවස හිඟුරක්ගොඩ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
9: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
8: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකට ගැලපෙනවා.
14: ඉතින් ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
15: ඌව කොල්ලකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
16: Food Festival, Holi Festival, DJ Concert Atulu, Rasa Pirunu Isau Resak Samaga, Jaya Grahakayanta Vatina Tagi.
15: Uwe Ekama Ahasaka Sarungal Hamuwanada, Obat Enna, Madhya Savya, Net FM, Net FM.
17: Kavadat Alut Kaget Net.
18: My husband.
19: Mokada wife.
18: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
19: හරි.
18: ඒකට මමයි තව ගෑල් ළමයෙකු යනවා.
19: හ්ම්.
18: ඔයා කාටද දැන් උදව් කරන්නේ?
19: වෙන කාටද වයිෆ් ඔයාට?
18: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
20: මනි මනි මේ ගත්තෝ ඔරු
21: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
19: මිල්ටන් මල්ලවරච්චි මහත්තයාගේ සින්දුවක් අහන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති වෙලා ඉන්නවා. අකුරු එක වචන ගලපලා සතිය ගානේ ඔයාලට මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 39යි වට පොරොන්දුණා වගේම අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් එක තමයි මේ එකතු වෙන්න හදන්නේ. මං ගියේ අපේ net fm facebook fan page එක පැත්තට ගිහිල්ලා මම කමෙන්ට් තොගයක් අතර හිර වෙලා තිබුණු කෙනෙක්ව හොයාගත්තා. මහියංගනේ පැත්තට තමයි චාන්ස් එක දෙන්න හදන්නේ. මහියංගනේ ඉඳන් අපේ පෝස්ට් එකට සෑහෙන කමෙන්ට් ප්‍රමාණයක් දාලා තිබුණු කුමාරියක් වගේ නුඹට රුව දීලා ඇත කියන්නේ මෙයා ගැන තමයි. කුමාරි අයුබවන් සුබ උදෑසනක්.
1: අයුබවන් අයියේ
0: මේ කමෙන්ට් කීයක් විතර දැම්මයි? හරි, වාට තමයි අද අවස්ථාව හම්බ වෙලා තින්නේ. ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ? ඒ ඇති. හරි, ගේම් එක ගැන දන්නව නේද විස්තරේ?
1: දන්නවා.
0: මං කෝකටත් ඔයාලට මතක් කරන්නම්. මං වාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් වාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට ඉස්සරහට කියාගෙන යන්න තියෙන තප්පර 30ක කාලයක් අපි ඔයාලට ලබා දෙනවා. ඒ තප්පර 30ක කාලය ඇතුලේ පුළුවන් තරම් වචන ප්‍රමාණයක් කියන්න තමයි තියෙන්නේ. වැරදිලාවත් එකම වචන දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඒ වගේම තමයි අර වචන දෙක ගාන එකට එකතු කරලා කියන වචන කියන්නත් බෑ. ඇල රාවණ ඇල්ල ටයි පටිය ඒ වගේ වචන මල්වත්ත පැහැදිලි නේද? මේ වෙනකොට අභියෝගේ බොහොම ලේසි වචන පහයි මේ වෙනකොට අභියෝගය තියෙන්නේ. මං හිතනවා කුමාරිට බොහොම ලේසියෙන් අචීව් කරන්න පුළුවන් අභියෝගයක් තමයි දීලා තියෙන්නේ මේ වෙනකොට කියලා. ලෑස්තිද තරඟයට යන්න?
1: ලෑස්ති.
0: හරි, මහියංගනේ කොහෙද ඔයා ඉන්නේ? රන්දෙනිගල. හරි, රන්දෙනිගල කියන වචනේ අවසාන අකුරට කලින් අකුර මොකද්ද?
1: ග දයන්නේ.
0: රයිට්. අන්න ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. අපි යමුද තරඟයට?
1: යමු.
0: රයිට්.
2: Your time starts now.
1: ඉරවා, ඊනාව, වේලාව, වේරළ, ලෝකය, ඉදුම, නීදුම, මඳුරේ, සජිත, තලාව, විලුඹ, විල්ලා, ලෙංගතු, තලත, පහන, නුවන, නියන, කුට, සකරම, මල්ල, ලෝගුව, පාදුව, වියදම, හරගම, මෙට්ටය, යසිරු, රුවන්, නිවන, නාඹර, රාවණ, නෙල්ලි, ලොක්කා.
0: කාලේ අවසන්. හොඳ තරඟයක් ලබා දුන්නා. මං හෙට ගණන් කරගෙන ඉන්නම් කීයක් කිව්වද කියලා. එකපාර ගණන් කරන්න බැරි ගණන් තරමටම වචන කිව්වනේ. සින්දුවට යන්න කලින් කාවද එකතු කරගන්නේ මේ සින්දුවට?
1: අම්මවයි තාත්තවයි.
0: හ්ම්.
1: ඒ වගේම අයියෝ
0: යාවයි. ඔව්.
1: තවත් එකතු කරගෙන හැමෝම එකතු කරගෙන මෙතන හැමෝමත් එකතු කරගෙන Facebook එකේ හැමෝමත් එකතු කරගන්න.
0: බොහොම ස්තුතියි කුමාරී. දිග්ගටම නෙතහගෙන ඉන්න.
1: හරි.

0: FM anu hatırayta şumata net FM.
1: Velava obabete gene enne.
2: Adı kale hondama ayojaneya. Brand new Bajaj Triroda rataya. Masika varike rupiyal 22000 sita. Den divenu pura DPMC pradarshanagara saha dealer varungen.
3: Velava 10ayi vinadi 45ayi.
4: Damro Vasara Meda Sale Graha Bhanda Saha Viduli Upakarana Sadaha Vishesha Vattam Vividha Madili Saha Varna Rasakin Sieluma Damro Pradarshanagara Valin
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලෙ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 77 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මධුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
11: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
12: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්.
13: ගින්දර හැන්දෑව විජානු.
14: ජානු.
15: මොකද වයිෆ්?
16: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
15: ඩිනර් එක. රෑනේ.
16: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
17: Paul prashna netu ahanna jani ek de dunu mavata
3: velawa 10ay vinadi 48ak vela tiyenakota oyata matak karanna oyawa ekkaragena yanna hadanne trikunamalaya patteta mokada me dawas wala lankawata ma palaweni parata addakinna hamba wena mobile showroom concept ekak aragena trikunamalayata gehilla innawa me welawae lanka tiles kandayamath ekak net fm ape kandayama ඒ වැත්තේ මොකද වෙන්නේ කියලා විස්තර ටික දැනගන්න අපේ සම්බන්ධ කරගන්න හදන්නේ මේ වෙලාවේ ඉෂාන්. ආයු බොවන් ඉෂාන් සුබ උදෑසනක් වේවා.
18: ආයුබෝවන් දරිපම සුවදාය උදෑසන ප්‍රාර්ථනා කරමින් ඉන්නේ FM 95.4.8 කවදත් අලුත් කාගෙත් මේ අපේ ජනි එක දේතරවව තාගෙන හැමෝටම මතක් කරන්නේ ඔන්න අර අපි කතා කරන වගේම සාම්ප්‍රදායික ප්‍රවර්ධන කලාව අතික්‍රමණය කරලා මෙත් FM ඔන්න මේ දිනවල අපි යනවා ලස්සන වැඩ කටයුතු එක තමයි ලංකාවේ ප්‍රථම වතාවට ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එකක් අරගෙන අපි නගරෙන් නගරයට යනවා. ලස්සන වටිනාකමක් ගැන කියන්නේ තමයි 40% දක්වා ඩිස්කවුන්ට් අරගෙන දෙන ලංකා ටයිල් වසර මැද සේල් එක තමයි මේ ලස්සන වටිනාකම අපි අරගෙන යන්නේ. අපි දන්නවා නිවසක් හදනකොට අලුත් වැඩියා කරනකොට තනි ටයිල් වලට ලොකු වියදමක් දරන්න වෙනවා නේද? ලොකු පිරිවැයක් දරන්න වෙනකොට ඒක ඉතුරු කරගන්න පුළුවන් වාසියක් ගැන තමයි අපි කියන්නේ. ඒ තමයි ලංකා ටයිල් වසර මැද සේල් 40% දක්වා ඩිස්කවුන්ට් තියෙනවා. තෝරාගත් වාත්‍ය උපාංග ස්ටයිල් වලට ඉදින් අපි ඔබටත් කියන්නේ මේක ත්‍රිකුණාමලේ විතර සීමා වෙච්ච දෙයක් නෙමෙයි මුළු ලංකාව පුරාම තියෙන බලයල අලෙවි යුද මධ්‍යස්ථාන වලින් වෙන්න පුළුවන් නැත්නම් ලංකා ටයිල් ෂෝරූම් වලින් වෙන්න පුළුවන්. ඕගලන්ට පුළුවන් මේ වටිනාකම හිමි කර ගන්න පුළුවන්. ඉතින් අපිව අහන් ඉන්න හැමෝටම මතක් කරන්නේ මේ වටිනාකම නම් මගේ හැර ගන්න එපා. ඉතින් අපි ලංකා ටයිල් කියලා කියන්නේ දශක පහක් වසර 50ක සුන්දර ඉතිහාසයක් තියෙන සන්නාමයක්. ලංකාවට ටයිල් කලාව කන්දනල දුන්න ආදරණීය සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. අද මේ වෙලාවේ අපි ත්‍රිකුණාමලයේ වස්තුතම් පොළ ප්‍රධාන සීමාව ඉන්නකොට අවස්ථාවේ අපි යනවා කන්තලේ ආදරණීය නගරයට. හෙට උදෑසන අපි යනවා මැදිරි කිරිය. හෙට හවස හිකුරක් ගොඩ කිරණ කරවටත් අපි යන්න බලාපොරොත්තු වෙන දින්න අපි වාගෙන හැමෝට මතක් කරන්නේ මේ වටිනාකම මගේ හරගන්න එපා. ISO ස්තන්නාමෝලින් පවා පිටුම් ලබලා දින පරිසර හිතකාමි සහ සමාජ හිතකාමි ආයතනයක් කියලා දින් අපි ඔබට ආරාධනා කරන්න හොඳ ක්වොලිටි ටයිල් එකක් හොඳ ඩිස්කවුන්ට් එකකට ගන්නව නම් ඔන්න ලංකා ටයිල් වලට එකතු වෙන්න කියලා අපි ආදරණීය මතක් කරනවා. මොකද මේ හැඩකාරයි චමත්කාරයි සොඳුරු නවාතැන් ලංකා ටයිල් කියලා කියන්නේ රමණීය ජීවන රටාවන්ට අපූර්ව වටිනාකමක් එකතු කරන සන්නාමයක්. ඉතින් බොහොම ස්තුතියි ජනී සම්බන්ධ කරගත්තට.
3: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැත්තට ආවට. දැන් ඒ විදිහට ඔයාගේ නිවස චමත්කාර ජනක කරගත්තට පස්සේ ලංකා ටයිල්ස් එක දැන් ඔයාට හොඳ කෝපි එකක් හදාගන්න බොන්න පුළුවන් එතන ඉඳන්. හිත නිදහස්නේ. ඔයාට කෝපි එකක් බොන්න ඒ වෙලාව කොයි වෙලාවද කියන එක වැදගත් වෙන්නේ නැහැ. නිකන් හිතන්නකෝ සමහර වෙලාවට උදේම වැඩ ටික පටන් ගත්තට පස්සේ පොඩ්ඩක් අම්මැලි ගතියක් එනවා. ඊට පස්සේ වැඩ ටික කරගෙන යනකොට පොඩි මහන්සි ගතියක් එනවා. දවල්ට ලන්ච් එක ගත්තට පස්සේ පොඩි නිදිමත ගතියක් එනවා. ඔය හැම දෙම නැති කර ගන්නව නම් හොඳ කෝපි එකක රස බලන්න ඔයාට සිද්ධ වෙයි. හොඳ කෝපි එක කියලා මං සුවිශේෂීවම කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන ගොඩාක් කෝපි පැකට් වල තියෙන කෝපි වලට වඩා අර කළු පාට ඩයි දම්පඩි කුඩු එකක් නේ. ඕකෙන් හරීම කෝපි රසෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ස්වභාවික කෝපි අට වලින් විතරක්ම නිෂ්පාදනය වෙන ෆ්‍රීලම් කෝපි පැකට් එකක්ම ඔයාගේ ගෙදරට ඊට පස්සේ වැඩපළට අරගෙන යන්න කියලා මං ඔයාලට මතක් කරන්නේ. ඒ කෝපි වලින් එන රස සුවඳ ඒ හැම දෙම හරියටම අරගන්නව නම් ෆ්‍රීලන් කෝපි එකක් එක විතරමයි කියලා ඔයා මතකේ තියාගන්න ඕනේ. දැන් මේ ෆ්‍රීලන් කෝපි ඇතුළු ෆ්‍රීලන් නිෂ්පාදන හැම දෙයක්ම ඔයාට ලබා ගන්න පුළුවන් එකම තැනක් විවෘත වෙනවා. ඒ තමයි ෆ්‍රීලන් වෙළඳ සැල් ජාලයේ නවතම ශාඛාව විදිහට විවෘත වෙන යකල ෆ්‍රීලන් ශාඛාව පිළිබඳව තමයි මේ මතක් කරන්න හදන්නේ. අද දවසේදී තමයි සුබ මුහූර්තයෙන් මේ විවෘත වීම සිද්ධ වෙන්නේ. මං ඊළඟ පැයදී ගැන ඔයාලට අනිවාර්යෙන් වැඩි විස්තර කියනවාමයි. කුළුබඩු ටික වෙන්න පුළුවන්, ඊට පස්සේ අර මස්කරි පවුඩර් ටික වෙන්න පුළුවන්, නූඩල්ස් ටික වෙන්න පුළුවන්. මොනාද අනේ ෆ්‍රීලන් සන්නාමයේ යටතේ ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන කුස්සියට අවශ්‍ය කරන දේවල් නැත්තේ? ඒ හින්දා ෆ්‍රීලන් නිෂ්පාදන ඕනිම දෙයක් ඔයාට නොම්බර 56 යක්කල හන්දිය නුවර පාර යක්කල කියන ලිපිනයේදී අද දවසේ විවෘත වෙන යක්කල ෆ්‍රීලන් ශාඛාවෙන් ලබා ගන්න පුළුවන් කියන කාරණාව මතක් කරන්න ඕනි. ඒ වගේම තමයි දැන් අපේ ආදරණීය මිත්‍රයන් නෑදෑයන් පිට රටවල් වලට ගිහිල්ලා ඉන්නවා. ඒගොල්ලොත් කැමති අපේ රටේ රස ඒ විදිහටම අරගන්න. දැන් ඒගොල්ලන්ට ෆ්‍රීලන් නිෂ්පාදන රට යවනව නම් ඔයාට රට යන කෙනෙක් අතේ ගෙනihin දෙනව නම් ඔන්න අවස්ථාව තියෙනවා හරිම ක්වොලිටි එකට වැකියුම් පැක් කරලම ඒ දේවල් යවන්න යක්කල ෆ්‍රීලන් ශාඛාවට ගියෝතින්. අද දවසේ විවෘත වෙන ෆ්‍රීලන් යක්කල ශාඛාව පිළිබඳව ඊළඟ පැයේදී එතන ඉන්න කෙනෙක් එක්කම කතා කරලා මම විස්තර කියන්න. අපි ඊළඟ පැයේදී ආයෙත් හම්බ වෙමු.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM. De Dunu Mamata.
1: Brought to you by
2: Atunu Lake Namahubavana Ratapuram Rasa Genayana Aule Sama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
8: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.
9: කොල්ලෝ කෙල්ලෝ

0: ஆட்டுக்கல துறை மண்டலைய
1: அக்மாவி தெல் ஃபேட்டி லிவர் பயவெண்ணிப்பா சிவனகல லிவர் பூஸ்டின் கேப்சூல் அரகான் அப்பே வெதுகம அப்பே உருமய 40 வசரக அபிமானய சிவனகல ஆயுர்வேத விந்துவை 47 31 540
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: ඔකද රංගාමේ අතපය වකුට කරගෙන
4: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
3: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ
5: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636
7: ඩවුන්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
9: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
10: හොට්ස්පොට් ඇයියේ
9: ඩේටා නෑ යන්නේ
10: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
11: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
12: Gather on a day of profound joy and soaring hope.
13: The day a planet stops for a game.
14: Net FM. Algo Town.
15: Brought to you by
16: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
17: මුරලස්කමින් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක් ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22
7: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
18: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
14: Net FM Algo Town
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
20: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
21: එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ
22: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
23: වේලාව 11:00

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: බැයෙන් බැය අලුත් වන අලුත්

0: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නම් සමග මම කේසරා. රටම එකට විෂමද්‍රව්‍ය මුල්නිපුටා දෙමින් මේ ජාතික මෙහෙයුමට සමගාමීව පොදු මගී ප්‍රවාහන සේවා සපයන්නන් විෂමද්‍රව්‍ය පාවිච්චි කර ඇද්දයි පොදු ප්‍රවාහන සේවා සපයන්නන් විෂමද්‍රව්‍ය පාවිච්චි කර ඇද්දයි සෙවීමේ විශේෂ වැඩසටහනක් දඹුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේදී ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, දඹුල්ල පොලිසිය රථවාහන අංශය සහ දඹුල්ල මහනගර සභාව එක්වයි. එහිදී පොදු ප්‍රවාහන රියදුරන් 68 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර ඉන් 8 දෙනෙකු විෂමද්‍රව්‍ය පාවිච්චි කර සේවයේ නිරත වන බවට අනාවරණය වී ඇති බවයි දඹුල්ල පොලිසිය පැවසුවේ. එම විෂමද්‍රව්‍ය භාවිත කර සේවයේ නිරත වූ බවට හඳුනාගත් පුද්ගලින් 8 දෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් Twitter එකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM.
2: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
3: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
4: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
5: උදා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
7: ජනි එක දේ දුනු මාවත.

0: තප්පි කිව්වා දැන්ද හයයි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දෑගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: සත්‍ය බොම කරුකයි.

වෙලා වෙකොල හයි විනාඩි අටයි අපි ඇවිල්ලා තියෙන්නේ තෑගි පිරුණු ෆන්නේ තිරුණු ඔයාට සුපුරුදු දේදුණු මාවතේ දෙවෙනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. ඉතින් මේ පැය පටන් ගන්නකොටම මැච් එක ගැනත් මතක් කරන්න ඕනි. අද පස්වෙනි දවසේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ දෙවෙනි ඉනිම තමයි ක්‍රීඩා කරන්න මේ වෙනකොට. ලකුණු 59ක් ලබාගෙන ධනංජය සිල්වා කඩුල්ලේ රැඳී ඉන්නවා. ඒ වගේම තමයි සොනාල් දිනූෂ තමන්ගේ අර්ධශතකය මීට පුංචි වෙලාවට කලින් ලබා ගත්තා. ඒකත් එක්ක ලකුණු 142යි විකට් 4යි මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම. අපි බලමු තරගයේ සමතත්වයෙන් හරි ඉවර කරගන්න chance එකක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙයිද කියලා. ඒ අතරේ මතක් කරන්න ඕනි ඕගොල්ලෝ බලාගෙන ඉන්න Facebook live එක ඔන්න මම ඇවිල්ලා තියෙන්නේ. NNFM Facebook fan page එකට මේ වෙනකොටත් කට්ටිය Facebook live එකේ comment කරගෙන යනවා. දැන් ඕගොල්ලෝ දන්නව පුරුද්දක් විදිහට මේ පැයේදී අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටේ එක එකතු වෙන්න ඔයාට අවස්ථාව ලබා දෙන්නේ. ඔයා Facebook fan page එකට ඇවිල්ලා අපේ live එක share කරලා වැඩියෙන් comment කරලා මගේ අවධානය දිනාගත්තෝ තින් කියලා. දැන් ඔයා දන්නවා ඉතින් ඒක අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. ඒක හන්දා එන්න Facebook live එක පැත්තියට කට්ටිය මේ වෙනකොට join වෙලා ඉන්නවා comment කරගෙන යනවා. දිනුෂි සඳමිනි මිරිහා ගල් මේ වෙනකොට මගේ අවධානය දිනාගෙන ඉන්නවා. සඳුනි වැලි විට ඉන්නවා. ඒ වගේම තමයි තරු හන්සිනි ඉන්නවා. චතුමි චමත්කා ඉන්නවා. මේ වගේ ගොඩ දෙනෙක් ඉන්නවා. මං ඉස්සරහදි හරියටම නම් ටික බලලා කියන්නම්. මේ වෙනකොට මට screen එකේ පේන නම් ටික තමයි මං ඕගොල්ලන්ට කියාගෙන ගියේ. ඉතින් මං අනිවාර්යෙන් මතක් කරන්න ඕනි මේ Facebook live එකේ ඉන්න කට්ටිය ගැන මතක් කරන්න කලින් මේ වෙලාවේ WhatsApp messages දාලා තියෙන කට්ටිය ගැන ඒගොල්ලෝ messages ගොඩාක් දාලා බලාගෙන ඉන්නවා නම් කියනකන් මෙන්න උපන්දිනයක් ගැන විස්තරයක් කියන්න හදන්නේ. අපිට මැසේජ් එකක් දාලා තියෙනවා රුවිනිද සිල්වාගේ උපන්දිනය තියෙනවා කියලා. පුතා ශාක්‍ය අපච්චි ඒ වගේම තමයි නිරෝ ඇතුළු කට්ටිය තමයි සුබපතනවා කියලා මැසේජ් එකේ දාලා තියෙන්නේ. රුවිනි සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ඔයාට ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් අපේ ජයන්පති අයියා මැසේජ් එක දාලා තියෙනවා. නෝනටයි බබාලා දෙන්නටයි හොඳ සින්දුවක් දෙන්න කියලා කියනවා. නෝන කියලා කිව්වට සුදු නෝන කියලා දාලා තියෙන්නේ. මං එක වචනයක් හලලා කියලා දෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගුඩ් මෝර්නින් ජනී මල්ලි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ විනීත අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. කාටද මේ ඊයේ පාළුවෙන් ඉඳලා තියෙන්නේ මන් නැතුව. කවුද මේ? හා ගොඩක වෙලේ ඉඳන් අපි වහගෙන ඉන්න ශෂිකා. සුබ දවසක් ජනී. ඊයේ මොකද උනේ? පාළුවෙන් හිටියේ හරිද කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. දැන් පාළු නෑනේ. දැන් අහගෙන ඉන්න. දැන් නිවාඩු යනවා වැඩි ජනියෝ. ඊයේ කොහෙද නිවාඩු දාලා ගියේ? කමන්නේ අපිව සින්දුවකට එකතු කරගන්න. එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ මගේ යාළුවෝ ටික සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත නිවන්තිදී දේවින්‍යා ෆැෂන් එකේ යාළුවෝ කට්ටියත් එකතු කරගන්න කියනවා. ඊට පස්සේ කොහෙටද යන්න හදන්නේ? මේ යන්න හදන්නේ බෝකුන්දර නිවන්තිටිය දේවින්‍යා ෆැෂන් එකට. දීප්ති අක්කා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝෂ් සර් ඉන්නවා. අනුෂා මානෙල් ලලිතා චන්ද්‍රිකා අමන්දි නදීෂමිස් මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ඉතින් මංගලි ෆැෂන් එකේ සෙට් එකත් සුපුරුදු විදිහටම එකතු කරගන්න කියලා. ගුඩ් මෝර්නින් ජනි. මටත් ලස්සන සින්දුවක් ඕනි. එහෙම කියලා අපිට කියන්නේ අපේ පානදුරේ දනුෂ්ක මල්ලි. මං එකතු කරගන්නම්. ඊට පස්සේ ලස්සනම ලස්සන සින්දු ගොඩක් ඕනි ජනි අයියේ. එහෙම කියන්නේ ගන්තුණු ඉන්න අපේ කෞශල්‍ය. ඔයාවයි කෞශල්‍ය ටෙක්ස්ට් ඇන් ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න හැමෝමයි මං එකතු කරගන්නවා. ඩුබායි යමුද? ඩුබායි ඉඳන් අපි වහගෙන ඉන්නවා දීපිකා. මං ඔයාවත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ අපේ සුපුරුදු මිතුරෙක් ඉන්නවා බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ සමන්ත අයියා. කේෂාන් මල්ලි එකතු කරගන්න කියනවා. හිරුතරු ස්ටෝස් එකේ ඉන්නවා අම්මා විමලාවති. ඒ වගේම තමයි වයිෆ් නිසංසලා. දුවල දෙන්න ඉන්නවා තරුන්දි සහ ඉරන්දි. මං එකතු කරගන්න. නම් ලියාගත්ත කට්ටිය ඉන්නවා ගොඩ දෙනෙක් මේ කෝල් අරගෙන. ඒගොල්ලන්ගේ නම් කියන්නත් ඕනිනේ. නාකුළු ගමු ඉඳන් පියතිලක අයියා කතා කරා. වල්පිට මුල්ලේ උපාලි අයියා කතා කරා. කතා කරලා කිව්වා වයිෆ් දම්මි. ඊට පස්සේ තුෂාන් මිහිරංග පුතාල දෙන්න එකතු කරගන්න කියලා. මහරගම ඉඳන් චාන්දනී අක්කා. කාලෙකට පස්සේ තමයි යාට කතා කරන්න චාන්ස් එක හම්බ වෙලා තියෙන්නේ. මොකද මේ දවස්වල ගේම් එකත් එක්ක කට්ටිය කෝල් කරනවා වැඩිනේ. හස්බන් සමන්. එතකොට ජනීෂ හසිත අනුෂිකා ඒ වගේම තමයි ෂෙහාරා ෆැෂන් එකේ ඉන්න කට්ටිය. මහරගම ඉඳන් අපි වහගෙන ඉන්න කට්ටිය හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මාම නැල්ලේ සිට ප්‍රියංගනී කතා කරා. පොළොන්නරුවේ සිට රමණී කතා කරා. දොරවක ඉඳන් අපේ හේෂානි චූටි නංගිත් කතා කරා. ආචි අම්මවත් එකතු කරගන්න කියලා කිව්වා. මං කට්ටියම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. සින්දුව අහන්න යන අතරේදී
මතක් කරන්න ඕනි මේ දවස්වල මහනුවර නගරයම සුන්දර සිරියකින් ඉතිරිලා යනවා. ඒ මොකද දළදා මාලිගාවේ මහා පෙරහැර මංගල්‍ය මේ දවස්වල සිද්ධ වෙනවා. ඊය දවසේදී කුඹල් පෙරහැර මංගල්‍ය ආරම්භ වුණා. මටත් බලන්න යන්න අවස්ථාවක් හම්බුණා. ඔගොල්ලොත් වෙලාවක් වෙන් කරගෙන අනිවාර්යෙන් යන්න, දුව පුතා හැමෝම එක්කරගෙන යන්න. මොකද මේ දින කිහිපය පුරාම පැවැත්වෙන මහනුවර දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය කියලා කියන්නේ මුළු ලෝකයේම අවධානය දිනාගෙන තියෙන ඉවෙන්ට් එකක්. අපේ රටේ සංස්කෘතිය, අපේ රටේ ලස්සන හරි අපූර්වට අපිට බලන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් ඒකට සම්බන්ධ වෙලා ඉන්න ශිල්පීන් ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. මේ දින කිහිපය පුරාම දැන් කුඹල් පෙරහැරෙන් පටන් ගත්තම රන්දෝලි පෙරහැර වෙනකම්ම ඒ ශිල්පීන් ඒගොල්ලෝ ඒ වැඩ කටයුත්ත වෙනුවෙන්ම පේවිලා මහන්සි වෙලා වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ ගැන අනිවාර්යෙන් මේගොල්ලන්ව මතක් කරන්න ඕනි. ඒ අතරේදී මතක් කරන්න ඕනේ, දැන් මං ඊයේ ගිය වෙලාවෙත් දැක්කා පොඩි පින්නකුත් තිබුණා ඊයේ හවස් වරුවේ ඉඳන්ම. ඒ වෙලාවේදී කිසිම ප්‍රශ්නයක් නැතුව, ඒ කියන්නේ මේ පින්න එහෙම තියනවා කියලා කිසිම ගාණක් නැතුව, ඒ ශිල්පීන් මේ වැඩ කටයුත්ත ඒ විදිහටම 100%ක් හරියටම කරගෙන යනවා. හැබැයි ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මම දැකපු දේ තමයි ලින්ක් සමහන් හිටියා කියන එක. පෙරහැර මංගල්‍ය වෙනුවෙන් සම්බන්ධ වුණු හැම ශිල්පියෙක් වෙනුවෙන්ම ලින්ක් සමහන් වලින් ආරක්ෂාව ලබා දෙන්න ලින්ක් නැචුරල් ආයතනයේ ඊයේ සිට කටයුතු ආරම්භ කළා. රන්දෝලි පෙරහැර මංගල්‍ය වෙනකම්ම මේ වැඩ කටයුත්ත මේ දින කිහිපය පුරාම පැවැත්වෙනවා කියලා මතක් කරන්න ඕනේ. දළදා හාමුදුරුවන්ගේ පිහිට කොහොමත් අපේ ශිල්පීන් වෙනුවෙන් ලැබෙනවා. ඉතින් ඒ අතරේදී සමහන් ආරක්ෂාවත් මේ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් සම්බන්ධ වුණු ශිල්පීන් වෙනුවෙන් ලබා දෙන්න ලින්ක් නැචුරල් ආයතනයේ කටයුතු කරලා තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් උණක් හෙම්බිරිස්සාව කැඳුණු ගමන් අපිට මතක් වෙන දෙයක් තමයි ලින්ක් නැචුරල් සමහන් කියලා කියන්නේ. ලින්ක් නැචුරල් පස්පංගුව වගේම සමහන් කියලා කියන්නේත් අපි නිරන්තරයෙන් අපි ළඟම තියාගෙන ඉන්න දෙයක්. ඉතින් මේ සමහන් ආරක්ෂාව මේ දින කිහිපය පුරාම දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයත් එක්ක සම්බන්ධ වෙන සීලොම ශිල්පීන් වෙනුවෙන් ලැබෙනවා. හරි, Facebook live එකට එන්න. මම දැන් Facebook live එකේ ඉන්න කට්ටිය බලන්න යන්නේ කවුද ඉන්නේ කියලා.

වෙලාවේ 11යි විනාඩි 20යි. ආඩ මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරේ මෙන්න තව විකට් එකක් ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟය පළවෙනි ටෙස්ට් තරඟය මේ වෙනුවට දෙවෙනි ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ. ධනංජය ද සිල්වා ලකුණු 59කට මීට පුංචි වෙලාවකට කලින් දැවි යනවා. අලුත් පිතිකරුව නාවක පිතිකරුව විදිහට පිටියට ඇවිල්ලෙන්නේ නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්න ක්‍රීඩකයා ලකුණු 6යි මේ වෙනකොට. සොනල් දිනෝෂ ලකුණු 53යි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට ලකුණු තත්ත්වයේ දෙවෙනි ඉනිමේදී ලකුණු 151යි විකට් 5යි. අපි බලමු අද දවසේදී මොන විදිහට තරඟය අවසන් වෙයිද කියලා. රයිට්, ඒ ගැන මතක් කරන අතරේ මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. දැන් අපි එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න ඕනි. ක්‍රිකට් වලට ආදරේ කරනවා, ඊට පස්සේ ගත්තොතින් එහෙම අපි ක්‍රීඩාවට ආදරේ කරනවා වගේම පොත්පත් වලට ආදරේ කරනවා. සමහර වෙලාවට අපි කියන්නේ මේ දේවල් වලට ඇබ්බැහි වෙලා වගේ ඉන්නවා කියලා. හැබැයි ඔය අතරේ වැරදිලාවත් ඇබ්බැහි වෙන්න සුදුසු නැති දෙයක් තමයි හානිකර මද්‍රව්‍ය කියලා කියන්නේ. සමාජයටම කොයිතරම් පිළිලයක් වෙනවද කියලා නිකමට කල්පනා කරලා බලන්නකෝ. දැන් ඔය net news අපේ YouTube channel එකට ගියත්, net news Facebook fan page එකට ගියත්, www.netnews.lk web අඩවිය හරහා රටේ තොටේ වෙන දේවල් පිළිබඳව විපරම් කරලා බැලුවත්, එහෙම නැත්නම් රේඩියෝ එකෙන් news ඇහුවා, අහන්න වෙන දේවල් වලින් 90%ක්ම සිද්ධ වෙලා තියෙන්නේ මේ හානිකර මද්‍රව්‍ය වලට පෙළඹිලා ඉන්න කට්ටිය හන්දා. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කිසිම වෙලාවකටවත් පළවෙනි පාඩ ට්‍රයි කරන්නවත් ඒ හානිකර මද්‍රව්‍ය කියන දේවල් පාවිච්චි කරන්න එපා කියලා. සමහර විට යාළුවෝ ඔයාලට ගෙනල්ලා දෙයි, මෙන්න මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න එහෙම කියලා. වැරදිලාවත් ඒ දේවල් වලට යන්න එපා කියන මතක් කිරීම අපි ඔයාලට කරනවා. අම්මලා තාත්තලාටත් මතක් කරනවා දුව පුතා ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න කියලා. මොකද ඔය මද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ මුලින්ම සල්ලි ටික ඉවර වෙලා යනවා, අනාගතය නැත්තරම නැති වෙලා යනවා, ඊට පස්සේ ඉගෙන ගන්න තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. කොච්චර දේවල් නම් මේ මද්‍රව්‍ය හන්ද සිද්ධ වෙනවද කියලා නිකමට කල්පනා කරලා බලන්නකෝ. ඒ අතරේ මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර පිළිබඳව කමල් බන්දල වීරප්පිරොම් වෙද මහත්තයා, දැන් ඉතින් පවුල කෙනෙක් වගේ අපි දන්න කියන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දල වීරප්පිරොම් වෙද මහත්තයා කියලා කියන්නේ. දුර බැහැර ඉඳන් සෑහෙන දෙනෙක් කමල් බන්දුල වීරප්පිරොම් වෙද මහත්තයා හොයාගෙන එනවා. ඒ හින්දම තමයි මතක් කරන්නේ සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘත සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කලින් කෝල් එකක් දීලා ඔයාගේ වෙලාව වෙන් කරගන්න කියලා. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. ආ මම Facebook live වෙවිල ඉන්නේ. එන්න net fm Facebook fan page එකට.

0: FM Anupaha, FM Anuhataraitashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
4: එල්බී රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: වේලාව දැන් 11යි විනාඩි 27යි.
7: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ලංගම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
8: ලංකාවෙ හදන යුරෝපේත් පදින KD රයිස් ලීඩර් 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773523535.
9: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙනකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
10: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 20 අපි එන්නේ උදේ මැදිරිගිරිය සවස හිඟුරක්ගොඩ නගරවලට.

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: ඒ ප්‍රේමචන්ද්‍ර අත්ත නම තාත්තට පාටම අංශභාග වගේ ආවා. රෝහල එක්ක ගියා. ඒ පරීක්ෂණ ටික කරලා ඉස්ක කපා කරක් ගෙදර ආවා. ඊට පස්සේ නෙක්ස්ට් ස්ටෙම් එකේ තියෙන වුණා කමල් බන්දුර රෙද මහත්තයා ගැන. පහුව තාම ගියා එහෙ බෙහෙත් ගේ. පළවෙනි සැරේ බෙහෙත් ගෙනා දවස් 16ක. ගමන් වාර තුන් සැරේයි ගෙනාවේ. දැන් නම් ඉතින් අපේ තාත්තා ඉස්සරෝගේම හොඳට වැඩබල කරලා ඉන්නවා.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 3940.
2: ඌවේ කොල්ලෝ කෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
3: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
2: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය Net FM.
4: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
5: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
6: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්?
6: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
7: මම ගන්නවා.
6: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
7: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
6: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
8: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
7: ලස්සන සින්දුවක් අහන්න යන්න හදන්නේ. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. මං අර හැම වෙලේම මතක් කරනවනේ මේ වගේ හැමදාම ඔයාට වාසි හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ඔයාගේ ගෙදර අලුත් වැඩියා කරනවා නම් දැන් බාත්รูම් එකේ ටයිල්ස් ටිකක් අල්ලනවා නම් ඊට පස්සේ ඔයාගේ ගෙදර සාලෙට ටයිල්ස් ටිකක් අල්ලනවා නම් ඒ වගේ ඔයා මොනවා හරි අලුත් වැඩියාවක් කරන්න හිතාගෙන ඉන්නවා නම් බාත්รูම් එකට අලුත් ෆිටින්ග්ස් ටික හයි කරන්න ඕනේ කියලා කල්පනා කර කර ඉන්නවා නම් මේ ඇවිල්ලා තියෙන්නේ හොඳ දවස්. මොකද ලංකා ටයිල්ස් එක ඔයාට 40% දක්වා වට්ටම් මේ දවස්වල ලබා ගන්න පුළුවන්. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් මේ දවස්වල ඔබව හොයාගෙන ඔබේ නගරයට එනවා කියන කතාව අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක අපේ කණ්ඩායම මේ වෙනකොට ඉන්නේ ත්‍රිකුණාමලය නගරයට ගිහිල්ලා කියලා දැන් ඔයා දන්නවා. අපි කලින් පැයේ දිශාන්ව සම්බන්ධ කරගෙන විස්තරෙත් කිව්වා. එතකොට හවස්වරුව වෙනකොට ඒ කටේ යන්න සූදානම් ඉන්නවා කන්තලේ නගරය. මේක ලංකාවේ පළවෙනි පාරට තමයි ඔයාට අත්දැකීමක් විදිහට එකතු කරගන්න අවස්ථාව හම්බ වෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්න ඔයාගේ නගරයේ කවදාවත් තිබුණ නැති ෂෝරූම් එකක් එකපාරට වෙන්න එනවා. දැන් ඔයාගේ ගෙදරට ටයිල්ස් ටික, බාත්รูම් ෆිටින්ග්ස් ටික මේ හැමදේම එතනට ගිහිල්ලා අල්ලලා කරලා බලලා ඔයාට අරගන්න පුළුවන්. ඒ අවස්ථාව ඔයාට හම්බ වෙලා තියෙන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක. ඉතින් ඔයාගේ ගෙදරට ටයිල් එකක් විතරක් තෝරන්නේ නැතුව ගුණාත්මකභාවය, මෝස්තරය, විශ්වාසය පිරුණු ලංකා ටයිල් එකක් තෝරන්න කියලා අපි මතක් කරනවා. ඒ අතරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 කඩුල්ල දැවි යනවා මිත්‍රවරුනි. ලකුණු 156 විකට් 6 ලකුණු 10 ලබාගෙන ඉඳපු නිරෝෂන් දික්වැල්ල තමයි දැවි යන්නේ අවසාන වශයෙන්. මේ වෙනකොට කඩුල්ලේ රැඳී ඉන්නේ සොනාල් දිනෝෂ ලකුණු 54 ලබාගෙන. අපි බලමු අලුත් පිතුකරුවා කවුද කියලා ඉස්සරහදී. ඒ අතරේ මතක් කරන්න හදන්නේ ඔයාට ෆ්‍රීලන්සර් නාමය යටතේ එන ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් එක ගැන. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනි තව විශේෂ දෙයක් තියෙනවා. දැන්ම යන්න Net FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන Facebook live එකට. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න. ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරග වටයක් ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොටත් Facebook live එකේ සෑහෙන දෙනෙක් comment දාගෙන යනවා. ඒ අය අතරින් කෙනෙකුට තමයි මම අවස්ථාව ලබා දෙන්නේ. ඉක්මනින්ම එන්න Net FM Facebook fan page එකට. ෆ්‍රීලන් නිෂ්පාදන අතර තියෙන රෝස්ටඩ් කරි පවුඩර් එක කියලා කියන්නේ දැන් ගෙදරට නැතිම දෙයක් බවට, නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා.

මොකද ගෙදර හදන කෑම වේල විවිධ රසයන්ගෙන් රස ගන්ව ගන්නකොට වැදපු තුන පහ කුඩු ටිකක් කියලා කියන්නේ රත්තරන් තරම් වටින දෙයක්. මොකද ඒකෙන් ලැබෙනවා වෙනම රසයක්, වෙනම සුවඳක්. නිකන් කල්පනා කරලා බලන්නකෝ, නිකන් චිකන් කරි එකකට වගේ වැදපු තුන පහ කුඩු ටිකක් එහෙම දාලා පොඩ්ඩක් ඒක හදලා ගන්නකොට එන රස. ඒ හින්දා තමයි මතක් කරන්නේ ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු මිශ්‍රණය ඔයාගේ ගෙදරට අනිවාර්යයෙන්ම අරගෙන යන්න කියලා. ඒ අතරේ මතක් කරන්න ඕනේ නම්බර 56 යක්කල හන්දිය නුවර පාර යක්කල කියන ලිපිනයේදී විවෘත වෙන ෆ්‍රීලන් වෙළඳ සැල් ජාලයේ නවතම ශාඛාව පිළිබඳව ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්, ඔයාගේ කඩේට වෙන්න පුළුවන් අවශ්‍ය කරන හැම ෆ්‍රීලන් නිෂ්පාදනයක්ම සුවිශේෂී වට්ටම් සහිතව අද දවසේ සිට විවෘත වෙන ෆ්‍රීලන් වෙළඳ සැල් ජාලයේ නවතම ශාඛාව වුණු යක්කල ෆ්‍රීලන් වෙළඳ සැලෙන් ලබා ගන්න පුළුවන් කියන කාරණය මතක් කරනවා. තව පුංචි වෙලාවකින් අපි මේ පැත්තට ගිහිල්ලා ඉතින් ඉන්න කෙනෙක්ගෙම විස්තර අහලා දැනගමු. සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. එන්න net FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන Facebook live එකට දැන්ම

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 38යි. මේ වෙනකොට මම ගේම් එකට කෙනෙක්ව සම්බන්ධ කරගෙන ඉන්නේ කියන්න සන්තෝසයි. අපේ Facebook live එකට සෑහෙන ප්‍රතිචාර හම්බ වුණා. මං හිතන්නේ කමෙන්ට් 1000කට වඩා අපිට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. Facebook live එකේ සෑහෙන දෙනෙක් උත්සාහ කරා අද දවසේදී තරඟයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒ කට්ටිය අතරින් මේ වෙලාවේ chance එක ගියේ කොහෙටද කිව්වොත් යක්කල නගරයට තමයි chance එක ගියේ. දැන් මොකද යක්කල කිව ගම මට මතක් වුණා අද දවසේදී ෆ්‍රීලන් වෙළඳ සැල් ජාලයේ නවතම ශාඛාව විවෘත වෙන්නත් නියමිත වෙලා තියෙන්නේ. මේ වෙනකොට විවෘත වෙලා තියෙන්නේ යක්කල නගරයේදී. ඉතින් ඒකත් එක්ක යක්කල ඉඳන් අපිව අහගෙන ඉඳපු අපේ යාළුවෙක් තමයි සම්බන්ධ කරගන්න හදන්නේ, දිනූෂි. ආයෝ බෝවන් දිනූෂි.
1: ආයෝ බෝවන් අයියේ.
0: මේ වෙලාවේ මොකද කරන්නේ ඉතින්?
1: අපි ඔෆිස් එකේ ඉන්න ගමන් අහගෙන ඉන්නවා.
0: ඔෆිස් එකේ ඉන්න ගමන් සද්දෙටම අහගෙන ඉන්නවා නේද?
1: අනිවාර්යයෙන්ම.
0: තව ටිකක් සද්ද වැඩි ගන්න. හරි, ගේ කමෙන්ට් කීයක් විතර දැම්මද නෝෂි? බලන බලන දැන් ඔයාගේ කමෙන්ට් නේ දැක්කේ මම.
1: මතක නැහැ ගොඩක් දැම්මනේ
0: කියලා තියෙන්නේ. හරි, ගේම් එක ගැන විස්තර දන්නවද?
1: දන්නවා.
0: රයිට්, මමත් ඔයාට මතක් කරනවා. මම ඔයාට අකුරක් දෙනවා. ඒ මම දෙන අකුර මගේ අකුරක් නෙවෙයි. මම දැන් කියලා තියෙන Facebook live එකේ බලාගෙන ඉන්න කට්ටියට අකුරක් කමෙන්ට් කරන්න කියලා. ඒගොල්ලෝ දෙන අකුරක් තමයි මම ඕගොල්ලන්ට දෙන්නේ. අන්න ඒ අතරින් අකුර මම ඔයාට දුන්නට පස්සේ ඒ අකුරෙන් පටන් ගන්න වචනයක් ඔයාට කියන්න තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ හැම වචනයකම ඊළඟ අකුර, ඒ කියන්නේ හැම වචනයකම අවසාන අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට ඉස්සරහට තප්පර 30ක කාලය ඇතුලේ කියාගෙන යන්න. පැහැදිලිද? කිසිම වෙලාවක එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඒ වගේම තමයි අර වචන දෙක ගන්න එකට එකතු කරපු වචන තියෙන්නේ. මල් වත්ත, රාවණා ඇල්ල, අන්න ඒ වගේ වචන කියන්නත් බෑ. පැහැදිලිද? හරි, අපි එහෙනම් බලමු ඔයාට දාලා තියෙන හොඳ අකුරක් කට්ටිය කමෙන්ට් කරගෙන යනවා. අකුරු මම දෙන්න හදන්නේ ඔයාට අකුර මොකද්ද දන්නවද? බලමු කමෙන්ට් වල කට්ටිය දාලා තියෙනවා. හරි, අපේ අලව්වේ කරුවක්ක, අලව්වේ කරුවක්ක දාලා තියෙන හොඳ අකුරක්. ඒ අකුර තමයි ගයන්න. ගයන්න දන්නව නේද? ගංගාව කියනකොට මුලම තියෙන අකුර. ඒ අකුර තමයි ඔයාට හම්බ වෙන්නේ. ලෑස්තිද තරඟයට යන්න?
1: ලෑස්තියි.
0: හරි, අපි යමු අකුරෙන් අකුර තරඟ වටයට.
2: Your time starts now.
1: ගීතය, යාරය, යතුර, සහස, සරම, මකුණා, නිමාව, වාසනාව, වරල, ළමයා, යගුලිය, යාපනය, යුගය, යහන, නරක, කහට, තවුම, මුද්ද, දල්ල, ලදරුවා, වත්ත, තැමිලි, ලියුම, මහර, ලබාන, නිකට, ටකය, යගුලිය, යාපනය, යත්ත, තටාකය, යහන, නම, නමය,
0: කාලේ අවසන්, කාලේ අවසන්. දිනෝෂි, මම නිකමට දෙයක් අහන්නද? නම කියන වචන අකුරු කීයක් තියෙනවද?
1: දෙකයි.
0: නෑ නෑ, නම කියලා කිව්වේ, නම කියලා කිව්වේ. හරි හරි, කොමන් කොහොම හරි වචන ගොඩාක් කිව්වා කියලා මට තේරුණා. හෙට අනිවාර්යෙන් වචන කීයක්ද කියලා ගණන් කරගෙන ඉන්න. මේ සින්දුවට යන කලින් කවද එකතු කරගන්නේ?
1: එකතු කරගන්න මගේ ඔෆිස් එකේ සනිනි, සපිනි, අපේ මැහිතවයි, නිමේෂ්රයි, අචිනි, මහේෂි, ඔෆිස් එකේ කට්ටියම එකතු කරගන්න.
0: ඔව්, Facebook live එකේ ඉන්න යාළුවෝ කට්ටිය එකතු කරගන්න ඕනේ. මොකද ඔයාලට කල්යාණ මිතුරු කැලක් එකතු වෙලා තමයි මේ කමෙන්ට් කරේ, මේ නම් ඔයාට අකුර. බොහොම ස්තුතියි දිනෝෂි, දිගටම net අහගෙන ඉන්න.
1: හරි හරි, thank you.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pieris motor company private limited වෙතින්
3: වේලාව 11:00 විනාඩි 46යි
4: ताम्रो वासर मेद सेल सोफा सदहा विशेष वाट्टाम कल्पवतिते सुव पहसुएन्युत सोफा हेट नमदहसी सिट सियलुम ताम्रो प्रदर्शना गारवली
5: नवीन ताक्षनयन नियम बारत सरिलन गनकं प्रमान संधान कर अपेम रटे निपदवन GI Box बानं मेल्वा
6: मेल्वा एक लंकावे एक अपेम एक
7: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න 17,000 අමතන්න කොන්දේසි සහිතයි
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින් හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
10: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද
11: අනේ මන්ද
10: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා
11: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි
12: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
13: net fm හතර වටේ
10: මේ හස්බන්
14: මොකද වයිෆ්
10: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි චන්ද ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ
14: වෙන කාටද වයිෆ් ඔයාට
10: අදත් වැරද්දුවනේ චන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් මා තමයි
15: Paul ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
3: වෙලාවේ 11:00 විනාඩි 49යි සුබ කටයුත්තක් ගැන මතක් කරන්න හදන්නේ මාතර ෆ්‍රීලන් ආයතනය කියලා කියන්නේ එදා ඉඳන් අපේ අම්මලා අපේ ආච්චි අම්මලා කෑම රස ගන්වා ගන්න අවශ්‍ය කරන බඩු ටික අරගත්ත තැනනේ මාතර ෆ්‍රීලන් ආයතනයේ වෙළඳ සැල් ජාලයේ නවතම ශාඛාව යකල නගරයේදී අද දවසේ විවෘත වුණා ඉතින් ඒ ගැන විස්තර ඔයත් එක්ක විදා හදා ගන්න තමයි හදන්නේ මොකද අපි හැමෝටම සමීපතනක් මාතර ෆ්‍රීලන් ආයතනය කියලා කියන්නේ මේ වෙලාවේ මං සජීවීව සම්බන්ධ කරගත්තා මාතර ෆ්‍රීලන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ අලවි විධායකතුමා සඳරුවන් බටගොඩගේ මහත්මයා සුබ උදෑසනක් ඔබතුමාට
16: ආයුබෝවන් ජනිත් සුබ උදෑසනක් වේවා
3: අද දවසේදී මේ සුබ කටයුත්ත කොහොමද සිද්ධ වුනේ
16: ඔව් ජනිත් ඇත්තටම අද දවස අපිට සුවිශේෂී දවසක් ඉතින් අද දවසේ අපේ පාරිභෝගිකයන්ට සුවිශේෂී අවස්ථාවක් උදා කරලා දීලා තමයි මේ තියෙන්නේ
3: ඉතින්
16: ඒ ගැන ජනිත් මට වැඩි හොඳට විස්තර කියන්න පුළුවන් අපේ අලවි කළමනාකාරතුමා වෙනවා ලසන්ත ගමගේ මහත්මයා
3: අපේ
16: ගුරුගේ මහත්මයා අපි එතුමන්ගෙන් අහලා බලමු ජනිත් මේ පිළිබඳව වැඩිදුර විස්තර ආයුබෝවන් ඔබතුමන්ට
17: ආයුබෝවන් ඔව් අද දවසේ අපි අපේ අලවිසල් ජාලයට තවත් අලවිසලක් එකතු කරමින් ඒක විශේෂයි 50 අලවිසල තමයි අද දවසේ අපි විවෘත කරේ
3: ඒක
17: යකෝ ප්‍රදේශයේ අපි විවෘත කරා මේ වගේ අලවිසල් 50 අපේ දිවයින පුරා මේ වෙනකොට අපි ආයතන මට්ටමින් පවත්වාගෙන යනවා ඊට අමතරව ලක්ෂ සංඛ්‍යාතක මේ අලවිසල් සංඛ්‍යාවක අපේ නිෂ්පාදන පාරිභෝගිකයට මිලදී ගන්න තියෙනවා ඒ අද දවසේ විශේෂයි යකෝ ප්‍රදේශයේ අයට ශ්‍රී ලංකා නිෂ්පාදන අපේ නිෂ්පාදන වර්ග 137ක් තියෙනවා පාරිභෝගයන් මිලදී ගන්න ඕන හැකි වෙන්න. ඒ සෑම නිෂ්පාදනයක්ම මේ ස්ථානෙට ආවොත් දැක බලා ගන්න සහ ඒගොල්ලොන්ගේ රසය විඳ ගැනීමට අවස්ථාව තියෙනවා. ඉතින් ඒක තමයි අදවසේ අපි මේ යක්කල් ප්‍රදේශයේදී සිදු කරේ. මම හිතනවා යක්කල් අවට සියලු ජනතාවට අපි ආරාධනා කරනවා අපි සමග එක්කව වෙලා මේ රසය බෙදා ගන්න කියලා.
16: ජනිත් මේ ඒ අයට විතරක් නෙමෙයි මේ ඔබතුමන්ටත් අපි ආරාධනා කරන හැකියාවක් තියෙනවා නගපාත ඉන්නවනම් එන්න කියලා. මොකද අද වාසි ගොඩක් තියෙනවා ජනිත්. ඒ නිසා මේ අපි net අහන අපේ පාරිභාෂික ඔබ සම්බ දෙනාටම අපි ආරාධනා කරනවා බොහොම කෞරවද පුළුවන්කමක් තියෙනවනම් යක්කලවට ඉන්නවනම් එන්න කියලා මේ කටයුත්තට සහභාගී වෙන්නට කියලා.
3: බොහොම ස්තුතියි සඳුරුවන් මහත්මයා මේ වෙලාවේ සම්බන්ධ වුණාට. ඒ අතරේ මතක් කරන්න ඕනේ ඔනිවාට කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන. ගෙදරක් හදනවා නම් ඔයා යන්න ඕනි තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. මොකද ඔයාගේ ගෙදර හදන්න යන වියදම මාස 12ක මේ අවුරුදු 10ක කාලයක් අරගෙන පොලි රහිතව වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව ලබා දෙන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් විතරයි. සාමාන්‍යයෙන් කාමර දෙකක ගෙදරක් හදනවා නම් ඔයාට අවස්ථාව තියෙනවා 150,000 වගේ ඒ වැඩේ ගොඩ දාගන්න. හැබැයි ඉතින් මෙහෙමයි, ඔයාගේ හීනය කාමර දෙකට වඩා ලොකු ගෙදරක් හදාගන්න නම් ඒත් ඔයාට කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක ඒ වැඩේ කරගන්න පුළුවන්. ඔයා යන්න ඕනි මහරගම ඇල් හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එකට. හැබැයි යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා මම ඔයාට මතක් කරනවා. නම් එක තමයි කෝල් කරන්න ඕනි 0744390352 50, එම නැත්තම් 0744390352 51. මේ හැම දෙයකටම අතේ සල්ලි තියෙන්න ඕනේනේ. ඒකද තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන මම ඔයාලට මතක් කරන්නේ. ඔයාට ඉඩමක් තිබුණත් ඉඩමක් නැති වුණත් වගාවත් එක්ක සල්ලි හම්බ කරන්න දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ඔයාට පුළුවන්. ඔයා වෙනුවෙන්ම සකසපු වගා සැලසුම් ලබා ගන්න දැන්ම කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. 0111 437 1250 තමයි නම්බර් එක. 0111 437 1250. අපි මේ සින්දුවත් එක්ක ඊළඟ පැයේ ප්‍රධාන ප්‍රවෘත්ති අහලා හිමීට හම්බ වෙලා කතා කරමු.

0: anu paha FM anu hatarai dashma ata net FM de dunu mamata de dunu mamata
1: brought to you by
2: atunu lake namo bavana rata purama rasagena yana aule sama rasa karakana mater free noodles taste ke trust ka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 20 අපි එන්නේ උදේ මැදිරිගිරිය සවස හිඟුරක් ගොඩ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
11: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
12: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 312 340.
13: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
14: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
15: ගින්දර හැන්දෑව විජානු ජානු.
16: මහාද තාත්ත ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාම ගියගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
17: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
18: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
0: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
19: එහෙම ගණන් නැහැ. අනික කීල්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
6: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: වේලාව දවල් 12:00.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් මම කතා නවතිමු.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙට් තමතන්න 0112-863-363-76-716-76-72
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: අයිබෝන් අද 2026 අගෝස්තු 19 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරිය සිට මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල 22 සංශෝධන පනත් කෙටුම්පතේ අඩුපාඩු නැහැ. විපක්ෂයේ මතු කළ ගැටලුවකට සභා නායකගෙන් උත්තර. එල් නිනෝවක් අතළඟ තියාගෙන බෝවතැන්න ජලාශය හිස් කරන්නේ ඇයි? ඉංජිනේරුවරුන්ගෙන් Net News වෙත විශේෂ අනාවරණයක්. LTTE කඳවුරක් ගැන සමාජ මාධ්‍ය අසත්‍ය පැතිරවූ අයෙකු අත්අඩංගුවට. මද්‍රව්‍ය ජාලයේ ලොකු අත්තක් අයිස් කිලෝ 18ක් සමග බණ්ඩාරගමදී STF දැලේ. ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී සොනාල්ගෙන් යළි සටන්කාමී ඉනිමක්.
2: Net News, the truth people trust.
3: විස්තවන විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. ඒ අතර LTTE පුහුණු කඳවුරක් ගැන ව්‍යාජ පුවතක් ප්‍රචාරය කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇතුළු උණුසුම්ම කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. විසිදවැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී කිසිදු ආකාරයක අඩුපාඩුවක් සිදුවනැතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ දින අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි අඩුපාඩු ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැක්වූ කරුණුවලට ප්‍රතිචාර දක්වමින්. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී බලපෑමේ ප්‍රකාශයක් ලෙස කොටසක් ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
4: අපි දන්නවා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරද්දී නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක පළවෙන පිටුවේම සඳහන් කරලා තිබෙනවා. නමුත් ගරු කථානායකතුමනි, අප 22 සංශෝධනය වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. එය සාමාන්‍ය පනත් කෙටුම්පතක් සංශෝධනයට වඩා වෙනස්. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේදී මාවතුමාට පෙන්වන්නම් මේ තියෙන 19 වන සංශෝධනය. මම හිතන්නේ මේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ දැන් බොහෝ දෙනෙක් සහයෝගය දුන්නු පනත් කෙටුම්පතක්. ඒ 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේදී ගරු කථානායකතුමනි, ඒ බලපෑමේ ප්‍රකාශනය කියන එක නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඊට පස්සේ තියෙනවා 20 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. මේ තියෙන එක. ඒකෙත් බලපෑමේ ප්‍රකාශනය කියලා එකක් නැහැ. ඊට පස්සේ තියෙනවා 22 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කියලා එකක් ඉදිරිපත් කළා 2022. හැබැයි ඒක සම්මත මොකද ඒ වෙලාවේ පෞද්ගලික මන්ත්‍රීවරයෙකුත් සංශෝධනයක් ඉදිරිපත් කර තිබිච්ච නිසා ඒ සම්මතුණාට පස්සේ ඒක 21 එක වුණා. එතකොට ඒක 22 කියලා තමයි ගැසට් එක තියෙන්නේ. මේක නෙමෙයි. ඒකෙත් ගරු කථානායකතුමනි, බලපෑමේ ප්‍රකාශය කියලා එකක් නැහැ. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවේදී නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක සාමාන්‍ය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරද්දීමෙන් කරලා නැහැ. මෙතන කිසිම ආකාරයක අඩුපාඩුවක් වැරද්දක් වෙලා නැහැ.
3: මෙවැනි පනත් කෙටුම්පත් ආණ්ඩු පක්ෂෙන් සකස් නොකෙරෙන බවත් ඒවා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හා ඊට අදාළ ආයතන හරහා සිදුවෙන බවයි බිමල් රත්නායක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
4: මේ පනත් කෙටුම්පත් සකස් කරන්නේ ආණ්ඩු පක්ෂයේ නෙමෙයි. මේ පනත් කෙටුම්පත් සකස් කරන්නේ ප්‍රතිපත්තිමේ තීන්දුව ගත්තට පස්සේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව. එහි සිටින්නේ ඉතා විධිමත්ව මේ විෂය ඉගෙනගත්තු වගකීමකින් වැඩ කරන නිලධාරීන් කියන එක මං හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා. ඉන් පසුව මෙය නීති පති දෙපාර්තමේන්තුවට යොමු වුණාම එතනත් ඉන්නේ මේ විෂය පිළිබඳව විශාල අත්දැකීමක් තිබෙන පිරිසක්. එතනුත් අනුමතලා තමයි මේක කැබිනට් මණ්ඩලයට එන්නේ. කැබිනට් ලේකම් කාර්යාලයේ ඉන්නේ ආණ්ඩු පක්ෂයේ කවුරුවත් නෙමෙයි. මේ පිළිබඳව හොඳ අවබෝධයක් අත්දැකීමක් තිබුණ නිලධාරී. ඒතර මේ ආයතන තුනක් පසු කළ තමයි පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය ඇතුළු සභානායක කාර්යාලයත් එතනත් ඉන්නේ. මේ පිළිබඳව විශාල අත්දැකීම් තිබෙන නිලධාරී. සමම කියන්න කැමැති අපේ දේශපාලන ප්‍රශ්න වෙනම එකක්. මේ කරන වැඩෙන් වෙන දේ තමයි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට නීති කෙටුම්පතක් හදාගන්න බෑ කියන එක තමයි ඔය ඊ කියලා තියෙන්නේ. නීති පති දෙපාර්තමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයක් වගේ බරපතල දෙයක්වත් හරියට හදාගන්න බෑ කියන එක තමයි ඊ කියලා තියෙන්නේ. එතකොට කැබිනට් ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුවටත් එක්ක යම් අපහාසයක් තමයි කරලා තිබෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති මේක කිසිම ආකාරයක ගැටලුවක් නැහැ. මෙහෙම තමයි ව්‍යවස්ථා සංශෝධන දිගටම ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ නිසා නීතියේ බලපෑමේ ප්‍රකාශය අවශ්‍ය වෙන්නේ පනත් කෙටුම්පත්වලට නැතුව ව්‍යවස්ථා සංශෝධනවලට නෙමෙයි. කරුණක් වශයෙන් ගරු කථානායකතුමනි වැරදි.
3: අමාත්‍යවරයාගේ මෙම කරුණු දැක්වීමත් සමග සමගි ජනපලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා රීති ප්‍රශ්නයක් මතු කිරීමට උත්සාහ කළා. එහිදී මන්ත්‍රීවරයා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.
5: ප්‍රධාන වැඩ කටයුතු ඔබතුමා පොයින්ට් එක මොකද්ද කරමු?
6: 92.2 මේ අද දැන් කියපු කාරණේ පිළිබඳව මම කතා කරන්න ගරු කතානායකතුමා අපේ කිසිම
5: ප්‍රශ්නයක් ඉන්නේ ඔබ කියන පොයින්ට් එක කියවන්න.
6: කිසිම ගැටලුවක් නැහැ.
5: පොයින්ට් එක කියවන්න ඉස්සල්ලා.
6: ඔබට ඔබතුමා බලන්න. නෑ 92 කියන කාරණයක් සම්බන්ධව ගොඩක් ඉන්න බලන්න මම කියවන්න ඇති. ඒක කියවන්න. ඒක ඉතින් ඔබතුමා අතර කියව ගන්න පුළුවන් නේ. ඔබතුමා දැන් සෑහෙන කාලයක් නේ මේ කතානායක ධුරේ
5: ඉන්නේ. පොයින්ට් එකක් නැතුව ගරු මන්ත්‍රීතුමා
6: මේ තියෙන්නේ ඡන්ද ප්‍රකාශ කිරීමට බෙදීමක් පදින විරුද්ධිය හැර පාර්ලිමේන්තුවේ කවරෝ කඩේ නිවැරදි ක්‍රමවේදේ අනුගමනය කර තිබේද යන්න තමයි මේ ප්‍රශ්න
5: කරන්නේ.
6: හරි, එතකොට මම බොහොම පැහැදිලිව කියන්නේ
5: පොයින්ට් එකට ඔබතුමාට
6: අහගන්න
5: ගරු මන්ත්‍රීතුමා, පොයින්ට් එක රේස් කරන්න නැගිටිද්දි තමයි 92 කියන කාරණාව තියෙන්නේ. ඒකට ඔබතුමාට නැගිටින්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඔබතුමා පොයින්ට් එක කියවන්න. එහෙම කියන්නේ නැතුව 92 කියලා හරියන්නේ නැහැ.
3: කථානායකවරයාගේ අවසරය ලැබුණ පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා සිය රීති ප්‍රශ්න ඉදිරිපත් කළා.
6: 78 වගන්තියකරු කථානායකතුමා පණක් කෙටුම්පත් පළ කිරීම සහ පණක් කෙටුම්පත් හා යෝජනා සම්මත කිරීම සම්බන්ධව තිබෙනවා. ඔබතුමා කරුණාකරලා අවධානය යොමු කරන්න කියලා මම කියනවා. ඒකේ 3 එකේ තියෙනවා පණක් කෙටුම්පතකට පාර්ලිමේන්තුව තුලදී යෝජනා කරන ලබන යම් සංශෝධනයක්. ඒ පණක් කෙටුම්පතේ හරයට සහ මූලධර්ම වලට පරිබාහිරව සංශෝධනයක් නොවිය යුත්තේය. එහෙම වෙනවා නම් ඒකේ තිබෙන සංශෝධනයේ කෙටුම්පතේ හරයට සහ මූලධර්ම වලට පරිබාහිර සංශෝධනයක් නොවිය යුත්තේ කියලා තියෙනවා. එහෙම වෙනවා නම් ඒක තමයි බලපෑමේ වගන්තිය කියලා. මේ පණත ගෙනාවාම කවදේ මේක වගන්තිය බලපාන්නේ කියන කාරණය මේකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව කරු කතානායකතුමා මේකට සංශෝධනෙට මේක ගේන්න බෑ. ඒක අපි මේ කියන්නේ. අපේ මේ දා අජිත් ප්‍රමත්තුමා මතු කරේ මේ කාරණේම තමයි. ඉතින් ඒකට කරු කතානායකතුමා අපි කියන්නේ වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ගිහිල්ලා මේකේ බලපෑමේ වගන්තිය කවදදලද මේක බලපාන්නේ? මේක පැහැදිලිව ආණ්ඩු ක්‍රමවේදසා සංශෝධනයක් විදිහට ගේනවනම් ඒක නැවත කැබිනට් එකට ගිහලා නැවත ගැසට් කරන්න ඕනේ.
3: මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දීම සඳහා සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා යලි නැගී සිටියා.
4: අරු කථානායකතුමනි, මම විපක්ෂ නායකතුමාගේ දිලාසනෙ මෙතුමා හැමදාම උදේට උපදෙස් දෙනවා ඔයෙන් පරිස්සම් වෙන්නේ. ඒ නිසා ගරු කථානායකතුමනි, දැන් කොයිතරම් වැරදිද බල දැන් අපි ඉතා පැහැදිලිවම මේ කරුණු අධ්‍යයනය කරලා කරුණු ඉදිරිපත් කරා. ඒතර මම ඒක එකවේ දැන් අපි පැත්තක තියන් මේ හැල්ලු කරන්නේ තමන්ගේ මොකක් හරි විසකුරු දේශපාලන උමනාවකට. මේ පහර දෙන්නේ නීතියට. මේ පහර දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට, කැබිනට් ඔෆිස් එකට සහ පාර්ලිමේන්තු ස්ටාෆ් එකට. ඒ නිසා මෙතන දැන් මෙතුමාට දන්නේ එතකොට මෙතුමාට මේ දන්නේ දැන් මම ඒ නිසා මම කියන්නේ ඒ නිසා පාර්ලිමේන්තුවේ ඒක පුළුවන්. ඒ නිසා කථානායකතුමා ඔබතුමාට දුන්නේ. ඒ නිසා කථානායකතුමා ඔබතුමා අවස්ථාව දුන්නා. එතකොට මෙතුමා අඩු ගන්න ස්ථාවර නියෝගේ දන්නේත් නැහැ. මෙතුමා කරු කථානායකතුමා නැගිට්ටේ 92.2 කියාගෙන. හරිද? සමහරු හිතනවනේ මොකක් හරි ඉලක්කමක් වුවම මෙතන බොම් පාට් වෙනවා කියලා. 92.2 කියවන්න පටන් ගත්ත පස්සේ මොකද උනේ? ඡන්දයක් යන. හරිද? ඒ නිසා මම කිය මම කියන්නේ කරු කථානායකතුමනි, මම විශේෂයෙන්ම මම කියන්න කැමති විපක්ෂනායකතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ වගේ ගොඩ පෙරක දුරුවන් ගෙන්න ඔබතුමා උපදෙස් ගන්න එපා විපක්ෂනායකතුමා.
3: මෙම මාස 24 වනදා සිට බොවතැන්න ජලාශයේ ජලය හිස් කිරීමට වාරි ඉංජිනේරුවරුන් සූදානම් වනවා. එල්නීනෝ තත්වයක් සම්බන්ධයෙන් අනාවැකි පළිව තිබේදීත් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්නේ ඇයි? නෙත් නිවුස් නියෝජිත කාංචන කුමාර බොවතන ජලාශ්‍රය ආශ්‍රිතව නිරීක්ෂණයක යෙදෙමින් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලුවා.
7: කලාවැව ද්‍රෝණියට ජලය සපයන බෝවතැන්න ජලාශය ලබන 24 වෙනිදා සිට ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා සූදානම් කරනු තියෙනවා. ඒ හා සඳහා බෝවතැන්න ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේ මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ලෙස. අපි සම්බන්ධ කරගන්නා මේ අවස්ථාවේදී විධායක ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා.
8: මේක පටන් ගන්න ඇත්තටම අගෝස්තු 24 තමයි පටන් ගන්නෙ. අපි මේ ඉවර කරනවා සැප්තැම්බර් 14 වෙනකොට. විශේෂයෙන් කියන්න ඕන බෝතැන්න ජලාශය ඉදිකර වසර 50 කරන මේ අවුරුද්දට මෙහි මූලික කියන්නේ මේක විවෘත කරන අධීරයේදී වාර්තා වෙලා තියෙනවා ගන්න මීට මිලියන 56 කියලා මෙහි ජල ධාරිතාව. දැන් මෙහි සඳහන් වෙන්නේ කියන්නේ 2014 කරපු සමීක්ෂණයකදී සඳහන් වෙන්නේ ගන්න මීට මිලියන 23ක් කියලා තමයි බෝතැන්න ජල ධාරිතාව සඳහන් වෙන්නේ. ඒ ප්‍රතිඵලයක් තමයි කලාඔය දෝනියල ජලය නිකුත් කරන ප්‍රවේශ ඇල මාර්ගය මේ වෙනකොට මීට 4කට වඩා වැඩි පුර ප්‍රමාණයක් රොම්මඩ තැන්පත් වෙලා තිනවා. අපි අගෝස්තු 27 ඉඳලා සැප්තැම්බර් 14 කාල අතර තුර මීට 100ක් පමණ ඇල මාර්ග ප්‍රවේශ ඇල මාර්ගය රොම්මඩට ඉවත් කරනවා. ඊට අමතරව වර්තමානයේ මෙහි තියෙන ජල ධාරිතාව කොහොමද කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඊටත් අමතරව මෙහි තියෙන වැලි රොම්මඩ තැන්පත් වෙලා තියෙනවා නම් කොපමණ වැඩි ප්‍රමාණයක් අපිට වැඩි නිස්සාරණය කරගන්න පුළුවන්ද, මෙහි කොපමණ ප්‍රමාණයක් නැවතත් ජල පරිමාණය වැඩි දියුණු කරගන්න පුළුවන්ද කියලා සමීක්ෂණයක් කරනවා. මේමයි මේක ඇත්තට අපි ගොඩක් කලින් මේ ප්ලෑන් කරන් හිටියේ මේ දේ කරන්න ඕන කියලා. නමුත් අද වෙනකොට ජලාශය ජල පරිමාව තීරණේ ඝන මීට මිලියන 11යි, වැඩිපුර ජලයක් නැහැ. නමුත් මේ තියෙන ජලය කණ්ඩලම ඉබ්බන් කටුස කලාවැව කියන ජලාශවල වතුර ප්‍රමාණය අපි රඳවා තබනවා. මේකට එන වතුර ප්‍රමාණය, මේකට ලැබෙන වතුර ප්‍රමාණය අපි පොත්මලේ ජලාශය තමයි රඳවලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මෙහි පාරිසරික බලපෑමක් වෙන්නේ නැහැ. මොකද අපි මේ පරිසර අවශ්‍ය ජල ප්‍රවාහය පොල්ගොල්ලෙන් සති 3ම තප්පර ගණන් 514 ප්‍රමාණයක් අපි සුදුගංග අබංග ගොස්සේ මොරහන්දර මුදා කරනවා.
9: නෙට් නිවුස් වෙනුවෙන් මම දබුල්ලේ කාන්චන කුමාර බොවතන්න ජලාශයේ සිට.
3: සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොකළ අසත්‍ය කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොටසේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අක්කරාය කුලම පොලිස් වසමේ පලී රක්ෂිතේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ බොරලස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන බහිස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥාපනත ප්‍රකාරව නිතමිය පියවර ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මේ අතර කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වුවා.
10: පලෙහි කැලෙහි එල්ටීටී පුහුණු කඳවුරක් ගැන ඇස් උඩ යන ප්‍රබල හෙළිදරව් කියලා මේ සමාජ මාධ්‍ය පළව වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා. ඒ පල කිරීම ගැනම වෙනම කියන්නම්. සිදුවීමට අදාළව දැන්ට කරු වාර්තා වෙන මේ හැටියට කිල්ලොච්චි දිස්ත්‍රික්කයේ අක්රායන්කුලම් පොලිස් වසමට අයිති කන්නගිපුරම් ග්‍රාමධාරී වසමේ, කන්නගිපුරම් බටහිර ග්‍රාමධාරී වසමේ මුක්කන්පන් කියන ප්‍රදේශයේ තමයි මේ සිදුවීම සිදුවෙලා තිබෙන්නේ. මේ ප්‍රදේශය 1919 නොවැම්බර් 14 වෙනිදා ගැසට් කරපු අංක 70/64 දන්න ගැසට් පත්‍රයේ රක්ෂිතයක් හැටියට නම් කරලා තියෙනවා. 2025 ඉඳලා මේ රක්ෂිතයේ කැල එලිකිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වෙලා තිබෙනවා. 2026 ජනවාරි මාසයේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වෙලා තිබෙනවා. මේ වටේ මහල් 4ක් ඉදිකරලා තිබෙන බවත් වාර්තා වෙනවා. වන අඩවි වන කාර්යාලය විසින් වැටලීම් ගණනාවක් සිදු කරලා තිනවා. මේ කාලය ඇතුළතදී බුලංකාවිල් B2N ධාරින් තමයි වැටලීම් කරලා තිබෙන්නේ. යනුව නඩු 7ක් පවරලා තිබෙනවා මේ ත්‍යාගරාසා ගුණදීපන් කියන මෙහි අයිතිකරු එරෙහිව. ඔහු ඒ ප්‍රදේශයේ මුලින් අක්කර 10ක් පසු අක්කර 20ක ප්‍රමාණ ප්‍රදේශයක් අනවසරයෙන් ඉලි කරමින් කෝමාරිකා සහ එළවලු වගා කරමින් සිටි බව වාර්තා වෙලා තියෙනවා. මේ 2026 පෙබරවාරි 6 වෙනිදා කිල්නොච්චි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පුද්ගලයාට එම භූමියට ඇතුළු වීමට තහනම් කළා තියෙනවා. පෙබරවාරි 17 වෙනිදා තහනම් නියෝගය ඉවත් කිරීමට ඕන ඉල්ලා තිබෙනවා. නමුත් තහනම් නියෝගය ඉවත් කළ නැහැ. ඊළඟ නඩු දිනේ පැවැත්වෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා. ඒ අතරෙදී මෙම පුද්ගලයා ට්‍රැක්ටරයක් ඇතුළු යන්ත්‍ර භාවිත කරමින් අනවසරයෙන් වැලි කැණීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් පොලිසියෙන් නඩුවක් පවරලා තියෙනවා.
3: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
10: ඊළඟට 2026යි 7යි 24 දින අඩේවන් නධාරීන්ට ගේත් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මේ හිමිකරු ඇතුළු ත්‍යාගරාජා ගුණදීපන් ඇතුළු 9 දෙනෙක් අත්තරංගොඩ පත්වරගෙනපත් වෙලා තිබෙනවා. ඒකට ඒ වැටලීම සඳහා STF එකේ සහාය ලබාගෙන තියෙනවා. මේ විදිහට වරින් වර මේ පුද්ගලයන් අත්තරංගොඩ රැගෙන තිබෙනවා. ඒ වගේම අධිකරණයෙන් අප ලබා දීලා තිබෙනවා. නඩු දින ඉදිරියේදී පැවැත්වෙනවා. මෙන්න මේ සිදුවීම සම්බන්ධයෙන් තමයි මේ ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කරන්නේ. අතන මෙතන මේ LTT පුණු කඳවුරක් පැවැත්වුවාය කියන එක අතිශය ව්‍යාජ ප්‍රවෘත්තියක්. මේ රක්ෂිතය තුළ මේ පුද්ගලයා විසින් අතරම අධිකරණ කරුවෝ ඉදිරිපත් කළ තිබෙනවා. ඔවුන්ට මෙහි අයිතිය තිබෙනවා කියලා යම් ලිපි ප්‍රමාණයක් එයත් විභාගයෙන් පවතිනවා. කෙසේ නමුත් මේ ගත වෙච්ච අවුරුදු එකහමාර අතුරතදී මේ අනවසර ඉදිකිරීම් සහ කැලේ කැපීමට එරෙහිව විඩින්ට අතරම් ගැනීම සහ අධිකරණ ඉදිරිපත් කිරීම කළා තිබෙනවා. ඒ ස්ථානයේ අර විදිහට වගාවක් පවතිනවා සහ මේ තෙමහල් ගොඩනැගිල්ල තුළ මැෂින් කීපයක් සහිතව ඇඟලුම් කර්මාශාලාවක් පවත්වගෙන යනවා. ඇඟලුම් නිෂ්පාදනයක් කරගෙන යනවා ඒ ප්‍රදේශයේ ජනතාව ගමේ ජනතාව සම්බන්ධ කරගෙන කියන එක තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම රෙජිස්ට්‍රාර් ජෙනරල් එකේ ඒක ලියාපදිංචි කරලා තිබෙන බවත් කරුණු වාර්තා වෙලා තියෙනවා. මෙහෙම තත්ත්වයක් තමයි එතන තියෙන්නේ. එතකොට මේ LTT කඳවුරක් කියලා සාවද්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරපු අය සම්බන්ධයෙන්ුත් දැන් නීතිමය වශයෙන් කටයුතු කරගෙන යනවා. මේක තමයි තත්ත්වය.
3: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කරනවා. පෙරහැර නැරඹීම සඳහා පැමිණ සිටින සදැවතුන්ගෙන් මහනුවර නගරයේ දැනටමත් පිරී ගොස් තිබෙනවා. ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ වෙනවා නෙට් නිවුස් මහනුවර නියෝජිත කමල් සුරවීර.
11: අයිබුවන් සුබ මධ්‍යාහ්නයක් වේවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 6:00 විනාඩි 41ට යෙදෙන තුබ නැකතින් උතුරු දිශා මුඛව තමයි මේ වීදි සංචාරය ආරම්භ කරන්නේ. අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව අතලින් ආරම්භ වෙන පෙරහැර නාතපත්තින් විශ්ව කතරගම සිව් මහා දේවාල පෙරහැර කැටුව ව්‍යාපාර දළදා වීදිය DS සේනාරායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගෙවදීම තමයි අද සිදුවෙන්නේ. මේ වන විටත් මහනුවර නගරයෙන් පෙරහැර ගමන් ගන්නා වීදිවල ජනතාව එක්රොක්ව සිටින ආකාරය දක්නට ලැබෙනවා. විශේෂ ආරක්ෂිත වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි පොදු ප්‍රවාහන සේවයන් යහපත් ආකාරයෙන් පෞද්ගලික බස් අපේම ශ්‍රී ලංකම් බස් අපේ ක්‍රියාත්මක ආකාරය දක්නට ලැබෙනවා. තවත් විශේෂයෙන් සඳහන් කරන දෙයක් ඕනේ, මේ මහනුවර පෙරහැර බැලීමට පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය ඔවුන්ට අවශ්‍ය සමීපාරක්ෂක ඒ වගේම වෛද්‍ය පහසුකම් පොදු පහසුකම් ආහාර පාන ලබා දීමට යම් කණ්ඩායම් කටයුතු කරන බව අපිට පේනවා. ඒ වගේම තවත් විශේෂයෙන් සඳහන් කරන දෙයක් වන මහනුවරට ඊයේ ඉඳලා යම් විසාකරින් වැසිබර කාලගුණයක් තිබ්බත් මේ වන විට ඉතාමත් පැහැබර කාලගුණ තත්ත්වයක් මහනුවර නගරයට තමයි මේ වෙනකම් අපිට දකින්නට ලැබෙන්නේ. මම කමල් සුරවීර නෙට් නිවුස් වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සිට.
3: අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට අධික තොගයක් සමග බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රුසකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. පොලිස් විශේෂකාර බලකායේ මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව බණ්ඩාරගම මස්විල වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සිදු කළ බැටලීමකදී මෙම සකකරු අත්අඩංගුවට ගෙනුනේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 672ක් සමගයි. විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන දෙකක්ද එහිදී පොලිස් විශේෂකාර බලකා භාරයට ගෙනුණා. අතරංකුවටගත් 23 හැවිරිදි දිසකකරු පානදුර කුඩු සලින්දුකේ ජාලයට සම්බන්ධ දැනට ඩුබායි සංගව සිටින ඩුබායි රවිෂ්කගේ මෙරට ප්‍රධාන ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සකකරු සහ මත්ද්‍රව්‍ය තොගේ වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ විමර්ශන සිදු කරනවා. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම වෙනුවෙන් කඩලු 6ක් දැවී ලකුණු 175ක් රස් කරගෙන සිටියා. සොනල් දිනුෂන් නොදවී ලකුණු 65ක් රස් කරගෙන සිටි අතර කේෂර් නුවන්ත නොදවී ලකුණු 8ක් රස් කරගෙන සිටියා. ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය ගැනීමට නම් තවත් ලකුණු 197ක් අවශ්‍ය වෙනවා.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය
3: නෙට් නිවුස් නිමාව මෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
12: නෙත් නිවුස් රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ එම විශ්වවිද්‍යාලයේ සම්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ සමන් රාජපක්ෂ මහතාද මෙලෙස අදහස් පළ කළා.
13: ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයෙක් ලෙස ශ්‍රාවකයන්ට ඉතාමත් නිවැරදි වගේම සමබර ඒ වගේම නිරවුල් විශ්වසනීය ප්‍රවෘත්තියක් වාර්තා කරන්නට නෙත් FM ගුවන්විදුලිය මේ දශක දෙකක කාලය තුළ පුරෝගාමී මෙහෙවරක නියැලී සිටිනවා. ඒ වගේම නෙත් FM ගුවන්විදුලියේ මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ තියෙන එක සුවිශේෂත්වයක් තමයි අපි දන්නවා නෙත් FM ගුවන්විදුලිය ලංකාවේ අනන්‍යතාවය ගොඩනගා ගන්නේ මේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයෙක් විදිහට. විශේෂයෙන්ම විවිධ දේශපාලනික බලපෑම්, සංස්කෘතික බලපෑම්, ඒ වගේම කාලයත් එක ඇතිවන විවිධ බලපෑම් මෙන්න මේවා නිසා වැහිලා යන්න තියෙන තොරතුරු මූලාශ්‍ර වෙතට ගිහිල්ලා ඒවා ගවේෂණය කරමින් ඒවා විමර්ශනය කරමින් ඒවා ඊ තියෙන සැබෑ තතු ජනතාවගේ පැත්තෙන් නම් වාර්තා කරන්නට ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන වාර්තා කරන්නට නෙත් FM ගුවන් විදුලියේ ප්‍රවෘත්ති වැඩසටහන් සමත් වෙලා
12: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. FM 95 FM 94.8 නෑ FM දිවයින පුරා මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන් මට මගේ එක හැක් නැති වුණා. ඒත් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
14: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
12: දේදුණු මාමත දේදුණු මාමත
15: brought to you by
16: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
17: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773-273-540.
18: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111-437-1250.
19: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
20: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
21: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
12: ජනි එක දේ දුනු මාවත. දේ දුනු මාවත.

මෙලව 12යි විනාඩි 29යි අපි දේදුණු මාවතේ අවසාන පැයේ වැඩ ටික තමයි මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. දැන් කලින් පැය දෙකේදීම අපි තරඟ අවස්ථා ලබා දුන්න තරඟකාරියන් දෙන්නෙක් සම්බන්ධ වුණේ. මේ පැයේදී මට ලැබිලා තියෙන ලොකුම වැඩේ තමයි අපිට කෝල් කරපු WhatsApp messages එවපු කට්ටියව මේ පැයේදී එකතු කරගන්න එක. ඉතින් කට්ටියව එකතු කරගන්නම වැඩේ ටක් ගාලා පටන් ගන්න හදන්නේ. මොකද ලොකු වෙලාවක් ගිහිල්ලා තියෙන හන්දා. Good afternoon, Jani. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ සුපුරුදු හිතවතෙක් බරුදැල් පොල SL ප්‍රනාන්දු අයියා මැසේජ් එකක් දාලා තියෙනවා.

සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා බොස්සින්නෝ නාලක ඒ වගේම තමයි රෝයි පත්තප්පෙරුම නිලංග ඒ වගේම තමයි නිශාන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මං කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඊට පස්සේ යන්න හදන්නේ කොහෙටද දන්නවද මම යන්න හදන්නේ පල්ලිගෙදර පිළියන්දල පල්ලිගෙදර පැත්තට ගිහිල්ලා ඉන්න ප්‍රේමසිරි ස්ටෝස් එකේ මේ වෙලාවේ සද්දෙනම net fm අහගෙන ඉන්නවා කියලා මට පොඩි ඔත්තුවක් හම්බුණා ඇත්ත නේද කට්ටියම එකතු කරගන්නවා ඊළඟට යන්න හදන්නේ රිකිල්ල ගස්කඩ මයි පිටියේ මේ දෙපොළෙම තියෙන ශැලෝන් සැලෝන් දිනේෂ් රීයකට ගිහිල්ලෙන් මල්ලි අදත්තාව අපිව සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ සංදීපනී නංගී නුවන්තිකා නංගී ශාමා විජේසිංහ අක්කා මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් කරලා තිනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ යන්න හදන්නේ හම්බන්තොට පැත්තට ගිහිල්ලා ඉන කළුදු දොල් කඩේ සෙට් එක ශානක ආනන්ද නිලන්ත මහීමා සසීමා රන්දිමා ඊට පස්සේ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා මං එකතු කරගන්නම් ඊට පස්සේ ජනි අයියේ අපිත් ඔයාව අහගෙන වැඩ එහෙම කියන්නේ පිළියන්දල කහපොල හේලිත ෆැෂන් එකේ ඉන්න අපේ චතුණංගිගේ කාන්තා බලකාය තමයි එකතු කරගන්න හදන්නේ සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනී රූපා ජයශානි අජන්ති නිශාන්ති සුනීතා නිලූකා දෙව්මි මේ කට්ටියම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් ඒ වගේම තමයි ඊළඟට යන්න හදන්නේ ගාල්ලේ චීන කොරටුවට ගිහිල්ලෙන් අපේ යමුනා ලසන්ති මැසේජ් එකක් දාලා තියෙනවා හස්බන්ඩ් ප්‍රේමරත්න පුතා පුබුදුලක්ෂ සියලුම නෑදෑ හිත මිතුරන් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ ඊළඟට යන්න හදාන්නේ ත්‍රිකුණාමලේ පහේ කණුවේ අපේ පුංචි බණ්ඩායියලා ගෙදරට ගිහිල්ලෙන්න දැන් ඒ අතරේ මතක් කරන්න ඕනේ ත්‍රිකුණාමලේ කියපු ගාම අද දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ අපේ කණ්ඩායම මේ වෙනකොට ඉන්නේ ත්‍රිකුණාමලේ නගරේ හවස් වෙනකොට තමයි ඒගොල්ලෝ යන්න සූදානම් ඉන්නේ අනිත් පැත්තට මාකොල ගල්පොත්ත හන්දිය ප්‍රියන්ත සමරවීර අයියත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ගුඩ් ආෆ්ටර්නූන් ජනි අපිවත් එකතු කරගන්න කියලා සඳලේ අනුරාධපුරේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා අපේ ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්න සරච්චන්ද්‍ර ඩයස් අයියවත් එකතු කරගන්න ඕනි සුබ දහවලක් වේවා ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනු අනුරාධපුරේ ඉන්න නිපුණි ඊළඟට සුබ දවසක් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා නවාංජනා ටේලර්ස් එකේ සෙට් එක සෙවන පිටි ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා ගුඩ් ආෆ්ටර්නූන් ජනි අයිය අපිවත් එකතු කරගන්න කියලා අලව්වේ මොවින්දු මැසේජ් එකක් දාලා තිනවා කරුවක් අවයි පවුලේ හැමෝමයිත් එකතු කරගන්න කියනවා ඊට පස්සේ අපේ ගාමිණී අයියා ජපාන ඉඳන් අපි වහගෙන ඉන්නවා වයිෆ් අරුණ සංජීවනී පුතා ඕෂද දුව සේනාස්ත්‍රී ඒගොල්ලන්ගේ අම්මා මේ හැමෝම එකතු කරගන්න කියනවා ගොඩලින්ද මලිදු මෝටර්ස් එකේ කුමාර අයියවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තිනවා මකුලලුව රංජිත් දිසානායක අයියා ඒ වගේම තමයි යක්කල මුල්ලේ ඉඳන් අපි වහගෙන ඉන්න දිලිනිවත් එකතු කරගන්න ඕනි හස්බන්ඩ් දනුෂ්ක ලොකු දුව දහම්ස් දම්සදි ඊට පස්සේ චූටි දුව බිෂේලි එකතු කරගන්න කියලා කියනවා ඊජි අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපිව සුපුරුදු විදිහටම අහගෙන ඉන්නවා ඒ වගේම තමයි කිරිල්ලවල පැත්තට ගියාම කුමුදුත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා මං ඔයාවත් එකතු කරගන්නම් හයි මාත් අහගෙන ඉන්නේ හංවැල්ල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා තමරා දමයන්ති ඒ වගේම තමයි අපි ඇඹිලි පිටියේ මදුණංගේ සුපුරුදු විදිහටම අදත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා ඊළඟට යන්න හදන්නේ කොහෙටද දන්නවද බුත්තල බෑක් ගාමන්ට් එකට ගිහිල්ලෙන්න එතන ඉන්නවා මිස් සඳමාලි එතකොට ලලනී සේපාලි පුෂ්පා ඉන්ද්‍රා වත්සලා ඉමාලි කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඒ අතරේ මතක් කරන්න ඕනි මේ දිනවල මුළු ලංකාවම වගේම ලෝකයේම ලංකාවට ආදරය කරන කට්ටිය බලාගෙන ඉන්න ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යය පිළිබඳව දන්ත ධාතුන් වහන්සේ අපේ රටට වැඩමවපු කාලයේ ඉඳන්ම තමයි මේ දළදා පෙරහැර මංගල්‍යය වතාවතක් විදිහට මංගල්‍යයක් විදිහට පැවැත්වෙන්නේ. ඉතින් මේ දිනවල පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. අද දවසේදී දෙවන කුඹල් පෙරහැර තමයි වීදි සංචාරය කරන්න නියමිතව තියෙන්නේ. මුළු මහනුවර නගරයේම හරිම ආලෝකමත් මේ දවස්වල ගිහිල්ලා බලන්න ලස්සනයි. ඊයේ දවසේදී මමත් ගිය හන්ද තමයි මං ඕගල්ලන්ට මතක් කරන්නේ දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යය. මේක අපි S2 දකින්න ඕනි අවස්ථාවක්. ඉතින් මේ වැඩ කටයුත්ත වෙනුවෙන් සම්බන්ධ වෙනකොට දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යය පිළිබඳව කතා කරනකොට අපි නිරන්තරයෙන්ම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි මේ වැඩ කටයුත්ත වෙනුවෙන් සම්බන්ධ වෙන ශිල්පීන්. කිසිම මහන්සියක් ගැන හිතින් හිතන්නේවත් නැතුව දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ පිහිටත් එක්ක තමයි මේ වැඩ කටයුත්ත මේ දින කිහිපයේ පුරාම දැන් කුඹල් පෙරහැර වීදි සංචාරය කරනවා මේ දවස්වල. ඊට පස්සේ ඉදිරියේදී රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනවා. ඉතින් මේ දින කිහිපයේ පුරාම
පින්නකින්වත් කරදරයක් වෙන්න එපා කියන දේ තමයි අපි ඒ ශිල්පීන් වෙනුවෙන් මතක් කරන්නේ. අනිවාර්යෙන්ම අපි එහෙම මතක් කරනකොට ඊයේ දවසේ ගිය වෙලාවේ මමත් දැක්ක සුවිශේෂී වැඩකටයුත්තක් තමයි

ලින්ක් සමහන් වෙතින් ලින්ක් නැචුරල් ආයතනය අපි දන්න සමහන් වෙතින් සමහන් ආරක්ෂාව මේ සියලුම ශිල්පීන් වෙනුවෙන් ලබා දෙන ආකාරය. උණක් හෙම්බිරිස්සාවක් කැස්සක් ආපු ගමන් අපි ගාව නිතර දෙවේලේ තියාගෙන ඉන්න අර පුංචි පැකට් එකනේ සමහන් කියලා කියන්නේ. ඒ කාලේ ඉඳන්ම අපි ගාව තියෙන සමහන් ආරක්ෂාව මේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මේ පෙරහැර සාර්ථක කරගන්න පණ දෙන කලාකරුවන් ශිල්පීන් මේ හැමෝම වෙනුවෙන් ලබා දෙන්නේ සමහන් ආරක්ෂාව ලබා දෙන්න ලින්ක් නැචුරල් ආයතනය කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් මතක් කරන ගමන් තමයි අපි දේදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්නේ. තව කට්ටිය ඉන්නවා ඉස්සරහදී මතක් කරන්නම් හැමීට. දැනට සින්දු අහන්නකෝ.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: වේලාව 12 විනාඩි 47යි.
5: කීල්ස් වැතින් දැන් ඔබට හොඳම දීම නාසහ වැටි ඉදිරියක්. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර් 1.5ක් සඳහා 130ක වට්ටමක්. ප්‍රීමා කොත්තුමි නූඩල්ස් ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීම නා කීල්ස් වැතින්ම පමණයි.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසී. තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා එපා හඳන්නට මගේ සුදා.

0: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
3: ඌවේ කොල්ලො කෙල්ලො සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
4: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
3: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය NetFM, NetFM.
5: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්නෝනි එකම තැන. එකම තැන.
6: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් 5 දවල් 1 ඉඳන් දවස් 4 වෙනකල්
7: ගින්දර හැන්දෑව විජානු. ජානු.
8: මොකද වයි
9: නැ හිතන්නකු වාගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
8: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
9: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නැහැ. යන්න මට මොන හරි කණ්ඩාරම්.

0: netuan jani ek de dunumavata
1: වෙලාවද 12යි විනාඩි 50යි ජානු මෙතනටම ඇවිල්ලා ඉන්නේ යන්න කලින් තග්ගාලා එකතු කරගන්න ඕනි කට්ටිය ආ මැච් එකේ තත්ත්වය මේ වෙනකොට ලකුණු 186යි විකට් 6යි ශ්‍රී ලංකා කණ්ඩායම කේශර නුවන්ත ලකුණු 12යි සොනල් දිනූෂ ලකුණු 72යි රයිට් යන්න කලින් අපේ මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචි පුතා තේජ අවෝර් ඒ වගේම තමයි භාග්‍යවිෂ්ක සේරුවා විලෙන කේඩීඒ සමරසිංහ කට්ටිය එකතු කරගන්නවා මිනුවන් ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න චන්ද්‍රාණි වැඩ කරන ගමන් ඉන්නවලු මම එකතු කරගන්නම් ඔයාව මේ සින්දුවට හයි ජනි බබෝ අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා අපේ කඩවත ලක්මාලි මැසේජ් එකක් දාලා තිනවා කුමාර් මිස් දුල්මි ගයන් දිනිදු හර්ෂණ දුව තිනුලි ඇතුළු සෙට් එක තමයි එකතු කරගන්න කියන්නේ ඒ වගේම තමයි පුන්සිසි අපිට මැසේජ් එකක් දාලා තිනවා පුන්සිසි මම ඔයාවත් එකතු කරගන්නම් මටත් එක එක විහිළු කරලා තියෙනවා සංක දිනක සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කළුතර ඉඳන් කෙනෙක් චන්දි කළුතර ඉඳන් මම එකතු කරගන්නම් කට්ටියම ගොඩක් ආදරෙන් කිරිල්ලවල ඉඳන් චිතූක පුතා අපිව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඊට පස්සේ බදුරලිය ඉන්ද්‍රාණි මැසේජ් එකක් දාලා තියෙනවා මොරපිටියේ රාණියක්කවයි කඹුරාවල ගමේ හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පන්නල කොටුවෙල්ලේ ප්‍රසංගියක්ක කියනවා ප්‍රසංගියක්ක මං කියන එක අහලා ලින්ක් පස්මංගුව පාවිච්චි කරලා අසනීප වෙලා ඉඳලා දැන් හොඳටම හොඳයිලු මං යන්න හදන්නේ කෑගල්ල නිදහස් මාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එකට ශාන්තයි ඇතුළු සෙට් එක එකතු කරගන්නම් කෑගල්ලෙන් බුල්ගස් දිනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකේ උදේශිකා නිරූපමාලා ඇතුළු සෙට් එකත් එකතු කරගන්නවා ඊට පස්සේ අපේ අප්සරා තංගල් ඉඳන් අහගල ඉන්නවා මාපලගම පීඑල් ජේ අයියා එකතු කරගන්න ඕනි ඊට පස්සේ කටාන අරෝෂ් ටේලර්ස් එකේ සෙට් එක එකතු කරගන්නවා ඒ වගේම තමයි අපේ ශාමලි ප්‍රියංජලා කෑගල්ල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් දෙහිවල නැදිමාල් ඇන්ඩර්සන් පාරේ චන්දන සහ චන්දනි අපේ චන්දන ස්ටෝස් එකේ ඉඳන් අහගෙන ඉන්නවා ඒ වගේම තමයි සුරේන්ද්‍ර පෙරේරාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා නිනුවන්ගොඩ ඉඳන් නිලු අහගෙන ඉන්නවා මට නම් ඉතින් දැන් සින්දු දෙන්න වෙලා නැහැ මං අපේ ජානු කෙල්ලට කියලා යන්නම් පුළුවන්ද බලන්න ඉල්ල ගන්න ඊට පස්සේ සීලවතී අම්මවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ සුජීවා ඇහැලියගොඩ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා ජනී මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉඳුල්ගොඩ ඉඳන් තරංගා දිසානායක මැසේජ් එකක් දාලා තියෙනවා උදේ ඉඳලා හවස් වෙනකම් ඔයාලා එක්ක තමයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා වැඩේ තියෙන්නේ නමක් දාලා නැහැ අපේ එල්පීඩී පුන්සරාණන්ගේ ඉන්නවා මං එකතු කරගන්නම් ඔයාවත් මේ සින්දුවට ඊට පස්සේ යටියන්තොට බෞද්ධ මන්දිරය ගාව තියෙන කඩ සෙට් එකේම මාව අහගෙන ඉන්නවා කියලා යටියන්තොට දැන් මහේෂි මැසේජ් එකක් දාලා තියෙනවා ඊට පස්සේ ඉංග්‍රියාවත්තයි තැලිගමයි තියෙන සන්සෙලා ෆැෂන් එකේ සෙට් එක යටියන්තොට ටයිටැනික් සැලූන් එක කිට්ටුව තියෙන අපේ ත්‍රිවිල් පාක් එකේ ලසා කොල්ලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අජන්ත සුමුදු කැලුම් ප්‍රියන්ත ලක්මාල් ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා ඊට පස්සේ ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න ගමන් යන්න තමයි හදන්නේ ගින්දර හැන්දෑව අරගෙන ජානු කෙල්ල මැදිරියට ඇවිල්ලා හෙට උදේ 10ට සුපුරුදු විදිහට දේදුණු මාවතෙන් හම්බ වෙමු ගිහින් එන්නම් මම ජනි

0: FM Anu Paha, FM Anu Hatarai Tashmaata, Net FM. De Dunu Mamata, De Dunu Mamata.
1: Brought to you by
2: Akunu Lake Namahubavan Ratapurama Rasa Genayana, Aulesama Rasa Karakana, Mother Freela Noodles, Taste Ke Trustaka.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මඩලින් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: හැමෝම අහනවා රංජයි ටාට එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
9: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
10: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 20 අපි එන්නේ උදේ මැදිරිගිරිය, සවස හිඟුරක්ගොඩ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
11: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
12: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
13: ඇයි ෂුග කියන මූණෙන්නකන සෙවනකල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
14: යටිහිතේ භාෂාවක් තියෙනවා.
15: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
14: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
15: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
14: ඉටු වෙනවාමයි.
15: ඉටු වෙනවාමයි.
16: Alpha Studio with Kasuni and Lehansa.
15: සතිය දවස්වල උදේ 6ට.
14: උදේ 6ට.
1: Brought to you by
17: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
19: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
0: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
19: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
12: කීල්ස් නැවුම් බවයි අඩුම විලයි.
19: දවල් එකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසවා ඇත් නියුස්.
2: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. සම්මානනීය ගේපද රචක අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද වැල්ලවත්ත සුධර්මාරාම විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතව තිබෙනවා. උන්වහන්සේගේ දේහය ලබන සිකුරාදා දක්වා එම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන අතර දේහ පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සවස දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට නියමිතයි. අසනීපතත්වයෙන් රෝහල්ගත ප්‍රතිකාර ලැබමින් සිටි රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ අපවත් වී වදාළේ ඊයේ දිනේදී. එමන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76ක්. මෙරට සුභාවිත ගීත ශ්‍රේෂ්ඨයට ගීත රචනා තුළින් අනුම්පමේ සේවයක් ඉටු කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ලදළු බෝපත් හිමි සංරාමර බුදුහාමුදුරුව අපිත් දකින්න ඇති මේ ඉරහඳ යට පන්සලේ පල්ලියේ සෙනෙහස පුදා පිපෙනා මලකට ආදී ගීත රාශියක් රචනා කර තිබෙනවා. මිලඟනෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් ටෙල්කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Kinder Handava.
5: Brought to you by
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
11: FM 95 94.8.

0: Kinder händeva. Kinder händeva.
1: Kale thari thale thari. Ha, oya de thamai me patta set wenna thiyenne idi. E okkoma tika man hariyata hadagena enakota oya me patta awennatnan. ලොකුම ලොකු අඩුපාඩුවක් තමා වෙනවා. හයි හයි, කොහොමද ඉතින් ළමයි ටික? දවල් එකයි විනාඩි නවයක් වෙනකොට ගින්දර හැන්දෑව ඔයාගේ මගෙයි හොඳම ටයිම් එක තමයි මේක. එහෙනම් ඉතින් අදත් වෙනද වගේම කෝල් කරන්න, මෙසේජ් කරන්න, ආදරේ කරන කටිය සින්දුවකට එකතු කරගන්න, අද බෝධේ විශ්වාස එහෙම තියනවා නම් ඔය ඔක්කොම දේවල් ටික නෑ බෑ නොකිය අරගෙන මේ පැත්තට එන්න. හරිද? ඕන කෙනෙක්ට ඕන විදිහකට ඕන දෙයකට අපි විශ් කරමු. හොඳ දෙයකට නේද? නරක විදිහට අපි විශ් කරන්නේ නෑනේ. එහෙනම් ඉතින් අද දෙනද වගේම මම මේ පැත්තේ ඉන්නවා චැට් එකේ. දැම්ම තියා ඔන්න පටන් අරගෙන තියෙන කට්ටිය WhatsApp messages එවන්න. ටක් ගාලා වගේ WhatsApp message එකේ එවන්න මට හවස 4ට කලින් 0711යි. යන්න පෙවෝල් පෝස්ට් එකට. Facebook fan page එක like කරලා follow කරලා නැත්නම් මුලින්ම fan page එක like කරන්න follow කරන්න. ඊට පස්සේ wall post එකට comment කරන්න. අද wall post එකේ අහලා තියෙන්නේ ඔයාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඇයි බූට් කැහම කන්න හිතෙන්නේ නැත්තේ? බූට් කැහම ඉතින් කොහොමත් කන්න ඉතින් බඩ පිරෙනවනේ නේද? ආයේ මොකටද මේ කන්නේ? මේ කියන්නේ හැම බූට් එකක් නෙමෙයි. අර එයා ආවා, ආයේ ගියා. අන්න ඒ වගේ සීන් එකක් වුණාම අර නොකන ඔබ දුක් විඳින්නේ. මම නම් එහෙම දුක් විඳින ජාතිය කෙනෙක් නෙමෙයි. මොන දෙයටත් කලින් මං කාලා ඉන්නවා. පස්සේ කියනක වෙනම කතාවක්. කෑවෙවත් නෑ මං ඔයා මට කතා කරපු නැති හින්දා. අන්න ඒ වගේ මාව නියෝජනය කරන කට්ටියත් කමෙන්ට් කරන්න ඕනි. එහෙම නැතුව ඒ බූට් එක කෑවට පස්සේ නොකා නොබී දුක් විඳින කට්ටියත් කමෙන්ට් කරන්න ඕනි. මං හදලා ගන්නම් අද ගානට. එහෙනම් ඉතින් අදත් ඔයගේ මගේ ගින්දර හැන්දෑව මේ විදිහට පටන් ගමු. ඉන්න හරියටම හවස 4 වෙනකන් මං ඔයගේ ජනු.

0: FM Kinder Handeva Vijanu.
1: Dawale kai minadi pahalawai velawa. ඔයාට මේ සින්දුවට යන්න කලින් මදක් කරන්න දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ගැන මම මුලින්ම කියලා ඉන්නම්කෝ. ඔය කවුරුවත් හම්බ වෙනකම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. Taman වෙනුවෙන් Taman දෙයක් කරගත්තොත් තමයි. අන්න ඒ හින්දා තමයි කියන්නේ ඔයාගේ අනාගතය වෙනුවෙන් හරිම දේ කරන්න ඕනි. අනාගතය වෙනුවෙන් ඉතුරුවක් කරන්න ඕනි. අනාගතය වෙනුවෙන් ඔයා ඔය හම්බ කරන සල්ලි ටික ඉතුරු කරගන්න ඕනි. හොඳ ආයෝජනයක් කරන්න ඕනි. එහෙනම් ඉතින් සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතයේ ඉදිරි අනාගතය ගැන ඒ විදිහට හිතලා මුදල් ඉතිරි කිරීම, මුදල් ආයෝජනය කිරීම සිද්ධ කරනවනේ. එහෙම කරනකොට ඒක හරිම තැනක කරන්න ඕනි. එහෙම නැති වුණොත් ඉතින් ඔයාගේ මුදලත් නැති වෙනවා. ඔයාට හොඳ ප්‍රතිලාභයක් ලැබෙන්නෙත් නැතුව යනවා. ගොඩක් වෙලාවට අපි කරන්නේ ටිකක් වැඩිපුර සල්ලි ටිකක් හොයාගෙන ෆික්ස් ඩිපොසිට් එකක් ආරම්භ කරනවා. එහෙම ෆික්ස් ඩිපොසිට් එකක් පටන් ගන්නකොට අනිවාර්යෙන් හිතන්න ඕනි, ඔයා යන බැංක එකෙන් ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙනවද? ඒ විතරක් නෙමෙයි, ඔයාට හොඳ ප්‍රතිලාභයක්. ඔයා ඒ ෆික්ස් ඩිපොසිට් එක වෙනුවෙන් යොදවන සල්ලි වලට ඔයාට හොඳ පොලියක් ලැබෙනවද? ඔන්න ඔය කියන කාරණා දෙක ගැන හොඳට හිතලා දැන් ඉතින් ඔයා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා නම් ඒකට තියෙන හොඳම තැන තමයි ආදීබී බැංකුවේ ස්ථාවර තැන්පතුව කියලා කියන්නේ. වගේ මුදලට ආරක්ෂාවක් ලැබෙනවා වගේම ඔයාට හොඳ පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට දැන් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න ආදීබී බැංකුවේ ස්ථාවර තැන්පතු කටයුතු කරනවා. ඉතින් ඔයාටත් පුළුවන්කම තියෙනවා. මොකද දැන් දිවයින පුරාවටම ශාඛා 272ක ජාලයක් තියෙනවානේ ආදීබී බැංකුවේ. ඉතින් ඔයාට ළඟම තියෙන ආදීබී බැංකුවට යන්න ගිහිල්ලා ඔයාගේ ස්ථාවර තැන්පතු ඔයාට ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ස්ථාවර තැන්පතුව සඳහා ඔයාට මාස 3ද, මාස 6ද, අවුරුද්දක් විදිහටද, එහෙම නැත්නම් කැටි කාලිනවද, දිගු කාලිනවද ඔයාට ආයෝජනය කරන්න ආදීබී බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට කතා බහ කරලා ඒ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න ආදීබී බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ඔයාත් අදම ආරම්භ කරන්න. ආදීබී බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ආයුර්වේද ඖෂධ ගැන කතා කරපු ගමන් ආයුර්වේද ඖෂධ කියන නම ඇහුණ ගමන් ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. හේතුව කිව්වොත් හේතුව තමයි ඉතින් ඔයාට 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙලා තියෙන එක. ෂුගර්නේ ප්‍රශ්නේ දැන් ඉතින් අද කාලේ 10 දිනක් එක කතා කළොත් උතන 10 දිනාගෙන් 9 දිනටම ওই ප්‍රශ්නේ තියෙනවා. මම බොරුද කියන්නේ? දැන් මේ වෙලාවේ ඔයත් කල්පනා කරනවාට මටත් තියෙන ප්‍රශ්නේ තමයි මේ දියවැඩියාව කියන ප්‍රශ්නේ. මේකට වයස් ભેදකුත් නැහැ අද කාලේ හැටියට. ඒකට හේතුව තමයි ඉතින් අපි කන බොන කෑම බීම රටාව. ඉතින් මේකට හරීම විසඳුම අරගෙනවිලා තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. පාවිච්චි කරන්න ප්‍රතිඵල කොහොමද කියලා ඔයාට එතකොට තේරෙයි. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් දැන් නිෂ්පාදනය කරලා තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. ඒ තමයි සෙවනගල මදුකා කැස්සට පැණිගල් ලිව එකේ තෙල් පැටි ලිව. බය වෙන්න දෙයක් නැහැ. ඒකට සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් එක වට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. කෑමා ප්‍රියයි, බඩ පිපෙනවා, බඩ අජීර්ණය, බඩ කැක්කුම, මෙන්න මේ වගේ ප්‍රශ්න නිතර දෙවේලේ ගෙවල් වල වහන්න දකින්න ලැබෙනවනේ. අනෙකට තමයි ඔයාට පාවිච්චි කරන්න කියලා කියන්නේ 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදක. ඉතින් මේ කියන සියලුම නිෂ්පාදනය කමල්බන්දුල විරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. පොඩි කාලයක් නෙමෙයි මෙච්චර ලොකු විශ්වාසයක් දිනාගෙන තියෙන්නේ. වසර 40ක අභිමානයත් එක්ක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ නිෂ්පාදනය වෙන නිසාමයි. කතා කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට නම්බර් එක ලියා ගන්න 0747 31 33 540. අපි බලමු කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා. මං අහන්න දෙ ලෑස්ති කරගෙන තියෙන්නේ එඩ්වඩ් ජයකොරි මහත්මයාගේ ලස්සන සින්දු සෙට් එකක්. රෝස බටිචි ජනු පැටියෝ අපි දෙහිවල රැදි බල ඇන්ඩර්සන් පාරි චන්දන ස්ටෝස් එකේ. මගේ චන්දනයි ආයි චන්දනිය කයි ඊට පස්සේ ප්‍රදීපානි මල් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. දෙන්නම් ඔයාට නොදී ඉන්නවද මම සින්දු? ජානු කෙල්ලේ ඔයා අවද සුදු බෝලේ හොනස්ගිරි SMT අපරල් එකේ සෙට් එක සද්දෙන් වවහගෙන ඉන්නවා. අපි වදලසන සින්දුවකට එකතු කරගන්න ලොකු උම්ම එකක් දීලම යන්නෝ. ආදරෙයි මාත් ආදරෙයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: දවල් 1යි විනාඩි 26යි.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
6: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
7: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
8: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: ඌවේ කොල්ලෝ කෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
10: Food Festival, Holy Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
9: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය NetFM, NetFM.
11: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
12: අනේ මන්ද.
11: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
12: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
13: සතිය දවස්වල හවස 4 to 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
14: NetFM 4 වටේ.
15: හෙලෝ.
16: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

දවල් එකයි විනාඩි 20 එන්න වෙයි වෙලාව. මතක් කරන්න තියෙන දේවල් ටික ටග්ගාල මතක් කරලා ඉන්නද? මුලින්ම කියනනම් ඔය ෆේම් සෑ ගැන. ගොඩක් ගෑනු ළමයි පීරියඩ්ස් කාලේදී ඒගොල්ලන් ආසාවෙන් කරපු වැඩ අතහැරගන්නවා, මග අරගන්නවා. ඒ කියන්නේ දන්නේම නැතුව තමන්ට තමන්වම මිස් වෙලා තියෙනවා. අද විශේෂයෙන් ට්‍රිප් එකක් යන්න හැම ප්ලෑන් කරගෙන හිටියා නම් එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ වැඩි ඕනේ නැහැ. මේ දවස්වල ස්කූල් එකේ එක්සෑම්ස් තියෙනවා. ගෑනු ළමයි මේ දවස්වල පීරියඩ්ස් තියෙනවා නම් මේ පහු කරන්න එහෙම දවස් නම් මං ඔයාට කියනවා ඔයා හරිම පෑඩ් කරගෙන යන්න. එතකොට ඔයාට කිසිම අපහසුවක් නැතුව එක්සෑම් එකේ වැඩ ටිකත් හරියට කරගන්න පුළුවන්. ඔළුවට නිකන් බොරු බරක් දාගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් පෑඩ් එකක් තෝරගන්නකොට අපි සලකලා බලන දේවල් ටිකක් තියෙනවා. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිල ටූසස් සතුව පෑඩ් එකක් වෙන්න ඕනි, සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනි. අනේ දේවල් ටික හරිම විදිහට තියෙන හොඳම පෑඩ් එක තෝරගන්න

අපි දන්නෑනේ කොයි වෙලාවේ මොන වගේ දෙයකට මූණ දෙන්න වෙයිද කියලා. එහෙනම් ඉතින් තමන්ගේ ළඟ තියෙන පෑඩ් එක පෙම් සෑයම වෙන්න ඕනි. මොකද ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නෑ. ගෙවන මිලට උසස් තත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්. දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් වලින් ෆාමසි වලින් මේක වට මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ගියක් දොරක් හදනවා කියලා කියන්නේ ඉතින් ඒක දීර්ඝකාලීන තීරණයක්. ඊට පස්සේ ගෙදරට අල්ලන ටයිල් ටික අන්න ඒක තීරණය කරන එකත් කෙටිකාලීනව. අද ටයිල් කරනවා, ආයේ හෙට මේක මාරු කරනවා, එහෙම නෙමෙයිනේ. ඒ ටයිල් ටික තෝරගන්නවා කියන එකත් දිගු කාලීන තීරණයක්. ඉතින් ගෙයක් ඉදිකරනකොට, නවීකරණය කරනකොට, මේ අපි ටයිල් තෝරගන්නකොට ඒව තාවකාලිකව කරන දේවල් නෙමේ, දීර්ඝකාලීන තීරණයක්. එහෙම තීරණ ගන්නකොට ඒක හොඳ විශ්වාසනීය ගුණාත්මක භාවයේ කල්පවත්ම සහ හොඳ අලංකාර මෝස්තර එකම තැනකින් තෝරගන්න පුළුවන් වෙන්න ඕනි. ටයිල් එකක් ගන්න ගියාම, ටයිල් ස්ටෝර් ගන්න ගියාම ඕක අපි නිකන් අර කාට හරි කියලා ගෙන්න ගන්නේ නැහැ. අර හැමෙන් ඕඩර්ස් දාලා ගෙන්න ගන්නේ නැහැ. අදාළ තැනට අපි ගිහිල්ලා ওই ටයිල් එක හොඳට හරවලා කරලා බලලා, අල්ලලා කරලා බලලා, මේක මෙතෙන්ට හරියනවද, මෙතෙන්ට ගැලපෙනවද, අන්න එහෙම කියලා බලලානේ ඕවා ගන්න ඕනි. අර ඇඳුම් අඳිනවා වගේ තමයි ගෙයක් ලස්සන කරනවා කියන එකත්. අපි ඇඳුම් ගන්න ගියාම ඔය ඇඳුම් කාලෙන් කාලට එන ෆැෂන් එක වෙනස් වෙනවා වගේ තමයි ඔය ටයිල් කියන දේත් එහෙම තමයි. එතකොට එහෙම වෙනස් වෙන විලාසිතා වගේම ලස්සන මෝස්තර ඔයාට හොඳ තැනකින් තෝරගන්න පුළුවන් වෙන්න ඕනි. මේක හොඳ විශ්වාසයක් තියෙන තැනක් වෙන්න ඕනි. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට කියන්නේ වසර 50ක විශ්වාසයක් දිනාගත්ත ටයිල් කරණයේ පුරෝගාමියා ලංක ටයිල්ස්. ඔයාගේ නිවස ලස්සන කරන්න ඒ ටයිල්ස් ගන්න හොඳම තැන විදිහට තෝරගන්න. දැන් ඔයාට බය වෙන්න දෙයක් නැහැ, දෙපාරක් හිතන්න දෙයක්වත් නැහැ. මේගොල්ලන් අලුතින්ම පටන් ගත්ත වැඩේ තමයි ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම්. ඉතින් අගෝස්තු 13 පටන් ගත්ත වැඩේ අද වෙනකොට අගෝස්තු 19 වෙනිදා වෙනකොට ඇවිල්ලා තියෙනවා ත්‍රිකුණාමලයට. උදේ කාලේ ත්‍රිකුණාමලයේ තමයි අපේ කට්ටිය හිටියේ. ඒ වගේම අද හවසේනෝ මේගොල්ලන් කන්තලේට. ත්‍රිකුණාමලයේ මිස් වුණා නම් යන්න කන්තලේට. කන්තලේ අවට ඉන්න, කන්තලේ නගරේ ඉන්න කටි ඔක්කොම අද හවස යන්න ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අරගෙන එනවා කන්තලේට. ඉතින් මේ අත්දැකීම නම් විඳ ගන්නම ඕනි. ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා ඔයාගේ නිවසේ අලින්දියට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්, බාත්වයා සහ උපංගවට සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මතකයිනේ අද හවස ඉන්නවා කන්තලේ. ඒ වගේම හෙට අගෝස්තු 20 උදේ ඉන්නවා මැදිරිගිරිය, හවස ඉන්නවා හිඟුරක් ගොඩ. මැදිරිගිරිය ඉන්න අයට හෙට උදේ චාන්ස් එක තියෙනවා. ඒ වගේම හිඟුරක් ගොඩ ඉන්න කට්ටියට හෙට හවස චාන්ස් එක තියෙනවා. එතකොට අද හවස කන්තලේ ඉන්න කට්ටියට තමයි චාන්ස් එක තියෙන්නේ. දැන් මම මෙහෙම මේ දේවල් මම කියනකොට ඔයත් කල්පනා කරනවා මාත් ඉන්නේ මෙන්න මෙහෙ. මඩත් ඕනේ ගෙදර අලුත් වැඩියා කරගන්න, ටයිල් ටික අලුත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අලුතෙන් ගේ හදන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ටයිල් ටික ගන්න ඕනේ. වාසිත් එක්කම ටයිල් ගන්න පුළුවන්ද මේ ලංක ටයිල්ස් එකෙන් කියලා? පුළුවන් පුළුවන් පුළුවන්. ඔයාට ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංක ටයිල්ස් වසර මැද වාසි ඔන්න ආරම්භ වෙලා තියෙන්නේ. තෝරාගත් ටයිල් සඳහා 40% දක්වා ඉතිරියක් තියෙනවා. ඉතින් ලංක ටයිල්ස් කියන්නේම හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඔයාටත් මෙන්න මේ කියන ප්‍රශ්න තියෙනවද? බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝග, ආතරයිඩිස් වෙන පුළුවන්, සන්ධි රෝග වෙන පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මන්දස්වන ජාලය ඇක්ටිව් ප්ලස්. හොරණ සහ කොටාවේ තමයි වෙනුවෙන් ශාඛා තියෙන්නේ. උපදේදී වෙන්න පුළුවන්, උපතින් පස්සෝ වෙන්න පුළුවන්. අබාධයට ලක්වෙච්ච දරුවෙක් ඉන්නව නම් අම්මෙක් තාත්තෙක් විදිහට එයා දිහා ඔය විදිහට බලාගෙන ඉන්න නැතුව එයාව හරිම තැනට එක්කගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය තමයි හරියටම හරියට තැන. ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කළා තියෙනවා මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුළ. ඒ වගේම පැරලයිස් රෝගීන් ඉන්නව නම් හැමදාම ඔයාට දැන් ඇඳක් මත පුටු රෝද පුටුවක් මත ඉන්න වෙන්නේ නැහැ. 100% විශ්වාසයෙන් ඔය යන්න ඕනි හොඳම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලය. හොරණ සහ බණ්ඩාරගම තමයි පැරලයිස් රෝගීන් වෙනුවෙන් ශාඛා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතෙන්ට එන්න බැරි කෙනෙක් හිතන්න පුළුවන් ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කමක් තියෙනවද කියලා. ඔව්, එයාට පුළුවන් විශ්වාසයෙන්. ඔයාට මං කියනවා ඒ පාරම්පරික තෙල් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පටමකින් ඔයාට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද කියලා අහන ඔයාට මම කියනවා නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා කියලා කියන්නේ ඉතාම ඉක්මනට රෝග සුව කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක. ඉතින් නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් රෝගීන් සඳහා ආයතනය මගින් ඒ කාලයේ පුරාවටම නොමිලේ සපයනවා. මේ වෙනකොට ආද්‍රෝහලයේ රෝගීන් 100% විතර

එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ප්‍රතිකාර ලබා ගන්න යනවා නම් වැඩි විස්තර දැනගන්න දිනය වේලාව වෙන් කර ගන්න කතා කරන්න මෙන්න මේ නම්බර්ස් වලට 02-326-7046-24 0-7-5-11-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-56-
හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හපුනරුතාපන මධ්‍යස්ථානයට. මේව තාවකාලික විසඳුම් නෙවෙයි, දීර්ඝකාලීන ස්ථීර විසඳුම්. හයි චානු, මම පරිදුරේ දනුෂ්ක ගේන්දරිගේ ලස්සන සිද්ධාකානි උම්මා. මගේ සුදු මැණික, හිබුටු ගෙඩිය, සුදු නංගියා, ආදරේ බෝලේ ගොඩක් උම්මා. සුදු මැණික අපිව කියන්න බොකුන්දර නිවන් සිටිය දේවින්ද ෆැෂන් එකේ දීප්තියක් කමසේජ් එකේ වෙලා තියෙන ඉනෝෂ, අනුෂා, ලලිතා, මානෙ, ලමන් දින, අදිශ, මිස් චන්ද්‍රිකා, ක්‍රිෂාන්ත, දහයකනු මංගලි ෆැෂන් එකේ සෙට් එක, චූටි මැණික චන්ද්‍රිකා කර උම එකක් දෙන්න, පැටියෝ ගිනි කිකිලි, ඔයා ලස්සනයි සුද්ධි. අම්මේ ඉතින් ඔයාටයි ලලිතක්කටයි දෙන්නට මම දෙන්නම්. ලලිතක්ක නෙමේ චන්ද්‍රිකා අක්කා. මට කෝල් කරලා බැනගෙන බැනගෙන ගිය කට්ටිය එකතු කරගන්නද? රමණී අක්කා පොළොන්නරුවෙන් ආව එකතු කරගන්නම් මේ හැනසින්දුවට. ඊට පස්සේ මට මොකුත් කියන්න ඉඩක් දුන්නේ අපේ කිතුල් කොටේ ප්‍රේමසිරි අයියා කියවගෙන කියවගෙන කියවගෙන ගියා. ඇයි ඉතින් මට දවස් දෙකක් මිස් වුණානේ. එහෙම තමයි ඉතින්, දන්නද පොඩ්ඩක් ඩාම් වෙනවා, ඩූම් වෙනවා. අම්මා ගුණවති, විනුෂා, ගණේෂා, කිරණි, දොචමිලානි, බිම්සර, අසංකා, උම්මක කෝරි මයි කිව්වා. මම මේ උම්මක දෙන්නේ අම්මට, මට බැන්නනේ. රිකිල්ල ගස්කඩ අරුණ අයියා, ඔයා කිව්ව විදිහට මට නම් බෑ මේ වෙලාවෙ එක කියන්න. ඔයාට ඒ විදිහට අහන්න ඕනි නම් රෑ හතට අහන්න හරිද? දැන්ට මේ සින්දුවට එකතු කරගන්නක්.

0: දවල් එකයි විනාඩි 27 දවල් එකයි විනාඩි 24 පහ වෙලානේ දැන් දවල් එකයි විනාඩි 42යි ආයා පස්සට යනවා මම මොනවා කියනවද මන් දන්නේ හරි දවල් එකයි විනාඩි 42ක් වෙනකොට මම මේ යන්න හදන්නේ කන්තලේ පැත්තට මොකද හේතුව ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් මේ අත්දැකීම විඳගන්න හවස කන්තලේට එන්න කියලා අපි කිව්වනේ ඉතින් ඔන්න දැන් මේ වෙනකොට අපේ කට්ටිය ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක කන්තලේ තමයි ඉන්නේ මොකද වෙන්නේ කොහොමද මේ වැඩ ටික වෙන්නේ කියලා වැඩි විස්තර දැනගන්න ඉෂාන් ඉන්නවා සුබ දහවලක් ඉෂාන්
1: ආයුබෝවන් සුබ දහවල ප්‍රාර්ථනා කරනවා ජානු මතක් කළා වගේම කාන්තලේ ආදරණීය පුරවරය නේද සාමාන්‍ය කාන්තලේ කියව අපිට මතක් වෙනවා රතවරස නීකිරි එද නීකිරි වැඩ පොඩ ප්‍රසිද්ධ නගරය තමයි කාන්තලේ කියලා කියනවනේ අපි ඇවිල්ලා තිනවර සාම්ප්‍රදායික ප්‍රවර්ධන කලාව අපි කියනවා ඒ අතික්‍රමණය කළ වෙනසක් අලුත් දෙයක් අරගෙන මේ තමයි ලංකාවේ ප්‍රථම වතාවට අරගෙන එන ලංකා ටයි මොබයිල් ෂෝරූම් එකත් අරගෙන තමයි කාන්තලේ නගරයට අපි ඇවිල්ලා තිනවා ඉස්සර ජානු අපේ පාරිභෝගික නගරයට යන්න ඕනේ ෂෝරූම් එකක් හොයන හැබැයි දැන් අපි එනවා ඔන්න ඔබේ නගරට එනවා මොකද මේ වටිනාකම ගැන කියන්නේ මේ තමයි ලංකා ටයිල් වසර මැද සේල් එක ඔන්න ඔයගලන්ට පුළුවන් 40% දක්වාම ඩිස්කවුන්ට් හිමි කර ගන්න පුළුවන් මේක ලැබෙනවා තෝරාගත් ටයිල් වෙන්න පුළුවන් වාත්‍ය වෙන්න පුළුවන් උපාංග වෙන්න පුළුවන් මොකද යානු ගයක් දවසක් හදනකොට මේ ටයිල් වලට වාත්‍ය වලට ලොකු වියදමක් ඉරිබයක් දරන්න වෙනවා අන්න ඒක ඉතුරු කර ගන්න පුළුවන් අවස්ථාව කරගෙන තමයි FM 95.4.8 කවදත් අලුත් කාගෙත් නැත් මේ ලස්සන වැඩ කටයුත්තත් එක්ක එකතු වෙලා දින ඉතින් හැව දෙනාටම මතක් කරනවා මේ වෙලාවේ කාන්තලේ අවට ඉන්න කෙනෙක් නම් ඔන්න අපි ඉන්නවා දවසේ කාන්තලේ නගරයේ ඔබත් එක්ක මේ වටිනා ගමන කතා කරමු මොබයිල් ෂෝරූම් එකට ඇවිල්ලා ඔයගලන්ට පුළුවන් ටයිල් වාත්‍ය උපාංග බලලා තෝරලා බේර ගෙදර අවශ්‍ය කරන දේවල් ඔන්න අද දවසේ මෙතනින් ඔන්න ඔයගලන්ට ගන්න හැකියාව ලබා දීලා තියෙනවා 40% ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ මෙතන විතරක් නෙමෙයි මුළු ලංකාව පුරාම පිහිටලා තියෙන ෂෝරූම් ලංකා ටයිල් ෂෝරූම් එකක් වෙන්න පුළුවන් නැත්නම් බලේලත් අලෙවි නියෝජිත කෙනෙක් වෙන්න පුළුවන් ඕනම තැනකට කියලා මේ 40% ඩිස්කවුන්ට් එක ඔන්න මේ දිනවල ඔබට හිමි කර ගන්න පුළුවන්. ඉතින් අපි හෙට දවසේ ගැනත් මතක් කරනවා. හෙට දවසේ අපි එන උදෑසන මැදිරිගිරිය නගරයට හවස එනවා. හිඟුරාජ් ගොඩ නගරෙ ඉතින් මේ ලංකා ටයිල් කියලා කියන්නේ වසර 50 දශක පහක සුන්දර ඉතිහාසයක් තියෙන සන්නාමයක් ලංකාවේ ටයිල් කලාව හඳුන්වලා දුන්න ආදරණීය සන්නාමය තමයි ලංකා ටයිල් කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ වටිනාකමක් අරගෙන තමයි අපි යන්නේ මේ විදිහට නගරෙන් නගරෙට මේ වටිනාකම ගැදෙන්න.
0: බොහොම ස්තුතියි ඊෂාන් වැඩි විස්තර අරගෙන ආවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාර්ික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්.
1: දවලකයි විනාඩි 49යි.
2: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
4: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
5: අම්මේ, රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
6: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
5: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
9: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 1388 අමතන්න.
10: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
11: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත
1: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

දවලේ කයිමිනරි 51යි. පැයක් ඉවරයි. හයි මගේ වස්තුවේ ඔයාලට සුබ දහවලක්. මේ දවස්වල උණ හැදිලා ඇඳට වෙලා ඉන්නවා වහන්න උපරිම විවේකව. පුළුවන්කම තියනවා කියලා තියනවා. එන දැහුවේ දුවදුවනේ දෙන්නකෝ වස්තුවේ. වෙන ඕන දෙයක් වෙච්චාවි සින්දුවා. දැන්ට මේක එකතු කර ගන්න හරිද? අපි ආදරය යන්නේ වාට කියලා තියනවා. කලුතරින් මගේ රමණී සමය දක්කා ශශී දෙවුලි බාති එක්ක ඉන්නවා. ඊට පස්සේ උම්මා එක දෙනවද උන්න හොඳ වෙන්න කියලා. කොහෙ ගිහිල්ලා දුන හදාගත්තේ? මං කියලා තියෙනනේ පරිස්සම් වෙන්න කියලා. කියන දේ අහන්නේ. දැන් නංග උම්මා එකක් චුට්ටක් ඉන්න. චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක පුංචි සොෆියා. කැනඩාවෙන් ඉන්න යාට තුම්ම එකක් දෙන්න කියලා තියෙනවා. පුංචි සොෆියාට මේ උම්මගේ ඉස්සල්ලාම හරිද? ඊට පස්සේ මේ උණ හදාගත්ත අපේ රමණී අක්කට ඉක්මනට සනීප වෙන්න කියලා මං මෙන්න මේක දෙන්නම්. දැන් ඔයාට හොඳ වෙයි. ගින්දර හැන්දව හියෙප්පඩි ලක්ෂණ සෙන්දු දෙකක් දැන්න සීතල බණ්ඩාර වලින් අපේ රජරත්නායක අයියා ගොඩ දවසකින් ඇවිල්ලා තියන්නේ. එකතු කරගන්නම් මේ සින්දුවටම හරිද? කොහෙද ගිහින් හිටියේ? ඔහොම තමයි ඉතින් අපි අමතක කරලා. ුමාරට උම්ම දෙකක් ඕනෙලු. අපි ඔයාට ඐ ලව් යූ. මාත් ඔයාට ඐ ලව් යූ ටූ. උම්ම දෙකක් දෙන්න එක උම්ම හයිදනෙම නැන්ටි කිව්ව හින්දා. ගොඩක වෙන ජනකය කතා කරා. මම මේ අදින ඇදිල්ලද යන මගින් උම්ම ඉල්ලන්න හිතෙන්න හැල්ලු පව් කියලා හිතනවලු. එච්චරම් මං ගැන හිතුම හින්ද මන් දෙනවාට උම්ම එකක්.

0: හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: දවල් එකයි විනාඩි 57යි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 20 අපි එන්නේ උදේ මැදිරිගිරිය සවස හිඟුරක් ගොඩ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
5: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
6: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0747313540.
0: ගින්දර හැන්දෑවා
7: brought to you by
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
10: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747313540.
4: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
2: සුබ දවල්ක් දවල් දෙකයි දැන්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 165ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දියා කණ්ඩායම සමත් වුණා. කාසිය වාසිය දිනා පළමුව පන්දුර පහර දුන් ඉන්දියා කණ්ඩායම සිය පළමුව වෙනුවෙන් සියලු දින දෙපී ලකුණු 462ක් රැස් කළා. පිළිතුරුනුම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 284ක් පමණයි. ලකුණු 178ක පළමිනිමේ වාසිය සහිතව දෙවෙනිම ආරම්භ ඉන්දියාව සියලු දින දෙවි ලකුණු 193ක් රැස් කළා. ඒ අනුව ලකුණු 372ක ජයග්‍රහ ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා දෙවෙනිම ලකුණු 206කට සීමා වුණා. මිලඟ net news පසරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha, FM Anuhadarai Dashuma Ada, Net FM.
3: Kindara Handava.
4: Brought to you by...
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
10: FM 95 94.8.

0: ETFM Kinder Händeva Vikjanu.
1: Sumadahulak, dawal dekhai, vinari pahai. අපේ දෙවනි පැයටම යවිලා තියෙන මේ පැය දිත් ඉතින් කෝල් කරමු, මැසේජ් කරමු, වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරමු. තව පුංචි වෙලාවකින් මම මේ පැයේ දිනන අපේ Facebook live එක, ආට live එකට join වෙන්න පුළුවන්, කට්ටියව සින්දුවකට එකතු කරගන්න. එහෙනම් මේ පැයත් කලින් පැයේ වගේම නැටාගෙන වැඩටි කරන්න තමයි තියෙන්නේ. හරිද? හරි, මතක් කරන්න ඕනේ මෙන්න මේ ගැන. ඉස්සල්ලාම මේ දවස්වල ඉතින් අහස දිහා බැලුවාම අරහෙම් මෙහෙම් සරුන් ගල් එහෙම යනවා දකින්නවා නේද? එතකොට අරහෙ තියෙනවා කයිට් ෆෙස්ටිවල් කියයි, මෙහෙ තියෙනවා කයිට් ෆෙස්ටිවල් කියයි. අසනන්ද කයිට් ෆෙස්ටිවල් එකකට යන්න. මෙතන කයිට් ෆෙස්ටිවල් එකට අමතරව ෆුඩ් ෆෙස්ටිවල්, හොලි ෆෙස්ටිවල්, ඩීජේ කොන්සර්ට් ඇතුළු රස පිරුණු ඉසව් රැසක් තියෙනවා. කොහෙද? කවද්ද? ඌවේ කොල්ලො කෙල්ලො සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධානය කරන ඌ අහස නෙකවරණයෙන් හැඩවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළිය අගෝස්තු 22 ළඟයි ළඟයි දවස් ළඟයි. හරියටම හවස 3 ඉඳලා වැලිමඩ අඹගස්දොව මහජන ක්‍රීඩාංගණයේදී තමයි තියෙන්නේ අර කිව්වත් වගේ කයිට් ෆෙස්ටිවල් එකට අමතරව ෆුඩ් ෆෙස්ටිවල්, හොලි ෆෙස්ටිවල්, ඩීජේ කොන්සර්ට් ඇතුළු තවත් ඉසව් රැසක් තියෙනවා. ඉතින් ජයග්‍රහකීට වටිනා තෑගි දිනා ගන්නත් පුළුවන්. ඌවේ එකම අහසක සරුංගල් හමුවන දා ඔබත් එන්න ඕනි. මාදසවියන් ETFMAPI මතකයිනේ දවස අගෝස්තු 22 හවස 3ට වැලිමඩ අඹගස්දොව මහජන ක්‍රීඩාංගණයේදී. ෆෙම්සෑ එකෙන් ඉතින් ගැනු ළමෙක් ළඟ තියෙන්න ඕනි පෑඩ් එක. සාමාන්‍යයෙන් පෑඩ් එකක් ගන්නකොට බලනවනේ නේද, ඇඳගෙන ඉන්න පහසුයිද, ලීක් වෙයිද, ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක්ද, සෞඛ්‍ය ආරක්ෂිතද, ඔය ඔක්කොම ටික ගැන හිතනවා. ඇඳගෙන ඉන්න පහසුයි නම් ඊළඟ දවසේ ඒක ගන්නෙ නැහැ, ලීක් වෙනවා නම් ඒක ගන්නෙ නැහැ. ඉතින් ඔය ඔක්කොම ටික හරියටම තියන, ඒ කියන්නේ ඇඳගෙන ඉන්න හරිම පහසු, ලීක් වෙනවද කියලා, ඒ කියන්නේ ලීක් වෙයි කියලා බයෙන් ඉන්න දෙයක් නැති, ගෙවන මිලට උසස්සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් තමයි දැන් මාකට් එකේ තියෙන ෆෙම්සෑය කියලා කියන්නේ. SLS ISO සහතිකද සහිතව ඔයාට මේක සාධාරණ මිලකට ගන්න පුළුවන්. දැන් මාකට් එකට ගියාම එක එක නම් වලින් එක එක මිල ගණන් වලට ඔය පෑඩ් පැකට්ස් තියෙනවා. මේවා දැක්කහම ගන්න හිතෙන්නේ නැහැ. මොකද අර කියන ප්‍රශ්න ටිකක් තියෙනවා. ගානත් බැලුවාම මෙච්චර ගණන්ද කියලාත් හිතනවා. කිසිම සාධාරණයක් නැහැනේ. මම නම් කියන්නේ සාධාරණ මිලකට වාගේ අතට ලැබෙන්න ඕනි මේ පෑඩ් පැකට් එක. ඉතින් එහෙම නැති වුණහම තමයි ඔය දුර ඉන්න අපේ ගම්වල ඉන්න ආදරණීය අම්මලා නංගිලා වෙන වෙන ඔප්ෂන්ස් හොයගෙන යන්නේ. එහෙම වෙන්න දෙයක් නැහැ. එහෙම වුණහම ඒවා සෞඛ්‍ය ආරක්ෂිතත් නැහැ. ඉතින් ඒ නිසා ඔයාට හරියටම ගැලපෙන එක දැන් ඔයාට මාකට් එකේ ගන්න පුළුවන් හිතන්න දෙයක් නැහැ. ඒ තමයි ෆෙම්ස් ඇය කියන්නේ. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක්. මාකට් එකේ ඕනෑම සුපර් මාකට් එකකින් සහ ෆාමසි වලින් ෆෙම්ස් ඇය දැන් ඔයාට මිලදී ගන්න පුළුවන්. යමුටක් ගල WhatsApp messages පැත්තට කවුද මේ වෙලාවේ මම අහගෙන ඉන්නේ කියලා බලන්න කොතනින්ද පටන් ගන්න. හරි, මෙතනින් පටන් ගන්න. සුබ දහවලක් ජානවා කියාදත් අපි මම අහගෙන ඉන්න අපිටත් සින්දුවක් ඕනි. ආදරේ උම උම උම අකුරැසෙන් අනිත මලින්ස් අනිති මලින්සා ඇතුළු ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. තුනට එකයි ජනවරි වැනික නෙමෙයි ජානු වැනික. ගුඩ් ආෆ්ටර්නූන් ගින්දරි. ඔවහගෙන ඉන්නේ මට උම්මත් දෙකක් ඕනි. මොකද්ද නුවන්ද නම කොරියාවල තමයි දැන් ඉන්නේ. නුවන් හරි නුවන් දෙකක් නෙමෙයි එකයි දෙන්නේ. කොල්ලන්ට උම්ම එකයි, කෙල්ලන්ට උම්ම දෙකයි. උම්ම දෙකක් මන්ට බෑ. හයි ජන බෝලේ, යටි අන්තර මහවිලේ මම සුදර්ශනි. ලෑස්ති කළ දෙන සිඳ ඔක්කොම ටික අහන්න අපිවත් එකතු කරගන්න. දුවල දෙන්න සඳසි ගිහන්ගා යටි අන්තර නෙත් අහන හැමෝමත් එකතු කරගෙන සිඳුවක් ගහමු. මගේ චූටි දුවට උම එකක් දෙන්න කියන්නලෝ. ආදරෙයි හොදේ, මාත ආදරෙයි හොදේ, චූටි පැටියෝ සඳසි. ම්ම්ආ සුබදවලක් ජානු මම ලස්සන සින්දුවකට එකතු කරගන්න බඩුදල් පොලිස්සල් ප්‍රනාන්දෝ එයා මැසේජ් කළා තියෙන එකතු කරගන්න මේ හැන සින්දුවට හයි හයි අපේ උම්ම දේවි ගිනි ගින්දර කොමුඩු ගෙඩිය දෙන්නක දිග්ග උම්ම එකක් ඒ වගේම ලස්සන සින්දුව ඇස්සක් ඕනි අපි බෝකොන්දර 10 කනෝ පාරේ මංගලි ෆැෂන් ගාමටිකේ සාලිය මංගලි ශ්‍රේයාදී සංජීව මහේෂ් ලක්මුතුමා දුවන්ත නිවතිර දෙවිද ෆැෂන් ගාමටිකේ ඔක්කොම සෙට් එක එකතු කරගෙන අහමු සින්දුව ඇස්සක් උම්මා ආදරේ ගොඩක් උම්මා මාත ආදරේ ගොඩම ගොඩක් මංගයාගේ ජනෝ

நம்மளுடைய கைவினாடி தாக தாய் விழாவ මේ වගේ වැඩක් ඉතින් මේ ලංකාවේ පළවෙනි වතාවට තමයි සිද්ධ වෙන්නේ. ඔන්න අද දවසේ මේ වෙනකොට කන්තලේ නගරේ ඉන්නවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක. ඉතින් ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හානියටම ගැලපෙන ටයිල් බාත්වයා උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයා මේ ගැන දන්නවනේ නේද? ඉතින් අර මම මුලින් කිව්වා වගේ ගෙයක් දොරක් හදනකොට ඒ ගෙදරට ටයිල් ටික හරියට ගන්නකොට බාත්‍යා උපාංග ටික ගන්නකොට මේවා හොඳට හිතලා බලලා හොඳම තැනකින් අරගන්න ඕනි. මොකද මේක දිගු කාලීන තීරණයක්. ඉතින් එහෙනම් ඒකට විශ්වාසනීය ගුණාත්මකභාවය කල්පවත්ම සහ අලංකාර මෝස්තර එකම තැනකින් ලබා ගන්න පුළුවන් හොඳම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් ඔයා නිර්මාණය කරන ඒ ඔයාගේ ගෙදර හරි ලස්සනට හදාගන්න හොඳ විශ්වාසයක් තියෙන තැනකින් මේ දේවල් ටික තෝරගන්නවා නම් යන්න ලංකා ටයිල්ස් එකට. මොකද වසර 50ක විශ්වාසයක් දිනාගෙන තියෙනවා ටයිල් කරණේ පුරෝගාමිය තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට කන්තලේ නගරේ තමයි ඉන්නේ. ඔන්න කන්තලේට යන ඔයාට කන්තලේවට ඉන්න ඔයාට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම විඳ ගන්න පුළුවන්. ඔයත් ප්ලෑන් කරගෙන ඉන්නවා නම් මේ අවුරුද්ද ඉවර වෙනකොට හෙට අනිද්දා වෙනකොට ගේ අලුත් කරන්න අලුතින් ගේ හදන්න ඒකට අවශ්‍ය කරන ඔක්කොම දේවල් ටික ඒ කියන්නේ ටයිල් බාත්වයා උපාංග මේ හැම දෙම ඔයාට හොඳ මිල ගණන් වලට වාසීත් එක්කම අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හෙට. හෙට කවද්ද? හෙට අගෝස්තු හෙඩෙනෝ මැදිරි ගිරියට උදේ. ඊට පස්සේ හවසෙනවා හිඟුරක් ගොඩට. එහෙනම් ඒ පැත්තින්න කට්ටියත් ලෑස්ති වෙලා ඉන්න. හෙඩ මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න. දැන් එහෙම කියනකොට ඔයා හිතනවනේ ඔයාට චාන්ස් එකක් නැද්ද කියලා. ඔයාටත් මෙන්න මෙහෙම චාන්ස් එකක් තියෙනවා. ලංකා ටයිල්ස් වසර මැද වාසි ආරම්භ වෙලා තියන්නේ ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ඔයාට තෝරාගත්තු ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. මේ වාසි අත්විඳින්න නම් ලංකා ටයිල්ස් එකට යන්නම වෙනවා ඔයාට. ඉතින් ඔයාගේ ගේත් විශ්වාසයෙන් හරි ලස්සනට අලුත් ඇඩියා කරගන්න, ගෙදරට ඕන කරන ටයිල් ටික ගන්න, බාත්වයා උපාංග මේ හැම දේම හොඳම තැනකින් විශ්වාසනීය තැනකින් ගන්නවා නම් ඒ ලංකා ටයිල්ස් වාසිත් එක්ක මේ පාර ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික හැම හොඳට තෝරලා බලලා අරගන්න පුළුවන්. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න අද මේ දැන් කන්තලේට යන ඔයාට, එහෙම නැත්නම් හෙට මැදිරිගිරියට හිඟුරක් ගොඩට එන ඔයාට මේ අත්දැකීම විඳගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම ලංකා ටයිල්ස් ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට යන්න ඔයාට තෝරාගත්තු ටයිල් සඳහා 40%ක් දක්වා වාසි අත්විඳින්න පුළුවන්. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවා තැන්. සෙවනගල ආයුර්වේද ඖෂධ ගැනත් ඔයාලට මතක් කරන්න ඕනි. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම ටක් ගාලා මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ දැන් නිෂ්පාදනය වෙනවා සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක. අරගෙන පාවිච්චි කරන්න ෂුගර් වලට තීත තියන්න ඔයාලට දැන් පුළුවන්. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උනැගපත වේදනාව තුරන් කරන දෙවම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනියා. ඒ වගේම තමයි ලිවයිකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිව බයවිශ්වක ලිවරයි. ඔයාට ඒකට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන ලිව බූස්ටිං කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ ප්‍රශ්න තියෙන ඔයා දන්න කියන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ ගැන හරියට දැනුවත් වෙලා නැත්නම් එයාටත් කියන්න අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි මේ නිෂ්පාදන අතරේ සෙවනගල ශ්‍රියා දේවි හාවෝයිල් එක තියෙනවා, සෙවනගල ජීව ශක්ති රසායනය තියෙනවා, සෙවනගල ජීවල් අම්ල පිත්ත සුවය තියෙනවා, සෙවනගල හන්දිරාජ තෛලය තියෙනවා. මේ විදිහේ කීමකින් ඔකින් නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තියෙනවා. අපේ වෙදකම පෙවුරුම යහත ලිස්වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න. 0 47 30 43 540 0 47 30 43 540. එහෙනම් ඉතින් ඒ පණිවිඩ ටිකත් මතක් කරගෙන WhatsApp messages පැත්තට යන්න තමයි හදන්නේ. කවුද ඉන්නේ කියලා බලන්න. හයි ජානු පැටි කී ගින්දර ගිනි ගින්දර බෝලේ සුබ ගින්දර හැන්දෑවක් වේවා. දෙන්නකො ගින්දර වගේ සින්දුවක්. ජය වේවා. නිපුණියන් රදපුරෙන් ඕනි උම්ම දෙකම දෙකක්. මොකද දෙකක් කාට දනිත් එක. අනිත් එක කාට හරි දෙන්න හොඳද?
හුරු බුහුටි ජානු ඇන්ටි එපා ඕන්න පණිපිටි අරුණ අයියා ආදරෙයි හරිද ඔයාම දෙකතු කරගන්නම් මේ සින්දුවට හයි ජානුවක්කේ අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල වැඩද වගේ මදත් අහගෙන ඉන්නවාව එකතු කරගන්න අපිව බොස් ට්‍රිෂාන් එයාගේ වයිෆ් ඉෂාකා දසරන් ඒ වගේම නිශාන්ත රත්නායක මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝමයි අකේ ඔයවයි නැත්නම් හැමෝමයි එකතු කරගන්න කපටිකමට ෂේප් එකේ උම් එකක් දීලා ජානු දෙන්න කොපිටත් සින්දුවක් වරටුවේ සුජානි ශන්දිමා කමසේජ් කරලා තියෙන්නේ හන්න දෙන්න රෙඩි කරගත්ත මේ සින්දුව ඒකට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: සුබදාම ලංගදවල් දෙකයි විනාඩි 27යි.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 20 අපි එන්නේ. උදේ මැදිරිගිරිය, සවස හිඟුරක්ගොඩ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: කීල්ස් වෙතින් දැන් ඔබට හොඳම දීම නාසා වැඩි ඉදිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 30% වට්ටමක්. ප්‍රීමා කොත්තුමි නූඩල්ස් ග්‍රෑම් 400ක් සඳහා 20% වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා කීල්ස් වෙතින්ම පමණයි.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැඳවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
10: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
9: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය Net FM.
11: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විචානු.

දවල් දෙකයි විනාඩි 29යි වෙලාව. NetFM අපේ ඔෆිෂියල් Facebook fan page එකේ දැන් මොන්න මම Facebook live එකක් ඇවිල්ලා තියෙන්නේ. live එකට join වෙන පුළුවන්කම තියෙනවා. live එකට join වෙන ගමන් ඉන්නේ තාම කට්ටිය. එහින්දා මට මේ පැත්තේ මතක් කරන්න තියෙන දේවල් ටික මම ටග් ගාලවට මතක් කරලා ඉන්නම්. හරිද? දැන් මොනවද මතක් කරන්න තියෙන්නේ? මුලින්ම කියන්න ඕනි ඔයාට වඩා තීනයක් ඇති ගයක් දොරක් හදාගන්න ඕනි කියලා. අන්නේ නිවාස හීනය හීනයක් වෙලාම යන්න දෙන්නේ නැතුව දැන් ඔයාට යන්න තියෙන හරිම තැන තියෙනවා. ඒ තමයි මහරගම තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එක කියලා කියන්නේ. ඔයාට ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩම ලංකාවේ කොතන තිබුණත් වඩා ඒගොල්ලන්ට කිව්වොත්, ඒ කියන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කිව්වොත් ඔයාගේ ගේ හරිම ලස්සනට ඔයාට ඕනම විදිහට හදාගන්න පුළුවන්කම තියෙනවා. විශ්වාස කරන්න, නිදන කාමර දෙකක් එක්ක හරි ලස්සන පුංචි නිවහනක් ඔයාට ලක්ෂ 50ක වගේ මුදලකට දැන් හදාගන්න පුළුවන්කම තියෙනවා කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කියලා. ඒ විතරක් නෙමෙයි, දැන් මම මෙහෙම ලක්ෂ 50ක් කියලා

ඔයාට මේ ගේ හදලා දෙනකම් මේක ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ මම කිව්වේ මෙතන තියෙන එක ඔප්ෂන් එකක් විතරයි. එහෙම නෙමෙයි ලක්ෂ 50කට නෙමෙයි ඔයාට කෝටි ගානකට උනත් ඔයාගේ ගේ කැදලින් ප්‍රයිසස් එක හරහා හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට මම කියනවා විශ්වාසයෙන් ඔයාගේ ගේ හදන වැඩේ බාර දෙන්න කැදලින් ප්‍රයිසස් එකට. හැබැයි මතක තියාගන්න මෙතෙන්ට යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාලම යන්න ඕනි. හේතුව තමයි මෙතෙන්ට විශාල පිටිසක් එනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අපොයින්ට්මන්ට් එකක් දාගෙනම යන්න තියෙන්නේ මහරගම ඇල් හේන පාරේ. මහරගම ඇල් හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට තමයි යන්න ඕනි. ඉතින් හරියම තැනට අනිවාර්යෙන්ම යන්න. යන්න කලින් කාල් කරන්න වෙන මේ නම්බර්ස් ලියා ගන්න. 0744 392 3250 0744 392 3251 0774 392 3251 කාල එකක් දෙන්න ඔයාට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් දාගෙනම ඔයාගේ ගේ හදන වැඩේ කරගන්න මහරගම ඇල් හේන පාඩේ තියෙන කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට යන්න. බෙල්ලකොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නාය රෝගයක් තියෙන කෙනෙක් නම් ආතරයිටිස් වෙන පුළුවන් සන්ධි රෝග මාංශපේශී වේදනාවක් හරි ගැට ගැසී මේ රෝග හරිම කෙටි කාලෙකින් සුවගෙන ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරර සහ කොට්ටාවේ තමයි අන්නේ වෙනුවෙන් ශාගා තියෙන්නේ. ඒ වගේම උපදෙදි වෙන්න පුළුවන් උපතින් පස්සෝ වෙන්න පුළුවන් ඔයාගේ දරුවා යම් කිසි ආබාධයකට ලක් වෙලා ඉන්නෝ නම් දන්න කියන කෙනෙක්ගේ දරුවෙක් වුණත් කමක් නැහැ. මේ පණිවිඩය කියන්න පරක්කු වෙන්න එපා. ආයව අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් හොරණ ආරම්භ කළා තියෙනවා. ඒ වගේම පැරලයිස් රෝගීන් වෙනුවෙන් හොරණ සහ බණ්ඩාරගම තමයි ශාඛා තියෙන්නේ ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානය තුල. අවුරුදු ගාණක් ඇඳන් මත රොදපුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කළා ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. ඔයාට හිතනවා නම් මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් ගෙදරටම ගෙන්න ගන්න ඕනි කියලා. ඒ කියන්නේ එන්න විදිහක් නැහැ. දුර බැහැර ඉන්න කෙනෙක් නම් ඔයාට හිතන්න පුළුවන් එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔව් පුළුවන්. අනිත් විශේෂම කාරණාව තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පටමකින් ඔයාට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි නේවාසික ප්‍රතිකාර ලබා ගන්නත් දැන් පුළුවන් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් මේ නේවාසික ප්‍රතිකාර ලබා ගන්න කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවතන පහසුකම් මේ හැම දෙම ආජෝගීන්ට ආයතනය මගින් සපයනවා. මේ වෙනකොට රෝහලේ රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදියට හැමදේම සූදානම් කරලා තියෙනවා. එකම එක වතාවකට හරි යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට 100% හරිම ප්‍රතිඵල වාඩි ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න දින වෙලාව වෙන් කර ගන්න කාල එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0734 226 7046 077.5 11.18 077.5 11.18 එවැගේම 071 856 956 071 856 956 සුබ දහවලක් ජානෝ. ප්‍රොන්ට ලංකායිකේ මනෝජ් තුෂාරව මත එකතු කරගෙන අහමු ලස්සන සින්දු ටිකක්. අහමු මේ සින්දු ටික කොහොම හරි එකතු කරගන්න. හයි අපි මහරගම ජයන්ත මාවතේ මම චමෝ ඒ වගේම මහින්දංකල් රසාංගයා ඒ වගේ මොයාව ලස්සන සින්දු වලට එකතු කරගන්නවා කියලා තියෙනවා. ඕකේ ජනවනික අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපි අටියන්තර පීපල්ස් බැංක ළඟ ත්‍රිවිල් පාකිකේ කොල්ල සෙට් එක සංජීව ලක්මාල් කැලොම් දිනේත් සුමදු රොෂාන් චින්තන මමලා සායියා අපේ ජන බෝලිට අපි හැමෝම ගොඩක් ආදරෙයි කියලා තියෙනවා. මාත් ගොඩම ගොඩාරියා කාදරෙයි. හරිද? ජය වේවා. හයි ජන බෝලේ, මම ඉඳ නෙල් කඩවත පොලිසිය ළඟ තුෂාර ඇලුමිනියම් එකේ. ඊයම් එකයි දුන්නේ අනිත් එක අද දෙන්න ලස්සන සින්දුත් එක්ක. ඉන්න ඉන්න දෙන්න. දහවලක් වේවා බොනිකි. මම සංගලේ අප්සරා. මම ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔයාව ආදරෙන් එකතු කරගන්නවා මැනිකේ. ආදරේ හරිද? අකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම හන්සිනි කලාත්මා. මාවත් ගෙදර හැමෝමත් එකතු කරගන්නකෝ කියලා තමයි මැසේජ් එක දාලා තියෙන. රදපුරේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ මෙහෙණ සින්දුවට එකතු කරගන්නම්. හයි ජනු ගින්දරි. ඔඩි සුබ දවසක්. අපි හැමදාම වගේ හම්බද්දට කලිද දොල් කඩේ.
தானுக்கு ஆனந்த நிலாந்த மஹிமா சசிமா ராதிமா சிந்து அக்தென்ன உம்மை.

දවල් දෙකයි විනාඩි 40යි. කියන්නද මෙන්න මේ ගැන ඔයාට මොකක් ගැනද කියන්න තියෙන්නේ? කෝ බලමු සල්ලි ටිකක් ඉතුරු කරගන්න ළමයි. හරිද? ඔයාගේ අනාගතය වෙනුවෙන් කොච්චර ලොකු ප්ලෑන්ස් තියෙනවද අනාගතය වෙනුවෙන් අරම කරන්න ඕනි මෙහෙම කරන්න ඕනි කියලා. හැබැයි ඉතින් එහෙම නිකන් හිත ඉඳලා විතරක් හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක් අපේ ජීවිතේ ඉදිරි අනාගතය වෙනුවෙන් මුදල් ඉතුරු කරනවා, මුදල් ආයෝජනය සිද්ධ කරනවා. ඒ හැමදේම කරන්නේ අපේ අනාගතය වෙනුවෙන්. එහෙම නැත්නම් ඔයාගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. එහෙම මුදල් ආයෝජනය කරනකොට ස්ථාවර තැන්පතුවක් දාන්න හිතාගෙන ඉන්නවනම්, ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවනම් ඒක හරියට හිතලා බලලා කරන්න ඕනේ දෙයක්. මොකද ලොකු මුදලක් අපි ආයෝජනය කරන්නේ. එතකොට මේ ආයෝජනය කරන ඔයාගේ මුදලට ආරක්ෂාවක් තියෙනවද? සහ ඔයාට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවද? මේ කියන කාරණා දෙකම හරියටම හිතලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. හැබැයි ඉතින් ආවට ගියාට නම් ඔය ෆික්ස් ඩිපොසිට් කියන එක ආරම්භ කළා හරියන්නේ නැහැ. ඒක හරියට දැනුවත් වෙලා කරන්න ඕනේ දෙයක්. ඉතින් ඔයාට ලැබෙන ප්‍රතිලාභය, අර මං කිව්වා වගේ ඔයාගේ මුදලට ලැබෙන ආරක්ෂාව, මේ දෙකම හිතලා මේ හැම දෙම හරියටම වෙන්නේ දැන් ඉතින් RDB බැංකුවේ ස්ථාවර තැන්පතු හරහාමයි. RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට දැන් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන්න සියලු කටයුතු සූදානම්. ඉතින් ඒ වගේම තමයි මේ ස්ථාවර තැන්පතුව සඳහා මාස 3, මාස 6, ඒ වගේම අවුරුද්ද විදිහට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විදිහටත් ඔයාට ආයෝජනය කරන්න පුළුවන්කම තියෙනවා. RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා මේ විදිහට. ඉතින් ඔයාලා අවශ්‍ය විදිහට ඒක කතා බහ කරලා කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් දිවයින පුරාවටම ශාඛා 272 ජාලයක් තියෙනවා. ඉතින් ඔයත් ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ සංවර්ධන බැංකුව. යමු බර්ත්ඩේ විෂ් එකක් දෙන්න තියෙනවා. චූටි පැට්ටෙක්ට කාගේද? සදෙස් හන්සන චූටි පුතා. අදට අවුරුදු 10යි. කොහොම අපිට කේක්? Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. ගොඩම ගොඩක් ආදරෙන් ඔයාගේ අම්මි තාත්ති ෆැමිලි කේ හැමෝමයි ඔයාට විශ් කරන ගමන් නේ ටීම් එකේ අපිත් ගොඩාක් ආදරෙන් ඔයාලට විශ් කරනවා. හොඳට ඉගෙන ගන්න ඕනේ. හරිද? එහෙම එයාට විශ් කරනකොට මේ පැතිමාව කවුද මේ අහගෙන ඉන්නේ? අපිත් සද්දට මහගෙන ඉන්නේ ෂානු. යටි අන්දර මහේෂි මැසේජ් කළා තියෙනවා. මහේෂි ආව එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ජනුවක් අපිත් ආව අදත් අහගෙන ඉන්නේ ගිරියවත්ත තලිගම සන්සලා ෆැෂන් එකේ රංජිත් නේ සන්සලා. රංජිත් නෙමෙයි, රංජිත් තමයි. රන්දි තවින්සා ජානු අපිට ලස්සන සින්දාක් දෙන්න කෙල්ලේ. බූට් එකක් කෑහම හිත කෑම කන්න කලින්ම මට නම් මේ බූට් කෑව කියලා නැහැ, හොඳට කන්න පුළුවන්. අද අපිට කන්න බෑ කියලා තීරණය කරනවලු. බූට් එකක් කෑහම හිත කලින්ම තීරණය කරනවලු කෑම කන්න බෑ කියලා. මොන පිස්සුද? එදාට තමයි ටිකක් වැඩිපුර කන්න පුළුවන්. ඒක නිසා කරන්න තියෙන හොඳම දේ එන පොඩ බලලා බූට් එක දෙන එකයි. නැද්ද? මම වැරදිද? ඔව්, ඔයා හරි. බූට් එකක් කන්න වගේ වගේ වගේ කියලා හිතනකොට අපි බූට් එකක් තියමු. චාන්දියක කලුතරින් මැසේජ් කළා තියෙන්නේ. මම සනුල්, නංගි සනුලි කිරියම් මතක නැත්හගෙන ඉන්නවා කියලා තියෙනවා. අපි වදලසට සින්දුවකට එකතු කර ගන්නකෝ කියලා මැසේජ් කරලා තියෙන්නේ. කවුද? කුලගම්මන ටොප් කිව ආයතනේ වැඩ කරන මං කුමාරි, කුමුදු, අශෝක ඩල්සි, රජිතා, සුමනා, මිස් ශාමලී ලසන සින්දුවක් දෙන්න. ආදරේ නෙත් FM කියලා තියෙනවා. ආදරේ මා තරිද? හයි ජනුබබා, අපි වදලසට සින්දුවකට එකතු කර ගන්න ඉන්දියා ප්‍රල් වාදුවේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: දවල් දෙකයි විනාඩි 49 යයි
3: හැමෝම අහනවා රංජයි ටාටා එකක් ගත්තේ කියලා හේතු ගොඩයි විශේෂ හේතු දෙකයි එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
1: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
3: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
7: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
8: හොට්ස්පොට් අයියේ
7: දේතා නෑ අනේ
8: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
9: ඕහෝහෝ ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
10: Gather on a day of profound joy and soaring hope.
11: The day a planet stops for a game.
12: Net FM, Algo Town.
13: Brought to you by
14: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanarammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin.
15: මුරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13.22.
16: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
12: Net FM, Algo Town.
18: Hello.
19: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

0: දවල් දෙකයි විනාඩි 50යි.
1: කීරස් එළවලු පළතුරු වල නැව් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
2: කීල්ස් නැව් බවයි අඩුම මිලයි.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
0: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
0: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 20 අපි එන්නේ උදේ මැදිරිගිරිය සවස හිඟුරක්ගොඩ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
5: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
6: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
7: Kinder Handava
8: brought to you by
9: Rajya Bankuka Surakshitabhavaya Ihalama Rakavarne Samagin Stavara Tempatu Sandaha Ihalama Poliya RDB Bankuen
3: Sumudu Matupita Nisa Endan Innat Pahasui Leak Wennet Na
2: Fems Aya Ekka Oyata Oyawa Mage Arinne Na
10: Oyata Sugar Nam Sevanagala Madumeha Harini Capsule Arganna 40 Wasaraka Abhimanaya Sevanagala Ayurveda 0747 31 3540
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
14: මං ඉතින් එල්බි රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
13: එල්බි රන් අය තමයි මගේ හයිය. කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
0: සුබ සැඳවක් හවස 3:00 වෙනාඩියකයි.

0: අදින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් බේ දිවස්වා බෙත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී. මෙම හමුවේදී උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කරන බව විපක්ෂ නායක කාර්යාලය පැවසුවේ. එම පළාත්වල ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන සමාජ ආර්ථික සහ සංවර්ධන ගැටලු මෙන්ම ඔවුන් මුහුණ දෙන අනිකුත් ප්‍රාදේශීය ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් එහිදී විපක්ෂ නායකවරයා දැනුවත් කර තිබෙනවා. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ගැටලු පාර්ලිමේන්තුව තුළ වඩාත් පුළුල් ලෙස ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු ඇති බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ. මිලඟ නෙත් නිවුස් පසර හතරට මොහොතින් මොහොත අලුත්වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM
5: Kinder Handava
6: brought to you by
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
9: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
12: FM 95

Sumba sende bak. Havası tonayı vinnadi hayayi velava. මගේ මගේ අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ මේ පැයදිත් මම තාම දිනව Facebook live එකේ live එකට join වෙන තව පොන්චි වෙලාවක් අපි live එකේ මේ විදිහට ඉමු. ඉතින් live එකේ ඉන්න අතරේ මම අහන්න දෙන්න ready කරගත්තේ Milton Mallawaracchi මහත්මයාගේ සින්දු set එකක්. එහෙනම් ඒ සින්දු ටික අහන්න මෙන්න මේ කට්ටියත් මම ඉක්මනට එකතු කරගන්නද live එකේ ඉන්න කට්ටිය මට live එකේ විතරයි මතක් කරන්න පුළුවන්නේ ඔනෑ කියන්න බැරි වෙච්ච ඉඳ මම මේ කට්ටිය එකතු කරගන්නා. නිරංජි අඹගහ ගෙදර ශාන් තාරක ඊට පස්සේ තව කවුද ඉන්නේ ජීවන්ත විතාන ඉන්නවා ඔයාවත් එකතු කරගන්නම් අප්සරා හේමාගම නදුල් පවන් ඊට පස්සේ තව කවුද ඉන්නේ අතුල ලක්ෂිරි ලලිත් සොයිසා විනෝදන් විනෝ ඔයාවත් එකතු කරගන්නම් දිල්නි ගමගේ ඔයාවත් එකතු කරගන්නම් තැන්කියු මාව අහගෙන බලාගෙන ඉන්නවට ප්‍රනීත් ප්‍රබෝධ ඉන්නවා ඔයාවත් එකතු කරගන්නම් ඉෂාරා කරුණා රත්න ඊට පස්සේ කමිදු චාමික ඔයාවත් එකතු කරගන්න මේනක සඳරුවන් ඉන්නවා සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා නිපුණ අකලංක ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දු සෙට් එකටම එදිනින් පස්සේ දිනෝෂි උදාරා තැන්ක් යූ වාගේ කමෙන්ට් එකට රස් ඇන් මුබි කියලා කෙනෙක් ඉන්නවා අද තමයි ඔයාව දැක්කේ කියලා තිබුණා තැන්ක් යූ ඒ කමෙන්ට් එකට එකතු කරගන්නම් මේ හැන සින්දුවටම ඊට පස්සේ රංශ මදුෂානි දම්මි රණවීර මල්කී අප්සරා ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ගොඩ දවසකින් මල්කීව හම්බුනේ ඔයාවත් අනිවාර්යෙන් එකතු කරගන්නම් එදිනින් පස්සේ තව කවුද ඉන්නේ කෝ පොඩක් ඉන්න පහලට යනකම් කමෙන්ට් බලාගෙන ලියනගේ දීප්ති අක්කා ඔයාවත් එකතු කරගන්න සුමේද පෙරේරා මාමයි මගේ දෝනි අක්ෂිවායි අනුහස් පොදවයි ලස්සන සින්දුකට එකතු කරගන්න ගින්දරි මගේ වයිෆ්වත් එකතු කරගන්න කියලා තමයි කියලා තියන්නේ අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සිදු සෙට් එකටම එතනින් පස්සේ ෂවින් සුන්න ඉන්නවා ඔයාවත් එකතු කරගන්න මේ හැන සිදු සෙට් එක මහන්නා

හවස තුනයි විනාඩි 15යි වෙලාව. ලස්සන සින්දු සෙට් එකක් අහලි ඉවර වෙලා තව ලස්සන සින්දුවක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. මේ සින්දුවට යන්න කලින් මෙන්න මේ ටික කොහොම කියලා ඉන්නම් මං ඔයාට. හරිද? ඔයාට ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳ ඉතුරුවක් කරන්න නම් ඔය එකතු කරගෙන තියෙන සල්ලි ටික ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මුත් මොකද? මේක ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන ඉතුරුමක්. ඉතින් අපි මුදල් ඉතුරු කරනවා, මුදල් ආයෝජනය කරනවා, මේ ඔක්කොම කරන්නේ ඔයාගේ අනාගතය වෙනුවෙන්. එහෙම නැත්නම් ඔයාගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා. ඉතින් ඒ හින්දා තමයි ඔයාට මම කියන්නේ හරිම තැනට ගිහින් ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එක දැන් ආරම්භ කරන්න ඔයාට පුළුවන්. මොකද ලොකු මුදලක් ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. එතකොට ඒ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙන්න ඕනි, සහ ඔයාට හොඳ ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනි. ඉතින් මේ දෙකම හරිම විදිහට හිතලා ඔයාට දැන් ලබා දෙන්නේ ආඩිබි බැංකුව ස්ථාවර තැන්පතුව. ආඩිබි බැංකුව දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ බැංකුව විදිහට දැන් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මේ වෙනකොට ඔයාට ස්ථාවර තැන්පතුවක් සඳහා මේ ආරම්භ කරනකොට මාස 3ද, මාස 6ද, අවුරුද්දක් විදිහටද, එහෙම නැත්නම් කෙටි කාලීන සහ දිගු කාලීන විදිහටද ආයෝජනය කරන්නේ කියන එක තීරණය කරන්න පුළුවන්. මොකද ඒ විදිහට ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රම කිහිපයක් ආඩිබි බැංකුවේ දැන් මේ වෙනකොට තියෙනවා. මේ වෙනකොට දිවයින පුරා ශාඛා 272ක ජාලයක් ආඩිබි බැංකුවේ තියෙනවා. ඉතින් ඔයාට ළඟම තියෙන ආඩිබි බැංකුවට ගිහිල්ලා ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න පුළුවන්. ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් සහ ඔයාට හොඳ පොලියක්, හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා ආඩිබි බැංකුවේ ස්ථාවර තැන්පතුව හරහා. ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න අදම යන්න ළඟම තියෙන ආඩිබි බැංකුවට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. ආඩිබි බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ගොඩක් ගැනු ළමයි තමන්ගේ හොඳම දවස් මිස් කරගන්නේ මේ පීරියඩ්ස් කාලය නිසා. ඉතින් පීරියඩ්ස් කාලය කොච්චර අපහසු වුණත් මං ඔයාට කියනවා, හරිම පෑඩ් එක නම් ඔයා පාවිච්චි කරන්න, කිසිම වෙලාවක ඔයාට ඒ දවස් අපහසු දවස් වෙන්නේ නැහැ. ඔයාගේ දේවල් මිස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හරිම පෑඩ් එක තෝරගන්නවා දැන් දැනගෙන ඉන්න ඕනි. පෑඩ් එකක් තෝරගන්නකොට අපි සාමාන්‍යයෙන් බලනවානේ මේක ඇඳගෙන ඉන්න පහසුද, ලීක් වෙයිද, ගෙවන මිලට උසස් සත්වයේ පෑඩ් එකක්ද, සෞඛ්‍ය ආරක්ෂිත, ඔය කියන කාරණා ටික අපි බලනවා. ඉතින් දැන් ඔයාට සාධාරණ මිලකට ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස් සත්වයේ පෑඩ් එකක් විදිහට SLS සහ ISO සහතිකද සහිත වාගේ අතරපත් වෙනවා FEMS Air. අදම මිල දී ගන්න. දිවයින පුරා තියෙන ඕනෑම සුපර් මාකට් වලින්, ඒ වගේම ෆාමසි වලින් FEMS Air දැන් ඔයාට මිල දී ගන්න පුළුවන්. සෙමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියන්නේ ඉතින් ඔයාගේ ඔය ප්‍රශ්න වලට හොඳම තැන, හොඳම විසඳුම තියෙන තැන. ෂුගර් ප්‍රශ්නයක් නේද? කාලයක් ඔයා ෂුගර් නිසා කොච්චර නම් අපහසුතාවයට පත්ලාද? හරියට කෑමක් බීමක්වත් කන්න පුළුවන්ද බලන්නකෝ. ඉතින් මං ඔයාට කියනවා, තාමත් අරගත්තේ නැත්නම් අරගන්න සෙමනගල මධුමේහාරණි කැප්සියුල් එක. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණඟපත වේදනාව කියලා හැම වෙලේම කියන ඔයාට. මේ වේදනාව 100% තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙමනගල මධු කක් කැස්සට පැනිය. ලිව එකේ තෙල් පැටි ලිව බය වෙන දෙයක් නෑ. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක තියෙනවා, පාවිච්චි කරන්න පුළුවන්. මේ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නව නම්, ඔයා දන්න කියන කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මේ සම්බන්ධව දැනුවත් නැති, මේ මං කිව්වා කියලා කියන්න. ලිව බූස්ටින් කැප්සියුල් එක අරගන්න කියලා. ඒ වගේම කෑම අප්‍රියයි, බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ අජීර්ණය 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගන්න පුළුවන් දැන් ඔයාට. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න 047 3130 40 047 3130 40. මගේ ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මං සේවය කරන පාදුක සිරිපිය රතන මධ්‍ය මහාවිද්‍යාලේ කාර්ය මණ්ඩලයත් එකතු කරගෙන ලස්සන සින්දුවක් හමු කියලා ඉන්ද්‍රීලාය පාදුකේ මැසේජ් කියලා තියෙනවා. මේ හැන සින්දුවට මේකතු කරගන්නම්. අදත් ඉන්නවා ජය වේවා සරචන්ද්‍ර ඇසයා ගලේ කඩේ රයිගමින් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඉදිරින් පස්සේ බරලස්කමෝ දින තමිමුක්ති හර්ෂණ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරචන්ද්‍ර Dil Sardi Soisa inna inna hoya gannam. Good afternoon Janu. Sandirama gindara handawath ekka api thinna hemadam wage deman handiya. Nalaka Taylor's eke boss Nalaka Roy
නිලංග නිශාන් හේමම සම පිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. එකතු කරගන්න මේ සින්දුවට. සුදු මණික රත්තරන් උම්ම කැටේ සත්හෙල ගාමන්ට් එකේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අශෝක මිස් හර්ෂ මණික උදිතා දේවි රමණී නිරෝෂා ඩයනා නදීකා යසන්ති සුරංගි සේපාලි ශමිලා ශ්‍රියා පොඩි අක්කා අනුරාධ නිලු ඇතුළු කෙල්ල සෙට් එකටම දික්කම් එකක් ඕනි සුදු මණිකේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්.බී. රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: හවස 3 වෙනාඩි 24 ආයේ.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා.
7: 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
8: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.80 අමතන්න.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: INMK දිශානායක වාරිපල. ECG එකක් ගන්නකොට ECG එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. චෙක් කරා. බයිපාස් එකක් තමයි කරන්න වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලැබුණේ. මහර 3ක් ඩොක්ටර්ලා දෙද්දී ඊට පස්සේ මොරතුරක් හම්බ වුණා. අමල්බන්දු කියලා වෙද මහත්තයෙක් ප්‍රතිකාර කරනවා කියලා. ඊට පස්සේ මම එතුමා හම්බෙන්න ගියා. චෙක් ගන්න 6 පාරක් විතර තමයි ගියේ. මම වෙනදකට වඩා හොඳින් ඉන්නවා. උඩම සුවයක් තමයි තියෙන්නේ. තුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරන අතර එතුමාට බොහොම පිම්මේ.
10: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
12: ඌවේ කොල්ලෝ කෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
13: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
12: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය Net FM.
14: දැන් එතකොට ඔයා කියන්නේ එයාත් ඉන්නවා විතරයි කියලාද?
15: අනේ මන්ද.
14: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
15: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
16: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවිනින් ඩ්‍රයිව් එක.
17: Net FM 4 වටේ.
18: ලේකේ මූඩ් බූස්ට් එක. Net FM කින්දර හැන්දෑවා. විචානු.

അമുദാഫി ജ്യോതിപാല മഹാത്മ്യ അഗസേന്ദു സേറ്റക ഹവസത്തനായ വിനാടി വി സി ഹതായി ඒ සින්දු ටිකට යන්න කලින් මොනවද කියන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා තමයි මම මේ හොයන්නේ. ඔයාට කියන්න ඕනි මෙන්න මේක හරිද අහන්නකො හොඳට. බෙල්ලකොඳ වේදනා වතුළු මොනියම් හරි ස්නායු රෝග ආතරයිටිස් මේ වගේ සන්ධි රෝග මාංශපේශි වේදනා නහර ගැට ගැසීම් හරිම කෙටි කාලිකින් සුව කරගන්න පුළුවන් ගනේ දැන්. ඒ ලංකාවේ අංකයක බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හරහා. ඉතින් මේ කිව්ව රෝගවලට බ්‍රාන්චස් තියෙන්නේ හොරණ සහ කොට්ටාවේ. ඊට පස්සේ දරුවෝ ඉන්නව නම් ආබාධයට ලක් වෙච්ච උපදින් වෙන්න පුළුවන්, උපදින් පසුව වෙන්න පුළුවන්. අන්නේ යාලාගෙන බලාගෙන ඉන්න නැතුව යන්න පරක්කු වෙන්න නැතුව ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය දැන් හොරණ ආරම්භ කරලා තියෙනවා. එතකොට පැරඩයිස් රෝගීන් වෙනුවෙන් හොරණ සහ බණ්ඩාරගම තමයි ඇක්ටිව් ප්ලස් ජාලය තුළ තියෙන බ්‍රාන්චස් තියෙන්නේ. ඉතින් රෝද පුටු මත ඇඳන් මත හිටපු කාලේ ඉවරයි, දැන් විශ්වාසනීයම තැන ඔයා යන්න ඕනි. ඒ තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ හොරණ සහ බණ්ඩාරගමට යන්න. ඒ වගේම තමයි මේ ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් වගේ නිවසටම දැන් ගෙන්න ගන්න පුළුවන් කියලා දන්නවනේ. අනිත් විශේෂත්වය තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පටමකින් ලබා ගන්න තවට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න මේ හැම ඖෂධයක්ම ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරික හරුම උසස්ම ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන්නේ. ඒ අතරම නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් දැන් ඔයාට තියෙනවා. ඉතින් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා කියලා කියන්නේ ඉක්මනටම ඔයාට රෝග සුව කර ගැනීමේ හැකියාවක් තියෙනවා සහ ඒ නතර වෙලා ඉන්න කාලය තුළ ඔයාට නවාතැන් පහසුකම් වගේම නොමිලේ ආහාර පාන හැමදේම සපයනවා. ඒ වගේම මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මං කියන ඔයාට මේ කිව්ව ලෙඩ රෝග වලින් දුක් විඳ කෙනෙක් නම් එකම එක වතාවකට හරි යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. 100%ක් ප්‍රතිඵල ලැබෙනවා නිසකයි. යන කලින් දින වේලා වෙන් කරගන්න කාල එකක් දෙන මෙන්න මේ නම්බර්ස් ලියා ගන්නකෝ. 0 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0
හොයාගෙන මුදල් ඉතිර කිරීම මුදල් ආයෝජනය කිරීම කොච්චර නම් කරනවද? ඒ වෙනුවෙන් අපි බැංකුවකට ගිහම ඔහේ හිතන්නේ නැතුව ඔය ෆික්ස් ඩිපොසිට් එකක් වගේ දෙයක් පටන් ගන්නවා නම් ඒ කියන්නේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා නම් ඔහේ පටන් අරගෙන පස්සේ කියන්න එපා හරි හැමම් පොලියක්වත් හම්බුන්නේ නැහැ සල්ලි ටිකක් නැති වුණා එහෙම කියලා කියන්න එපා. මං ඔයාලට කියන්නේ හරියට හොයලා බලලා ඒ වැඩේ කරන්න. ඕන තරම් බැංකු තියෙනවා. ඉතින් එහෙම තියෙනවා කියලා ගිහිල්ලා ඔවා කරලා හරියන්නේ නැහැ. හරියට ප්‍රතිලාභයක් හම්බෙනවද කියලා බලලා ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙනවද කියලා බලලා ඔය ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න. මොකද මේ කරන ඉතුරුම ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන්නේ. එතකොට වට දැන් ඔයාගේ මුදලටත් හොඳ ආරක්ෂාවක් ලැබෙන. ඒ වගේම තමයි ඔයාට හොඳ ප්‍රතිලාභ ලැබෙන. එකම ස්ථාවර තැන්පතු ආඩීබී බැංකුවේ ස්ථාවර තැන්පතු ඔයාට ආරම්භ කරන්න පුළුවන්. මොකද මේ වෙනකොට ලංකාවේ දිවයින පුරාවටම ශාඛා 272ක ජාලයක් තියෙනවා ආඩීබී බැංකුවේ. ඉතින් ස්ථාවර තැන්පතු ඔයාට ආරම්භ කරන්න ඕනි කොහොමද?

ಇವನೆ ಪ್ರಮುಖತಮ ರಾಜ ಸಂಗಾರದನ ಬ್ಯಾಂಕ್. අපේ යමු ටග්ගල WhatsApp messages පැත්තේ ජානු මණික මරද ලස්සන සින්දුවක් කොණි අපේ family එක හැමෝම එකතු කර ගන්න කියලා. තිමාශි message කළා තිරා මේ හැන සින්දු set එකට එකතු කර ගන්න ආදරණීය ජානු සුබගින්දර සඳාවක් නෝන අදත් අපි අවහගෙන ඉන්නේ සුපුරුදු විදිහටම අපේ මේ teachers ලා සර්ලා ටික. උසස් පෙළ සම්බන්ධිකර මැදස්ථාන ඉදලා මේ ටිකේ ඉතින් පාළුවට කාන්සියට net විතරයි. ජය වේවා. ඔයාලගේ ලස්සන කතාහගෙන අපි පාළුව මග අරගන්න අපිට ලස්සන සින්දුවක් දෙන නිරෝෂන් බණ්ඩාර සර් කොස්වත සර් නිකවරටිය ක්‍රස් කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්ද්‍රනන්ද සර් රොහන් මල්ලි ඊට පස්සේ කසුන් මල්ලි ඇතුළු පරිපාලනශ්‍රී සියලුම දෙනාවත් එකතු කරගන්න අපේ නිකවරටිය චම්පික ලලිත් පෙරේර අයියා මම ලක්ෂන් හොඳ උමකක් දෙන්නකො පැටියෝ ආදරේ ඔයාට යටියන්තට ගණේ පල්ලෙන් මැසේජ් එක දාලා තියන්නේ ඇත්තද හයි සුදුරංගි ලස්සන්ට වැඩසටහන කරනවා ආදරෙයි බිබිල දම්මිකා අක්කා පුතනි දෙව් බාෂපුතා තාත දිසා ඇතුළු ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා බිබිල දම්මිකා අක්කා ආදරෙයි එකතු කරගන්නම් මේ සින්දුවට ඉතින් කෝ මැසේජ් එක මත අවහගෙන ඉන්නේ ලස්සට සින්දුව කර අපිවත් එකතු කරගන්න තමර බණ්ඩාර හංග වැල්ලෙන් මැසේජ් කරලා තියෙන්නේ හයි ජානු රන් මැනිකේ කියලා තියෙනවා ඊට පස්සේ අපේ ඉන්දියා අප්පක්කා යන්න අදත් ඔන්න කන්ද මුදුන හන්දියන ඉන්දියා අප්ප ටිකක් කාලා එන්න අද මොනවද තියෙන්නේ ඉන්දියා අප්ප කන්න අම්බලන්තට බැමිණියන් විල දම්මිකා අක්කා සින්දු ගඩකට අපිවත් එකතු කරගන්න හස්බන්ඩ් වසන්ත දරුවා මිනිදු මෙත් සර අම්මා තාත්තා වගේම නෙත්තහන හැමෝමත් ස්පෙෂලි ආවත් එකතු කරගන්නවා කියලා තියෙනවා මේ සින්දුවට එකතු කරගන්නම් කෝ බලන්න කවුද මේ කෝ ඉතින් මට මැසේජ් එකක් එවලා නැහැ අනේ කළුබෝවිල ප්‍රියදර්ශනී එකතු කරගන්නම් සුදු මැණිකේ මේ ඇහෙන සින්දු සෙට් එකටම හරිද හෙලෝ ජානු ගිදර හැන්ද වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ලලිත අංකල් කොහොමද ලලිත අංකල් මම එකතු කරගන්නම් මේ සින්දු ටිකට ඊට පස්සේ ලක්මාල් හැමදාම වගේ මගේ ලස්සන ෆොටෝ ටිකක් හදලා එවලා තියෙනවා මගේ නෝටි සුදු බෝලේ තව කවුද ඉන්නේ කෝ ඉන්නේ කවුද බලමු හල් කදවිල දසුන් ඔගලන් වහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි පැතුම් සලෝන එකේ එකතු කරගන්න මෙහෙන සින්දු සෙට් එකටම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මකුලල රංජිත් දිසානායක අයියා ගිනි ගිනි ගිනි ගින්දරි උම්ම දීලම මූණ ඇද වෙලා අනේ මේ මටනම් ඔන්න ටින්කරින් බාස්ලා ඇහලියෝගල ලක්ෂ්මන් චන්ද්‍රසිරි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා ලක්ෂන් දිනක්ෂි මෙහෙන සින්දුරි කහන්න එකතු කරගන්නම්කෝ තරහ යනවා හරිද මට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited within.
2: හවස තුනයි විනාඩි 43යි.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
4: කොල්ල කෙල්ල කොට

0: ගලොතරයි මණ්ඩලය
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 20 අපි එන්නේ උදේ මැදිරිගිරිය සවස හිඟුරක් ගොඩ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
7: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
6: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
8: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
9: හෙලෝ.
10: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව

හවස 3යි විනාඩි 45යි වෙලාව. කටියක් ඉන්නවා දැන් ඉතින් ඉක්මනට රේස් එකක් යනවා වගේ තමයි. ඉක්මනට මෙන්න මේ කටිය එකතු කරගන්න ඕනේ. මට දැන් යන්නත් වෙලාව ටික ලඟ වෙලා තියෙන්නේ. අපේ බණ්ඩාර ස්ටෝර්ස් එකේ කෑගල්ලේ අනුරාය කතා කරා. බණ්ඩාර මාලිවායි දිනේෂ් මාලිවායි එකතු කරගෙන සින්දා ගහමු කියලා කිව්වා. ජය වේවා. මඩම් පැල මිහිරි හස්බන්ඩ් නිසරු ඊට පස්සේ කිත් මිදුවවත් එකතු කරගෙන සින්දා ගහමු කියලා තමයි කිව්වේ. ආදරෙන් එකතු කරගන්නවා මං අහන්න දෙන්න ලෑස්ති කරගත්ත මේ ඇහෙන සින්දුවට. මේ කවුද? හල් කඳවිල රොෂාන් මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. මේ ඇහෙන සින්දුවරම එකතු කරගන්නම්. ඊට පස්සේ කිව්වද මං හිටියේ නෑ. කිව්වා කිව්වා ආයි කියන්නේ නෑ. උම්මත් දුන්නා කෝලම. ඊට පස්සේ තව කවුද ඉන්නේ? අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. හයි චනු කබුලමුල රොටි කඩේ අජිත් අයියා සුජිවකා ඉන්දික මල්ලි දුවල හතර දෙනා පුතාලා දෙන්නා අච්චි අම්මයි ටයිටනික් සලෝනෙකෙත් ෂරයවයි වැඩ කරන සියලුම දෙනාව එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. රොටියක් අපිට නෑ. සුබ සැන්දවක්. එච්චරයි මැසේජ් එකේ තියෙන්නේ. නිසන්සලා එරික් එරන්ද හැම දෙනාම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කදාන දොලේ හේන සෙට් එක මැසේජ් කළා තියෙනවා. අපි තෝ වහගෙන ඉන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න. කදානේ චන්ද්‍රකාන්ති අක්කා ආදරෙයි. හරිද? ඊට පස්සේ මේ හෙට තියෙන උපන්දිනයක් තමයි ඉවලා තියෙන්නේ. කෑගල්ලි සුපුණි නිසන්සලාගේ උපන්දිනය හෙට තියෙන්නේ. අම්මා තාත්තා මල්ලි අක්කා ගොඩාක් අතරින් විශ් කරනවා කියලා තියෙනවා. හෙට මාව අල්ල ගන්න බැරි වෙයි කියලා දෙවලා. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Supuni. Happy birthday. හැමදාම අපි ඔයාලත් එක්ක තමයි කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. මැසේජ් එක එවෝ යාගේ නමකෝ. නම තෙවුවනම් තමයි ඉතින් වැඩේ ගොඩ. ශාන්තදීල සනිදාස් මාමත කෑගල්ල මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. මේ හැන සින්දුවට මම එකතු කරගන්නම්. ඊට පස්සේ ට්‍රින්කු පහේ කණු පුංචි බණ්ඩා අයියා මැසේජ් කළා තියෙනවා. ගුණසීලිය රන්දිකා මදුෂා සස්සෙන්නා සුපුන් දිලංක සෙට් එකම එකතු කරගන්නම් මේ සින්දුවට. හායි ගිනි ගින්දරිය කොහොමද ජානු? ඔයව සද්දෙන මහගින වැඩ මොන්රගලින් මේනක සඳරුවන් මැසේජ් කළා තියෙන ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා. අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ හෙන සින්දුවට එකතු කරගන්නම්.

0: ZFM Kinder Hände war mit Janu.
1: හවසතුනයි විනාඩි 52යි වෙලාව. අපිට යන්න නම් වෙලාව දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි යන්න ඕනි. යන්න කලින් වෙන මේ කටියත් කියන්නද? සුබසඳවක් වසනමත් දවසක් කොහොමද ජානු මණික? ලස්සන ඔයා කැමති සින්දුවක් අහමු ඔයාවයි තරිඳුරු ක්ෂාන් දිනු ඊට පස්සේ ජානි රවීනා යෝන් සෙනෙහසනමත් යන අදෘශ්‍යය ගෲප් එක කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කොටි ජීවන්තය මැසේජ් කළා තියෙනවා. හන දෙන රෙඩි කරගත්ත මේ හන සින්දුවට එකතු කරගන්නම්. අපි තව අහගෙන ඉන්නේ වයිෆත් එකතු කරගන්න බබල දෙන්නවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න නංගි නම නෑනේ මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කොලියා පිටිය බාර ගෙදරි ජයන්තය මැසේජ් කරලා තියන්නේ මේ හැන සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ පරිස්සමින් ඉන්න ජානු හතට එන්නම් උම්මා කියලා තියනවා හා හා හතට එන්න ඊට පස්සේ ශ්‍යාමලි ප්‍රියංජලි කෑගල්ලෙන් මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා ඕකේ මේ හැන සින්දුවටම එකතු කරගන්නම් ඊට පස්සේ මාලබේ අපිමත් සින්දුවකට එකතු කරගන්න එම්පයර් සලෝන් කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට එහෙනම් ඉතින් මේ සින්දුවත් අහන්න දීලා මම යනවා අපි ආයෙ හම්බ වෙමු අද රෑ හතට ආයෙත් ගින්දර හැන්දෑවෙන් හෙට දවල් එකට එතකම් පරිස්සමට ඉන්න දිගටමනෙත් එක්ක ඉන්න එහෙනම් කොල්ලෝ අපි ගියා මං ජානෝ

0: ඔක්කොටම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: සර්නේ තෙල්බී රන්න ඇඩ්ඩක ඉන්නේ. ඒ ඇඩ්ඩක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
5: ඇයි ෂුග කියන මූනෙන්න කළ සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547-3131-540.
6: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස.
8: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව.
7: අතික්‍රමණ අතික්‍රමණ
8: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
7: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760-980-980
8: අතික්‍රමණ
7: සාංසාරික සීමා ඉක්මවා යාමට.
0: ගින්දර හැන්දෑව
9: brought to you by
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
11: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-3131-540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
15: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
14: ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
16: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බෑන් බෑ අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංග මෙරටින් වර්තාවන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිකුත් කළ නවතම දත්තවලට අනුව මේ වසරේ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92854ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත රෝගීන්ගෙන් 52.95%ක්ම එනම් රෝගීන් 49163 දෙනෙකුම බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබෙනවා මේ අතර අගෝස්තු මාසයේ ගත වූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 7516 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 91ක් තවදුරටත් ඩෙංගු අධිආවදනම් කලාප ලෙස සෞඛ්‍යාංශ විසින් නම් කර තිබෙනවා. මිලග net news පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM Anupaha FM Anu Hatarai Dashma Ata Net FM Hadaravate Hadaravate
5: Brought to you by
6: Nava Anlene Calcium Vitamin C D Zinc Magnesium Methylu Posha Padarthe Kolahakin Anlene Sima Bidalan
7: Meka Tama Vistare Dan Ona Patare
8: NLB Jaya Jatikalutrai Mandalaya
9: අඩුවිය දෙමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
10: මරු බං

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 8යි වෙලා ඔබ අපි හතර වටේ වැඩපටන් ගන්න හදන්නේ. බදාද දවසේ මහන්සියලා වැඩ කරන ගමන් ඉන්න ඔයාලට මහන්සිය නැති වෙලා යන්න, ගෙදරට වෙලා පාළුවෙන් තනිකමින් ඉන්නව නම් පාළුව තනිකම මැකිලා යන්න අවසරය. ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටියත් එක්ක සින්දු අහන්න තියෙන පැය දෙක තමයි මේක. ඒ නිසා ඔයාට බොරින් නැති විනින් ඩ්‍රයිව් එකත් එක්ක සෙට් වෙන්න chance එක තියෙනවා හවස 4 ඉඳලා 6 වෙනකන්. ඔය කාලේ මේ කාලේ හැම කාලෙම වැඩිපුරම ආදරය කරන සින්දු ටික අහන්න මේ පැය දෙකේ මේ පැත්තට එන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපි අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම NetFM official Facebook page එකෙන් live එකක් ඇවිල්ලා ඉන්නේ. තියෙන නිසා ඔයාලට පුළුවන් දවසම NetFM අහගෙන ඉන්න ගමන් හවස් වරුවේ ඔයා ආදරය කරන කට්ටියව එකතු කරගන්න Facebook page එකේ live එක පැත්තට එන්න. හරිද? මේ වෙද්දිත් සෑහෙන කට්ටියක් live එකට join වෙන ගමන් ඉන්නේ. දැන් සාමාන්යයෙන් අපි මේ දවස්වල ඔයා දැකලා තියෙනවා NetFM අහගෙන බලාගෙන ඉන්නවා නම් අපි උදේ ඉඳලා හවස් වෙනකම් Facebook live එකට join වෙනවා. මොකද මේ වෙලාවේ ඔයා වැඩ කරන ගමන් නම් ඉන්නේ මොනවාම හරි හේතුවක් නිසා. ඔයාට අපිව අහන්න ටයිම් එකක් නැත්තම් ඔයා Facebook එකේ කොහොමත් ඉන්නවනේ නේද? 24 hours ගොඩක් කාලවට වයින්නේ Facebook එකේ. ඉතින් ඒ නිසා එතකොට ඔයාටයි මටයි ටිකක් තව ළඟින් ඉන්න පුළුවන් නිසා අපි ඇවිල්ලා ඉන්නවා උදේ ඉඳලම Facebook live වල. ඒ නිසා අනිවාර්යෙන් NetFM official Facebook page එක like කරලා follow කරලා තියාගත්තොත් ඔයා ලංකාවේ නෙමේ ලෝකෙ කොහේ හිටියත් ඔයාට ගෙදර ඉන්නවා වගේ NetFM Facebook live එකත් එක්ක join වෙන්න පුළුවන්. මේ වෙද්දිත් සෑහෙන කට්ටියක් බලාගෙන ඉන්නවනේ නේද? ඒ නිසා ඒ සෑහෙන කට්ටිය අතරට වාත් එකතු වෙන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. 0711 95 95 95 තියෙනවා අපිට WhatsApp එකේ message කරන්න පුළුවන් වෙනද වගේම සුපුරුදු විදිහට. call එකක් ගන්න ඕන නම් 255 33 63 number එක තියෙනවා. අපි දෙන්නත් එක ටිකක් කතා කරමුනේ. පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් කතා කරන්නත් බැරි වුණානේ. ඒ නිසා වැඩ කරන ගමන් හිටියත්, ගෙදරට වෙලා තේකක් බොන ගමන් හිටියත්, හවස්වරුවේ ගෙවල් දොරවල් අස්පස් කරලා දාලා පොඩ්ඩක් නිවිසන සිලිමාව අහගෙන ඉන්නවා නම් පොඩි call එකක් ගන්න මේ පැත්තට අපිට කතා කරන්න chance එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ball post එකකුත් දාලා තියෙන්නේ. කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. හැබැයි ඔක්කොටම කලින් සින්දුවක් අහලා හවස 4 ඉඳලා 6 වෙනකම් වැඩිටික පටන් ගන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් හරියටම හවස 6 වෙනකම් වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඔයා ඉන්නෝනේ කොහෙන්ද? මගේ ළඟින් තමයි. දන්නවනේ මම DJ ආසා.

0: හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ.
1: අපි ෆස්බුක් ලයිව එක ඉන්නේ ති එනිසා ලස්සන සිදුරික් අහනකම ෆස්බුක් ලයිව එක කමෙන් කල්ල පොඩි මක ජොලියත් දාන්න මේ පැත්තරෙන්න්න සෑහන් කටිය ලයිවකට ජොයින් වෙන ගමන්ගන්න තින් එනිසා මේ සෑහෙන්න කට්ටිය අතරට ඔයන්න අමතක් කරන්න එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේද එල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 4:18 දැන්.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: දම්රෝ වසර මැද සේල්. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.
7: කොල්ලෝ කෙල්ලෝ ගොඩ යන

0: ජාතිකලොතරැයි මණ්ඩලය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
2: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි
3: මොකක් හරි නෙවෙයි 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
4: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
5: Damro Wassara Meda Sale Kama Mesa Kattala Sadaha Vishesha Vattam Devamaya Kama Mesa Kattala 87000 sita Damro Wagakimakta Sahithawa
6: Enga Patha Okkoma Ridena Amme Heta Gedara Nawathinna Wei Wage
7: Etakota Ara Duwata Porondune Udema Enowa Kiyala
6: Ammata Ekat Ehuna
7: Otha Link Pass Banguwa Bonna Heta Ude Negitinna Puluwan Rajayak Wage
8: Negita Ganna Nan Link Pass Banguwa Vitaramai
9: ඌව කොල්ලොකෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
10: Food Festival, Holi Festival, DJ Concert Atulu, Rasa Pirunu Isau Resak Samaga, Jaya Grahakayanta Vatina Tagi.
9: Uwe Ekama Ahasaka Sarungal Hamuwanada, Obat Enna, Madhya Savya, Net FM, Net FM.
11: Devanda Rasa, Vatavata Avasa, Yamudapi, Kukusai Rangshalave, ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරක සංයන්නේ.
12: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රොමාන්ටික මතක ස්මරණයා.

අපි මෙන්න මෙතන මේ කරාබූග ප්‍රශ්න විසඳනවනි. අද ඉයරින් එකක් දාගෙන ඇවිල්ලා කියලා කට්ටියක් කියනවා ඉයරින් එක ගලවන්න කියලා, කට්ටියක් කියනවා නෑ ඔක කොහොමම තියාගන්න කියලා. Facebook live එකේ තමයි මෙන්න මේ ගැටුම යන්නේ. හරිද? මේ වෙලාවේ Facebook live එකේ සෑහෙන කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. ලසන්ත කුමාර ඉන්නවා, ඊට පස්සේ සඳුනි රත්නායක ඉන්නවා, ඊට පස්සේ කවුද කුමාරි ලියනගේ ඉන්නවා, කවුද ඊළඟට කාන්ති මතුමගේ වාවත් එකතු කරගන්නම්. ඒ වගේම දේශකී ධරණි ආවත් එකතු කරගන්නම්. Thank you, ජය වේවා. ඊට පස්සේ අසා හයි කොහමද, අපිත් මේ වෙලාවේ ලයිව් එක බලාගෙන ඉන්නවා කියලා මට චතු මැසේජ් කරලා තිනවා. Thank you චතු, ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ආ දන්නවද අද පටන් ගන්නකොටම Facebook live එක 60කට ආසන්න ප්‍රමාණයක් ෂෙයා කරලා තියෙනවා. ආදරේ මැරිලත් පැයක්. හරිද?

රයිට් වෙලාව හවස 4 විනාඩි 25යි. මේ පැත්ත එක යුද්ධයයි යනේ. Facebook live එකක් ඇවිල්ලා එක එක ප්‍රශ්න විසඳන ගමන් අපි මේ ඉන්නේ. හරිද? රයිට්. මතක් කරන්න හදන්නේ NLB ජයලොතරයිය ගැන. ජීවිතේ සිනේට වාසනාවේ ආශිර්වාදේ අරගෙන එන NLB ජයලොතරයිය ගැන මතක් කරද්දිම ජීවිතේ සිනේට වාසනාවේ ආශිර්වාදේ අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරා වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේ 2026 වසරේ මේ ගෙවුණු පොඩි කාල සීමාව ඇතුළේ මේ වෙද්දී සුපිරි ත්‍යාගලාභීන් 32 දෙනෙකු ඇතුළු තවත් වාසනාවන්තයින් රසක් බිහි කරලා තියෙනවනේ නේද? ඒ අතරින් සුපිරිම ත්‍යාගලාභීන් සිව් දෙනෙකුට සහ ප්‍රථම ත්‍යාගලාභීන් 42 දෙනෙකු ඇතුළු වාසනාවන්ත ජයග්‍රහකයන් 44 දෙනෙකු වෙත රුපියල් කෝටි 23,00,000 46කට හරිද වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය ඔන්නියේ දවසේදී පැවැත්වලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මතක් කරන්නේ NLB ජයලොතරැයිය වැඩි වැඩියෙන් අරගත්තොත් ඔයාලට මෙන්න මේ වාසනාවන්ත ජයග්‍රහකයන්ගේ ගොඩට එකතු වෙන්න පුළුවන්. මොකද NLB ජයලොතරැයිය අරගත්තොත් ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වැඩිම දිනුම් අවස්ථාවන් ප්‍රමාණයක් හිමි කරලා දෙන ලොතරැයිය තමයි NLB ජයලොතරැයිය කියලා කියන්නේ. හරි, ඔයාලා ලොතරැයි පත අරගත්තාම මුල ඉඳලා අගට අංක ටික ගැලපුණත්, අගේ ඉඳලා මුලට අංක ටික ගැලපුණත් ඔයාලට වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ හිතන්නකෝ රුපියල් 50,000 මුදල් තෑගි වාට හිතා ගන්නවත් බැරි ප්‍රමාණයක් දිනා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් වාට පුළුවන් රුපියල් 10,000 වාසනාවන්ත සන්ඩේ බෝනස් ජයග්‍රහකෙක් වෙන්නත් NLB ජයලොතරැයිය හරහා අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා බලවල ඉන්න එපා. දකින පළවෙනි තප්පරේම NLB ජයලොතරැයිය අරගන්න ඕන. හරිද? ඊට පස්සේ මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ සඳුනි රත්නායක ලයිව් එකේ කමෙන්ට් කරලා තියෙනවා උදාරයි. ඊට පස්සේ නිරංජි අඹගහ ගෙදර මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම ඊට පස්සේ අමාලි යාපා හයි කොහොමද, ඔයාවත් එකතු කරගන්නම්. තැන්කියු අමාලි. ඊට පස්සේ වින්ද්‍යා නිරෝෂණී අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. දැන් මං කියලන්නේ තියෙන්නේ කවුද ස්පීඩ් එකෙම කමෙන්ට් කරන්න කියලා මම බලනවා. හරිද? ඔයාලට තියෙන්නේ මට කමෙන්ට් ටික දාගෙන යන්න. එතකොට මම ලයිව් එකේ මතක් කරන්නම්. හරි, මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නේ අසා ලයිව් එකට එන්න පොඩ්ඩක් අමාරුයි කියලා හිතනවා නම් මෙන්න මෙහෙම ෆෝන් එකෙන් net fm official facebook page එක ඕපන් කරලා ඔයා වැඩ කරන තැන ටේබල් එකේ පොඩ්ඩක් අයිනකින් තියලා තියන්න. බැලුවා කියලා බොස් මුකුත් කියන්නේ නැහැ යනි. නාරි කියාගෙන ආවොත් මට පොඩ්ඩක් කියන්නකෝ, මං යාව මතක් කරන්න. එතකොට හරිනේ. රයිට්, ඕකේ. WhatsApp එකේ මැසේජ් කරන කට්ටියට chance එක දෙන්න බලාගෙන ඉන්නවා. ටග්ගල මේ පැත්තට එන්න.

0: හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ.
1: Right, සුපිරි හින්දි ප්‍රැක්ටිස් එක ක්ලාස් එකකින් දිනකොට හවස 4 විනාඩි 31ක් වෙලා තියෙනවා. වෙලාව Facebook live එක අද නම් නිකන් අර උන්මාදයකින් පිරිලා. හරිද? ඒ නිසා ඔයාට අක් ගාලා live එක පැත්තට එන්න මම ඔයාව මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉති විය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්.
2: හවස 4 විනාඩි 35යි දැන්.
3: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112173888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: අද තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
9: ඩවුම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩවුම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Lion 5 සුව පහසුවෙන් ගමන් යන්න.

0: ඉතිරිය වැඩි කරගන්න. BYD Sealand 5 Smart Drive Smart Savings 0112-125-125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
3: කීරස් නැවුම් බවයි අඩුම මිලයි.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
5: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
6: හොට්ස්පොට්? ඇයි?
5: ඩේටා නෑ අනේ.
6: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
7: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
8: Gather on a day of profound joy and soaring hope.
9: The day a planet stops for a game.
10: Net FM. Algo Town.
11: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Madale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
13: මුරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13.22.
14: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
10: FM. Now.

රයිට් වෙලාව හවස 4:00 විනාඩි 43ක් වෙනකොට මම යන්න හදන මේ වෙලාවේ ලෑස්ති කරගෙන තියෙන සින්දුරේ අලු කට්ටියක් එකතු කරගන්න. හැබැයි ඊට කලින් මම මේ වට මතක් කරන්නේ හැමදාම වගේ අදත් ඔයා බස් එකේ කියන්නේ වැඩ ඇරලා ඉවර වෙලා බස් එකේ නැගලා සෙනගස්සේ තෙරපි මාර මහන්සියෙන්ද ගෙදර යන්නේ. ඊට පස්සේ ට්‍රේන් එකක් එනකම් බලාගෙන ඉන්නවද? ඊට පස්සේ මන් නැත්තම් අතින් සල්ලි වේදන් කරගෙන ටුක් එකක් දාගෙන යනවද? එහෙම යන ගමන් මාව අහගෙන ඉන්නවා නම් නැත්තම් ගෙදරට වෙලා අද මාව අහගෙන ඉන්න ගමන් මේ ගැන කල්පනා කරනවා නම් හරිද? මම ඔයාලට මතක් කරන්නේ මේක තමයි ඔයාලට වාගිම කියලා පොඩි බයික් එකකට යන්න තියෙන හොඳම කාලේ. හරි? සාමාන්‍යයෙන් ඉතින් ගෙදරකට බයික් එකක් තියෙනවා කියන එක මාර වටිනවනේ නේ. හදිස්සියකට දැන් හස්බන්ඩ් වැඩට ගිහිල්ලා ඉන්න වෙලාවක පොඩියට අසනීපයක් වුණොත් එහෙම ටක් ගාලා හොස්පිටල් එකකට අරගෙන යන්න. ස්කෝලි වුමනාවක් වුණොත් ටක් ගාලා ස්කෝලෙට යන්න. ඊට පස්සේ ටවුන් එකට යන්න. ඊට පස්සේ හදිසි ගමනක් වැටුණොත් යන්න. පොඩි බයික් එකක් තියෙන එක මාර වටිනවනේ. අනිත් එක තමයි දැන් මං කියන්නේ යූත් එකේ ඉන්න කොල්ලෙක් කෙල්ලෙක් වුණාමත් පොඩි තමන්ගෙම කියලා ස්කූටර් එකක් හරි තියෙනකොට පොඩි ගැම්මක් තියෙනවා නේද? රයිට්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට මතක් කරන්න හදන්නේ ජපානයට ටොයෝටා, ඊට පස්සේ ඉන්දියාවට ටාටා, ඒ වගේම ජර්මනියට බෙන්ස් වගේ ලංකාවේ අපිටත් දැන් අපේ කියලා කියන්න පුළුවන්. ලංකාවේ ඕනම කෙනෙක්ට දරන්න පුළුවන් මිලකට ලබා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ මිලදී ගන්නකොට හිතා ගන්න බැරි ඩිස්කවුන්ට් ගොඩාක් හම්බ වෙන රියල් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි KD Rice. මේ දවස්වල KD Rice Leader 125 petrol bike එක ගැන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන්න කතා වෙනවා. මොකද මේක තමයි අපේ අතේ තියෙන බජට් එකට හරියටම ගැලපෙන නියම බයික් එක. රුපියල් 599,000කට. හරිද? හිතා ගන්න බැරි තරම් තවත් මිල අඩු කරලා රුපියල් 599,000කට ඔයාලා දැන් KD Rice Leader 125 petrol bike එකක් අරගන්න පුළුවන්. Tamange බයිසිකලයක් ගන්න තියෙන හීනේ හැබෑ කරගන්න තියෙන ලේසිම විදිහ තමයි KD Rice Leader 125 petrol bike එකක් අරගන්න එක. විශේෂම කාරණාව තමයි බයික් එක ගත්තට පස්සේ ඔය නිකමට හරි බයික් එක අරගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න මේ වාහනේ ඇවිල්ලා පෙට්‍රල් හොඳට කරනවා. ඒ කියන්නේ නිකන් පෙට්‍රල් සුවඳටත් දුවනවා. ආඩ බයික් එක ගත්තාට පස්සේ බය වෙන්න ඕනේ නැහැ මේ පෙට්‍රල් වලට සෑහෙන ලොකු වියදමක් යයිද දන්නේ නැහැ කියලා. එහෙම ඩවුට් එකක් තියාගන්න ඕනේ නැහැ. ආඩ පෙට්‍රල් වියදමක් යන්නේම නැති තරම්. අනිත් එක තමයි ඩවුන් පේමන්ට් එක. ඒ කියන්නේ දැන් බයික් එක ලීස් එකක් එහෙම දාලා ගන්නවා නම් සමහර කට්ටිය හිතනවා මේ ලොකු ඩවුන් පේමන්ට් එකක් කරන්න වෙයි කියලා. ඔයා බය වෙන්න පානේ මං KD Rice එකේ මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකේ නම්බර් එක දෙන්නම්. ඔයා කතා කරලා බලන්න. ඔයාට ඇඟටවත් දැනෙන්නේ නැතරම් පොඩි ගාණක් දීලා ඔයාට බයික් එක ගෙදරම අරන් යන්න පුළුවන්. ඒ නිසා ඔයා සාමාන්‍ය මේ දවස්වල බයික් එකක් ගන්න ට්‍රයි කරන කෙනෙක් නම් ඔයාට තියෙන හොඳම තීරීම තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. 0773 523 535 කතා කරොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ දැන් මේ දවස්වල අලුතෙන් ගියක් එහෙම හදන කෙනෙක් නම් ගෙදරට, ඊට පස්සේ ගෙදර ආලින්දයට, නිදන කාමරයට, ඊට පස්සේ නාන කාමරයට එහෙම ටයිල් ටික ගන්න ඕනේ නම්, ඊට පස්සේ බාත්වයා උපාංග ටික ටිකක් අඩුවට හොයනවා නම්, හොඳම ක්වලිටි එකෙන් හොයනවා නම්, ඊට පස්සේ අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් හොයනවා නම්, දැන් උන්ව වට හොඳ අවස්ථාවක් අරගෙන ඇවිල්ලා තිනවා ලංකා ටයිල්ස් වෙතින්. ලංකා ටයිල්ස් කියලා කිව්වම ලංකාවේ ටයිල් අතර සන්නාමයනේ. ඒ කියන්නේ එදා ඉඳලා අද වෙනකන් අපේ විශ්වාසය දිනාගත්ත කල්පවැත්ම උපරිම තියෙන අපේ අතේ තියෙන ගානට ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික බාත්වයා උපාංග ටික ගන්න තියෙන තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් එතකොට ඔන්න ලංකා ටයිල්ස් එක දැන් ඔන්න මොබයිල් ෂෝරූම් ඔයාගේ නගරයටත් එනවා. මම ඔයාට කොහෙටද අපේ කට්ටිය එන්නේ කියලා මතක් කරන්නම්. එතකොට ඔයාට පුළුවන් ළඟම ලොකේෂන් එකට ගිහිල්ලා ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දේර නිදන කාමරේට, නාන කාමරේට හරියටම ගැලපෙන ටයිල්ස් හා බාත්වයා උපාංග පිළිබඳව දැනුවත් වෙලා සුවිශේෂී මිල ගණන් යටතේ ලබා ගන්න අවස්ථාව තියෙනවා. අද අගෝස්තු මාසේ 19 වෙනිදානේ උදේ පාන්දරම ත්‍රිකුණාමලයවට ඉන්න කට්ටිය නම් සෑහෙන සම්බන්ධ වෙලා තියෙනවා. මොකද ත්‍රිකුණාමලයට තමයි උදේ අවිල්ල තිබුණේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම. ඊට පස්සේ හවස්වරුවේ මේ වෙද්දී ඔන්න කන්තලේ ඉන්නවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම. ඒ වගේම හෙට දවසේදී කියන්නේ අගෝස්තු මාසේ 20 වෙනිදා මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩට තමයි එන්නේ. තේන්සා ලෑස්ති වෙලා ඉන්න ළඟම ලොකේෂන් එකට ගිහිල්ලා වාට ගැලපෙන ටයිල් ටික, බාත්වයා උපාංග ටික හිතා ගන්න බැරි තරම් අඩුම මිලට ගන්න පුළුවන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකෙන්. WhatsApp එකට message කරන කට්ටියට මෙතනින් එහාට chance එක තියෙනවා. මම මතක් කරන්නම්.

0: Latin, sindu ehenä. Net FM, hatera vati.
1: Right, අපි අලුත් පැයකට යන්න හදන්නේ. හැබැයි අලුත් පැයකට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන ඔන්න දැන් අගෝස්තු මාසෙනේ නේද? අගෝස්තු සැප්තැම්බර් කියලා කියන්නේ අපේ කාලේ. ඊට පස්සේ අපේ වැඩිහිටියන්ගේ කාලේ වුණත් පොඩ්ඩක් උඩ බැලුවට පස්සේ මුළු අහස පුරාම සරුංගල් සරුංගල් සරුංගල්ම තමයි. ඉස්සර නිවාඩු දෙනකන් ඉස්කෝලේ බලාගෙන ඉන්නේ අගෝස්තු මාසේ සරුංගලයක් හදන්න නේද? ඉතින් ඒ නිසාම තමයි ඔන්න පරණ මත කලුත් කරන ගමන් ඔයාලට වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න. ඌවේ කොල්ල කෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් එක සංවිධානය කරන ඌ ආහසන ඒක වර්ණයෙන් හැඩවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 වෙනිදා හවස 3 ඉඳලා ඔන්න වැලිමඩ අඹගස්දොව මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. මිට සමගාමීව ෆුඩ් ෆෙස්ටිවල්, ඊට පස්සේ හොලි ෆෙස්ටිවල්, ඊට පස්සේ DJ කොන්සර්ට් ඇතුළු රස පිරුණු ඉසව් රසක් එක්ක වාට හිතා ගන්න බැරි තරම් වටිනා තෑගි දිනා ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඌ ආහස සරුංගල් වලින් පිරෙන 22 වෙනිදාවට ඔයත් එන්න අමතක කරන්න එපා. මේ වෙනුවෙන් මාධ්‍ය දායකත්වයේ ලබා දෙන්නේ Net FM. අපි ඉතින් එන්න සමතකයිනි දවස අගෝස්තු මාසේ 22 වෙනිදා හවස 3 වෙනකොට වැලිමඩ අඹගස්දොව මහජන ක්‍රීඩාංගණයට යන්න අමතක කරන්න එපා. ඒකනත් මතක් කරලා අපි යන්න හදන්නේ ඔයගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එකෙන් අපි අලුත් පැයකට. ඊළඟ පැයදී හම්බෙමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත් ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636
4: ताम्रो वासर मेद सेल सोफा सदहा विशेष वाट्टाम कल पवतिन सुव पहसुएन्युत सोफा हेट नमदहा सिसित सियलुम ताम्रो प्रदर्शना गारवली
5: अक्मा वितिल फैटी लीवर बायवेन निपा सिवनगल लीवर बूस्टिन कैप्सूल लरगान अपे विदकम अपे उरुमया 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
6: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නැහැ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන් මෙන්න නම්බර් එක 0774390352 50 එහෙම නැත්නම් ගන්න 0774390352 51
7: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත.
1: වීතරාගී මුනි ගුණ ගැයෙන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නැත්තෙ ෆෙම් බුදුගුණ හැන්දෑව බුදු

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල්පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව
2: අඩුවියදමකින් දිගුදුරක්යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූට එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97
3: දැනුම

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ සන්දේවක්. හවස පහයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9ක් ඉදිරිපත් වී තිබෙනවා. හිටපු අමාත්‍ය උදේගම්මන් පිළතුළු පිරිසක් විසින් අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. අදාළ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ඊයේ දින ශ්‍රී ලංකා නීති සංගමය හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීකු වන ශාන්ත ජයතිලකතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම් කරුවන් විසින් කියා සිටින්නේ යෝජිත පනත් කැටුම්පත් තුළින් අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් මෙල්ලවන අතර ඒ හරහා ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවයි. යනුව අදාළ පනත් කැටුම්පත ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ට්‍රේල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Marubang!

හවස 5යි විනාඩි 7යි වෙලාව. අපි හතරවටේ හගෙන ඉන්න ගමන් අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. අද වැඩිපුරම ලයිව් එක සෑහෙන කමෙන්ට්ස් ආපු ඊට පස්සේ ශාස් වැඩිපුරම තියෙන දවසක් නිසාම WhatsApp එකේ කට්ටියව පොඩ්ඩක් මිස් වුණා කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඔන්න ඔහොමයි තත්ත්වේ. හරිද? හැබැයි ඒ වුණාට මම මේ හදන්නේ WhatsApp එකේ කට්ටියව මතක් කරන්න. සුබ සන්ධ්‍යාවක් වේවා සා විජේබාපුර ලක්ෂාන් දිනක්ෂි දමයන්ති බර්ටී ඊට පස්සේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම මල්ල ඇස්සි කරගෙන තියෙන සින්දුවර ඔයාලා කට්ටියව එකතු කරගන්න. හරිද? ඊට පස්සේ සරච්චන්ද්‍ර ඩයස් මං ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම කවුද ඊළඟට මේ ඉන්නේ? අයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. මම ඔයාව අහගෙන ඉන්නවා කියලා මට ලලිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා රංජිත් දිසානායක මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම මමත් අහගෙන ඉන්නේ net තමයි ඉතින්. මමත් ලස්සන සින්දුවට එකතු කරගන්න කියලා. ජයන්ත ජයකොඩි ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හැමදාම අහන්නේ net FM තමයි ඉතින්. එන්සා වාලව කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා චාන්දනී මැසේජ් කරලා තියෙනවා. Thank you චාන්දනී. සෙට් එකම එකතු කරගන්න. අපි අලුත් පැයක් පටන් අරගෙන තියෙන නිසා වාට මැසේජ් කරන්න සෑහෙන්න වෙලාව තියෙනවා. හවස 5යි විනාඩි 8යි වෙලාව. හවස 6ට කලින් 0711 95 95 95ට ඔයාගේ මැසේජ් එක එවන්න. මම ඔයාව මතක් කරන්නම්.

0: ఎన్నసర్
1: మళ్ళీ ఎన్నెన్నమ కడే దీవును కరణానే
0: మంగ్ ఇటింగ్ ఎల్ బీ రన్నయ్య గనుదెను కరణి మహత్తయ్య అడ్డకి ఇన్నత్ కలింగ్ ఇందన్ని
2: ఎల్ బీ రన్నయ్య తమై మగే హయ్య
3: కవదత్ వెడి మాత్తికారమక్ దెన ఎల్ బీ రన్నయ్య వ్యాపారిక ఒబే దీవునువట ఒబలంగ
4: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
9: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා
8: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා
9: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
10: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න gaming world low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
13: මොර්ලස් කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොර්ලස් කමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
14: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
15: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
16: මේ අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකක් ඕන නැ සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ
17: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසරි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live
18: brought to you by
19: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
3: අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97

හවස පහයි විනාඩි 24යි වෙලාව. හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි කින්ස්ලි පීරිස්ගේ ලස්සන සින්දුවක් අහලා මේ පැත්තට ආවේ. තව සින්දුවක් ඔයාලට අහන්න දෙන්න ඕනේ. හැබැයි ඊට කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් සමහර ලාවට මේ වෙද්දිවා වැඩ ඇරලා ගෙදර ගිහිල්ලා ඇත්තේ නේද? නැත්නම් දැන් ගෙදර ඉන්න කට්ටිය නම් සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් එහෙම අස්පස් කරලා හවස් වරුවේ පොඩ්ඩක් වාඩි වෙලා හැම ඉන්නවා ඇතිනේ. ඒ නිසාම ඔයාලට අහගෙන ඉන්න පුළුවන් නියම සින්දු ටිකක් මේ පැයදී තහන දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා. එතකොට මේ විශේෂ මතක් කරන්න ඕනේ, දැන් හෙට නෙවෙයි අනිද්දා සිකුරාදු දවස net fm dj net face to face attack show එක අපි ඔයාලට අරගෙන එනවනේ. දැන් එතකොට සති කිහිපයක ඉඳන් අපි ඔයාලට මතක් කරනවා සැප්තැම්බර් මාසයේ වෙනකොට net fm dj net face to face attack show දෙවනි වටේ ආරම්භ කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා කියලා. එතකොට මේ සිකුරාදාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ අතර තරඟය පැවැත්වෙනවා. ඒ වගේම තමයි අපි ඊළඟ සිකුරාදාවේ, ඒ කියන්නේ පළමු තරඟ වටේ අවසන් දිනය ලබන සිකුරාදාවේ ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කය වෙනුවෙන් පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. තිගෙන්සා මේ පිළිබඳ විස්තරාර දැනුවත් කරන්නම්. දැන් හේ අනිද්දා සිකුරාදා පොළොන්නරුව හරි හෙමන් නැත්නම් මාතලේ හරි දිස්ත්‍රික්කයේ දිනවන්න වෙනද වගේම අවස්ථාව තියෙනවා වාට. ඉතින් ඒ නිසා ඔයාලා ඇස්ති වෙලා ඉන්න, ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ වෙනුවෙන් නැති තරම් කමෙන්ට් කරලා මනාපය පළ කරන්න, වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගන්න දිස්ත්‍රික්කයට අපි ජයග්‍රහණය ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. හරි, ඒක ගැන මතක් කරලා අපි ඊට පස්සේ අපි වහගෙන ඉන්න යාළුව සෙට් එකක් මතක් කරන්න ඕන. හයි, කොහොමද අසා අපිත් මේ වෙලාවේ ආව වහගෙන ඉන්නවා කියලා තංගල්ලෙන් අප්සරා මෙසේජ් කරලා තිනවා. ඒ වගේම අපිත් මේ වෙලාවේ අහගෙන ඉන්නේ ඔයාව කඳානි 12 චන්ද්‍රකාන්ති, ඒ වගේම නිසංසලා මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම සුමුදු මල්කි විනිත ඈන් සෙට් එකක් මතක් කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. දැන් ඔය හැමතැනකින්ම කට්ටිය මාව අහගෙන ඉන්නකොට ලංකාවේ කොහේ ගියත් කොතන හිටියත් මේ වෙද්දි කතා කරන්නේ වැඩිපුරම කෙරි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ගැන. මොකද සාමාන්‍යයෙන් අවුරුදු 18ක් 19ක් වෙලා රස්සාවක් කරන්න ගත්තට පස්සේ ඕනම කොල්ලෙක්ට කෙල්ලෙක්ට හිණයක් තියෙනවා තමන්ගෙම කියලා පොඩි බයික් එකක් හරි ගන්න නේද? එතකොට අපිට දැන් දැනට එකපාරට කාර් එකකට ඊට පස්සේ ලොකු වාහනයකට යන්න විදිහක් නැති වෙන්න පුළුවන්. හැබැයි උනාට වැඩට යන්න ඊට පස්සේ ගමන බිමනක් යන්න පොඩි ස්කූටර් එකක් එහෙම තියෙනවා නම් හොඳයි කියලා කල්පනා කරන කොල්ල කෙල්ල ඕන තරම් ඉන්නවා. අනිත් එක තමයි දැන් හිතන්නකෝ ඇමරිකල්ල ඉන්නේ කියලා වයිෆ් එක හදිසියකට ගමේ යන්න ඊට පස්සේ පොඩි ට්‍රිප් එකක් යන්න එහෙම පොඩි බයික් එකක් තියෙනවා නම් මාර වටිනවනේ. ඒ නිසාම තමයි මම මේ මතක් කරන්න හදන්නේ. ඔයාට මේ සේරටම ගැලපෙන ඔයාගේ බජට් එකට සෙට් වෙන ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදියට ලෝකෙටම යන අපේ බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. දැන් විශේෂයෙන්ම මේක ගැන මම මතක් කරන්නේ දැන් තවත් මිල අඩු කරලා වාහන දවසින් දවස ගණන් යනකොට දැන් ඔන්න KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකේ මිල තවත් අඩු කරලා රුපියල් 599,000කට වාට බයික් එක අරගන්න පුළුවන් දැන්. හරිද? ඊට පස්සේ හිතන්නකෝ ලීස් එකක් දාලා බයික් එකක් ගන්න කියලා. දැන් ලීස් එකක් දානමයි කියනකොටම අපි දන්නවා ඊළඟට එන ප්‍රශ්නේ තමයි ලොකු ඩවුන් පේමන්ට් එකක් කරන්න වෙනවා. හැබැයි උනාට මම ඔයාලට KD Rice Motor Company Private Limited එකේ නම්බර් එක දෙන්නම්. ඔයා කතා කරලා බලන්න මං කියනවට හරිම පොඩි ගාණක් දීලා ඇඟටවත් දැනෙන්නේ නැති තරම් පොඩි ඩවුන් පේමන්ට් එකක් කරලා ඔයාලට බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා කතා කරන්න 0773 523 535ට කතා කරන්න KD Rice Motor Company Private Limited හරහා. දැන් ඔයාටත් බයික් එකක් ගන්න chance එක තියෙනවා. ඒ වගේම තමයි දැන් විශේෂයෙන්ම තව කාරණාවක් මතක් කරන්න ඕන. බයික් එකක් ගත්තාම අපි නිතරම කල්පනා කරන දෙන්නේ මේකට තෙල් වලට මාර වියදමක් යනවනි කියලා. හැබැයි උනාට ඔයා දන්නවද KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ගැන මෙච්චරම කට්ටිය කතා වෙන්න තව හේතුවක් තමයි මේ වාහනේ ඇවිල්ලා පෙට්‍රල් සුවඳට දුවනවා. අනිත් එක තමයි මේ හරිම කන්ෆර්ටබල්. දැක්කහමත් පොඩි ආසාවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අලුතෙන් බයික් එකක් එහෙම ගන්න හිතාගෙන ඉන්න ඔයාට මේක හොඳ chance එකක්. හරි, ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 5යි විනාඩි 28යි. අසාපිත් මේ වෙලාවේ වාවහගෙන ඉන්නවා කියලා මොරන්තුඩුවෙන් රොෂාන්, ශාමා, ෂෙනුක, ඊට පස්සේ රුෂිකා එක්ක ලක්ෂ්මන් මැසේජ් කරලා තිනවා thank you. ඒ වගේම මහේෂි යටියන්තොටේ ඉඳලා මාවහගෙන ඉන්නවා කියලා තිනවා thank you මහේෂි. ආවත් එකතු කරගන්නම්. හවස 5යි විනාඩි 28යි වෙලාව. අපිට සින්දුවකට යන්න වෙලාව තියෙනවා 0711 95 95 95ට ඔය මැසේජ් එකක් දාන්න. මං ඔයාව මතක් කරන්නම්.

0: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ලංකා ටයිල්ස් වසර මැදවාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
3: ආරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
4: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටය ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112127388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: අලුත් තැන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් වෙතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි. ඔබත් අද වෙන්න
9: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
10: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
11: නැත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නැත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නැත්තෙම් බුදු ගුණ හැන්දෑව

ரைட், விலாப ஹவச பகை வினாடி ஹதலிசாயாய் அப்பி යන්නත්ලාව කිට්ටුවේගෙන එනවා. හැබැයි ඊට කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. හයි, කොහොමද අසා? අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා චාමර ස්ටෝස් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. ඒ වගේම කවුද මේ මොරටෙන් සුජානි චන්දිමා, ඒ වගේම කලුතරින් පනාවිටිය අපේ චාමර එක තනුජත් වෙනද වගේම මාව අහගෙන ඉන්නවා කියලා තිනවා. තැන්කියු, ජය වේවා. ඒ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊට පස්සේ මම මතක් කරන්න හදන්නේ එන්එල්බී ජය ලොතරැය ගැන. ජීවිතේ සිනේට වාසනාවේ ආශිර්වාදේ අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට NLB ජය ලොතරැය අරගත්තු තවර දවසේ වැඩිපුරම වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව අරගෙන ඉන්නේ NLB ජය ලොතරැයියෙන් තමයි. මුල ඉඳලා අගට අංක ටික ගැලපුණත්, අග ඉඳලා මුලට අංක ටික ගැලපුණත්, ඔයාට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙන එකම ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි සහ දැන් ඔයාට අලුතෙන්ම අවස්ථාව තියෙනවා Sunday bonus වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න. හැම ඉරිදම NLB ජය ලොතරැයි අරගත්තාම ඔයාට Sunday bonus වාසනාවන්ත රුපියල් 10,000 ජයග්‍රාහකෙක් වෙන්නත් හැකියාව තියෙනවා. තියෙනසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඔයා අනිවාර්යෙන් වැඩ ඇරලා එන ගමන්, ඊට පස්සේ වැඩට යන ගමන්, ටවුන් එකට යන ගමන් ලොතරැයි විකුණන මහත්මයෙක් එහෙම දැක්කොත්, ටිකට් කවුන්ටර් එකක් දැක්කොත් ඔයා අනිවාර්යෙන් ගිහිල්ලා NLB ජය ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. ජීවිත දිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හවස 5:47 මැසේජ් එකක් දාලා තියන්න මතක් කරන්නම්.

රයිට වෙලාව හවස 5යි විනාඩි 51යි මට යන්න වෙලාව ලැබිලා තියෙන හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා දවසේ වැඩිම වාසනාවන්ත ජයග්‍රහණ හිමි කරගන්න පුළුවන් ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ ඉලක්කම් ටික මුලින්දලා අගට ගැලපුණා තගෙන්දලා මුලට ගැලපුණා තවට වාසනාවන්ත ජයග්‍රහණයක් හිමි කරගන්න අවස්ථාව තියෙනවා ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න නම් ඔය අරගන්න ඕනේ ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඒකනත් මතක් කරලා අදට මම යනවා අපි ආයෙත් හම්බ වෙන්නේ හවස 4ට. ආගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටෙන් ගිහිල්ලා නම් ජය වේවා. මම DJ අසා. Good night.

0: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773 523 535.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා.
3: දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
4: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 1388 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
7: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 1322.
8: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 smart drive smart savings. 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද.
10: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
11: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
12: අඩුවියදමකින්
0: දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0773 463 97.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි දැන්.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත් චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා.
6: 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
4: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
8: කීල්ස් වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉදිරියක්. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර් 1.5ක් සඳහා 130ක වට්ටමක්. ප්‍රීමා කොත්තුමි නූඩල්ස් ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා කීල්ස් වෙතින්ම පමණයි.
9: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.

0: FM Anupaha. FM Anu Hatarai Dasamata. Net FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර්නේ තෙල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බීරන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බීරන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: සුබ සඳ වාකහව සහායයේ විනාඩි 30යි.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්නේ.

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363 0767-716-1072.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය. අයිබෝවන් අද 2026 අගෝස්තු 19 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන

0: පෙත්සම් නවයක්. ජනමත විචාරණයක් අවශ්‍ය නම් ආණ්ඩුව සූදානම් ඇමති නලින්ද කියයි. අධිවේගී මාර්ගයේ සියලු වාහන සඳහා ආසන පටි සැප්තැම්බර් 19 වනදා සිට අනිවාර්ය කෙරේ. අපවත්වි වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය බැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට. සොනාල් දිනුෂගේ උත්සාහය අපතේයයි. පළමු ටෙස් තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට පරදි. රජය විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9ක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ ඇතුළු තවත් තොරතුරු රැසක සත්‍යනාවරණය මෙතැන් සිට. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9ක් ඉදිරිපත් වී තිබෙනවා. ඊට පමාත්‍ය උදේ ගම්මන්පිල ඇතුළු පිරිසක් විසින් අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ තවත් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. අදාළ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ඊයේ දින ශ්‍රී ලංකා නීති සංගමය හෙට පමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කැටුම් පත තුළින් අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන අතර ඒ සඳහා ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යයද උල්ලංඝනය වන බවයි. ඒ අනුව අදාළ පනත් කැටුම් පත ජනමත විචාරණයකින් සම්බන්ධ කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා. මේ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ 2/2 කැමැත්තට අමතරව ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ආණ්ඩුව ඒ සඳහාද සූදානම් පවයි.
1: මේ අධිකරණ ප්‍රසස්කරණයේ අරමුණ බවට පත් වෙන්නේ ඔබ අවුරුදු 25-30ක් තිස්සේ පීඩාවට පත්වලා තියෙන මේ නඩු වලින් ඔබව නිදහස් කරලා සාධාරණ ඉක්මනට ඉටු කළ දීලා ඔබට විශ්වාසවන්ත අනාගතයක් හදන එක. ඒ ප්‍රසස්කරණය සිදුවෙමින් පවතිනවා සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් විතර වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය කියන හැටියට පාර්ලිමේන්තු 3/2ක් අවශ්‍ය නම් 3/2 3/2කට අමතරව ජනවිචාරණයක් ඕන නම් ඒක. ඒකට අනුව අපි කටයුතු කරන සූදානම්. ඉතින් අපි හිතන්නේ මේක ගෙනාවේ ජනතාව වෙනුවෙන් කරපු ප්‍රසස්කරණයක් ඉස්සරහට අනිවාර්යයෙන්ම යනවා.
0: 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පළපුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.
2: මන් දන්නේ මේ ජනාධිපති පුටුවේ දෝෂයක්දෝ කියලා. මේ ජනාධිපති පුටුවට වාඩි වෙච්ච ගමන් එදා හිටපු අනුර කුමාර දිසානායක නෙමේ අද ඉන්නේ. එදා හිටපු අනුර කුමාර දිසානායක මීට වඩා සිය ගණනක් සියවතාවක් හොඳයි. ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ගැටළු වලට මුහුණ දුන්නා. ප්‍රශ්න කතා කරා. අද ජනාධිපති අනුර කුමාර දිසානායක මන් දන්නේ මොකක් වෙලාදෝ කියලා මේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඉන්න කටයුතු කරලා තියෙන්නේ මොනවට? දැන් මේගොල්ලෝ එක එක කතා කියනවා අධිකරණයේ කටයුතු වේගවත් කරන්න කියලා. නමුත් එහෙම දෙයක් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වෙනවද?
0: පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: තලගෝයා කබරේ වෙනවා, කබරේ තලගෝයා වෙනවා. ඕම්ම තමයි රාජබස්සලත් ඒ කාලේ හිටියේ මට මතකයි. රාජබස්සලට විරුද්ධව ශිරාණි බණ්ඩාරනායක පත් කරපු එකත් වැරදි. හැබැයි පත් කරාට පස්සේ එතුමියා ආණ්ඩුවට පක්ෂග්‍රාහී නොවන හේතුව මත එතුමියා අයින් කරා. ඒකටත් අපි විරුද්ධුණා. එතකොට මට මතකයි රාජබස්සවරු ඒ කාලේ ඔය වගේම ඔබතුමාලා වගේම උද්දච්ච විදිහට හිටියේ. ඒ ඉන්නකොට ඕම්ම තමයි ඔයා වගේමයි ඔය රාජබස්සලත් ඒ කාලේ හිටියේ. හැසිරීම එක වගේ. බලය තියෙන්නේ පොඩි කාලෙයි. රිලව් වගේ කෑ ගන්න පුළුවන්. ඒ වුණාට බලය තියෙන්නේ පොඩි කාලෙම හිතේ තියාගන්න ඕනේ.
0: විපක්ෂ නෙලවන චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච් මෙනවිය මෙලෙස දහස් පළ කළා.
4: මිනිස්සු අවුරුදු ගණන් තමන්ගේ නඩුවාරය එනකම් මුදල් එකතු කරගෙන තමන්ට ඉටු නොවූ යුක්තිය අධිකරණය හරහා ඉටු කරගන්න බලාපොරොත්තු සහගතව ඉන්නකොට ඒ නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා ජනතාවට අධිකරණය සම්බන්ධයෙන් තියෙන ඒ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපි රජයක් විදිහට අවශ්‍ය කරන පරිසරය හදමින් යනවා. මේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ අධිකරණ සංවිධාන පනතට ගේන මේ සංශෝධනය හරහා ආණ්ඩුව වැටෙනවා කියලා. ඉතින් ඔය විපක්ෂෙම තමයි අපි 3/3 වැටෙනකනුත් බලන් හිටියේ.
0: මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුන මහතාද මෙහිදී අදහස් පළ කළා.
5: මම මේක සිංහලෙන් කියලා ඉවර කරනවා. සමහරවිට මේක මගේ අන්තිම සතිය වෙන්නදී මම ඇත්තටම මේ පාර්ලිමේන්තු එනකොට ගොඩක් බලාපොරොත්තු තියාගෙන ආවා. මම අනුරුද්ධ සානායක රොමාන් සානායකට සපෝට් එකක් දෙන්න කියලා ටී-ෂර්ට් එක දාගෙන හිටපු පොරක්නේ. එතකොට ගොඩක් හිතාගෙන ආවා මේ රටේ සම්පූර්ණම ලස්සන වෙලා මේ වල්පල ටිකක් අයින් කරලා වල්පල ටිකක් ගැන තියනවා කියලා. අන්තිමට අපි ගෙනලා තිබ්බේ මේ පාර්ලිමේන්තුව කක්කුස් මාලි.

0: හරිද? උගන්ඩානම් ගිවයි ගෙනලා තිබ්බේ පාර්ලිමේන්තුව. මම ඇත්තටම කණකාට වෙනවා මේ පාර්ලිමේන්තුව එම්බිගෙන මේ නගිටලා සොප්පෝච් එක බලාගෙන කතා කරන ඕන විදියට මේ පාර්ලිමේන්තුව පත් කරලා දිනවා. ඇත්තටම ඔයගොල්ලෝ හිතලා බලන්නකෝ. ඔයගොල්ලෝ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා. ඒ ගර්ල් ෆ්‍රෙන්ඩ් හැමදාම බොරුවක් කියනවනේ පචේ ගහනවනේ. රැඩ නිදා ගන්න කැමති වෙයිද? නෑනේ. ඒ වගේ තමයි අපේ රටට අපේ ලොක්කා අපි 2024 දැම්මා. හැමදාම කියන්නේ බොරුනේ යන්නේ.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්දසනායක මහතා
2: මට කියන්න තියන්නේ දේව වස්ස සුකාලේන සස්ස සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ඈ රට පාලනය කරන මිනිස්සු එච්චර හොඳයි නං එක පැත්තකට සත්තුන්ගේ බොණ්ඩ වතුර නෑ නියංගේ මිනිසුන්ගේ බොණ්ඩ වතුර නෑ ඊළඟ පැත්තට නාය යනවා වහිනවා ඈ ඉට්ට එනවා ඔන්න ඔක තමයි රාජා භවතු ධම්මිකෝ කියන්නේ ඉතින් ඒක එච්චර හොඳයි මේ රට පාලනය කරන අය එච්චර හොඳයි වගේ කියලා හිතනවා
1: සැප්තැම්බර් 19 වනදා සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය බව පොලිසිය පවසනවා. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂා භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසා සිටියේ සියලු මගින් ආසන පටි පැළඳීම අනිවාර්ය වන අතර එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි.
3: 2025 කියන ගැසට්ටේ අධිවේගී මාර්ගය තුල ධාවනය කරන සියලුම රථවල ආසන පටි පැළඳිය යුතුයි කියන එක දිගට මෙනවා රියානතුරක් බලක්වා ගැනීමට ඔව් තිරංගත කරොත් පිටිපස්සේ ආසනයේ සිටින පුද්ගලයා වීදුරුව කඩාගෙන ඉස්සරහට එනවා. එතකොට ඉස්සරහට විසි වෙලා මා මාර්ගයට වැටෙනවා. එතකොට තව වාහනයකට ගැටුණොත් එහෙම මෙන ඉස්සරහ වාහනේ පිටිපස්සෙන් ඇවිල්ලා ඒ වාහනේ සිටින පුද්ගලයා ආසන පටි නොපැළඳුව ඉදිරියේදී වීදුරුවේ කඩාගෙන එළියට ඇවිල්ලා වැටෙනවා. එතකොට ඒ වගේ රියානතුරක් යසුමානෙ තුල සිදු වුණා ළමේ කවුරුදු 17 විතර ළමේ ගියවනතු වත්තල බරපතල තත්ියේ ඉන්නවා දැන් මේ හයිවේ එකේ ඇක්සිඩන්ට් වෙලා අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතුයි පිටිපස්සේ ආසන වල මගින්ද පැළඳිය යුතුයි කිසිම පුද්ගලයෙක් ඇතුළු වීමටවත් එන්න එපා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කාටවත් උදෙසා නෙමෙයි ඔබේ ආරක්ෂාව සඳහා ඔබේ ජීවිතය ආරක්ෂාව සඳහා ඔබේ යැපෙන්නන්ගේ ආරක්ෂාව සඳහා ඔබගේ අන් අයගේ ඥාතීන්ගේ ආරක්ෂාව සඳහා තමයි මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුරු නිසාවත් නෙමෙයි ඔබ ඉලක්ක කරගෙන
1: මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසා සිටියේ ආසන පටි නොමැති වාහන සඳහා ආසන පටි සවකර ගැනීමට ලබා දී තිබූ සහන කාලයේද සැප්තැම්බර් මාස 19 වනදායින් අවසන් වන බවයි.
4: මේ ආසන පටි නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන තැන ඉන්නවා. මොකද මේකෙන් එන අපිට එන උකම් එක ඉතාම වැදගත්. අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය කරපු තත්ත්ව පරීක්ෂණ වලට අනුව දැනගන්න ලැබිලා තියෙනවා අපිට අනතුරු ප්‍රමාණය අපි සිදු වුණා. මරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් 50%. එහෙම නැත්නම් රෝගීන් බරපතලකම 50%කින් අඩු කරගන්න පුළුවන් මේ ආසන පටි පැළඳීම. මේක විශේෂයෙන් වැදගත් අපි අධිවේගී මාර්ග හඳුන්වලා දීලා තියෙනවා. අධිවේගය කියන්නේ පැයට කිලෝමීටර් 100ක වේගෙන් ගමන් කරන වාහනයක අනතුරක් සිදු වුණොත් ඒකෙන් වෙන බලපෑම ඉතාම වැඩි. ඒකෙන් වෙන්න පුළුවන් මරණ සංඛ්‍යාව අවතාරම වැඩි. ඒ නිසා තමයි අපි මේ ආසන පටි අධිවේගයෙන් පටන් ගන්න හදන්නේ. අවුරුද්දකට මීට පෙර අපි හඳුන්වලා දුන්න අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් මගේ ඉන්දියලු දෙනා ආසන පටි පළඳින නීතිය. අපි නීතිය හඳුන්වලා දුන්නා. හැබැයි අපි දැනගන්න ලැබිලා තියෙනවා ගොඩක් රියදුරු මාර්ගතුන් සහ ගමන් කරන මගින් මේ ආසන පටි පළඳිනවා. නමුත් තවමත් සමහරක් මගින් ආසන පටි නොපළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරනවා. මේක විශේෂ දෙයක් තියුණා. අපි ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරනකොට අපිට ප්‍රශ්නයක් තියුණා. සමහර වාහනවල ආසන පටි නිස්පාදකයා විසින් සවිකල් ලැබල තියුන්නේ නැහැ. අන්නේ අය අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා මේ තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරලා. ඒ අවුරුද්ද කාලය ලබන මාසයේ කියන්නේ සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
1: සම්මානනීය ගේපද රචක අපවත් වී වදාළ පූජ්‍ය රඹුකණ සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද වැල්ලවත්ත සුධර්මාරාම විහාරස්ථානයට වැඩමවීම සිදු වුණා. උන්වහන්සේගේ දේහය ලබන සිකුරාදා දක්වාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සවස දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩාපටියේදී සිදු කිරීම නියමිතයි. උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද කලාකරුවන්තුළු විශාල පිරිසක් පැමිණියා. මේෙහිදී අදස් දක්වූ ප්‍රවීණ ගායිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය
5: අපිට ගොඩාක් මට තෙත්වෙට්ට ගොඩාක් ගීත රචනා කරලා දීලා තියෙනවා. ඒ කිසිදු ගීතයකට සත පහක මුදලක් අය කරලා නැහැ. අපිට පුදුමාකාර විදියට ආදරය කරපු අපේ පවුලේ ඉතාම සමීප දුක් සැප හැමතැනදීම හිටපු ආකර්ෂණමක්.
1: මේ ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි මහතා
6: මට චරිතටත් ගීත රාශියක් උන්වහන්සේ ලිව්වා. තව ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන්ටත් නවක ගායක ගායිකාවන්ටත් උන්වහන්සේ මේක දානයක් විදිහට තමයි උන්වහන්සේ කරේ. මේක ගීතකින්වත් එක රුපියලක් හරි හම්බ කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේට මේ ලියපු ගීත වලින් හරි හම්බ කරා නම් එහෙම අද කොහේ ඉන්නවද කියන්න බෑ. මම හිතන්නේ සිද්ධාර්ථ හඳුරෝ අපවත් උනේ නෑ කියලාමයි තා.
1: ප්‍රවීණ ගායන ශිල්පී කරුණාත දිවුල්ගණේ මහතාද මෙහිදී අදහස් පළ කළා.
7: ඒවා හැම ගීතයක්ම රසික ආදරයට පාත්‍ර වෙලා තියෙනවා. ඒ අරුණහා මුන්වහන්සේ ළඟ තිබුණා ලොකු මනුස්ස කන්දාසියක්. කලාකරුවෙක් ඇද වැටුණු වෙලාවේ අසීරුවට පත්වෙච්ච අවස්ථාවල, කරදරයට පත්වෙච්ච අවස්ථාවල උන්වහන්සේ ඒ වෙනුවෙන් පෙඩි හිටපු අවස්ථාව මට මතකයි. කලාකරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් පෙනී හිටියා, කරදර වෙනුවෙන් පෙනී හිටියා.
1: මේ ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක මහතා.
8: හාමුදුරුව ගොඩාක් අයට උදව් උපකාර කරනවා. සාහිත්‍ය වෙනුවෙන් දශක පහක් හයක් විතර, ඊටත් වැඩිද මන්ද, ඊට ගොන්නක් රචනා කරලා මේ ශේෂ්ත්‍රයට දායාද කරපු දේ හාමුදුරුව මිල කරන්න බැහැ. ඉතින් හාමුදුරුවන්ගේ වියෝව මං හිතන්නේ අපි වගේ ස්වභාවිත ගීතය වෙනුවෙන් පෙනී හිටින අලුත් පරම්පරාවේ තරුණ තරුණියන්ට බොහෝ අඩුපාඩුවක් වෙයි කියලා මං හිතනවා.
1: අසනීපතත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටි පූජ්‍ය රඹුකණ සිද්ධාර්ථ හිමියන්ගේ සිද්ධාර්ථ හිමියන් අපවත් වී වදාළේ ඊයේ දිනේදී. එවැනිට උන්වහන්සේගේ වයස අවුරුදු 76ක්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 165ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම සමත් වුණා. කාසිය වාසිය දිනා පළමුව පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායම සිය පළමිනිම වෙනුවෙන් සියලු දෙනා තැබි ලකුණු 462ක් රැස් කළා. පිළිතුරුනු මිලස ශ්‍රී ලංකා පළමිනීමට රැස් කරගත්තේ ලකුණු 284ක් පමණයි. විශිෂ්ට ප්‍රතිහාර බැකරිරත වූ සොනාල් දිනුෂ ලකුණු 100ක් සහ නිරෝෂන් ඩික්වැල ලකුණු 80ක් රැස් කළා. ලකුණු 178ක පළමිනීමේ වාසිය සහිතව දෙවනිනි මැරඹු ඉන්දිය කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 193ක් තුල දෙවී ගියා. ඒ අනුව ලකුණු 372ක ජයග්‍රහ ඉලක්කයක් හඹාගේ ශ්‍රී ලංකා දෙවනිනිම ලකුණු 206කට සීමා වුණා. එහිදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් සොනාල් දිනුෂ ලකුණු 84ක් රැස් කළද ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට ඒ ප්‍රමාණවත් වුණේ නැහැ. ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් දෙවනිනිමේදී දක්ෂ පන්දුයමක නිරත වූ මානව සුතර් ලකුණු 55කට කඩුලු 6ක් බිඳහෙලීමට සමත් වුණා. දකුණු ආසියාවේ විශාලතම සාහිත්‍ය මංගල්‍යය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර අඛණ්ඩව 27 වන වරටත් සංවිධාන කෙරෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබන එය සැප්තැම්බර් මාස 25 වනදා සිට ඔක්තෝබර් මාස 4 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි මහතා
9: 27 වරට පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භක දිනය වෙන 2026 සැප්තැම්බර් මාස 25 වෙනිදා සිට ඔක්තෝබර් 4 වෙනිදා දක්වා උදේ 9 සිට රාත්‍රී 9 දක්වා පොත් ප්‍රදර්ශනය පවත්වන ලබනවා. 25 වෙනිදා ප්‍රදර්ශනය විවෘත කිරීම සිදු කරන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හර්ණී අමරසූරි මහත්මියයි. සියලුම පාඨක ජනතාවට ආදරයෙන් ගෞරවයෙන් පැමිණෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.
1: මෙවර ප්‍රදර්ශන පරිශ්‍රය තුළ පොත් කියවීම සහ මිලදී ගැනීමට අමතරව සංගීතමය වැඩසටහන්, රජිත පුස්තක සහ ස්වර්ණ පුස්තක සම්මාන පිළිබඳ සංවාද මෙන්ම සාහිත්‍ය සම්මන්ත්‍රණ සහ දේශන රාශියක්ද පැවැත්වීම නියමිතයි. QR කේත ක්‍රමය ඔස්සේ මාසයකට පෙර ඔන්ලයින් ක්‍රමයට මෙවර ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි අතර ප්‍රදර්ශන දිනවලදී ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට සදා ප්‍රදර්ශන දිනවලදී ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා විශේෂ කවුළු 4ක් විවෘතව තිබෙනු ඇති. net news නිමාවෙ net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: net news රාව ප්‍රතිරාව ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ එම විශ්වවිද්‍යාලයේ සම්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ සමන් රාජපක්ෂ මහතාද මෙලෙස අදහස් පළ කළා.
11: ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයෙක් ලෙස ශ්‍රාවකයන්ට ඉතාමත් නිවැරදි වගේම සමබර ඒ වගේම නිරවුල් විශ්වසනීය ප්‍රවෘත්තියක් වාර්තා කරන්නට නෙට් FM ගුවන්විදුලිය මේ දශක දෙකක කාලය තුළ පුරෝගාමී මෙහෙවරක නියැලී සිටිනවා. ඒ වගේම නෙට් FM ගුවන්විදුලියේ මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ තියෙන එක සුවිශේෂත්වයක් තමයි අපි දන්නවා නෙට් FM ගුවන්විදුලිය ලංකාවේ අනන්‍යතාවය ගොඩනගා ගන්නේ මේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයෙක් විදිහට. විශේෂයෙන්ම විවිධ දේශපාලනික බලපෑම්, සංස්කෘතික බලපෑම්, ඒ වගේම කාලයත් එක්ක ඇතිවන විවිධ බලපෑම්, මෙන්න මේවා නිසා වැහිලා යන්න තියෙන තොරතුරු මූලාශ්‍ර වෙතට ගිහිල්ලා ඒවා ගවේෂණය කරමින්, ඒවා විමර්ශනය කරමින්, ඒවායි තියෙන සැබෑ තතු ජනතාවගේ පැත්තෙන් නම් වාර්තා කරන්නට, ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන වාර්තා කරන්නට නෙට් FM ගුවන්විදුලියේ ප්‍රවෘත්ති වැඩසටහන් සමත් වෙලා තියෙනවා.
12: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: FM 95, FM 94.8, Net FM. Divine Pura.

0: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මට මගේ එක හැක් නැති වුණා. ඒත් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
1: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
5: ඕම් ප්ලාස්ටර්

0: ගන්න.
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: හැමෝම අහනවා රංජයි ටාට එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී, ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
5: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
4: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
8: FM 95.8 Net FM Divaina Pura

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: රහතයි විනාඩියේ කායේ.

सुबह मंदारम रात्रे आगे रहताई विनादी हताई वेलाव आदरी कनक तागरन हंदम वेलाव हेनांगी तिंग आदत हेमीट हेमीट मटन पुरुदु में वेलावे ओयाट पुरुदु में वेलावट में मंदारम रात्रे यट ගොඩවෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් කියන්න ඕනි කොච්චර පුරුදු වෙලාවක වුණත් ආදරය ගැන කතා කරන්න පුරුදුයි එහෙනම් ඔයාගේ ආදරෙත් අරගෙන එන්නදත් මන්දරම් රාත්‍රියට පුරා පැය දෙකක් ඔයාගේ ආදරේ මගෙත් එක්ක කතා කරන්න ඒ ආදරේ සුන්දර තැන් පුංචි පුංචි හිතරේ දවීම් ඒ හැම දේම ගැන මට කියන්න රැනවේට කලින් මේ පැත්තට එන්න ඔයාගේ ආදරේ අදත් ලියන්න මේ පැත්තට බිඳු අයි හත්සේ කළහයි අනුපහයි අනුපහයි අනුපහා පමා වෙලා හරි ජීවිතවල මල් පිපෙන්න මොනි එහෙමුණ තමයි අර කාලයක් පිපිලා තිබ්බා කියලා හිතාගෙන හිඳලා හිතාගන්න බැරි විදිහට පරවලා ගිය මල්වල සුවඳ ආයමත් වාර දැනෙන්න පටන් ගන්නෙ ඒ හින්දා අද මන්දරම් රාත්‍රිය පටන් ගන්නකොටම මම කියන ඔයාට පමා වෙලා හරි ඒ කැම්මතිම ඒ ආදරේ පෙරිච්ච මල් ඔයාගේ ජීවිතයට පිපෙන්න මොනි ඉන්න රැනවේ වෙනකන් අපි කතා කරමු ආදරේ ගැන

0: රාත්‍රි 7යි විනාඩි 18යි.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: මොරලස් කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස් කමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
6: ඌව කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
7: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
6: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය Net FM. පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.

රැහතයේ විනාඩි 21යි වෙලාව. නිහඬ කවිකාරයාගේ ආදරය ගැන කියන්න හදන්නේ. පමා වෙලා හරි මල් පිපියන්. වියළුණු හිතක වසන්තයක් වෙලා. කඳුළු වැටුණු තැන්වල සුවඳක් වෙලා. නැතිවුණු හීන අතරින් අලුත් බලාපොරොත්තුවක් වෙලා. තමා වෙලා හරි මගේ ජීවිතේ මල් පිපියන්. ඒ මිලන් මාලකගේ ආදරේ. මමත් කියන්නේ තමා වෙලා හරි ජීවිතේ අර කලින් කිව්වා වගේ මල් පිපෙන්න ඕනේ. හැමෝම තමන්ට ආදරේ මිනිස්සු තෝරගනිද්දී මම තෝරගත්තේ මම ආදරේ මිනිස්සෙක්. හැමෝම බැඳීමක සනසීම තෝරගත්තේ මම තෝරගත්තේ වේදනාව. හැමෝම සැපනින්ද තෝරගනිද්දී මම තෝරගත්තේ ඇස් ඉදින් වෙනකල් අඬන එක. හැමෝම ඔයාගේ ආදරේ තෝරගත්තේ මම තෝරගත්තේ වෛරය. ඔව්, මම ඔයාගේ වෛරයටත් ආදරේ කරන මනුස්සෙක්. ඔයාට හැමෝම ආදරේ කළාට කවුරුවත් නොදකින ඔයාට ආදරේ කරන මනුස්සෙක්. ඉතින් මට තව මොනව වෙන්නද? මේ ආදරේ කාගෙද කියලා නන්නේ. කාගේ වුණත් මාත ආදරේ, අන්න එහෙම ආදරේකට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: LB රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: රෑ 7 වෙනකොට 6.
5: මුහුතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112-112-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
8: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
10: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
11: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
12: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
13: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
14: Taman tamange sasara gane hitala karana pinkam pin otuni karannu nandu wenna.
10: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව
15: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම
10: දක්ෂිනා හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

රාත්‍රී හදායේ විනාදිතිස් අටයි. මන්දරම් රාත්‍රියයේ ආදරේ හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න මෙහෙම ආදරයක් මට හම්බ වුණා. මීට සති දෙකකට පෙර ජීවිතයේ හැම දේම උන අහිමි වෙනවට බය වුණ. හැම තප්පරේකම මතක් වුණ ඔයා දැම්මට තව එක මතකයක් විතරයි. මැසේජ් එකක් කෝල් එකක් එනකන් වරු ගණන් බලන් හිටිය. ඔයාගේ හැම බැනුමක්ම නිහඬව දරාගත්ත. සිතුවිල්ලකින්වත් වරදක් නොකර වැරදි

කාරයක් වුණා හැම වචනයක්ම හිස්මුදුනින් පිළිගත්ත එක දවසක් ළඟ ඉන්න දහසක් අපවාද වින්ද හැම අසාධාරණයක්ම නොදැනුනාසේ විඳගත්ත මම දැන් සුවපත් වෙමින් නැත. ස්තුතියි. අක්කේ මගේ නම නම් කියන්න එපා. අන්න එහෙම තමයි ඒ ආදරේ මට එවලා තියෙන්නේ. මං කියනවා අපිට ජීවිතේ එකම එක වතාවකට හරි අපිව අතෑරගන්න බය මිනිස්සෙක් මුණ ගැහෙන්න ඕනේ. එතනින් එහාට ඉතුරු ටික ඔයාට බලා ගන්න පුළුවන්. අන්න ඒකයි ආදරේ කියන්නේ.

0: බොරලස්කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. බොරලස්කමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13:22.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
2: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718
4: 56.956. අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
5: හොට්ස්පොට්? ඇයියේ?
4: ඩේටා නෑ යන්නේ.
5: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
6: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
7: We're ready for this war. Squash the battle because Nazi Congress comes to an end.
8: Gather on a day of profound joy, a soaring hope.
9: The day a planet stops for a game.
10: Net FM. Algo Town.
11: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
0: බොරලස්කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13:22.
13: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
10: Net FM. Algo.

පමා වෙලා හරි මල් පිපෙනවනම් බලන් ඉන්න. කොතරම් රිදුම් දුන්නත් ජීවිතේ දුකක් දැනුණු හැම වෙලාවකම පපුව පැලෙන්න තරම් වේදනාවෙන් අඬපු වෙලාවට කෑ ගහලා කියන්න හිතුණත් තව කොච්චරනම් කල් මෙහෙම විඳවන්නද? මේ ආදරේ පපුවගේ හැමදාම නම් ඔහොම ඉන්න වෙන එකක් නෑ. අනේ විශ්වාසෙන් ආදරේ කරන්න ඕනි. ආදරේ කරනකොට සමහර තැන්වලදී විශ්වාසයක් තියාගන්නම බැරි තැනෙනවා. හැබැයි ඉතින් මං ඔයාට කියනවා, විශ්වාසය කියන දේ හිතේ තියාගන්න ඕනි ආදරේ. සමහර වෙලාවට හිතාගන්න බැරි විදිහ ප්‍රතිහාරය සිද්ධ වෙනවනේ. අන්න ඒ වගේ තමයි ආදරේදී. සුබමන් ආරම්භයක්. ආසට සඳ හරුරිම ලස්සනයි කියන මිනිස්සුමයි ඒ හඳේ ආවට තියෙනවා කියලා ගරහන්නේ. ස්වභාව දහම සුන්දරත්වය රකින්න ඕනි කියලා හඬ නගන මිනිස්සුමයි ඒක විනාශ කරන්නේ. ආදරය හරිම සුන්දරයි, නිර්මලයි, පිවිතුරුයි කියන්නෙත් මිනිස්සුමයි. හැබැයි ඒ ආදරය එපා කරවන්නේත් ඒ මිනිස්සාම තමා. වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙන්න නැති එකම දේ වෙනස් වීම. ඒක දරාගෙන ජීවත් වීම තමයි ජීවිතය කියන්නේ. ඉල්ලන එකම ඉල්ලීම ආදරයට ආදරය කරන්න, ගෞරව කරන්න, අවංක වෙන්න. එතකොට ලෝකෙම ලස්සන වෙයි. දරණිය කලින් චමරි. ආදරේ ලස්සනයි, පිවිතුරුයි, අරකයි මේකයි ඔක්කොම කියලා කියලා කියලා එක තැනකදී හිතාගන්න බැරි විදිහට යා හිත රිද්දලා ගියොත් යන්න දෙන්න. අර කලින් මං කිව්වනේ, සමහර වෙලාවට හිතාගන්න බැරි විදිහ ප්‍රතිහාරය ජීවිතේ සිද්ධ වෙනවාමයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ මන්දරම් රාත්‍රී ආග්‍රයටයි දැන්.

සුබ මන්දාරම් රාත්‍රයාක රෑටයි විනාඩි හයයි. ආදරේ ගැන කතා කරගෙන යන අන්තිම පැයටත් ආයි මමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැයේදීත් ඔයාගේ ආදරේ ගැන කියන්න මේ පැත්තට එන්න. මේ ආත්මෙදි නොලැබුණු දේවල්, ඒ ආදරේ, ඒ මොහොතවල්, ඒ ඔක්කොම අරගෙන වෙන ආත්මික හරි ආය ලැබෙනවද? මම හිතන්නේ නෑ හැම වෙයි කියලා. ඒක නිකන් අපේ හිත නිදහස් කරගන්න මවාගත්තු බොරු හේතුවක් විතරයි. අහිමි වුණු දේවල් ඇත්තටම අපිට අහිමි. ඉතින් කවද හරි කොහේ හරි අපි ආයි හමුවෙලා මේ පාරවත් අත් නොහැරමු කියන්න තව ආත්මිකදී අපිට බැහැ. ජනනි බවන්තිකාගේ ආදරේ, ඒත් ජනනි මං ඔයාගෙන් අහනවා, ඇයි එහෙම තවත් ආත්මික ඔයාටයි එයාටයි ඒ ආදරේ හොයාගෙන මුණ ගැහෙන්න බැරි? මං කියනවා, ඒ ආදරේ ඇත්තක් නම් මේ ආත්මෙ බැරි වුණත් ඔයාට ලබන ආත්මයක හරි ඒ ආදරේ මුණ ගැහෙන්න ඕනි. සමහර වෙලාවට අපිට හිතනවා සැනසීම හොයපු තැන්වල සැනසීම ඇරෙන්න අනිත් හැම දේම අපිට හම්බුණා කියලා.

0: රාත්‍රී 8යි විනාඩි 15යි
1: 1 සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා 2 අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
2: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න
3: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
4: යටිහිතේ භාෂාවක් තියෙනවා
5: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප
4: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න
5: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න දවස් 21ක් කරන්න
4: ඉටු වෙනවාමයි
6: Alpha Studio with Kasuni and Lehansa
5: සතියේ දවස්වල උදේ 6ට
7: brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

රාත්‍රිය ඇයි විනාඩි 20යි මගේ මැසේජ් එක කියවන්නකෝ ආදරය කරන්න තව මොනවද ඕනි විශ්වාසය තේරුම් ගැනීම පොරොන්දු ඉවසීම ගෞරවය පරිස්සම ඔය කියන දේවල් වලින් එකම එක දෙයක් හරි ඇති වෙලා ගියොත් අපි හිතමු ගෞරවය නැති වෙලා ගියොත් එතන ආදරයක් තියෙයිද පුංචි ප්‍රශ්නයක් මං එවාගෙන් අහන්නේ මට උත්තර දෙන්න බලන්න සුබ මන්දරම් රැක් වේවා ආදර ජානු ඔයා කිව්ව කතාව ඇත්ත තමයි පමා වෙලා පිපෙන මල් තමයි ජීවිතේ ලස්සන කරන්නේ හිතාගන්නවත් බැරි විදිහට අවුරුදු පහක් ප්‍රථම ප්‍රේමය නිසා ගොඩක් දුක් විඳා ඒ හැම කඳුලකටම සිනහවක් කියන ආදරේ ලැබුණ ජානු මගේ හිමිකරු අපි විවාහ වෙලා අවුරුදු 13ක් දුක් විඳ තරමටම සිනහවක් ගినాපු එයාට මං ගොඩාක් ආදරේ නුවර හසයට ඉඳන් ඒ ලස්සන ආදරේ විඳින්නේ අපේ මදු ඔයාටත් අන්න එහෙම ආදරයක් ලැබෙන්න ඕනේ

මගේ නොවන මගේ මාදර කතාවක් තියෙන්නත් පුළුවන් කෙනෙක්ට. සුබ මන්දාරම් රැයක් ජානුවක්කේ. සමහර මිනිස්සෝ අපේ ජීවිතයට එන්නේ සදාකාලිකවම ඉන්න නෙවෙයි. අපිට පාඩමක් කියලා දීලා නිහඬවම යන්න යනවා. ඉතින් ඒ මතක කොච්චර අමිහිරි වුණත් කොච්චර සුන්දර වුණත් ඒ මතකවලට අපි සමු දෙන්නම වෙනවා. ආදරේ නන් ළඟ රැඳෙයි නැත්නම් යන්නම යයි. ඒ හොරණින් ලලනි අන්න ඒකනේ මං කියුවේ කෙනෙක්ට කාලෙකදී සුන්දරයි තවත් කෙනෙක්ට ජීවිතේ මගේ නොවන මගේ මාදර කතාවක් තියන්න පුළුවන්. මට ඔයාගේ ජීවිතය ඇතුලේ රණ්ඩු කරලා ලබා ගන්න දෙයක් නෑ. ඔයාගේ හිත ඇතුලේ අරගල කරලා දිනා ගන්න දෙයක් නෑ. ඉතින් මම ඔයාට නිදහස දෙනවා. මාව සද්දහට මතරින්න යන්න සනසීමෙන් ඉන්න. ඒ දිහා බලලා මම සනසෙන්නම්. ලලනි කිව්වා වගේ ආදරේ නම් ළඟ රැඳෙයි. නැත්නම් මෙන්න මේ වගේ මගේ නොවන මගේ මාදරයක් ඉතුරු කරලා යන්නම යයි.

0: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ශුග කියල මූනෙල්ල කළ සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
1: ඌව කොල්ලොකෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පලාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
0: Food Festival, Holi Festival, DJ Kosutatulu, Rasa Pirunu Isau Resak Sumaga, Jaya Grahakyanta Vatina Kegi.
1: Uwe Ekama Ahasaka Sarungal Hamuanada, Obat Enna, Madhya Savya, Net FM.
0: Rattakata Bana Ahanna Kiyadun, Davasa Avasana Asina, Sadaham Suraya.
2: මතක හිටිනම පින්කමක් ජීවිතය කරගන්නට උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
3: මාරයා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
4: අම්මා රැක්ක වගේ කවුද රකින්නේ? තාත්තා රැක්ක වගේ කවුද රකින්නේ පුතා?
5: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
2: Net FM ධර්ම දක්ෂිනා
0: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

රෑටයි විනාඩි 37යි වෙලාව මන්දාරම් රාත්‍රිය අහගෙන ඉන්න වෙලාව ටික ටික ටික ටික ගෙවිගෙන යනකොට තවත් ආදරයක් හොයාගෙන යන්න හදන්නේ සුබ්බ මන්දාරම් රෑක දයබරයිරා ජීවිතේ කියන්නෙම ඔයත් එක්ක හිටපු කාලෙට විතරයි කියලා හිතනකොට මේ ජීවිතේ මතක කන්දක් හිස දරාගෙන තන්නේවම මේ යන ගමන හරිම අමාරුයි. පිරිමදිමින් හෙමින් සැරේ හදවතේ ගැඹුරුම තැනක සටහන් වී ඇති නුඹේ මතකය සිඹිමින් මතක සුවඳ උදව් කරනවා මට ඉතිරි වුණු කාලේ ජීවත් වන්න. ඔයා නැතුව මේ ගමන් මග යන්න බැහැ කියලා හිතන හැම වෙලාවකම මතකයට ගන්නවා දහම. කවුරු කොහොම කොයි විදිහට කිව්වත් ජීවත් වෙන්න බැහැ වර්තමානයේ අතීතයේ මතක තියාගෙන. ඒක තමයි ඇත්ත. හැබැයි මට වෙලාවකට හිතෙනවා අන්නේ මතකම අපිට ජීවත් වෙන්නත් පාර කියලා කියලා. එහෙම ඒ කාලේ මතක අමතක කරන්න ඕනිම කියලා දෙයක් ජීවිතේ නැහනේ. ඒ මතක ජීවිතේ කොනක තියාගෙන ඔයාගේ ජීවිතේ ලස්සනට ඉස්සරහට යන එක තමයි හොඳ කියලා මට හිතෙන්නේ. සැබෑ ආදරය කියන්නේ වයසින් මනින බැඳීමක් නෙවෙයි. කාලයේ සීමා කරන හැඟීමක්ද නොවේ. සම්මතයද අසම්මතයද ලෝකයාගේ විනිශ්චයද ඒට මයි මනින්න බැහැ. හදවතත් තවත් හදවතක් හඳුනාගෙන ඒ මොහොතේ එය හේතු හොයන්නේ නැහැ. ගැලපීම් ගණන් කරගන්නෙත් නැහැ. එය නිහඬවම නතර වෙන්නේ තමන්ට සන්නසීම දැනෙන තැනයි.

එනිසා සැබෑ ආදරය යනු කාලය පරදවන වයස ඉක්මවන ලෝකේ සියලු නිර්වචන අපි පවා හදවතත් තවත් හදවතක නිවහන හොයාගන්න නිහඬ ආශ්චර්යයක්. අකී කරු කවිහිත අලවෙ නදී නදී මම මෙහෙම දෙයක් වාගෙන් අහන්නද? සමහර වෙලාවට ප්‍රථම ආදරය කියලා අපි දෙයක් කියනවනේ. එතකොට ප්‍රථම ආදරය කියන්නේ අපි මුල්ලින්ම ආදරය කරන කෙනාද? නැත්තං ජීවිතේ අන්තිම වෙනකන් අපිව ආදරෙන් අල්ලගෙන යන අපිට ඇත්තටම ආදරය කරපු ඒ ආදරේද?

රෑටයි විනාඩි 46යි වෙලාව. තවත් ආදරයකට යන්න කලින් මතක් කරන්න දෙයක් තියෙනවා ඔයාට. ඒ ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. උතුම් වූ පටිච්චාන ධර්ම දේශනය. අතික්‍රමණ ලෙස පූජනීය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ පින්වත් ස්වරයෙන් ලබන අඟහරුවාදා, ඒ කියන්නේ 25 වෙනිදා උදෑසන 8:30ට BMICHCදී පවත්වනවා. ඉතින් මේ වන විටත් ඔබ අසුන් වෙන් කරගෙන තිබෙනවා නම් එදාට උදේ 8 වෙනකොට BMICH පරිශ්‍රයට එන්න කියලා ඔබට සදහසතින් ආරාධනා කරනවා. ඔබට මොනයම් හරි තොරතුරක් දැනගන්නට තිබෙනවා නම් 0760980980 අංකයට කතා කරන්න පුළුවන්. අපි යමු තවත් ආදරයක් හොයාගෙන. මෙන්න මෙහෙම. රාධා ක්‍රිෂ්ණා යලි මනුලෝ පහළ වුණාත් ඒ දෙන්නට වෙන් වෙන්න සිදු වෙනවා නම් කොයි දෙන්නේ දෙදෙනාට ආදරණීය හමු වීමක්. මේ සසර හරි බියකරුයි නේද? ආදරණීයන්ට හමු වීමක් නොදෙන සමහර වෙලාවට එහෙම ආදරණීයන් යයි කියන අය මුණ නොගසා කාලෙකදී ඇත්තටම ආදරණීයයි කියන අය මුණ ගැහෙනවාමයි.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773136036.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
4: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්.
5: ගින්දර හැන්දෑව විජානු.

රාත්‍රී 8යි විනාඩි 54යි. ටික ටික වෙලාව ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දැන් ඉතින් මටත් මන්දාරම් රැයින් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම යන්නේ ඔයාගේ ආදරෙත් අරගෙන. මගේ ආදරේ ඔයාට දීලා. අද මන්දාරම් රාත්‍රිය පටන් ගන්නකොට ඔයාට මං කිව්වා වගේම පමා වෙලා හරි ජීවිතයට ආදරණීය සුවඳ පිරුණු මල් පිපෙන්න මොනි. එහෙනම් ඉතින් ඒ ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක ඔයාට සුබ රාත්‍රියක් යන්නම්. ගිහින් එන්නම්. සුබම සුබ මන්දාරම් රාත්‍රියක්. මං ඔයාගේ ජානෝ.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ, වෙන මොකක් තෝරන නැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95, net FM, Facebook live.
4: Brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් තෙරුවන් සරණයි. නැතෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානමෙන් එන්න අමොහොත උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරනවා මෙවර නිකිණිපුර පසළොස්වක පොහෝදා ලබන බ්‍රහස්පතින්දා නැතෆෙම් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන්නේ කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ. එමනත්නම් අපි දන්න විදිහට නන්දන මහපිරිවෙන් පින්බිමේදී පූජනීය වන්දනීය කැස්බෑවේ ඉන්දානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි නිකිණිපුර පසළොස්වක පොහෝදා උදෑසන 6ට අෂ්ටාංග සීල සමාදානයේ පටන් දිවිනේ චිර ප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කිරීමට නියමිතව තියෙනවා. රාත්‍රී පැවැත්වෙන ආශිර්වාද මහගිතෙල් පහන් පූජාව දක්වා එනිසා අපි ඔබට ආරාධනා කරනවා එදිනට සිල් සමාදන් වෙන්න, පොයට සිල් සමාදන් වෙන්න එන්න කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයට. ඒ වගේම අපි ඔබට මතක් කරන්නට ඕනේ නැතෆම් රේඩියෝසේ ප්‍රචාරය කරන සියලුම ධර්මානුශාසන සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 077-77-25-214 අංකයෙන් කතා කරලා ඔබට දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්න පුළුවන්. අපි එහෙමනම් සූදානම් වෙමු උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. නමස්කාර පූර්වක පාදාභිහි වන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

සංයෝජනං අනුන්තුලං දහං අග්ගීව ගච්ඡති. තුන් ලෝකයේම සද්ධර්මයේ උතුම් අනුහසින් සනසා නිවා වදාළ ලොවේ ලෞතුරා අමාමෑණී බුදු හිමියනේ, අදත් සද්ධර්මයේ දේශනා කරන්නට මට අවසරයි. එවැගේම අද අපිව අහගෙන ඉන්න ලෝකේ රටවල් වලයි, විශේෂයෙන්ම ලෝකේ රටවල් වල ඉන්න අපේ හාමුදුරුවනේ, එවැගේම ලංකාවෙත් විවිධ ප්‍රදේශවල ඉඳගෙන අපිව අහගෙන ඉන්න අපේ ස්වාමීන් වහන්සේලා, හරි ආදරණීය ලොකු හාමුදුරුවරු අපිව අහගෙන ඉන්නවාද? ලෙඩෑඳේ රෝද පුටුවේ සමහල්ලාට ඉන්න වයෝවෘද්ධ අපේ හාමුදුරුවරු අපිව අහගෙන ඉන්නවා. ඊළඟට අපේ කුඩා මෙහෙණින් වහන්සේලා, ඒ වගේම පොඩි හාමුදුරුවරු අපිව අහගෙන ඉන්නවා. මෙහෙණින් වහන්සේලාත් අද අපිව අහගෙන ඉන්නවා හැමදාම වගේ. ඉතින් ඔබ වහන්සේලාත් අද අහගෙන ඉන්න, ඔබ වහන්සේලා හැමෝටම, හැමදෙනා වහන්සේටම අද සුවිශේෂී දේශනාවක් වේවි මේ දේශනාව. ඊළඟට අපිව අසා සිටින සුවහසක් පින්බර විදේශ රටවල් වල දුරු කතරට ගියපු, ජපානය, ඉතාලිය, කොරියාව, සයිප්‍රස් වගේ විවිධ රටවල් වල, ඉන්දියාව, විවිධ රටවල් වල ඉන්න අපේ පින්වතුන්, ලංකාවෙත් විවිධ ප්‍රදේශවල විවිධ පළාත්වල ඉන්න අපේ පින්වතුන්, ඈත පිටිසර පළාත්වල පුරුද්දක් වශයෙන් දැන් හැම සතියකම මේ බණ අහනවා. දැන් සමහර පාරවල් වල දිගටම ගෙවල් වල මේ බණ අහනවා බදාදරයට. අර ගෙදරින් මේ ගෙදරට, මේ ගෙදරින් අර ගෙදරට, ඔහොම දැන් මේ පුරුද්ද ඇති වෙලා බදාදා එනකම් බලාගෙන ඉන්නේ. සමහරලාට කුඩා දුවලා, පුතාලා, ලේලිලා, බෑනලා අත්තම්මලගෙන් අහනවා, අත්තම්ම අද බණ අහන්නේ නැද්ද? අද හාමුදුරන්ගේ බණනේ බදාදානේ. සමහර අම්මලා කියනවා, ඇත්ත වශයෙන්ම හිතට සතුටුයි, සයනහස මුල් කාලේ බදාදා බණ හැවේ කෑම වියන ගම, රෙදි මහන ගම, කඩේ වැඩ කරන ගම. දැන් හාමුදුරනේ කඩේ වැඩ මම 9ට කලින් ඉවර කර ගන්නවා. කඩේ වැඩ ටික වාඩි වෙලා ඔබ වහන්සේගේ බණ අහනවා. මහන වැඩ ටික හාමුදුරනේ මන් දැන් මේ වෙලාවට නවත්ත ගන්නවා කොහොම හරි. ඔබ වහන්සේගේ බණ අහනවා. මම වියන්න තියෙන අය කියනවා, හාමුදුරනේ මම වියලා කොහොම හරි 9ට කලින් මේ වැඩ ටික ඉවර කර ගන්නවා බණ අහන්න. මොකද බණ අහන්න වෙන්නේ ලූණු කපන කොටන ගමන් බණ අහන්න වෙන්නේ. අන්න ඒ වගේ රෙදි මහන ගමන්, විවිධ කෑම වර්ග හදන ගමන්, රැකියා කරන ගමන්, වෙළඳ සැලක බඩු විකුණන ගමන්, නාන ප්‍රකාර වශයෙන් තැන්වල ඉඳගෙන රෑ වැඩමුරේ, රෝහලේ, ආයුර්වේදේ, රාත්‍රී ඉන්න ගමන් මේ බණ ටික අහගෙන ඉන්නවා සමහරලාට. මේ බණ ටික එක්කෙනෙක් ගහනකොට ඒ හඬ ඇහිලා සමහරට නිදියන්න හදන අයත් මේ බණ ආයි අහන් ඉන්නවා. මොකද්ද මේ බණ? සායනහස නමක් මේ බණ කියනවා. ඇයි මෙච්චර ඇබ්බැහියක් කියලා නේද පින්වත්නි? අහගෙන ඉන්නවා. එතකොට පින්වත්නි, අදත් අපි අද මාතෘකාව පිළිබඳව අපි ගිය සතිවල ඉඟියක් ලබා දුන්න, ඒ මාතෘකාවට අනුව ධර්ම දේශනාව ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. අද පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ පින්වත්නි WA ප්‍රේමරත්න මහත්මා, නොම්බර 27-8 කැකුණ ගහගොල්ල පාර කොස්පැලවින්න රත්නපුර. ඔන්න එතුමා තමයි අද පින්බර දායකත්වයන් ලියලා තියෙනවා. ඒ ගැන මම දේශනාවේ අවසානයේ මතක් කරන්නම් WA ප්රේමරත්න මැතිතුමනි. ඉතින් අද මං හිතනවා රත්නපුර පැත්තේ, කොස්පැලවින්න පැත්තේ, කැකුණ ගහගොල්ල පාර පැත්තේ බොහෝ අය අපි අහගෙන ඇති, ටිකක් සද්දෙටත් අහගෙන ඇති නේද? කැකුණ ගහගොල්ල පැත්තේ දායකත්ව ධර්ම දේශනාවක් අද net ගුවන් විදුලියේ විකාශය වෙනවා කියලා. කොස්පැලවින්න රත්නපුර කැකුණ ගහගොල්ල පාර පැත්තේ අද විශාල පිරිසක් ඕ පැත්තේත් බණ අහගෙන ඇති. අද දේශනාව පිළිබඳව පින්වත්නි, පසුගිය සතිය අපි ටිකක් ඉඟියක් ලබා දුන්නා. අද ආරම්භෙත් මං දේශනා කළා, අද අපේ හාමුදුරුවරු, පොඩි හාමුදුරුවරු මෙහෙණින් වහන්සේලා ටිකක් නතර වෙලා අහගෙන ඉන්න, ඔබ වහන්සේලාටත් වටින කරුණු කාරණා අද දේශනාව ඇතුලේ තියේවි. ඔබ වහන්සේලා පවා හිතන්නේ නැති සමහර කාරණා අද අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ප්‍රමාදේහි බය දකින්නා වූ අප්‍රමාදේහි
පිනවත්නි ඇලුනු භික්ෂූන් වහන්සේ. මොන වගේ භික්ෂුවද? ප්‍රමාදයේ බය දකින. ප්‍රමාදයේ බය දැකලා අප්‍රමාදයේ ඇලෙන භික්ෂූන් වහන්සේ ගින්නක් දවන්නාසේ පින්වත්නි. සංයෝජන දවමින් නිවනට යනවයි කියලා කියනවා. සංයෝජන දවලා දාලා ගින්නකින් දැවෙනවා වාගේ. කියන්නේ පුළුස්සලා දැම්මම ගින්නකින් පිලිස්සුවම අලු වෙලා යන නැති වෙලාම යනවනේ. අන්න ඒ වාගේ පින්වත්නි සංයෝජන දවනවයි කියනවා. මොන භික්ෂුවද? ප්‍රමාදයේ බය දැකලා අප්‍රමාදයේ ඇලෙන භික්ෂුව. දැන් මේ කාරණාව භික්ෂුවට විතරක් නෙමෙයි ගිහි ඔය ඇත්තන්ටත් වටිනවා පින්වත්නි. ප්‍රමාදයේ බය දකින්න, අප්‍රමාදයේ ඇලෙන්න. නිවන කරා වගේම මේ ජීවිතෙත් ඔය ඇත්තන්ට ජයග්‍රහණ කළා යන්න පුළුවන්. අද අපි කුසීතකම ගැන, කම්මැලිකම ගැන කතා කරමු. කුඹුරු කටයුතු වලදී, ගොවිතැන් බත් වලදී, ඉඩකඩම් කටයුතු වලදී, රැකී රක්ෂා කටයුතු වලදී, ගෙදර දොරේ කටයුතු වලදී, අධ්‍යාපන කටයුතු වලදී. දැන් අධ්‍යාපනයේ ලබන දරුවෙක් අද මේ බණ ටික අහගෙන ඉන්නවා නම්, එයා කුසීතයි නම්, කම්මැලි නම්, පිනවත්නේ එයාගේ අධ්‍යාපනය සාර්ථක වෙන්නේ නැහැ. එයා ප්‍රමාදයි නම්, එයා ඇලිලා තියෙන්නේ ප්‍රමාදේ, කියන්නේ ප්‍රමාදේ බය දැකලා නැහැ මයි පුතා. එයා ප්‍රමාදයි. ඔය අම්මලා ප්‍රමාදයි නම් ප්‍රමාදේ බය දකින්න නැතුව ප්‍රමාදේ ඇලෙනවනะ. ඇලෙන්න ඕන අප්‍රමාදේනේ. ඔය ඇත්ත ඇලෙන්නේ ප්‍රමාදේ නේද? දැන් බෑ කියලා හිතෙනවා. සමහරලාට මහාන මැස්සීමට රෙදි ටික දාගෙන ඉන්න ගම දැන් ඔන්න හොඳ අහගෙන ඉන්නවනේ මේ හඬ. ඔය ඇත්ත අහගෙන ඉන්නවා. එතකොට ඔය ඇත්ත ප්‍රමාදේ නම් ඇලෙන්නේ අප්‍රමාදේ නෙමෙයි නම් පුතා. දෙවුණුවක් නෑ. දැන් ගෙවල් වල බලන්න ධෛර්යමත් වෙන්න බැලුවම සමහර කාන්තාව හරි ධෛර්යමත් කටයුතු කරනවා. සමහර පිරිමිත් ධෛර්යයි. කාන්තාව ධෛර්යය තන පිරිමියක් ධෛර්යය වුණා නම්, අලස නැති වුණා නම්, කම්මැලි නැති වුණා නම් අන්න දෙවුණුව. කාන්තාව ධෛර්යමත් තන පිරිමියා ධෛර්යමත්. ඔය නිකම් මොනවා හරි ගේනවා, අම්බ කරන් එනවා, කනවා ඉන්නවා. ආත්මයක් නෑ කියන්නේ අපි. අනාගතයක් නෑ. එයා ඉදිරියක් ගැන හිතන්නේ නැහැ. ඔයේ ඉන්න විතරයි තියෙන්නේ. ලොකු ආසාවල් නැහැ හාමුදුරුවනේ. එහෙම කියලා අර තේරුම් අරන් ඉඳීම නෙමෙයි. මිනිහා කුසීතයා, කම්මැලියා. කුසීත කම්මැලි ගැහැණියක් ගෙදර ඉන්නවනะ. පිරිමියා විතරක් නම් මේ ගමන ඇදගෙන යන්න ශක්තිමත් වෙන්නේ. අඩුම තරමේ ගෙනල්ලා දෙන දේවල් පරිස්සම් කරන්නේ නැත්තම්, අනුන්ගේ නඩු හබ ගෙනත් දාගෙන මිනිහා අම්බ කරලා ගෙනත් දෙන සල්ලි විනාශ කරනවනะ. වැඩක් නැති දේවල් වලට සමාජයට කරන්න ඕන, දාන ධර්ම කරන්න ඕන, අනුන්ට කරන්න ඕන, යාට කරන්න ඕන. ඇත්ත ඔබේ මහත්ය හම්බ කරගෙන පමණ දැනගෙනත් මේ හැමදේම සැලසුම් කරන්න ඕන. මොකද ඔබේ දරුවන්ටත් ටිකක් තියෙනවා. අම්මා තාත්තට මේ පෝෂණය කරන්න ඕන. ඔබටත් යමක් තියෙන්න ඕන, දියුණුවක් තියෙන්න ඕන. ඒතර මහත්ය හම්බ කරන් එන තරමට දැන් ඔය සමහර ගෙවල් ගත්තම සමහර නෝනලා ටිකක් ඉතින් ඕනවටත් වැඩියනේ. සමාජයේ වැඩ, අනුන්ගේ වැඩ, එරවා මේවා මහත්ය හම්බ කරන තරමට නෙමෙයි. මං කියන්නේ කුණු වෙන්න කියලා නෙමෙයි, කුණුකම ලෝභකම තියාගන්න කියලා නෙමෙයි. අර දාන ධර්මාදිය ඒ හැමදේම ලැබෙන පමණත් එක්ක ඕන. දානය ගැන නෙමෙයි මම මේ කියන්නේ. අර වෙන වැඩක් නැති දේවල් තියෙනවානේ. ඕන එක ඕන එකක් ඈ කොයි හරි එනයක් ගැව්වත් ගිහිල්ලා පැනලා මිනිස්සයාගේ සල්ලි නේ වියදම් කරන්නේ. අර ඒ වාගේ පින්වාදී දානය කියන එක හොඳයි. දානය තමන්ට නැතුව හරි දුන්නත් ඒක ප්‍රතිඵලය තියෙනවා. හැබැයි මේ කොයි දේ ඇතුළෙත් පින්වාදී තමන්ගේ ගෙදරට, තමන්ගේ ගෙදෙට්ට දරා ගන්න බිත්ති හතරට වහලෙට තමන්ගේ ස්වාමි පුරුෂයාට දරා ගැනීමේ ප්‍රමාණය ගැන අධ්‍යයනයක යෙදিলা කාන්තාව කටයුතු කරන්න, දරුවෝ කටයුතු කරන්න, අම්මා තාත්තට දරා ගන්න පුළුවන් ප්‍රමාණය, හීන දකින්න අම්මා තාත්තගේ වත්කමට ගැලපෙන්න, හීන දකින්න ඒ වත්කමට එහා යනවා කියලා ඒක හරි. හැබැයි දැනට යැපෙන්නේ අම්මා තාත්තගෙන් නම් අම්මා තාත්තාගේ වත්කම තුල ඉඳලා හීන දකින්න. තාත්තා අම්මා මරවල හම්බ කරවල හීන දකින්න නෙමෙයි. ඔබත් ඒ ආර්ථිකයට ශක්තියක් වෙන ගමන් ගෙදර හීන දකින්න. ඊළඟට ස්වාමි පුරුෂයා හීන දකින්න ගෙදර ආර්ථිකයේ තරමට, තමන් හම්බ කරන තරමට, වැඩියෙන් හම්බ කළ වැඩියෙන් හීන දැක්කට කමන්නේ නැහැ.
හැබැයි ගෙදර මිනිස්සුන්ගේ කෑම ටික අඩු කරලා අඳින ටික අඩු කරලා පන්ති යන එක අඩු කරලා අධ්‍යාපනය අඩු කරලා ඉදිරියට යන හීන දැකීම නෙමෙයි. ඈ Taman ධෛර්යමත් වෙන්න ගෙදර අයවත් සතුටෙන් තියාගෙන මෙන්න මේවා කල්පනා කරන්න පින්වත්. ඈ කුසීතකම ගෙදර ඉවරයි. ආයතනෙ ඉවරයි. කරනා මේ දැන් කඩපිලක් නම් දැන් ඔය මේ බණ ටික අහගෙන ඉන්නේ කඩ වීදියේක මේ බණ අහගෙන ඉන්නවා නම් කඩයක් කරන කෙනෙක් අහගෙන ඉන්නවා නම් එතකොට කඩේ වැඩ කරන අය ළමයි ගාමන්ට් ආයතනයේ වැඩ කරන අය ෆැක්ටරිය වැඩ කරන අය ඔය රෙදි මහන දෙන්න තුන් දෙනා දැන් මේ ඔය ඇත්තන්ගේ ඔය ආයතනයේ මහා ගොඩ සේවකයෝ නැහෙනි ඔය හතර පහ දෙනානේ ඕක කරගෙන යන්නේ එතකොට එකාවාගේ ඔය හතර පහ දෙනා වැඩ කරන්න ඕන ඔතන කම්මැලියෙක් හිටියොත් නූල් කපන කෙනෙක් රෙදි කපන කෙනෙක් ඈ ඔය ප්‍රින්ට් කරන කෙනෙක් එක්කෙනෙක් කම්මැලියෙක් වුණොත් එතන ගොඩ ගැහෙනවා. ඒ ව්‍යාපාරික වශයෙන් ගත්තත් එහෙමයි. ඊළඟට කුසීතකම කම්මැලිකම දුක් දැක්කට පස්සේ පින්වත්නි තමන්ට රැකී රක්ෂා අහිමි වෙලා යනවා. ඒ ඉන්න තැන්වල අය දැක්කොත් කම්මැලිකම මෙයා කම්මැලියෙක් කුසීතෙක් කියලා දැක්කොත් පින්වත්නි ඈ ඒ අයට පින්වත්නි ඒ රැකී රක්ෂා කටයුතු අහිමි වෙලා යනවා. ඉතින් අද කාලේ බලන්න පින්වත්නි කුඹුරු පුරං කුඹුරු තියෙනවා මුඩු ඉඩම් තියෙනවා කියන්න ලැජ්ජයි නේද අපිට අපේ රටේ පුරං කුඹුරු තියෙනවා දැන් මේ අපි දන්න මේ පළාත්වල පිනදී ඔය හොරණ පාදුක්ක ඔය පළාත්වල තියෙනවා යායවල් පිටින් වගා කරලා නැහැ කුඹුරු යායවල් වගා කරලා නැහැ සමහර ඒවා අවුරුදු ගානකින් වගා කරන්නේ ඈ ඉතින් පිනවදී කුඹුරු තියෙනවා වගා නොකරන බිම් තියෙනවා මුඩු බිම් වගා නොකරන ඈ අම්මලා ඉන්නවා පින්වත්නි හිරගෙවල් ඉස්සරහා සමහර අම්මලාගේ වැඩේ කියන්නේ පුතා ඒ අම්මලාගේ ලේලිත් හිරේ බෑනත් හිරේ පුතත් හිරේ දුවත් හිරේ ඈ ස්වාමි පුරුෂයාත් හිරේ අර අම්මා විතරයි ඉන්නේ එළියේ ඔක්කොම හිරේ ඔක්කොම හිරේ අල්ලපු ගෙදර අයත් තිරේ ඈ අක්කගේ පුතාලත් තිරේ ඈ බැලුවාම පින්වත්නි දැන් හිරගෙවල් කියන්නේත් පවුල් පිටින් ගිහිලා පදිංචි වෙන තැන් වාගේ එකක් වෙලාදී එළියේ ඉන්න දෙන්න තුන් දෙනාටත් තියෙන්නේ ඒක අයත් ගියා නම් මොන හරි වියාගෙන කාලා ඔක්කොම එක ඇතුලේ අච්චු ඉඳලා එනවා එළියට එන කාලට කවුරුත් එනවා ඇතුලට යන කාලට කවුරුත් යනවා හිරගෙවල් ළඟට ගිහිල්ලා අම්මලා කියනවා නම් අපේ රටේ කුඹුරු පාළු වෙලා මුඩු ඉඩම් තියෙනවා ඈ අස්වද්දන් නැතුව මේ මහ පොළවේ ගහක් කොළක් කිටවන්න නැතුව අම්මලා ගිහිල්ලා කියනවා නම් හිරගෙවල් ළඟට මගේ පුතා මද්රව්වේ බොනවා තමයි ඔව් බොන්නේ අපේ සල්ලි වලින් තමයි ඇයි මොකද ප්‍රශ්නේ කාටවත් ප්‍රශ්නයක් තියෙනවද ඈ ඉතින් ඉහඳ තිබුණාම එක්කෙනෙක්ගේ අතේ අනිත් ඉහඳ අනිත් පුතාටත් බිහි වෙනවා බෝ වෙනවා එක දරුවෙක් වැරදි කරාම එයා විතරක් කරලා ඉන්නව නෙමේ සමාජෙත් වැරදි වෙනවා එක වැරදිකාරයෙක්ගෙන් වැරදිකාරයෝ දහස් ගාණක් නිර්මාණය වෙනවා. එයා තනියෙන් කරලා නිකන් ඉන්නේ නැහැ. එයා තව දහස් ගාණක් පුරුදු කරනවා, ඇබ්බැහි කරනවා. ඒ අම්මා අද කියන කතාව තව අම්මා කෙනෙකුට හෙට කියන්න වෙනවා. මගේ ළමයා මිනි මරනවා තමයි ඇයි කාටද ප්‍රශ්නේ කියන්න බෑ. මරණ ජීවිතත් ජීවිත මරණ කෙනාගේ ජීවිතෙත් ජීවිතයක් කවුරුත් හොඳින් ජීවත් වෙන්න ඕන. සාමකාමීව. ක්‍රෝධ ඉරිසියා නැතුව. එතකොට අද බලන්න පින්වත්නි හිරගෙවල් ළඟ හිරගයක් ඇතුලේ මොකක් හරි පොඩි දෙයක් මේ ප්‍රශ්නයක් කියන්නකෝ අපි මොන හරි ප්‍රශ්නයක් වෙනවයි කියනකොට මන් දන්නේ ගමක නෑ පින්වත්නි එච්චර සෙනග ඈ පුදුමාකාර සෙනගක් ගිහිල්ලා ඈ වියාගෙන කාලා පදිංචි වෙලා පැල් ගහගෙන තමන්ගේ අය අම්මා ඈ හරියාකාරව ළමයි හැදුවා නම් හරියාකාරව ඒ මග ගියා නම් ළමයාට පෙන්වනවා නම් ආම් පුතා කුඹුර පාළු වෙලා හේන පාළු වෙලා මුඩු ඉඩම් තියෙනවා මයි පුතා දෑත වෙහෙසලා මයි පුතා අනුන්ගේ චේන් කඩනවා වෙනුවට මන් පැහැර ගන්නවා වෙනුවට කුඩු විකුණනවා වෙනුවට විස මද්‍රව්‍ය විකුණනවා වෙනුවට පුතා මයි පුතාට මන් දෙන්නම් උපදේශයක් මොන හරි වගාවක් කරහම් පුතා කුඹුරක් කොටහම් පුතා ධාර්මික දෙයක් මේ ගෙදෙට අරන් වරෙන් පුතා ගිනි නම් ගේන්න එපා පුතේ ගිනි කෑවොත් ඉවරයි
අනුන්ගේ ජීවිතයක වටිනාකම කියා දුන්න නං, ප්‍රාණඝාතය කියා දුන්න නං, ඔය අම්මලාට ඔහොම උසාවි ළඟ දෙස් දෙවල් තියන්න වෙන්නේ නෑනේ පුතා. නේ දැන් බලන්න පින්නත් හිරගෙවල් ළඟ ඉන්න සේනාවක්, උසාවි ළඟ ඉන්න සේනාවක් මෙහෙම ගියාට පස්සේ මට හිතෙනවා ලංකාවෙන් භාගයට වැඩිය දාන්න හිරගෙවල් හදන්න මේ කියලා. මොන රටකටද, මොන රාජ්‍යයකටද, මොන ජනනායකයටද, කාටද කරන්න පුළුවන් පින්නත් ලංකාවෙන් භාගයක් විතර දාන්න හිරගෙවල් හදන්න. ඊළඟට මේකේ අනිත් පැත්ත ඔය අතු කල්පනා කරන්න. මේ කියන බණ ටික, මේ net ගුවන් විදුලි හැමදාම මේ කියන බණ ටික, පොයට කියන බණ ටික. එතකොට මේ ස්වාමින් වහන්සේලා ගමින් ගමට කියන බණ ටික නැති වුණා නම්, පන්සල නැති වුණා නම්, බෝධි පූජාව නැති වුණා නම්, ඈ ඔය ඇතු හිතන්න පින්නන්දි මොන වගේ තත්ත්වය තව ගීදෙනේ කිරේ ගිහිලා තියෙද? දැන් ගමින් ගමට ගිහිලා අම්මට සැලකීම, තාත්තට සැලකීම, ආනන්තාරිය පාප කර්ම ගැන, ජීවත් වෙන හැටි ගැන අපි මේ පුරාම කියා දෙනවා පැය ගණන්. මේ වැඩපිළිවෙලවල් නොතිබෙන්න පින්වත්නි කී දෙනෙක් අපායේ ගිහිල්ලාද, කී දෙනෙක් හිරේ ගිහිල්ලාද, කී දෙනෙක්ගේ ජීවිත විනාශ වෙලාද? එතකොට මේ පන්සල් හාමුදුරුවරු කරන සේවය කොයිතරම් අපරිමිත සේවයක්දනේ ඈ. එහෙනම් පින්වත්නි කුසීතකම, කම්මැලිකම කියනකොට ඇත්තටම ඔයත් කල්පනා කරන්න පින්වත්නි, පන්සලක් ගත්තත් පින්වත්නි, ස්වාමින් වහන්සේ නමක් ගත්තත්, රට ජාතිය විදියට ගත්තත් පින්වත්නි, අනුන්ගේ දේවල් හොරා කනවන, තමන් කම්මැලිකම කුසීතව ඉඳගෙන හොරා කෑම පුරුදු කරනවන, රට ජාතිය දේවල් හොරා කනවා, තමන් වැඩ කරන ආයතනයේ දේවල් හොරා කනවා, ඈ අල්ලපිඩමේ තියෙන කෙසෙල් කන කපාගෙන යනවා, දැන් ගොඩාක් ඇත්ත පුරුදු වෙලා තියෙන. අනුන්ගේ දේවල් හොරා කන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඔව් පින්වත්නි, අනුන්ගේ දේවල් හොරා ගන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. සමහරලාට මොනවා හරි වැඩක් පලක් කළා, දෑත දෙපায়ে වේසොලා, ඒ කටයුතු කරන්න දායක වෙන්නේ නැහැ. දැන් පොඩි ළමෙක් ගත්තත් එහෙමනේ. අපිනම් අපි කුඩා කාලේ පින්නාදී ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙනවා. අපි පන් උගුලගෙන එනවා, පොල් කොල ගලවගෙන එනවා, අම්මට ඉරටු සුද්ධ කරලා දෙනවා, ඈ ඉතින් ඒ වගේ පින්වාදී දේවල්. සමහරලාට ගොම එකතු කරන් ඇවිල්ලා දැන් පාරක යනවනම් ගොම ටිකක් දැක්කත් අපි ඒක එකතු කරන් ගල එක ගොඩකට දාන. ඔව් අපි පැරෙන්නෝ එහෙමයි. දැන් මන් දන්නේ නැහැ කොහොමද කියලා. පාරක යනකොට ගොම ටිකක් දැක්කෝ. දැන් ඉස්සර විශාල හරක් ගමේ ප්‍රමාණයක් පාරවල දක්කගෙන යනවා. ඉතින් ගොම දානවා. ගොම ගැහුවට පස්සේ අපි පාරේ යනකොට ඒ ගොම ටික දැක්කොත් නිකම්ම යන්නේ නැහැ. පේනවානේ මොනවා හරි කොලයක්, තේක කොලයක් හරි කඩාගෙන ඒ තේක කොලේට අර ගොම්බෙටි ටික දාගෙන ඇවිල්ලා ගෙදර එක ගොඩකට දා තියෙනවා. එක කාලෙකදී අපි ගොවිතැන් කරන කාලෙට, එළවලු හිටවන කාලෙට, හේන්වල පැල හිටවන කාලෙට අපේ ගෙදර හරක් නැති වුණාට ගොම ගොඩක් තියෙනවා. අර පාරේ අහුලගෙන ඇවිල්ලා දාලා දාලා දාලා පෝර වෙලා නිවිති වැලක් හිටව ගන්නවා. අම්මට ගෙදර ශක්තියක් වෙන ළමයි පන් ටික ගලවගෙන ඇවිල්ලා දීලා, ඉරටි ටික ගෙනත් දීලා, පොල් කටු ටික සුද්ධ කරලා දීලා, පොල් කටු අඟුරු ටික පුච්චලා දීලා, කජු ටික අහුලගෙන ඇවිල්ලා අම්මගේ ආර්ථිකයට ශක්තියක් වෙනවා. දැන් අද ළමයි බලන්නකෝ. මං අහන්න කැමති මේ බණ අහගෙන ඉන්න පුතාලා දූලගෙන් පුතේ කී දෙනෙක්ගේ හිතේ සානුකම්පිත බවක් තියෙනවද? අනේ අපේ තාත්තා හරි මේ දුක් විඳිනවා, මමත් පොඩ්ඩක් දායක වෙන්න ඕන. දැන් එහෙම ළමයි ඇති ඔය මහාන ඇඳුම් වල නූල් කපනවා, තව තව උදව් පදව් කරනවා, අයන් කරන්න උදව් කරනවා. එහෙම ළමයි මේ නැතුව නෑ, මේ ඇති අනිවාර්යෙන් පින්වත්නි ඔය අතරේ. නමුත් අද ගොඩාක් ළමයි ගත්තාම දකින්න තියෙන්නේ පින්වත්නි අම්මලාට වියදම් විතරයි, ඈ අම්මලාට වියදම් විතරයි. දැන් ඔය පන්සල් වලට දරුව පූජා කරලා ඉන්න අම්මලා බලන්නකෝ කල්පනා කරලා. සමහරලාට පුංචි හාමුදුරුව පන්සලේ වැඩ ඉඳගෙන අම්මා, එතනත් සමහර ස්වාමීන් වහන්සේලා තුලත් කම්මැලිකම, කුසීතකම, ඒ ශාසනික ජීවිතයේ සිවුර ඇතුලේ හරි ගමනක් යන්නේ නැහැ, හරි වැඩපිළිවෙලක යන්නේ නැහැ. ගෙදර එන්න කල්පනාව, සිවුර දාලා එන්න කල්පනාව. අම්මා හැමෝටම මේක දරාගෙන ඉන්න බෑ, හැමෝටම මේක ඉන්නත් බෑ. මේ ටික දරාගෙන ඉන්න පුළුවන් නම් ලෝකේ ඕන තරමක ඉන්න පුළුවන්. දායකයෝන්ගේ කතා ටික අහගෙන, දායකයෝන්ගේ ලැබෙන ආදරය වගේම අනාදරයත් ඉවසාගෙන, රැවුම් ගෙරුම් ටික සිනාව වගේම රැවුම් ගෙරුමුත් දරාගෙන මේක දැරුවොත් ඒ පුද්ගලයාට ලෝකේ ඕන තැනක ඉන්න පුළුවන් පුතේ.
ලෝකෙ ඕන තැනක ඉන්න පුළුවන්. එතකොට මේ චූටි හාමුදුරුවරු ශාසනයට දීපු, මේනින් වහන්සේලා ශාසනයට දීපු, ඊළඟට පැවිදි වෙලා ඉන්න කුඩා හාමුදුරුවරු, මේ අයත් මතක තියාගන්න ඕන. දෙපැත්තට කකුල තියලා ගෙදර එකයි පන්සල එකයි නෙමෙයි. අම්මලත් මතක තියාගන්න ඕන, දෙපැත්තට කකුල තියන්න පුරුදු කරන්න නෙමෙයි. පන්සලට ආවනම් කුසීතකම නැතුව, කම්මැලි කම නැතුව සාසනික ජීවිතය ඇතුලේ මිනිස්සුන්ට පරාර්ථකාමී සේවයක් ඉෂ්ට කරමින් හොඳ ගමනක් යන්න අවවාද අනුශාසනා ලබා දෙන්න ඕන. අපේ කුඩා ස්වාමීන් වහන්සේලාත් එහෙමයි. අපේ පුංචි හාමුදුරුවනේ මේ තියෙන වාණිජ ගමන ඇතුලේ, මේ තියෙන තාක්ෂණික ගමන ඇතුලේ පරිස්සමට සිවුරු දරාගෙන හොඳ ගමනක් යන්න, හොඳ ධර්ම කතිකයෝ වෙන්න, සිහින දකින්නවා මිසක සසර කෙටි කර ගන්න තමන්ට ලැබෙන දේ සබන් කෑල්ල හරි සීනි ටිකෙන් හරි පන්සලේ ප්‍රයෝජනේ ගන්නවා වගේම දුප්පත් මිනිහෙකුට දීලා, නැති බැරි කෙනෙකුට දීලා, උදව් කරලා මිනිස්සෙකුට උදව් කරලා ගොඩ ගහනවා වෙනුවට බෙදන්නත් පුරුදු වෙලා, පරිත්‍යාගියත් පුරුදු වෙලා, හොඳ සුපේසල ශික්ෂාකාමී භික්ෂුවක් වශයෙන් ඒ ශාසනික ජීවිතේ ගත කරන්න ඔය කුඩා ස්වාමීන් වහන්සේලා අදිෂ්ඨානයක් විතර ගන්න ඕන. පන්සලට ශක්තියක් වෙන්න ඕන, කුසීත වෙන්න එපා පින්වත්. ඉතින් ගෙදර දරුවන් ගෙනුත් මං කියන්නේ ගෙදරට ශක්තියක් වෙන්න. දැන් පන්සලේ ඉන්න පොංචි ආඳුරු මිදුල් ටික අතුගා, දානි භාජන ටික හොදලා, දායකයන්ට ආදරෙන් කතා කරලා, දායක එනකොට හරි ප්‍රසන්නව, පුංචි ආඳුරු ප්‍රසන්නව කටයුතු කරලා, දායක දරුවෙකුට අවවාදයක් හරි ගන්න පුළුවන් විදිහට පන්සලේ පුංචි ආඳුරු හැඩ ගැහෙන්න ඕන. ඉතින් මෙතන තියෙන ප්‍රධානම දේ තමයි අද කාලයේ පින්වත්නි, දැන් ඔය අතීතේ නම් දේශනාවට අනුව ගෝල බාලාදීන් හදන්න ලොකු හාමුදුරුව උපසම්පදාවෙන් අවුරුදු 10ක්වත් සම්පූර්ණ වෙන්නේ නැහැ. අඩුම තරමේ අවුරුදු 5ක්වත්. දැන් ලොකු හාමුදුරුව උපසම්පදා වෙලා අද එනවා, හෙට ගෝලියෝ මහාන කරනවා. සමහර ලොකු හාමුදුරුව ළඟ ශික්ෂණයක් නැහැ, පොඩි හාමුදුරුව ශික්ෂණයටපත් කරා. ඉතින් ඒ වාගේ සමහර සංකල්ප. ඉතින් ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේලා මතක තියාගන්න ඕන, ඒ පොඩි ස්වාමීන් වහන්සේලාට මේ විනය ඇතුලේ ගුටි බැට තියෙන්නට ඕන, තරවටු කිරීම තියෙන්න ඕන. එහෙම ළමයි එහෙම නැතුව දරුවෝ හදන්න බෑ, නොමග යනවා. පින්වත් ඒ නිසා අපේ පන්සල ආදර්ශමත් පන්සලක් වෙන්න ඕන, ගිහි ගෙදර ආදර්ශමත් වෙන්න ඕන, ගිහි ගෙදර දරුවෝ ආදර්ශමත් වෙන්න ඕන, මෙහෙණි ආරාමයේ ආදර්ශමත් වෙන්න ඕන. හැමෝම ආදර්ශමත්ව කුසීතකම කම්මැලිකම ඇතෑරලා දාලා පින්වත් සල්ලි හොයන්න මොනවා හරි කරනවා වෙනුවට ධෛර්යමත්ව ජීවිතේ කැතක් නැතුව ලස්සනට ජීවත් වෙන්න නෝන හරියට කටයුතු කරන්න, ගෙදර ස්වාමි පුරුෂය හරියට කටයුතු කරන්න, බිරිඳ හරියට කටයුතු කරන්න, මතභේද නැතුව හොඳින්. දැන් ආර්ථික ශක්තිය සලසා ගන්න උනත් ඔය ඇත්තන්ට ගෙවල්වල කොයිතරම් වැඩ තියෙනවද පින්වත්නි, මුදල් අවශ්‍යයි නේද? ඒතර දෙන්නා දෙමහල්ලෝ කතා කරලා, දරුවෝ ටික එක සාකච්ඡා කරලා, හරි වැඩපිළිවෙලක් ඇතුලේ ගෙදරට ආර්ථික ශක්තිය ගොඩනගා ගන්න. දැන් අපිට මතක අපි කුඩා කාලේ ඔය ඉස්සර පින්වත්නි තොරන් එහෙම තියෙන තැන් තියෙනවා. දැන් වාගේ නෑ, හරි කලාතුරකින් අඩුයි, විදුලිය නෑ, හරි අමාරු තැනක තමයි, හරි කලාතුරකින් තමයි තියෙන්නේ. දැන් අපිට මතකයි මම ඉස්සර කුඩා කාලේ, මට අවුරුදු 10ක් 11ක් විතරයි, 10ක් විතර ඇති, ඉස්සර අපේ අම්මත් එක්ක මම යනවා බුලත් ඉඩ විකුණන්න. මං ඉතින් එහෙම තැන් බලාගෙන ඇවිල්ලා අපේ අම්මට වද කරනවා, රීප්පයක් ගහලා ලී කොටේකට, ඒකේ ඇන ගහලා තමයි බුලත් ඉඩි බංකුව හදන්නේ, ඒ අතර ඇන අතරින් තමයි තියන්නේ බුලත් ඉඩි. ඉතින් අම්මයි මමයි ගිහිල්ලා අර ලන්තෑරුමකුත් පත්තු කරගෙන කරුවලෙන් ඉටිකොල කෑල්ලක් එලාගෙන, මොකද විදුලිය නැහෙනේ, වාඩි වෙලා ඉන්න. බුලත් ඉඩි විකුණන්න, කඩල විකුණන්න, රටකජු විකුණන්න, ගෙදර දරුවෝ ආර්ථිකයට ශක්තියක් වෙන්න. ව්‍යවසායකත්වයක් කියන එක, ව්‍යවසායකමය ස්වરૂපය පින්වත්නි, පොඩි කාලේ ඉඳලා ගත්තට කමන්නේ, තණ්හාව අම්මා තාත්තා නැති කරන් ගුරුවරු අහිමි කරන් ගන්න ව්‍යවසායකත්වේ නෙමෙයි. තමන්ගේ රට, තමන්ගේ ආගම, තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා, ගුරුවරයා, වැඩිහිටියා කියන හොඳ සංකල්ප ටික ඇතුලේ හොඳ ව්‍යවසායකත්වයක් තියෙන මිනිහෙක් ඔයාගේ ඇඟ ඇතුලේ අදාගන්න. මේ අපත යන ද්‍රව්‍ය වලින් පුතාලා කොස් කොල ටිකෙන් පවා, කුරුඳු කොල ටිකෙන් පවා සල්ලි හොයන්න පුළුවන්. හරියට මොලේ කල්පනා කරු. ඔයාට ව්‍යවසායක සංකල්පය කර හැමෝම කරන දේවල් කරනවා නෙමෙයි, හොඳ සංකල්ප ටිකක් මොය ඈත පළාත්වල අහගෙන ඉන්න ළමයින්ට, ඔය ගස්වල තියෙන දියුල් ටිකෙන් ජෑම් ටිකක් හදලා, සීනි ටිකක් දාලා දියුල් ටිකට,
මී පැණි ටිකක් දාලා දියුල් ටිකට මී පැණි දියුල් කියලා හදන්න. සීනි දියුල් කියලා හදන්න. ඈ හදලා අපිටත් එවන්නෙත් නාලිකාවට. දියුල් කාලෙට දියුල් ටික එකතු කරලා බලන්න මී පැණිත් එක්ක දාලා තියාගන්න පුළුවන්ද කියලා. සීනිත් එක්ක දාලා තියාගන්න පුළුවන්ද බලන්න. ඒක භාජනයකට දාලා ඔයාගේ ගමට ප්‍රදේශයට එන වන්දනා නඩවලට විකුණන්න පුළුවන්ද බලන්න. මුට්ටියට දාලා ඒ දියුල් ටික. ඈ ඔයාගේ පලාතේ තියෙන අඹ ටික බලන්න. හොඳ ෆ්‍රෙෂ් අඹ ටික යම් කිසි ක්‍රමයකට අරගෙන ඒක පැණිත් එක්ක එකතු කරලා සීනි එක්ක එකතු කරලා ලුණු එක්ක එකතු කරලා ඔයා බලන්න මුට්ටියකට දාලා හට්ටියකට දාලා ලස්සන භාජනයකට දාලා ඔයා ඉන්නේ සීගිරිය පැත්තේ නම් ඔයා ඉන්නේ අනුරාධපුරේ නම් ඔයා ඉන්නේ පොළොන්නරුවේ නම් ඔයාගේ ගමට එන වන්දනා කරුවන්ට බලන්න මිල කරන්න පුළුවන්ද කියලා පුතා වෙනස් විදියකට වෙනස් ආකල්පයකට අන්න එහෙම කුසීතකම නැතුව gedara ආර්ථිකයට ශක්තියක් වෙන්න ධෛර්යයක් ගන්න ඕන කවුරුත් තමන් ඉන්න තැන ඉගෙන ගන්න දරුවා කුසීත නැතුව ඉගෙන ගන්න ඕන. හැබැයි ඉතින් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න කියන එකේ ඇතුලේ පන්තිම විතරක් නෙමෙයි පින්වන්නේ. ඈ මල් මුරේට යන්න පන්සලට, වස්පින්කමට පන්සලට යන්න, බණ මුරේට බණට යන්න, දහම් පාසල් දවසට දහම් පාසලට යන්න, ගමේ ශ්‍රමදානියක් නම් ඒකට ගිහිල්ලා උදව් කරන්න, ගමේ දන්සලට ගිහිල්ලා උදව් කරන්න, ගමේ තොරණ හදන තැන ඒ කණු ටික හිටව ගන්න ගිහිල්ලා උදව් කරන්න. මොකද පරිබාහිර ජීවිතෙන් පෝෂිත වෙන දරුවෙක් ඇදෙන්න ඕන. ඉගෙන ගන්න ඕයි කියලා පොට්ටික කරේ තියාගෙන හැමදාම උදේ ඉඳලා රෑ වෙනකන් යනවා විතරයි. ඒ අධ්‍යාපනය ලැබනවා. අම්මා ගැන දැනීමක් නැහැ, තාත්තා ගැන දැනීමක් නැහැ, ගම ගැන දැනීමක් නැහැ, ගමේ එකමුතුකම දැනීමක් නැහැ. නිකන් කෘතීම මිනිස්සු හැදීම නෙමෙයි මම මේ කියන්නේ. ඈ අන්න ඒවා මතක තියාගන්න පිනවත්. එදා පින්වදී බුදුරජාන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේගෙන් නිතර බණ අහන්න එන පිරිසක් හිටියා. ඒ නිතර බණ අහන්න එන මහා පිරිස මැද සැවැත් නුවර තරුණයෝ 30ක් හිටියා පින්වදී. මේ තරුණයෝ 30 දෙනා නිතර පුරුදු වෙලා හිටියා මේ මහා සෙනග අතරින් භාග්‍යතුන් වහන්සේ දකින්න පැමිණෙනවා. එදත් පින්

වහන්සේ ධර්මශාලාවට වැඩියාම ධර්මාසනයේ මත වැඩ හිටියාම සුවඳ මලින් බුදුපා පුදලා පින්වත්නි එකත් පස්ව ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරනවා. බණ අහනවා. බණ අහනකොට එදා පින්වත්නි මේ පිරිස කල්පනා කරනවා ධර්මදේශනාවට අනුව සසර හරිම භයානකයි, සසර දුක්ඛිතයි, සසර ගෝරයි, විෂමයි, සසරෙන් මිදීම නම් ඉතාම වටිනවා, අනේ අපිටත් පැවිද්ද ලබා ගන්න බියකරු සසරේ සැනසීම සඳහා ඉතාම වටින දෙයක් නේද පැවිද්ද කියලා කල්පනා කරනවා, මහානකම කියලා කල්පනා කරනවා. දැන් අද පින්වත්නි මහාන වෙන පිරිස බොහොම අඩු වෙලා තියෙන මේ සමාජයේ මතයක් හදාගෙන යනවා පැවිදි වෙන්න අවශ්‍ය නැහැ කියලා. දැන් මේ හරි සානුකම්පිත පිරිසක් ගොඩ නැගිලා තියෙනවා පින්නදී පොඩි දරුවෝ මහාන කරනවා අය කියලා. ඈ තව ඔය ඕනතරම් තැන්වල ළමයි ඉන්නවා විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන. ලෝකේ කතා කරන්නේ ළමයි යොදවලා විවිධ මෙහෙකාර සේවාවල්, ළමංගේ ජීවිත පැහැර ගැනීම, ඈ ගෙවල් ඇතුලේ කොයිතරම් මෙහෙකාර සේවේ කුණම්මලාගේ මාමලාගේ විවිධ අඩන්තේට්ටම් වලට ලක් වෙන දරුවෝ ඇතුළු සමාජය ගත්තාම කොයි තරම් පින්වත්නි මේ ළමා ජීවිත විනාශ වෙනද. අපිත් අවුරුදු 11න් 12න් පන්සල් වලට ආවේ ඇත්ත, අපේ ළමා කාලේ නැති වුණා. ඈ අපිව පැවිදි කරපු ගුරුවරු, දැන් අපි ශාසනයට එකතු කරපු අපේ ගුරුවරු අපි බොහොම ආදරෙන් මතක් කරන්නේ. අදත් මේ ගුරුවරු කියන වචනේ කියනකොට මං අද හාමුදුරු නමක් වශයෙන් බණ කියනකොට පදලංගල පඤ්ඤාසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පදලංගල ගෝඨාභය රාජමහා විහාරාධිපතිව වැඩ හිටපු ඇමිලි පිටිය, ඊළඟට මගේ ගුරුදේවයන් වහන්සේලා විදිහට මූලගිරි රාජමහා විහාරය, වීරකැටියේ මුල්කිරිගල රාජමහා විහාරය, ඊළඟට අම්බලන්තුර රම්බා රාජමහා විහාරයවල විහාරවල අධිපති බෙලිගල්ලේ සරණපාලා විධාන නායක ආඳුරු, ඊළඟට තෝරගල ශ්‍රී සුධර්මාරාමය ඇඹිලි පිටිය කුමරුගමේ ඥානරත්න ආමඳුරු, මේ ගුරුවරු, දැන් මම මේවා නොකියනවා නම් මං ගුණවකුවෙක් වෙනවනේ. ජීවිතේ වැටෙන තැන්වල නැගිටින්න ගියා දීලා ජීවිතේ ඔසවා තියලා ජීවිතේ හදලා පුතා ඔයාගේ ගුරුවරු දෙමව්පියෝ ඇරෙන්න ඔයා ජීවිතේ තැනකට ගේන කවුරුවත් නැහැ, ජීවිතේ ආශිර්වාද කරන කෙනෙක් නැහැ. විශේෂයෙන් මේ පොඩි ආමඳුරවරු මෙහෙණින් වහන්සේලා කුඩා ආමඳුරවරු අද මේ බණ අහගෙන ඉන්නවනේ, මම මේ ඔබටයි කියන්නේ ස්වාමීන් වහන්සේ පොඩි හාමුදුරුවනේ මතක තියාගන්න. හාමුදුරු නමක් විදිහට ජීවිතේ සුරක්ෂිත කරගන්න. පන්සලට ආවම් පොඩි හාමුදුරුවනේ පන්සල අතු ගන්න ඕන, භාජන හොදන්න, අපි අක්කර ගණන් අතු ගාලා තියෙනවා. ඔයාලට බණ කියන මේ වරායයි සමිත හාමුදුරු නිකන් net නාලිකාවේ මැදිරියට ඔයේ නිකම්ම වැඩියා නෙමෙයි, අක්කර ගණන් අතු ගාලා, ඉදල් කැඩෙනකන් අතු ගාලා, කොහු ගෙවෙනකන් අතු ගාලා, කොහු මිටිවලිනු ගුටි කෑවා, ඈ ගුරු හාමුදුරුවරු දොස් කිව්වා බැන්නා, ගුටි පූජාත් ලැබුණා. ඉතින් නැත්තේ නැහැ, ගුටිත් කාලා තමයි ගුරුවරයාගෙන් අද මේ ධර්මාසනයට වැඩම කරලා රජාවාගේ ඔයත්තන්ට බණ කියන්නේ මාව රජෙක් කළේ ගුරුවරු, මතක තියාගන්න, වෙන කවුරුවත් නෙමෙයි. මාව රජෙක් කළේ, රජෙක් වාගේ පුතෙක් ඇදුවේ දෙමව්පියෝ, අපිව රජ කළේ ගුරුවරු, පෙර පාසලේ ඉඳලා අපිට උගන්නපු ගුරුවරු, පාසලේ උගන්නපු අපිට ගුරුවරු, විශේෂයෙන් අපි ඉගෙන ගත්ත පාසල්වලනේ මූලික අධ්‍යාපනය ලැබෙන පාසල්වල ගුරුවරු අපිට බත් පැකට් එක කන්න දීලා ආදරය කරලා, අපි කුසගින්නේ කලන්ත වෙලා වැටෙනකොට ගෙනාවු බත් ටික කන්න දීලා අපිට ආදරය කළ, දැන් මම ඉගෙන ගත්ත පාසල ඇඹිලි පිටියේ පදලංගල සිරිසඟ බෝ විද්‍යාලයේ ඒ කාලේ අතීතේ හිටපු ගුරුවරු අද වාගේ මතකයි පින්වත්. එතකොට ආන්න මේ වාගේ බලන්න පින්වත්නි, ගුරුවරු තමයි අපිව තැනකට ඔසවලා තියන්නේ, වැරදි පෙන්වා දෙන්නේ, වැටෙන තැනට නැගිටින්න අත දෙන්නේ දෙමව්පිය ගුරුවරු. එනිසා පුතා රංචු වශයෙන් ජීවත් වෙනාට දවසක තනි වෙන්න වෙනවා ඔයා සමීප වෙන්න ගුරුවරයාට දෙමව්පියන්ට, ඔයාගේ ජීවිතයට ආශිර්වාද කරන අයට සමීප වෙන්න පින්වත්. ඉතින් එනිසා දැන් ඔය චූටි හාඳුරු පැවිදි කිරීම ගැන ඇත්තටම කියන්න ඕන, අර මා මුලින් දේශනා කළෙත් අපෙත් ළමා කාලේ නම් නැති වුණා අම්මා තාත්තා, හැබැයි ළමා කාලේ චක්ගුඩු පැන පැන බෝලක ගා අඹගස් උඩ නැග නැග හිටියා නම් ජීවිතවල හොරු මංකොල්ලකාරයෝ එන්න තිබුණා අපිටත්. අපි වඳින මිනිස්සු බවට පත් කළේ මේ සිවුර ගුරුවරු, ඒ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම,

කකුල් දෙක අල්ලලා වඳින්න පුළුවන් තත්ත්වෙට හික්මෙව්වේ සංවර කරේ මේ සිවුර ගුරුවරු පැවිදි කරපු. ඒ නිසා සිවුර කියන්නේ ලස්සන තැනක්. ඉතින් අපි ආරාධනා කරනවා පැවිදි වෙන්න කැමති දරුවන්ට, වැඩිහිටියයට, වැඩිහිටි තරුණ වියේ ඉන්න තරුණ පිරිමි ළමයින්ට අපි ආරාධනා කරනවා පැවිදි වෙන්න. එහෙම කැමැත්තක් තියෙනවා නම් අපි ආරාධනා කරනවා පැවිදි වෙන්න එන්න කියලා. වෙන අරමුණක නෙමෙයි, සසුන් ගමන ඇතුලේ ගමනක් යන පිළිවෙලේ, සාසනික ජීවිතයේ ඇතුලේ ඒ වැඩපිළිවෙල යන පිළිවෙලේ, බුද්ධ වන්දනාව කරගෙන, වනපෙත්මන් කරගෙන, වනපොත් කරගෙන, දාන ධර්මාදී කටයුතු කරගෙන, හොඳ භික්ෂුවක් වශයෙන් ගමනක් යන්න අදිස්ථානියක් තියෙන අයට අද මම මේ ධර්ම දේශනාවේ ආරාධනා කරනවා. මොකද මේ ශාසනේ අද හාමුදුරුවරු හරි අඩුයි, පොඩි හාමුදුරුවෝ හරි අඩුයි. ඒ නිසා අපි වැඩිහිටියයට, වැඩිහිටි පැවිද්දට, ළමේ විශේෂයෙන් තරුණ පිරිමි ළමයින්ට අපි ආරාධනා කරනවා පැවිදි වෙන්න කැමැත්තක් ආසාවක් තියෙනවා නම් සසුන් ගත වෙන්න හොඳම වෙලාව. මොකද ඔබේ අවශ්‍යතාවය මේ ශාසනයට තියෙනවා. ශාසනය ආරක්ෂා වෙන්න සක්‍රීය භික්ෂුවක් අවශ්‍යයි. දැන් ඔන්න මේ 30 දෙනා කල්පනා කළා අපිට පැවිදි වීම අවශ්‍යයි දැන් මේ වෙලාවේ. සසර දුකයි නම් මේ සංසාර දුකෙන් එතෙර වෙන්න පැවිදි වීම කියන එක අවශ්‍ය දෙයක් කියලා මේ අය කල්පනා කළා. පින්වත් අපිට මහාන වෙන්න බැරිද කියලා මේ අය කල්පනා කළා. අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවට අනුව සංසාරේ බය දැක්කා මේ කට්ටිය. දැකලා ඉවර වෙලා සසර දිගයි බයයි කියලා දැකලා සසර කෙටි කරගන්න ඕන කියලා තීරණය කරලා මේ පිරිස පින්වත්නි බුදුහාඳුරු ළඟට ගිහිල්ලා සැනසීම සඳහා අපිට භාග්‍යතුන් වහන්සේ පැවිදි වෙන්න බැරිද, අපිව පැවිදි කරන්න කියලා ඉල්ලීමක් කරා. හැම දිනම බුදුහාඳුරු ළඟට ගියා, සතුරින් සාකච්ඡා කරා, ගිහිල්ලා වැඳලා සාකච්ඡා කළා. මේ තරුණ පිණිස තමන් ලබාපු අවබෝධය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. මේ කිව්වා කියලා ඉවර වෙලා පින්වත්නි තමන් ලබාපු ධර්ම අවබෝධය පිළිබඳව බුදුහාඳුරන්ට කියලා ඉවර වෙලා පැවිද්ද ඉල්ලුවා තරුණ පිරිස මහාන කරන්න. මහානකම ගැන ඒ අයගේ තියෙන මතය කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කරන සසර දුක දැකලා, සසර දිග බව දැනගෙන, එහි භයානක බව දැනගෙන ජාති ජරා දුක් දුරලීම සඳහා මේ පිරිස පැවිද්ද ඉල්ලනවා. එහෙනම් පැවිද්ද ලබා දෙන්න ඕන කියලා සුදුසු ගුරුවරු යටතේ ඔන්න සුදුසු ගුරුවරු. ගුරුවරු සුදුසු වෙන්න ඕන පැවිදි විතරක් නෙමෙයි පින්වත්නි, පැවිදි විතරක් නෙමෙයි ගිහි ගෝලියෝ හදද්දි පාසල්වල ගුරුවරු. දැන් පාසල් ඇතුලේ ගත්තොත් පින්වත්නි හරි තරඟනේ දැන් තියෙන එක පාසලක් අභිබවායන්. පාසල්වල විදුහල්පතිවරු ගුරුවරු මේ හඬ ආගෙන ඉන්නවා නා. ඔය සෙල්ලමක් තිබුණ නෑ පින්වත්නි අපි ඉගෙන ගන්න කාලව. අපිට වැරදිලත් නෑ ඈ. අර පාසල අභිබවායන්නේ කොහොමද, මේ පාසල අභිබවායන්නේ කොහොමද? පාසල කියන්නේ එකම කාණ්ඩයක්නේ. හැම පාසලකින්ම කරන්නේ දරුවෝ හොඳට හදලා මේ අධ්‍යාපන ශාස්ත්‍රයේනේ. එතකොට මේ අය ඉන්නවා අර විදුහල්පති එයා වැඩ පෙන්නලා එයා ඉහළ ශ්‍රේණියකට යන්න බලනවා, අර ගුරුවරයා වැඩ පෙන්නලා එයා ඉහළ ශ්‍රේණියකට යන්න බලනවා, ඉහළ ප්‍රශංසාවකට යන්න බලනවා. එතකොට ගුරුවරයාගේ වැඩ පෙන්වීම කියන එක ඇතුළට යනකොට පින්වත්නි වැඩ පෙන්වන්න ඕන, දක්ෂ වෙන්න ඕන. හැබැයි දරුවට අලසකම දුරු කරලා මානව හිතවාදීකම් පුරුදු කරන්න ඕන. දැක්ක නේද පින්වත්නි ගෝලුවේ හදනකොට හික්මවනකොට හරි විනයක් නැතුව ඒවා කරාම ගුරුවරුත් සමාට කා කොටා ගන්න, එන කොටා ගන්න ගතිගුණ පෙන්වුවාට පස්සේ අර පහුගිය කාලේ බාලිකා පාසල් දෙකක් බෝල ගැව්වා, ක්‍රිකට් ගැව්වා ඈ. ක්‍රිකට් ගාලා ඉවර වෙලා ඒක විසඳ ගන්න ඕන ක්‍රමයේ අපි කියන්නේ ගෙයි ගිනි එළියට දෙන්න එපයි කියලානේ. මුළු ලෝකෙටම කෑ ගහලා ගුරුවරුත් කෑ ගහලා මේම කරා කියලා කෑ ගහලා අහංකාරකම ලොකුකම උද්දච්චකම. දැන් ඔය පාසල් තියෙනව නේද පින්වන්නේ, සමහර ලොකු පාසල් ලොකුය කියන පාස සමාඩ බෞද්ධ නම් තියෙන්නේ. හරි උද්දච්චයි පින්වන්නේ ඈ. ඒ වගේ ඉන්න ගුරුවරු උද්දච්චයි. මොකද ළමයි 3-4000 ඉන්නවා ඈ. ඒ වගේ විදුහල්පතිකමක් ගන්න සමහල්ලාට ලොකු ලොකු හයිය අතුවල ශක්තිය ඕන ඈ. එයාලා ඒ ඉන්න විදුහල්පතිවරුත් ඒ බඳු පාසල් වලට විතරයි යන්නේ. අන්නේ වාගේ මහා උද්දච්ච. අනේ බොහොම පින්වන්ත හොඳ තැන් තියෙනවා, ඒව ගැන ගැටලුවක් නැහැ. මම මේ වචන ටික කියන්න ඕනේ සමහරලාට සාමාන්‍ය පාසලකට යන දරුවෙක් එක්ක අර වගේ පාසලක යන දරුවෙක් කතා කරන්නේවත් නැහැ. අර ගමක ඈත දරුවෙක් ගණන් ගන්නෙ නැහැ. මැදවච්චී ඉඳලා එන ළමෙක් ගණන් ගන්නෙ නැහැ.
අනුරාධපුරයේ ඉඳලා එන ළමෙක් ගණන් ගන්නේ නැහැ. මොකද රදල කමක් ඔළුවට ගහලා. පාසල් ලොකුයි, පාසලේ තියෙන සම්පත් ලොකුයි. මේ රටේ පුංචි මිනිහා පවා ගෙවන බදු වලින් තමයි කොයි පාසලටත්, කොයි දරුවටත්, ඔය ලොකුය කියන පාසලටත්, පොඩිය කියන පාසලටත්, කොයි පාසලටත් සම්පත් ලැබෙන්නේ. ගමේ දුප්පත් ගොවි මහත්මයා, වක්ගඩු අමාරු හැදිච්ච, අංශභාගය හැදිච්ච ඒ මනුස්සයා කරපු හේන් කුඹුරු ටිකෙන් බදු ගෙවලා තමයි පෝසත් ඇති බැරි නැති කවුරුත් ගිනි පෙට්ටියෙන් පවා බදු ගෙවලා තමයි පාසල් වලට සම්පත් හදන්නේ. සම්පත් දෙන්නේ දෙමව්පියෝ දෙන යම් සම්පත් ප්‍රමාණයකුත් ඇති. එතකොට මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇතුලේ පින්වත්නි, පාසල් දරුවට නිහතමානීකම කියාදෙන අනිත් පාසල එක්ක ආදරණීයව ගනුදෙනු කරන්නේ කොහොමද? සාමග්‍රියෙන් කටයුතු කරන්නේ කොහොමද? වරදක් වෙනවා නම් ඉවසා දරා ගන්නේ කොහොමද? ඔය ළමයි නේද මහා සමාජයට ගිහිලා සාමි පුරුෂයාට පිහියෙන් අනින්නේ, නෝනගේ බෙල්ල කපන්නේ, ආයතනයේ ප්‍රධානියාට පිහියෙන් අනින්නේ, අපේ සංගහන්නේ, අනිත් කෙනාට යටි ගුට්ටුකම් කරන්නේ, ඈ ඔය නූල් සූත්‍ර වැඩ කරන්නේ. සමා මහා සමාජයට ගිහිල්ලා බෝල ගහන තැනින් පටන් ගත්තු කෝන්තරේ එතෙන්දී සංසිඳෙව්වේ නැති නිසා, ඈ ඒකට නිවැරදි මනසක් දුන්නේ නැති නිසා ඒ ළමයි ගිහිල්ලා මුළු වර්ගයක් ගිහිල්ලා සමාජයට ගිහිල්ලා පින්වත්නි විශාල විනාශයක් කරනවා අනාගතයේ. අද නෙමෙයි දවසක ප්‍රශ්නේ ළඟ නිවැරදිව හිටගන්න ඒ දරුවන්ට කියා නොදුන්නම, ඒ එතෙන්දී ඉවසීමෙන් කටයුතු කරන්න කියා නොදුන්නම, දරා ගන්න කියා නොදුන්නම කොයි තරම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්ද කල්පනා කරලා බලන්න පින්වත්නි. ඒ අතරේ අපි මතක් කරන්න ඕන සමහර අය ඈත පළාතුල අනුරාධපුරයේ වගේ පොළොන්නරුව වගේ ප්‍රදේශ වලින් ඇත්තටම නම් ගම් කියන මම පොහොසත් නැහැ. සමහර ගුරුවරියෝ මම දැකලා තියෙනවා. මල් ශාලාවක වැඩ කරපු පුංචි ළමෙක්ව සාමාන්‍ය පෙළ උසස් පෙළ පාස් වෙන තැන්ට දියුණු කරපු ගුරුවරියක් ගැන මම පහුගිය දවස්වල ඇහුවා. ඒ ගුරුවරිය මං හිතන්නේ අනුරාධපුර පොළොන්නරුව වගේ දුෂ්කර පළාතක ඉන්න ගුරුවරියක්. ඈතක ඉන්න දුක් ගුරුවරියක්. අම්පාර පැත්තේ කොහේ හරි. ඔයාට දන්නව ඇති කවුද ගුරුවරිය කියලා. ආන් ඒ ගුරුවරිය ඉස්කෝලේ නොයන දරුවන්ගේ ගෙවල් වලට ගිහිල්ලා බත් ටික කන්න නැති දරුවන්ට තමන් ගේන කෑම එක කන්න දීලා ගෙන්නලා ඉස්කෝලේ ගෙනල්ලා ඒ අය තියන්න පූජාසන ගෞරවත් ඇදුවේ නැහැ. ඒ අයට ප්‍රසිද්ධිය තිබුණේ නැහැ. අර දුප්පත් දරුවා ළඟට ගිහිල්ලා ගෙදර ප්‍රශ්නේ හොයලා හරි පුතා තාත්තගේ රෝගෙට බේත් ටික අපි ගමු ඔයා ඉස්කෝලේ එන්න. ඔයා සාමාන්‍ය පෙළ පාස් කරන්න, ඔයා උසස් පෙළ පාස් කරන්න. අන්න ඒ වාගේ වන්දනීය පූජනීය ගුරුවරු කොළඹත් අගනුවරත් ඔය කියන හැම පාසලේමත් ඈත පිටිසර ගම්මානවලත් ඇති ගුරුතුමියනි ගුරුතුමනි අපේ උත්තමාචාර්ය අනුමෝදනාව ඔබ එබඳු ගුරුවරයෙක් බවට පත් වෙන්න. මේ සංසාරේ දිගයි, කරන වෘතියෙන් හරි ජීවිතය පිළිබඳව කල්පනා කරන්න. ඉතින් දැන් මේ තරුණ කණ්ඩායම පින්වත්නි පැවිදි වෙන්න කල්පනා කරා. පැවිදි වුණා. පැවිදි වෙලා පින්වත්නි මේ අය වස් කාලයක් ආවා. ඒ වස් කාලයේ පින්වත්නි මේ අය බුදුහාමුදුරුවන්ට වැඳලා බුදුහාමුදුරුවන්ගෙන් අවසරයක් ඉල්ලනවා. භාග්‍යතුන් වහන්ස අපිට අවසර දෙන්න, මේ 30 දෙනාම අවසර ඉල්ලනවා පින්වත්නි. අපිට අවසරයක් දෙන්න, අසවල් රටක් තියෙනවා, අසවල් ප්‍රදේශයක් තියෙනවා. අන්නේ ප්‍රදේශයට ගිහිල්ලා අපි භාවනාව දියුණු කරන්න, කමඨහන දියුණු කරන්න, අපිට ගැළපෙන කමඨහනක් දෙන්න කියලා ඉල්ලුවා. කොසල් රටේ පින්වත්නි අර හිමිවරු බුදු භාග්‍යතුන් වහන්සේගෙන් ගැළපෙන කමඨහන් ඉල්ලගෙන කොසල් රටේ ගමකට ගිහිල්ලා ආරණ්‍යයක වස්වාසය කළා. උන්වහන්සේලා කල්පනා කළා වස් කාලය ඉවර වෙනකොට කොහොම හරි මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නට ඕන, මහරහත් තත්ත්වයට පත් වෙන්න ඕන කියලා එක දවසක් කල්පනා කරා. මේ පිරිස අතර හිටියා 30 කියලා ආඳුරු නමක්. ඒ ආඳුරු කල්පනා කළා මට කමඨහන් වඩන්නත් බෑ, මට භාවනා කරන්නත් බෑ, මට පින්ඩපාත යන්නත් බෑ. ඒ නිසා මම ඕකට අදාළ නැහැ, මං පස්සෙන් ගිහිල්ලා නතර වෙනවා කියලා. මේ අය පස්සෙන් ගිහිල්ලා බුදුහාමුදුරු ඉන්න ජේතවනාරාමෙම නතර වුණා. අර පිරිස ගිහිලා එදා රෑ කල්පනා කළා අපි අද රාත්‍රී කාලේ කොහොම හරි අද එළි වෙනකොට මේ වස් කාලය ඉවර වෙන කලින් කොහොම හරි මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්න ඕන කියලා කල්පනා කළා. පින්වත්නි ඒ විදියටම උන්වහන්සේලා මාර්ගඵල අවබෝධ කරගෙන වහ වහා ගිහිලා භාග්‍යවතුන් වහන්සේට මේ පිළිබඳව කියන්න ඕන කියලා කල්පනා කළා. බුදුහාඳුරු ළඟට ගියා. අර තිස්සහාඳුරුත් ආවා.
බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා පින්වත්නි කියනවා බුදුහාමුදුරනේ මේ වගේ සැනසීමක් ලැබුවා උතුම් නිර්වාණ සෝය අවබෝධ කරගත්තා මහරහත් ත්‍ත්වයටපත් වුණා ආ භාග්‍යතුන් වහන්සේට මේ කාරණා ටික සිහිපත් කළා එහෙම කියනකොට අර තිස්සහාමුදුරු පැත්තකට වෙලා අහන් ඉන්නවා බුදුහාමුදුරු මේ සංඝ පිරිස ඊටාම වර්ණනා කළා මේ මගේම පුතුන් පිරිසක් බුදුහාමුදුරු වර්ණනා කළා මා දේශනා කළ මග යන්න වුන් පිරිසක් ප්‍රශංසා කර තිසාඳුරු කල්පනා කරනවා මමත් ගියා නම් මටත් මේ ප්‍රශංසාව ලැබෙනවා නේද කියලා කල්පනා කරනවා තිසාඳුරු ඊළඟට උන්වහන්සේලා අවසර ඉල්ලුවා භාග්‍යතුන් වහන්සේ අර 39 කියනවා අපිට ඒ ප්‍රදේශෙම දිගින් දිගටම වාසය කරන්න අවසර දෙන්න කියලා බුදුහාමුදුරුව අවසර දුන්න අපි හෙට බුදුහාමුදුරනේ පිටත් වෙලා යන්න යනවා තිසාඳුරු කල්පනා කළා තිස්සගෙන අර කම්මැලි භික්ෂුව කල්පනා කළා එහෙනම් මමත් යන්න ඕනේ ඒ ප්‍රදේශයට මමත් ඒ ප්‍රදේශයට යන්න ඕනේ මොකද ඒ ප්‍රදේශයේ තියෙන හාස්කමක් නිසා තමයි මේ ඇයිට මේ මාර්ගඵල නිවන් අවබෝධ වුණේ මමත් ගිහිල්ලා මමත් මේ ප්‍රශංසාව ලබන්න ඕන අනේ එදා මමත් ගියා නම් මටත් මේ ප්‍රශංසාව ලැබෙනවා නේ කියලා හිතේ දෙයක් ඇති වුණා සිතිවිල්ලක් ඇති වුණා එදා රාත්‍රී කාලේ මේ භික්ෂුව කුටියට ගියා තිස්සහාමුදුරන්ට හිතුණා මේ අර ගමට යනකම් ඉන්නවනේ මං අද කොහොම හරි මහරහත් ත්‍ත්වයටපත් වෙන්න ඕන දැන් මෙයා උත්සාහ කරනවා පින්වත්නි සැතපෙන්නේ නැහැ නිදා ගන්නෙ නැහැ වාඩි වෙන්නේ නැහැ වැඩ ඉන්නේ නැහැ නැගිටලම ඉඳගෙන මෙයා කමටහන් වඩනවා නැගිටින ඉඳගෙන කමටහන් වඩනකොට මෙයාට නිින්ද ගියා රාත්‍රී මැදම රාත්‍රී නැගිටලා බිම නිඳ ඉන්නකොට එහෙම බිමට වැටුණා පින්වත්නි වැටලා මේ ඔළුව පැලුණා අත කැඩුණා අස්ති කැඩුණා උකුල් ඇටේ කැඩුණා පින්වත්නි දැන් අර ස්වාමීන් වහන්සේලා උදේ යන්න සූදානම් වෙනකොට පින්වත්නි උදේ පිටත් වෙලා යන්න සූදානම් වෙනකොට බලනකොට දැක්ක තිස්සහාමුදුරුවන්ගේ පින්වත්නි අතපය කැඩිලා උකුල් ඇටේ කැඩිලා තුවාල වෙලා තියෙනවා දැන් ඔය ගුරු ස්වාමීන් වහන්සේලාට ගෝල ස්වාමීන් වහන්සේලා ඇත්තටම ලොකු හාමුදුරන්ට හොඳට සලකන්න ඕන ලොකු හාමුදුරන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අම්මා තාත්තා වගේ කොහේවත් ඉන්න දරුවෝ ගෙනල්ලා පැවිදි කරලා ගුරු හාමුදුරුවරු ලොකු හාමුදුරුවරු කොච්චර ආදරයක් දෙනවද කොච්චර කරුණාවක් දෙනවද කොච්චර රැකවරණයක් දෙනවද ඔයාට දෙයක් බැරි වෙනකොට ගුරු හාමුදුරුවෝ එතන ඉන්නවා පිනවද ගුරු හාමුදුරුවෝ කියන්නේ ජීවිතේම අම්මා තාත්තා වගේ ළඟ ඉන්න කෙනෙක් තමයි ගුරුවරයා කියන්නේ ගුරුවරයා නැති දාට ගුණ වර්ණනා කරන්න නැති දාට දරසෑයවල් හදලා මේ බැනර් ගහලා ගුරු හාමුදුරුවෝ නැති දාට ගුණ වනන්න නෙමෙයි ගුරු හාමුදුරුවෝ ඉන්න කාලේට සාත්තු සප්පායම් කළ ගුරු හාමුදුරුවෝ ආදරෙන් බලාගෙන කටයුතු කරන ওই ගිහි ළමයින්ටත් ගුරු හාමුදුරුවරු වෙච්ච හාමුදුරුවරු ඉන්න ස්වාමින් වහන්සේලා ඉන්නවා හොඳ ජීවිත හදාපු කන්න නැතුව ඉන්නකොට අම්මා නැතුව ඉන්නකොට තාත්තා නැතුව ඉන්නකොට පන්සලට ගෙනල්ලා ළඟ තියාගෙන බට්ටික කන්න දීලා පොත් ටික දීලා අනේ කොයිතරම් හාමුදුරුවරු ඉන්නවද පින්වත්නි මේ ගිහි දරුවන්ට පොත්පත් ටික දීලා ආ රක්ෂා කරලා බට්ටික දීලා කන්න ටික දීලා රෙදි පෙරදි ටික දීලා හොඳ තැනකට එනකන් ලොකු ලොකු තනතුරු වලට එනකන් ලොකු හාමුදුරුවරු තමන්ට ලැබෙන පිරිකර ටිකෙන් උදව් කරලා මොකද ඒ ගෙවල් වල සමට අම්මා නැහැ තාත්තා නැහැ ආච්චි සීයා ළඟ හැදෙන්නේ ඒ බඳු කොච්චර දරුවන්ට පිහිට වෙන සිස්සත්ත වශයෙන් දෙන හාමුදුරුවරු ඉන්නවා ආ ඒ වගේම පන්සලට ලැබෙන දාන ටික දීලා කන්න ටික දීලා බට්ටික දීලා සුදුරෙදි ටික අඳින්න දීලා සමහරට ඒ ගෙවල් වල දරුවන්ට උපකාර කරන ලොකු හාමුදුරුවරු ඉන්නවා ලෝක අපවාදත් අහගෙන ඉවසාගෙන දරාගෙන නේද සමාජේ හොඳක් කරාට දෙන්නා සතුටු වෙනකොට වගේ නොදන් නොදෙන්නා නොලබන්නා නිඳා අපහාස කරන ඉතින් ගුරුවරයා අන්න එහෙමයි ගුරුවරයා කියන්නේ වටින කෙනෙක් වෙන්නේ අන්න ඒ නිසා අන්න ඒව ගැන මතක තියාගන්න ඒවට වටිනාකමක් දෙන්න ඒවට අගයක් දෙන්න දැන් පින්වත්නි අර ස්වාමීන් වහන්සේගේ උකුල් ඇටේ කැඩිලා දැන් අර හාමුදුරුවන්ට යන්න විදියක් නේ ඊට පස්සේ පින්වත්නි දාමේ දනට වඩිනකොට දම් සභාවට වඩිනකොට බුදුහාඳුරු දැක්ක මේ දානෙට වඩිනකොටත් මේ ස්වාමීන් වහන්සේලා දැක්ක දම් සභාවෙත් දැක්ක ඇහුව ඇවැත්නි දැන් පිට වෙලා යනවා කියලා අවසර ගත්තා නේද නුඹලා ගියේ නැද්ද අනේ භාග්‍යතුන් වහන්සේ කොහොමද යන්නේ මේ තිස්ස හාමුදුරුවෝ උකුල් ඇටේ කඩා ගත්තානේ භාවනා කරන්න ගිහිල්ලා කියලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔය භික්ෂුව අද විතරක් නෙමෙයි අතීතයේත් ඔය භික්ෂුව නුඹලාගේ ගමනට බාධා කළා අනේ බුදුහාමුදුරුවනේ සසර වැහුණු කතාව දේශනා කරන්න කියලා
ඉල්ලීමක් කළා. අතීතයේ දිසාපාමොක් ආචාර්යතුමා ළඟ ශිෂ්‍ය පිරිසක් හිටියා. මේ පිරිස දවසක් ඇලියට ගියා පින්වත්නි, මේ දර කඩාගෙන ඉන්න ඉස්සර අධ්‍යාපනය කරන තැන්ට ගියාම පින්වත්නි එතන වැඩ අපි කර ගන්න ඕන. පාසලේ අතු ගා ගන්න ඕනේ, වතුර ටික ගේන්න ඕනේ, ওই වගේ කටයුතු තියෙනවා පින්වත්නි. මේ දේවල් අපි කර ගන්න ඕන පාසලේ. දැන් ඉතින් පාසල් ගොඩක් දියුණු වෙලා වෙනම මේ ඔය අතුපතු ගානේ වට මුදලක් දෙන්න ඕන. දැන් අතු ගන්න අය වෙනම ඉන්නෝ. අතු ගන්න සල්ලිත් දීලා පාසලට අතු ගන්න යන්නත් ඕන. දැන් පාසල් වල වෙනම ගන්නවා අතුපතු ගාන සමීප ආරක්ෂක කටයුතු ඔහොම කියලා, ඒ දින එදා කටයුතු වලට කියලා මුදලක් ගන්නවා පාසලට. ඈ එහෙම අරගෙන ඉවර වෙලා අම්මලව බෙදනවා අතු ගන්න වෙනම, පන්ති හදන්න, ඩෙස් හදන්න, ඉතින් ඒවට යන්නත් ඕන. ඉතින් අද කාලේ ඔහොම දේවලුත් තියෙනවා පින්නාදී. සමහර දේවල් හොඳ දේවල් තියෙනවා, නරක දේවල් තියෙනවා. ඉතින් ඕවා අතරින් කොහොම හරි අම්මලා තාත්තලා තමයි අන්තිමට පීඩාවට ලක් වෙන්නේ. දුප්පත් දරුවෝ තමයි පීඩාවට පත් වෙන්නේ, නැති බැරි දරුවෝ තමයි පීඩාවට පත් වෙන්නේ. නැති බැරි කමලංග සානුකම්පිත වෙන මිනිස්සු හරි අඩුයි. පාසලක් ගත්තම කොයිතරම් දරුවෝ ඉන්නවද, අගහිංගතාවයල් තියෙන දරුවෝ. දැන් අද කාලේ මේ වෙලාව බලනකොට ඈත පළාත්වල සමහර පළාත්වලට වැහැලා මේ බණිට ගහන වෙලාවෙත් වහින පළාත් තියෙන්න පුළුවන්. සමහර පළාත්වලට පායනවා, වතුර ටිකක් නැහැ, ලිං හිඳිලා වැව් හිඳිලා කන්න දෙයක් නැහැ. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ වගේ පළාත් කීපයකට මම වඩින්. ඒ දරුවෝ හොයාගෙන ඉදිරියේදී එන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙන් බලාපොරොත්තුකින් මම කටයුතු මේ දවස්වල කරගෙන යන. ඉතින් ඒ වගේ අන්ත අසරණයි පින්වත්. අන්ත අසරණයි. කන්න නැහැ. ඔයත් හම්බගෙන පොලිස් පොඩි සොච්චමින් තමයි ජීවිත ගත කරන්න ඕන. මම මේ කියන්නේ පින්වත් ජීවිත ගෙවෙන හැටි. ජීවිත කතා හරි සෝචනීයයි, හරි දුක්ඛිතයි. ඈ ඉතින් ඒ නිසා ඔය ඇත්තෝ දැන් අධ්‍යාපනය ලබනකොට ඒ අධ්‍යාපනය ලබන ආයතනයේ ගුරු ආදරය කරන්න සහ ඒ තැන්වලිනුත් ශිෂ්‍යයා ගෝලයා පීඩාවට ලක් වෙන්න හොඳ නැහැ. දැන් දිසාපාමුක ආචාර්යතුමා ගෙදර ඒ වැඩ කටයුතු කරන්න ඕන. දැන් අපිත් පිරිවෙන්වල ඉන්නකොට ඉස්සර වියා ගන්න ඕන, දානි හදා ගන්න, දර පලන්න දවසක් තියෙනවා, බ්ලොක් ගල් හදන්න දවසක් තියෙනවා, කොන්ක්‍රීට් අනන්න දවසක් තියෙනවා. ඒ පිරිවෙන් ගොඩ නැගුණේත් පිරිවෙන්වල ඉන්න ශිෂ්‍යෝන්ගේ අත් දෙකෙන්ම තමයි. දිසාපාමුක ආචාර්ය විදියටම තමයි. දර කඩන්න ඕනේ, වතු සුද්ධ කරන්න ඕනේ, වතු සුද්ධ කරන්න වෙනම දවසක් තියෙනවා පිරිවෙන්වල. ඈ ඉතින් 80 90 ඉන්නවනේ පුංචි හාමුදුරුවෝ. ඉතින් දැන් දර කඩන්න ගියා. දර කඩන්න ගියාට පස්සේ අනිත් ශිෂ්‍යෝ පින්වත්නි හොඳට මහන්සිලා දර හොයනවා. දර හොයනවා. මේ භික්ෂුව එදා පින්වත්නි මේ පිරිස අතර හිටියා. එදත් කම්මැලි, ලුණු වරණ ගහක් තිබුණා. ඒක දැකලා එයා හිතුවා මැරිච්ච ගහක් කියලා. ලුණු වරණ ගහ ඈතර පෙන්නේ මැරුණු ගහක් වගේ. ඉතින් මෙයා ඒ ළඟින් නිදාගත්තා පින්වත්නි. අනිත් අය දර කඩාගෙන ඔක්කොම කරගෙන ආවා. ඔක්කොම කරගෙන ඇවිල්ලා ඇව්වා, නුඹ දර කැඩුවෙත් නැද්ද? අපි දැන් යන්න හදානේ. නුඹ නිසා අපිට ප්‍රමාද වෙන්න බෑ, අපි යනවා. මෙයා ඉක්මනට ලුණු වරණ ගහට නැග්ග, නැගලා අතු ඇදලා බලනකොට අමුයි. දැන් කරන්න දෙයක් නැහැ. කොහොම ලුණු වරණ අතු ටිකක් කඩාගෙන දර මිටියක් අදාගෙන හිසේ තියාගෙන ගිහිල්ලා අර අමු දර ගෙනියපු අයගේ දර ගොඩ උඩට දැම්ම කරුවරේ ගිහිල්ලා ප්‍රමාද වෙලා ගිහිල්ලා දැන් නින්දට ගියා. එදා පින්වත්නි රාත්‍රී කාලේ ගුරුවරයා කියනවා හෙට තියෙනවා දහවල දානමය කටයුත්තක්, බබුණන්ට දෙන දානය. ඒකට යන්න ඕන අසවල් ගමේ ඔබ පිරිස උදෙන්ම පිටත් වෙන්න. කැඳ හදන්න එන, දානි සකස් කරන්න එන අම්මා කෙනෙක් ඉන්නවා, මාතාව. ඇයට දැනුම් දුන්න මෑණීනේ අසවල් වර්ගයේ කැඳක් අපිට උදෙන්ම පිළියෙල කරලා දෙන්නේ. ඒ කැඳ වළඳලා, කැඳ බීලා අපි මේ අසවල් දානෙට යන්න තියෙනවා කියලා. අර මහැල්ල කාන්තාව මොකද කළේ? උදේ පාන්දරින් ඇවිල්ලා රැයින් ඇවිල්ලා කළුවරේ සාල් ටික සෝදලා කරලා ලිපේ තියාන සකස් කරලා දරගොඩට ගිහිලා උඩින්ම තිබුණු දර මිටි අරගෙන අර අමු දර කඩලා ලිපේ දැම්. ලිප පත්තු කරනවා, පත්තු කරනවා, පත්තු කරනවා. පින්නවද ලිප පත්තු වෙන්නේ නැහැ. කැඳ පිළියෙල කරගන්න ප්‍රමාද වුණා. එදා දානට යන්න බැරි වුණා. ගුරුවරයා දැක මේ ගෝල පිරිස ඉන්නවා. ගුරුවරයා අහනවා, නුඹලා මේ අසවල් දානට ගියේ නැද්ද? අනේ ගුරුතුමනි යන්න බැරි වුණා, කැඳ වියා ගන්න බැරි වුණා. අමු දර, ඒක හේතුව තමයි මේ අසවල් ශිෂ්‍යයා ලුණු වරණ අතු අමුයෙන් කඩාගෙන ඇවිල්ලා උඩට දාලා තිබුණා. අන්න ඒ නිසා අපිට මේ ගමන යන්න බැරි වුණා. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මේ තිස්ස භික්ෂුව අද විතරක් නෙමේ, නුඹලාගේ ගමන ඇහුරුවා, නුඹලාගේ වැඩ ප්‍රමාද කළා. නුඹලාගේ පමණක් නෙමේ, කම්මැලිකමෙන් අලසකමෙන් ප්‍රමාදය තමන්ගේ ජීවිතයටත් ගෙන්න ගත්තා එදා තිස්ස. එදා ගුරුවරයා මම, ගෝල පිරිස නුඹලා, එදා අර කම්මැලි වෙච්ච ගෝලයා තමයි මේ තිස්ස භික්ෂුව. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් පින්වත්නි කම්මැලිකම හොඳ නැහැ.
අලසකම හොඳ නැහැ. කම්මැලි නැතුව අලස නැතුව හොඳ ධෛර්යමත්ව කටයුතු කරන්න, අනිත් කෙනා ගැන හිතන්න කල්පනා කරන්න. පාසල ඇතුලේ දරුවෝ හදනකොට, පිරිවෙන ඇතුලේ ඒ දරුවෝ නිර්මාණය වෙනකොට, පන්සල ඇතුලේ ඒ දරුවෝ නිර්මාණය වෙනකොට එය සමාජයට වැඩදායි අය වෙන්න ඕන. ගුරුවරු ඉස්සෙල්ලා ශික්ෂණය වෙලා ඉන්නට ඕන. ගුරුවරු ගෝලයේ හදන තැනට ශික්ෂණය වෙන්න ඕන. නිවට ගුරුවරු නොවෙන්නට ඕන. ඒ ගුරු ගෞරවය තියාගන්න ඕනේ, තේජාන්විත බව තියාගන්න ඕන. ඒ අතරේ ගුරුවරුන්ට ආදරෙන් සලකන්න ඕන. ඉතින් අදත් ප්‍රාර්ථනා කරනවා පින්වත්නි, කඩන පින්කම් කාලේ මේ දවස්වල, ඒ කියන්නේ වස් පින්කම් කාලේ හැම පන්සලකම පින්කම් සමාට මේ බණ අහන වෙලාවෙත් ඔය ඇතු ගමේ පන්සලේ මල් මුර පින්කම් මාදියට ගිහිල්ලා ආපු වෙලාව වෙන්ට ඇති. ඉතින් අද දවසේ ප්‍රාර්ථනා කරන මේ වස් කාලේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළේ විශේෂයෙන්ම අද දායකත්වයේගෙන කටයුතු කළේ W.A. ප්‍රේමරත්න මහත්මයා, නොම්බර 27-8 කැකුණ ගහගොල්ල පාර කොස්පැලවින්න රත්නපුර. අරමුණ තමයි අදට මියගොස් වසර 13ක් ගතවන ආදරණීය බිරිඳ පනන්වල මහත්මියට පුණ්‍යානුමෝදනා පෙරදැරි කරගෙන, මියගොස් වසර 23ක් වන ගුණදාස පියාට, එවැගේම වසර 5ක් ගතවන සුමනාවතී මෑණියන්ටද, වසර 32ක් ගතවන කුසුමාවතී සහෝදරිය ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත්, දරුවන් තිදෙන බෑනා, ලේලිලා, දරු මුණුබුරු මිනිබිරියන්, සහෝදරියන් තිදෙනාද එම පවුල්වල සියලු දෙනාටත් සිත සාන්තිය පැතීම තමයි බලාපොරොත්තුව. දැන් මේ අය ඔක්කොම අද බණ අහගෙන ඇති. හිතවත් දූවරුන් වන ලසන්තා නිල්මිනි, චමිලා මදුවන්ති, කෞසල්‍යා වික්‍රමාරච්චි, පේසලා ජීවන්ති, ජයනි ඉරේෂා, අනුෂා යන මහත්මීන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමටත්, එම අයගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත්, එවැගේම සදීපා ලොකුදුව ඇතුළු සහෝදරියන්ගේ රැකී රක්ෂා අපේක්ෂාවන් ඉටු කර ගැනීමටත්, එම පවුල්වලට සෙත සාන්තියත්, දේශකයන් වහන්සේ ඇතුළු ලෝකවාසී සැමට සෙත් පැතීම, නිරෝගී භාවය අත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් 78 වියේ පසුවන එතුමාගේ ධර්මාවබෝධය දියුණු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව W.A. ප්‍රේමරත්න මහත්මයා, නොම්බර 27-8 කැකුණ ගහ ගොල්ල පාර කොස්පැලවින්න රත්නපුර ඉඳලා අද පින්බර දායකත්වයේගෙන කටයුතු කරනවා. පින්බර මැතිතුමනි, ඔබතුමාට අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා, නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. සිළු සිත සාන්ති ආශිර්වාදය අපි අදත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ උතුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වය දැරීම අපි ඉතාම අගය කරනවා. ඉතින් මේ බණ අහගෙන ඉන්න ඔය ඇත්තන්ටත් මේ බඳු උතුම් ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරව ගන්න net නාලිකාවට කතා කරලා දායකත්වයේ ලබන්න පුළුවන්. ඒ කාරණාවත් අපි මේ වෙලාවේ මතක් කරනවා. එසේ මතක් කරන ගමන් අපි ඔබ හැම දිනාටම පින් දෙනවා. දායක පින්නතුන්ටත්, මන ඇසු ඔබ හැමටත්, net නාලිකාවටත් උතුම් බුද්ධ ආදී තුනුරුවන්ගේ පිහිට වේවා. නවතින්ටයි මේ සෝදානම. ලබන සතියේ තව ලස්සන මාතෘකාවකින් බණ කියන්න වඩිනතුරු අපි ආරාධනා කරන අපේ විහාරස්ථානයේ ඒදි ක්‍රීම් කටයුතු, අපි දානශාලාවක කටයුතු මේ දවස්වල කඩිනමින් කරගෙන යනවා. ඔබේ උදව් උපකාර අවශ්‍යම වෙලා තියෙනවා. ඒ වගේම තවත් කටයුතු කීපයක් අර ස්වාමින්වහන්සේලාගේ කුටිවල කටයුතුවල දැන් අන්තිම කටයුතු වලට ඇවිල්ලා තියෙනවා. ඒ අවසන් පියවරවල් වලට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම උදව් උපකාර ඕනෙම කරන වෙලාවක අපි ඉන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් විෂ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් දේවල් දෙකක් හදන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒවයි දායකත්ව බාර ගන්න පුළුවන්. අපි ඒ ගැන මතක් කරනවා. 071-2-5-3 071-2-5-3 මට කතා කරන්න. 071-2-5-3 මේ කටයුතු වලට අපේ විහාරස්ථානයේ දායකත්වයන් ලබා දෙන්න කියන පින්බර ආරාධනාව මේ වස් කාලේ අපි පින් සිතින් කරමින් හැමට පින් ලැබේවා. හැමට මා හැදූ දෙමව්පිය ප්‍රදාන ඔය ඇත්තන්ගේ දෙමව්පියන්ටත් මේ පින් ලැබේවා. බුදුන් දැක නිවන් දකීවායි මේ විදියට අපි ප්‍රාර්ථනා කරමු.

0: ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නැවත ලබන සතියේත් ඔබව සොයා වඩිනතුරු හැමත තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. නෙතෆිම් ධර්ම දක්ෂිනා උතුම් වූ ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කළ ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නවා කියලා අපි දන්නවා බුද්ධ දේශයේ වන්දනා කරන්නට. ඒ අතරේ විශේෂයෙන්ම ඔබට හැකියාව තිබෙනවා නම් ශ්‍රී ලංකාවට බුදුදහම ලැබීමත් හා සම්බන්ධුණු සාංචි බුදුබිමත් වන්දනා කරන්නට ඔක්තෝබර් 1 සිට 15 දක්වා විශේෂ සාංචි වන්දනාවක් සූදානම් කරලා තියෙනවා. ඒ ට්‍රැවල් නෙත් ආයතනය අග්‍රසිට පැහැයකින් සාංචි වෙත යන්න බොහොම සුකෝපභෝගී දුම්රියක් ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ වායු සමීකරණය සහිත ඔබටම වෙන් වූ ආසන සහිත සුකෝපභෝගී සත්කාර සේවයත් සමඟ තමයි මේ දුම්රිය වෙන් කරලා තියෙන්නේ. අර වෙන් දැන පොදු දුම්රියක් වගේ නෙවෙයි. ඔබත් මේ සමග එකතු වෙන්න ඔන්න ඉක්මනටම කතා කරන්න ට්‍රැවල් නෙත් වෙත 0112-863-363 කියලා කතා කරලා අපි නෙත් FM අහලා ඔන්න කතා කරන්න කියලා කියන්නකෝ. එතකොට ඔබට දැනගන්න පුළුවන් වේවි ට්‍රැවල් නෙත් මේ උතුම් සත්කාරත් එක්ක කොහොමද මේ උතුම් සතර ස්ථාන සමග සාංචි වන්දනාවේ දෙන්න කියලා දැනගන්නත් හැකියාව තිබෙනවා. ඒ අතරේ මෙවර නෙත් FM ශ්වේත පූජා පින්කම් මාලාව නිකිණිපුර පසළොස්වක පොහෝදා පැවැත්වෙන්නේ කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී නන්දන මහපිරිවෙනේ සිට පූජනීය වන්දනීය කැස්බෑව ඉන්දානන්ද ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුශාසනා පරිදි මේ මහා පින්කම් මාලාව පැවැත්වෙන්නේ. දිගින් දිගටම නෙත් FM සමග රැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා. උතුම් වූ පින්කම් සමග ඔබට නෙත් FM රේඩියෝ ඇසුරේ තමන්ගේ ධර්ම පිපාසාව සංසිඳවා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Nyt FM. Pirit Mandeberg. Mandeberg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt.fm. Ferit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.